බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිතුවි. උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: වසන ඔබේ සිත් අවදි කරන්නේ. නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: වෙසක් පොහෝදා සඳ සෙවණේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
2: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්
2: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදහැගි
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
2: කූරගලදී පුතු පුතට එක්වන්න 0.77 66 76 අංකය අමතන්න
3: බැති බරදායකත්වය
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ මට ඕනේ දුර යන්න
4: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
6: සතිය දවස්වල උදේ 6ට NetFM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු
7: NetFM Alpha Studio with Kasani and Lehansa
1: තිලෝ තිලක සම්බුදු තෙමකුල සතහේන් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0.77 66 76 අංකය අමතන්න
1: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: බැති බරදායකත්වය
2: දෙනුමෙන් නතර නොවී අවබෝධයෙන් එතෙරවන්න
1: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
9: අවදත් අලුත්

0: උදෑසන සිත නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවහොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජුවම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්, ස්වකීය ඒක චාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්, දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. එකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක චාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය, මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: සුබ දවසක් ඔයාලා හැමෝටම. අද දවසේ ලස්සන සිතුවිල්ලක් අරගෙන මං ආවා. වතුර නැති තැන දුකට හැදුනට පතොක් මල හරි ලස්සනයි. දුක දිනන් හිනහෙන ඔවුනගේ ජීවිතත් හරි ලස්සනයි. සියලකම කටුරි දුන් දුම්මුත් දරාගත් කාලේ දුරයි. උහුලගෙන දුක නැගී උන් තැන දිනුම පෙනෙන ඉම ළඟයි. මම මිනුදු බිමන්ය මන්දාකිනි.
1: අම්පාරේ සිට සජීවීව සබෝදස්සනා ගුඩ් මෝනින්.
0: ගුඩ් මෝනින් නන්දේ.
1: ගුඩ් මෝනින් පැංචි.
2: ගුඩ් මෝනින්. ගුඩ් මෝනින්.
1: අනේ බලන්නකො ලස්සන චූටි පැංචියක් නේද? ලස්සන රෝස මලක්, හරිම ලස්සනයි. හා පැංචෙක් නම් ගොඩාක් එනවනේ මට. ඉතින් බලන්නකෝ, අම්පාරේ ඉඳලා කිලෝමීටර් 350ක් විතර පහු කරගෙන කොළඹට ආවේ. අද වැඩ පෙන්නලා යන්නනේ. රටට මැහෙන්න, ලෝකෙට මැහෙන්න. ඒකනේ ඒකනේ. අපි ලොකුවත් පොඩියක් දෙන්න ඕන අපේ මිනුදිට. කියන්නකො ලෙහන්ස, මොකද හිතෙන්නේ?
2: මම ඉස්සලා කියන හැදුවා චූටි නංගි රෝස මලක් වගේ කියලා. කසුනියක් ඒකම කිව්වනේ. ඉතින් ඇත්තටම චූටිම චූටි රෝස මලක්. ඒ වගේම ඒ රෝස මලගේ සිතිවිල්ල මාරම ලස්සනයි නේද කසුනියක්?
1: ඒකනේ ඒකනේ. ඉතින් අන්න එහෙම තමයි නේද ෆෙමල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ. ඔන්න බලන්න, හද මං හිතන්නේ ඒ චූටි රෝස මලගේ සිතිවිල්ලත් එක්ක අපිට හැමෝටම දවස ලස්සන කරගන්න පුළුවන්, සුබ කරගන්න පුළුවන්, දවස ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් ලෙහන්සා, දැන් අපි මේ විජයග්‍රහණයේ දිනය සමරලා අර මම කියන්නේ නවත්තපු තැනින් ඊළඟට පටන් ගන්නවා කියලා නිතරම අපි කතාවක් කියනවනේ. මම නෙමෙයි, අපි අර දැන් ඉස්කෝලේ ගියාමත් ටීචර් නවත්තපු තැනින්නේ පාඩම පටන් ගන්නනේ. ඒ කොතනින්ද බබාලා පාඩම නැවැත්තුවේ කියලා අහනවනේ නේද? ඒ වගේ දැන් නවත්තපු තැනින් උන්න මම අද පටන් ගන්න කැමති. විජයග්‍රහණයේ දිනේ ජාතික සමරුම අපි සමරලා දැන් ඔන්න අද ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපි මුලින්ම කතා කරනවා. හරි, මම මේ බලාගෙන හිටියේ අපි කොච්චර දේවල් තව හිතන්න ඕනෙද, කරන්න ඕනෙද මේ රටට, ලෝකෙට කියලා. ඊය ලෙහන්සට ඇහෙන් නැතිනේ අපි නිතරම වචනයක් කිව්වා, මතකද?
2: මොකද්ද?
1: මතක නෑ. අන්න ඒක තමයි කියන්නේ, මතක තියාගන්න ඕන. ලොකුකම් කියලා කිව්ව මතකද?
2: ආ, මතකයි මතකයි.
1: අන්න ලෙහන්සා, ලොකුකම් කියන්නේ ඔන්නෝව තමයි. හරි, අපි වෙනුවෙන් අතපය පරිත්‍යාග කරලා, ඒව ඔක්කොම අහිමි වෙලා, ජීවිතයත් අහිමි වෙලා, නිදහස වෙනුවෙන්, රට වෙනුවෙන් ඒ විදිහට කොච්චර ලොකු වැඩක් කරලා තියෙනවද? ඉතින් අපේ රණවිරු ඔන්න ඒව තමයි ලොකුකම්. ඊළඟට දැන් ඒවා වාර්තා කරන්න, ඒවා සජීවීව ලෝකෙට දෙන්න එතනට ගිය මාධ්‍යවේදියෝ අපේ කණ්ඩායමෙත් ඉන්නවා. චිරාන් නැතුළු කණ්ඩායම. ඒ කාලේ අපිත් එතකොට හිටියේ නැහැ මේ මෙහෙ නෙත් එකේ. හැබැයි ඒ කාලේ ඒ ගිය දේවල් අපි දැක්කා, අපි බැලුවා, අපිට පෙන්නලා තියෙනවා ෆොටෝස් විදිහට, වීඩියෝස් විදිහට. ඉතින් සජීවීව ඒ දේවල් රටට ලෝකෙට දෙන්න අපේ කණ්ඩායම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අන්න ලොකුකම්. ඉතින් ලොකුකම් අපි තියාගන්න ඕන වෙන තැනක. ඒ නිසා අපි මේ විදිහට අරගෙන යන්න ඕන රටට, ලෝකෙට දායාද කරන්න ඕන ලස්සන ආදරණීය සිතුවිලි වලින් ලොකුකම්. ඒ නිසා මට ඒකත් අද කියන්න ඕනේ කියලා හිතන අර නවත්තපු තැනින්ම පටන් අරගෙන මෙන්න මේ චූටි රෝස මල දැක්කාම

0: තියෙන ඒ වගේම අපේ ෆේස්බුක් ලයිව් එකටත් ඔයාලා එන්න හොඳේ.
1: හරි, ෆේස්බුක් ලයිව් එකෙන් අපි එනවා. දැන් ඕන්න අපි ෆේස්බුක් ලයිව් එකට ඇවිල්ලා තියෙන්නේ. FM 95.8 අහගෙන ඉන්න, ඒ වගේම ෆේස්බුක් ලයිව් එකෙන් බලාගෙන ඉන්න අද අපිත් එක්ක ඉන්නේ කවුද කියලා ආයෙ අපි කියන්න කැමති.
0: කලුතර වේලාපුර මහාවිද්‍යාලයේ මිනුදී බණ්ඩාකිණි නංගි. එයාට තම අවුරුදු 6යි.
1: එතකොට කලින් ඉස්කෝලේ
0: අම්පාර ඩඩ්ලි සේනානායක මහාවිද්‍යාලය.
1: ඔව්, අම්පාර ඩඩ්ලි සේනානායක මහාවිද්‍යාලය තමයි ඇත්තටම එයාගේ ලොකුම ඉස්කෝලේ. මොකද තාම දැන් මේ කලුතර ඉස්කෝලේට ඇවිල්ලා මාස 2-3 වගේ අලුත් තාම ඉස්කෝලේ. ඉතින් අම්පාරේ ඉඳලා තමයි අද වැඩ ඇවිල්ලා ඉන්නේ. අහගෙන ඉන්නකෝ, බලාගෙන ඉන්නකෝ.

0: උදේහයයි විනාඩි 14යි නැත FM Alpha Studio අහගෙන ඉන්නේ Facebook Live එකෙන් බලාගෙන ඉන්නේ. නැහසා Facebook Live එකේ නම් අපි ධෝනිගේ talent එකක් පෙන්වන්නේ.
1: ඕ අපි ඒක මේ අපි වහන් ඉන්න ඇටත් පෙන්නමුනේ.
0: ඔව් අම්පාර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ තමයි කලින් ඉස්කෝලේ. දැන් මාස 3-4ක් වගේ තමයි අලුත් ඉස්කෝලේට ඇවිල්ලා කළුතර ඉස්කෝලේට. ඉතින් මේ හැකියාවන් හින්දම තමයි මේ කොළඹ කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ, කළුතර පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මොකද ධෝනිට තව ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් නිසා. ඉතින් කිලෝමීටර 350ක් දුරක් පැය 9ක් යනවා කළුතරට යන්න, පැය 8ක් පැය 9ක් වගේ යනවා කළුතරට යන්න. මේ කළුතරට මේ අම්පා

0: අම්පාරට යන්න කළුතර ඔළුවෙ තිබුණේ අම්පාරට යන්න කළුතරට නෙමෙයි ඔන්න ආයෙ කියනවා පෑය නවයක් යන්නේ නැහැ කළුතරට යන්න අම්පාරට යන්න පෑය නමයක් යනවා ලෙහන්සා. එතකොට පැය 8ක් 9ක් ඒ මහන්සිය ඒ හැමදේම අපිට මහන්සියක් වුණාට මේ ධෝනිට මහන්සියක් නෑ. ඒක තුන ශ්‍රේණියේ තාම අවුරුදු 7යි. අපි පෙන්නමුද හැමෝටම ඇහෙන්න ඕනගේ ටැලන්ට් එකක්? හා කියන්න.
1: අහිබවන් මාධ්‍ය ආශාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන නෙත් නිවුස් උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙත් නිවුස් මැදිරියේ සිට මම විනදි බීමාන්‍යා මන්දා කිනි. ප්‍රවෘත්ති සංස්කරණය කසනි නානායක්කාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. බෞද්ධාලෝක විසා කලාපය මැයි 30 සිට ජුනි 1 දක්වා. වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා. වගා හානි වූ ගොවීන්ට දැනුම් දීමක්. නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙයි. 17 විජයග්‍රාහී දිනය ඊයේ දින නිමවට පත්විය.
0: හරි මැනික, හරි ලෙහන්ස බලන්න. තාම තුන ශ්‍රේණිය උනාට අවුරුදු 7ක් වුණාට කොහොමද වචන උච්චාරණය?
2: එක වචනයක්වත් වැරද්දුවේ නැහැ.
0: ස්ථාපිත කොහොමද වචන උච්චාරණය? වචන වරද්දන්නේ හරිම පැහැදිලිව කියනවා. ප්‍රවෘත්ති. ඉතින් ඒ වගේ හැකියාවක් තියෙනවා මිනුදිට මේ චූටි වයසට. ලෙහන්සට මොකද කියන්න තියෙන මිනුති දැක්කම?
2: මට මේ ආයෙත් ප්‍රශ්නයක් තියෙනවානේ.
0: අහන්නකෝ අනේ, ප්‍රශ්න ඔක්කොම විසඳ ගමුද?
2: දැන් මේ වගේ චූටි රෝස මලකට තනියම වැඩ කරගන්න බෑනේ කසුණියක්කි. අනිවාර්යෙන් එයාලට යෝධ හෙවනැල්ලක් ඉන්න ඕනේ පිටිපස්සෙන්. අම්මයි තාත්තයි අනිවාර්යෙන්ම අපේ චූටි නංගිට උදව් කරනවානේ. ඉතින් නංගි කියන්නකෝ බලන්න, ඔයාට අම්මයි තාත්තයි කරන උදව් මොනවාද, අක්කා හැම කරන උදව් මොනවාද කියලා?
3: මගේ අම්මගේ නම ප්‍රදීපා දිලානි. මගේ අම්මා සෙවනැල්ලක් වගේ මගේ පිටිපස්සෙන් ඉඳගෙන ප්‍රවෘත්ති, නිවේදන, සින්දු කවි ගීත, නැටුම් වගේ දේවල් කියලා දෙනවා. මගේ තාත්තා දුබායි රටේ රැකියාවක් කරනවා. කරන ගමන් ඉස්කෝලේ වැඩවලට සල්ලි එවනවා.
0: හරි ලස්සනයි නේද? හරි හොරතල් කතා කරන විදිය. එතකොට මිනුදී, දැන් අම්පාරේ විස්තර ගැන මන් දැනගන්න කැමතියි. කොහොමද අම්පාර?
3: මම ජීවත් වෙන්නේ අම්පාර නගරේ. කොළඹට ඈත පිටිසර ගමක් තමයි අම්පාර කියන්නේ.
0: අම්පාර කොහෙද මැනික?
3: ගොනාගොල්ල.
0: ගොනාගොල්ල, හරි.
3: මගේ ඉස්කෝලේ තමයි අම්පාඩඩි සේනානායක විදුහල. ඉතින් මගේ ඉස්කෝලේ හිටපු ටීචර්ලා මට ප්‍රවෘත්ති, නිවේදන, සින්දු කවි ගීත කියන්න උදව් කරා. ඉතින් ඒ වගේම මගේ දහම් පාසල ගලපිට ගල ශ්‍රී සුචරිතෝදය දහම් පාසලේ හැමදාම මට උදෑසන රැස්වීමට කතාවක් කරන්න දුන්නා. ඉතින් දහම් පාසලෙනුත් මට උදව් ලැබුණා. ඉතින් මම ලොකු වෙලා හොඳට ඉගෙනගෙන මගේ අම්පාරේ ඉස්කෝලේ, මගේ ගලපිට ගල සුචිරිතෝදය, දහම් පාසල ඒ දෙකම බලන්න යනවා.
0: බලන්නක පුංචි හිතට හිතන දේවල්. හරිම ෂෝක් නේද මෙහෙම දවස පටන් ගන්නකොට?
2: කොච්චර ෂෝක් දානේ.
0: අපි ළඟ ගොඩාක් දේවල් තියෙනවා ලෙහන්සා. අපේ තියෙන ගොඩාක් දේවල් වලින් ගොඩාක් ප්‍රයෝජන ගන්න ඕනේ ලෙහන්සා. ඉතින් මැනික්කට, ඔයාලඟ ගොඩාක් දේවල් තියෙනවා. ඉස්කෝලේ ගියාම ඒ දේවල් වලින් ඔයා හරියට ප්‍රයෝජන ගන්නවද? හා ගෙදර ඉන්නකොට හැමෝමත් එක්ක එකතු වෙලා හරියට ප්‍රයෝජන ගන්නවද? අපේ මේ මිනුදි රෝසමල වගේ වැඩ කරන තැනට ගියාම වැඩිහිටියෝ විදිහට අපි අපේ තියෙන ගොඩාක් දේවල් වලින් වැඩ ගොඩාක් කරනවද? හිතන්න දකි.

0: උදේහයයි විනාඩි 20 දෙකයි වෙලාව. netfm alpha studio අහගෙන ඉන්නේ. facebook live එකෙන් netfm facebook live එකට එන්න ඉක්මන් කරන්න. අයියෝ බලන්න ඇවිල්ලා මේ කවුද කියලා. අම්පාර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ඉගෙනගත්ත දැන් කළුතරට ඇවිල්ලා චුටි කාලයක් වෙන. මිනුති තමයි අද අපිත් එක්ක ඉන්නේ. ලස්සන බෝල මලක්. ඉතින් මේ මිනුති අපි විස්තරයක් අහුවනේ මිනුතිගේ අම්පාර ජීවිතය ගැන කියන්නකෝ ඉතින්.
1: අම්පාරෙද්දි මට මගේ ජීවිතයම අභියෝගය. ඒ කියන්නේ ගෙදරක් හොයා ගැනීම, ඉගෙන ගැනීම, කැම්බීම හොයා ගැනීම. ඉතින් ඒව තමයි මේ මට තිබුණ අභියෝග. ඉතින් මට වගේ අම්පාරින අනිත් දක්ෂතා ළමයින්ට ඒගොල්ලන්ගේ මුළු ජීවිතයම අභියෝගයක් වේවි.
0: එතකොට දැන් ලෙහන්සා මේ චූටි දෝනි ඇත්තටම ගොඩාක් දුක් මහන්සියෙන් තමයි ඉගෙන ගන්නේ මේ හැමදේම කරන්නේ. අම්මා ගෘහණියක්, තාත්තා විදේශ රටක රැකියාව කරනවා. එතකොට අම්පාරේ ඉන්නකොටත් කුලී නිවසක තමයි හිටියේ. දැන් කළුතරට ආවෙත් දෝනිගේ මේ හැකියාව තවත් ඉස්සරහට අරගෙන යන්න. මොකද අම්පාර හිටියොත් මේ දේවල් වලට අමාරුවෙනේ යන්නේ, කොළඹට නිතර යන්නේ අමාරු නිසා නේද? කිලෝමීටර් 300 ගානක් යන්නෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි කළුතරට ආවේ. දැන් කළුතර ඉන්නෙත් කුලී නිවසක. එතකොට බලන්න කොච්චර අභියෝග තිබ්බත් අම්පාරේ කුලී නිවසක හිටියත් දේවල් අඩු කරගත්තේ නැහැ. තමන්ගේ තියෙන හැකියාව දියුණු කරගන්නම තමයි බැලුවේ. අර පතොක් මලේ කතාව තමයි නේ ලෙහන්සා?
2: ඔව්. එයා එක මේ හිතන්න නැතුව අර තේරුමක් හරියට දන්න නැතුව කිව්වට එයාගේ ජීවිතෙත් හරියට ඒ වගේ.
0: අපි ඒ කතාව ආයි කියමුද? අර සිතුවිල්ල හරිය ලස්සනයි ඒක. කියන්නකො චූටි දෝනි.
1: සුබ දවසක් ඔයාලා හැමෝටම. අද දවසේ ලස්සන සිතුවිල්ලක් මං ඔයාලට අරගෙන ආවා. වතුර නැති තැන දුකට හැදුනට පතොක් මල් හරි ලස්සනයි. දුක දිනත් හින හින ඔවුනගේ ජීවිතත් හරි ලස්සනයි. සියලකම කටුරි දුම්මුත් දරාගත් කාලේ දුරයි. උහුලගෙන දුක නැගී උන් තැන දිනුම පෙනෙන ඉම ළඟයි. මම මිනුදි බිමන්නේ මන්දා කිනි.
0: අම්පාරේ සිට මං ආසයි ඒක කියන්න. මිනුදි මිනුදි මිනුදි කියලා කියන්නේ අපි හැමෝටම ලොකු ආඩම්බරයක්, ලොකු ගෞරවයක්. ඉතින් මිනුදි තව ගොඩාක් ඉස්සරහට යනවා. netfm alpha studio කියන්නේ මෙන්න මේ වගේ වෙනස්ම vibe එකක් ලෙහන්සා.
2: හීනවලට පනපවන තැනක්.
0: ඒකනේ. ඕනම කෙනෙක්ට, රටේ ඉන්න ඕනම දරුවෙක්ට, ඕනම ඉස්කෝලේක ඕනම දරුවෙක්ට දැන් සඳුද මොනරාගලින් තමයි ඒ තරුව පෑවේ නේද?
2: ඔව්. දැන් ඒ මල්ලිගේ කතාවත් එයා තනියම එන්න පුළුවන්. එයා චුට්ටක් ලොකුයිනේ. දැන් අපේ චූටි නංගිට එහෙම අමාරුයිනේ. දෙන්නගේ ජීවිතවලින් වෙනස් විදිහ කතා දෙකක් අපේ ජීවිතයට ගන්න පුළුවන්.
0: ගන්න ඒ කතා ඔක්කොම අරගෙන අද ජීවිතය ඔයා ලස්සන කරගන්න, සුබ කරගන්න, ශක්තිමත් කරගන්න ජය වේවා.
3: netfm alpha studio with Kasumi and Lehansa. FM 95 FM 94.8 Net FM ඇසීම අඩුද? channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777-77-76-10.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-36-36.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි, නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: මම ගාල්ලේ මාපල්ලගම දුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තයා කියලා. ඒකේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරා කතා
0: කරන්න 0777 3940 තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
6: නේත්‍රාලෝක වෙසක්
0: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
6: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
0: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
6: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
0: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
6: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
0: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
6: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
0: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
6: බැති බරදායකත්වය දෙනුමින් නතර නොවී අවබෝධයෙන් එතෙරවන්න
0: දෙයි නෙන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
3: FM 95 FM 94.8 Net FM Net FM Alpha Studio with Kasumi and Lehansa
2: දැන් කසුනියා කී අපිව කට්ටිය අහන් ඉන්න. අපිව බලන් ඉන්න.
0: ඔව්.
2: ඒ වගේම අපිත් එක්ක චැටුත් කරනවා.
0: චැටුත්. ඔව්. ඊයර ඔබලා කියන එවල තිබ්බ නේද?
2: ඔව් ඔව් ඔව්.
0: මොකද ස්තුතියි ඔබලාට.
2: ඔබලාට. මේ ඉතින් මම හිතන්නේ ඒ අයියම තමයි අපිට එවලා තිනු මේ නංගි අපිට දාලා තිනු පොඩ්ඩගේ කතාව අහන් ඉදී ඕක ලියන්න හිතුණා කියලා.
0: හරි.
2: අපි කියමුද?
0: කියමු.
2: කදුල්ලලිත් හැඩයි ලතැවුලත් හරිම ලස්සනයි හුස්ම හිරවෙන පාළු රෑමැද දිනන දවසක් එනවමයි සඳ අත්හරින සක්වලට අන්න ඒ මිහිරි හෝරාවේ අපි දිහා බලාගෙන අපිටත් වඩා හයියෙන් හිනාවෙයි අපව රිදවපු ඒ දුකම එවිට නන්නාදුරන වසන්තයක් අපේ හදවතට එබී බලනු ඇත ඉතින් අපි වැළඳ ගනිමු ඒ ජයග්‍රහණය හරිම සතුටින්.
0: හරිම සතුටින් අපිත් වැළඳ ගන්නවා. ඒ වචන ටික වගේම මේ ධෝනිගේ අර කිව්වා වගේ ඒ නිර්මාණකරුවා කිව්වා වගේම ධෝනිගේ ජයග්‍රහණය ඒ වගේම අපි ඊයේ විජයග්‍රහණයත් බොහොම ගෞරවයෙන් වැළඳගෙන තියෙනවා නේද? 17ක් අවුරුදු මං කියවනේ ඒව තමයි වැඩ අන්න ඒ වගේ වැඩෙක් තමයි අපි වෙන්න ඕන කැපකිරීම ගොඩාක් කරගෙන මේ දෝනිත් එන්නේ මහන්සි වෙලා මේ ගමන යන්නේ දුෂ්කරතා ගොඩාක් තියෙනවා මේ දෝනිට ඉතින් අම්පාරේ ඉඳලා දැන් කළුතරට ඇවිල්ලා තියෙන්නේ දුෂ්කරතා මැදින් නේද දෝනි කියමුද තාණ්ඩවේ රටටම ඇහෙන්න කියන්නකෝ

0: අම්මේ කොහොමදානේ ඔය වචන මතක තියාගන්න ඒ ගැම්ඹුර ඒ විදිහටම දැනෙන්න කියනවානේ කසුනිය.
1: ඒකන මාර ගැම්මක්නේ මට නංගනේ ඔහොම වචන මතක හිටෙන්නේ. මොකද කරන්නේ? පාඩම් කරන්න. ඉතින් පාඩම් කරත් ඔයාට වගේ මට මතක හිටින්නේ
2: නැහැනේ.
1: ඒකනේ යා පාඩම් කරලානේ බලන්නක කොච්චර හොඳ වස්තු කැටයක්ද නේද? මේ වගේ වස්තු කැට ගොඩාක් ඉන්නවා අපි ළඟ අපි අතර. අපි ඒව තමයි මේ හොයාගෙන යන්නේ නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. ඒ වස්තු කැට ඒගොල්ලන්ට තමයි මේ අවස්ථාව තියෙන්නේ ඔගොල්ලන්ගේ හැකියාව රටටම ලෝකෙට දෙන්න. දැන් ඔන්න ධෝනි වාට ඉස්සරහටම යන්න පුළුවන් හැමෝගෙම උදව්වෙන්. ආසයි නේද? සතුටුයි නේද? සතුට වෙන්න ජය වෙන්න සුබ වෙන්න ඔයාටත්.

0: නෙතෆිම් ෆස්බුක් ලයි එක බැලුව නැත්තං අයෝ අපරාධ කියලා හිතෙනවා මයි ඔයාට බලන්නකො නැද්ද කියලා මෙහෙමයි දැන් උදේට මේ තියෙන කාර් බහුලත්වයත් එක්ක ලෙහන්ස එක මගහැරෙනවා වෙන්න පුළුවන් එහෙම තමයිනේ සමහරු ඉස්කෝලේ යන ගමන් ලෑස්ති වෙන ගමන් උයන ගමන් වැඩට යන ලෑස්ති වෙන ගමන් වැඩට යන ගමන් එතකොට අපි හිතමුකෝ ඩ්‍රයිව් කරන ගමන් එහෙම ගොඩක් අය අපි වහනවනේ ඉතින් පස්සේ ඒගොල්ලෝ බලලා මට කමෙන්ට් කරනවා පර්සනල් ඉන්බොක්ස් කරනවා ගොඩක් විස්තර ඉතින් හරි සන්තෝෂයි මේ වයිබ් එක තමයි අපි ලෝකෙටම බෙදන්න ඕනේ ඉතින් අපේ මේ චූටි දෝණි අපිත් එක්ක විස්තර කීකේ හිටියේනේ මොනාද කීකේ හිටි
1: අපිට කීකේ හිටියා අපි මේ කසුණියක් නංගිගේ වචනවලින් බැහුවේ නෑ නේද මේ එයාගේ ටැලන්ට්ස් ගැන
0: ඔව් අපේ ටැලන්ට්ස් ගැන කියමු
1: හ්ම්
0: කියන්නකෝ නිවුස් කිව්වා තව
1: මහසෙන් තාණ්ඩවේ කිව්වා
0: ඔව් හොඳට ප්‍රසන් කරන්න ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් ඒ වගේම මේ තියෙන්නෙත් කියවීමේ තරඟවලින් ජයග්‍රහණය කරලා එතකොට නවුස් කරලා ජයග්‍රහණය කරලා ඒ වගේම නිවුස් කියලා ජයග්‍රහණය කරලා ඒව තමයි තරඟ තියෙන චිත්‍රවලින් තියෙනවා චිත්‍ර ගොඩක් ඇඳලා තියෙනවා අද මැදිරියම හරිම වර්ණවත් ඉතින් ඒවත් එක්ක දැන් ලෙහන්සා මේක ලේසි නෑනෙ මේ වගේ වැඩ කරන එක නේද දුර ඉඳලා නගරයට ඇවිල්ලා කිසිම මහන්සියක් බයක් සැකක් නැතුව වැඩ කරනවා කියලා කියන්නේ ඒක විශ්වාසය ඒක ලෙහන්සට කවදා හරි දවසක දැනෙලා තියෙනවද
1: self confidence එකනේ ඔව් සමහර වෙලාවට මට ඇත්තටම දැනලා තියෙනවා මං ඇත්තටම හරි ශක්තිමත් කියලා හැබැයි එහෙම නැති අවස්ථාත් ඕන තරම් තියෙනවා එතකොට මටම හිතෙනවා මම මේ ඇත්තටම මට self confidence එක අඩු වෙලා කියලා ඒ වුණාට ඊට පස්සෙ ඉතින් මං ඒක වැඩි කර ගන්නවා
0: එහෙම තමයි අපි කරන්න ඕනේ එහෙම වෙනවා ඉතින් අපිට එහෙට මෙහෙට වෙනවා WhatsApp එකේ ගොඩක් අය අපිට මැසේජ් දානවා chat කරනවා ඒ ඔක්කොම අපිට කියන්න බැරි වුණත් අපි ඒ හැමදේම බලනවා ඔයගලන්ට reply කරනවා ඉතින් අපි එක්කම ඉන්න මේ සන්තෝෂෙ බෙදා ගන්න එක ගොඩාක් හොඳයි ඒක අපිට ලොකු ශක්තියක් මොනා හරි තියෙනවද ලෙහන්ස බර්ත්ඩේ තියෙනවද මට පේන්නේ මේ පැත්තේ හරවල තියෙන නිසා නේ අපි එහෙනම් හෙටේ ඔක්කොම එකතු කරගෙන කියමු දැන් වෙලාවත් එක්ක යන්න කලින් මොනාද කියන්න තියෙන්නේ මිනුදී හැමෝටම ආදරය කියලා තමයි නේ
2: හැමෝටම ආදරේ
0: ඔයා වගේ වෙන්න කියලාත් කියන්න මහන්සි වෙලා වැඩ කරන්න කියලා කියන්න අවස්ථාව දුන්න අම්පාර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ කලින් ඉස්කෝලේ දැන් කළුතර වෙලාපන විද්‍යාලය ඉතින් කිලෝමීටර 350ක දුරක් මේ ඇවිල්ලා තියෙන්නේ ලේසි නැහැ අම්මත් එක්ක අම්මයි දුවයි අම්මයි දෝණිය මේ තනියම මේ ගමන යන්නේ මොකද තාත්තා විදේශ රටක ඉන්න නිසා ඉතින් අපි එයාට මේ විදිහට ලොකු ශක්තියක් වෙලා තියෙනවා ශක්තියක් වෙනවා ඉදිරියට ජය වේවා ස්තුතියි ආදරේ ආදරේද මට ගොඩක් ගොඩ ගොඩක් හා එහෙනම් මාත් ගොඩක් ඊට වැඩිය ආදරේ එහෙනම් ලෙහස් අපි යමුනේ අදට
1: යන් යන් මීළඟට ඇල්ෆා ස්ටුඩියෝ එකට එන තරුව ඔබ විය හැකි
0: අනිවාර්යෙන්ම ඉන්නවා ඉන්නවා ලිස්ට් එකක්ම තියෙනවා අපි ඉස්සරහට ඒ ඔක්කොම අරගෙන එනවා එන ෆේස්බුක් ලයිව් එකට අපි කලින් ඒ වගේ ටැලන්ට්ස් තියෙන අයගේ වීඩියෝස් දාලා තියෙනවා ෆේස්බුක් එකේ NetFM ෆේස්බුක් එකට ඇවිල්ලා ඒ වැඩ ඔක්කොම බලන්න පුළුවන් ජය වේවා සුබ වේවා මම කසුනි
1: මම ලෙහන්සා
3: NetFM ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න. බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
6: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
7: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
8: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
7: මුළු තැන් ගෙටම විජය
8: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
2: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන කෙඩිරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. කෙඩිරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. 077-406-4397.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
10: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
11: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල්සුවනේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
12: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
11: නේත්‍රාලෝක වෙසක්
12: වෙසක් පොහෝදා ස්වේත පූජා පින් කම්මාලාව
11: උත්තම ධාතු වන්දනාව
12: වෙසක් තොරණ
11: පහන් කෝඩෝ
12: සදහැගි
11: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
12: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
11: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
12: කලති පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
8: බැතිබර දායකත්වය
0: අනුතනක අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
14: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
0: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
17: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
16: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
15: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් අකවුන්ට් එකක් නැහැ හිතා ගන්න පුළුවන්
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
16: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
18: Brought to you by
0: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
19: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
20: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
21: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
22: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10
23: Death FM Algo Town
24: Death FM Alpha Studio with Cousin Anle Hansa

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: විෂ මද්‍රව්‍යවලට යොමු වූවන් පුනරුත්ථාපනයට යොමු කෙරෙන වැඩසටහන අදාම්පාරෙන් නැරඹෙයි. අත්අඩංගුවට ගැනෙන විෂ මද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීමට අදාළ නීතියත් කඩිනම් කෙරේ. වැඩි මිලට වාහන ගන්න එපා ආණ්ඩුව ජනතාවට කියයි. දන්සැල් පැවැත්වීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්. ට්‍රම්ප් ඉරානයට සතියක් කල් දේ.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මඩකලපුව කල්ලඩි පොලිස් විද්‍යාලයේ ස්ථාපිත කෙරෙන කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු අද සිට ආරම්භ වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම අවස්ථාවට එක්වීමට නියමිතයි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතුළු නැගෙනහිර පළාත තුළ විෂ මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් දින 14ක කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපනයකට යොමු කිරීම මේ යටතේ සිදුවනවා. මේ අතර විෂ මද්‍රව්‍ය වසනය මුලිනු පුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව මහජනාරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස් වුණා. අත්අඩංගුවට ගන්නා විෂ මද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීමට අවශ්‍ය වන නීති සංශෝධනය කිරීම පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ ඇති අතර එම නීති සංශෝධනවල අවසාන අදියර කඩිනමින් සම්පූර්ණ කිරීමටත් එහිදී අවධානය යොමු වූ තිබෙනවා. මෙහිදී අදාළ නීති සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවේ යෝජිත නීති සංශෝධන සහ එහි නෛතික රාමුව ජාතික සභාවේ අවධානයට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. අදාළ නව සංශෝධන ඉදිරියේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වාහන අණයනේදී අය කෙරෙන රේගුබදු ඉහළ දැමුවද දැනට වෙළඳපළේ පවතින වාහන මිල වැඩිවීමට එය කිසිසේත් හේතුවක් නොවන බව රජය පවසනවා. අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ඇතැම් වාහන අණයනකරුවන් දැනට ගෙන්වා ඇති වාහනවල මිල වැඩි කිරීමට සූදානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
4: බද්ද අධිභාරයක් පැනෙවුවාම වාහන තීරු බද්ද 145කට විතර වැඩි වෙනවා. අතොර වාහන මිල කොහොමත් වැඩි වෙනවා කියන වාහන. මේ වෙනකොටත් වැඩි කරලා විතරයි වාහනවල මිල ගණන් පරණ වාහනවලත්.
5: 16 වෙනිදට පෙරගෙන ආපු වාහන කිසිසේත්ම මිල වැඩි වෙන්න කිසිදු හේතුවක් නැහැ. වැඩි කරනවා නම් වැඩි කරලා තියෙන්නේ මේ අධිභාරයේ පැනවීම නිසා නෙමෙයි. ඒක පාවිච්චි කරලා යම් යම් වාහන අනෙන්කරුවන් සහ වාහන වෙළෙන්දන් විසින් කෘතිමව මිල වැඩි කිරීමක් කරන්න. ඒක වැරදි.
4: අල්ලේ කරන්න රජයට බැරිද?
5: ඉතින් ජනතාව අපි දැනුවත් කරනවා. ජනතාව තේරුම් ගන්න මේ මිලක් පැවතුනා. ඒ මිලට වැඩියෙන් දැනට ගෙන්වලා තියෙන වාහන ඇත්තරම ගතියුතු නැහැ. ඒ නිසා මේ කෘතිමව පෞද්ගලික ආයතන මිල වැඩි කිරීමක් කරනවා නම් ඒක වැරදි. ඒ නිසා එවැනි මිලකට මිල දී ගන්න නැතුව එයත් එක්ක පැහැදිලිව සාකච්ඡා කරන්න. මේ මිල වැඩිවීම වැඩි උනේ 16 වෙනිදෙන් පස්සෙනි. දැන් අද හෙට වාහනයක් මිල දී ගන්නවා නම් මේ තියෙන සෙල් එකකින් ඒ වාහනේ අනිවාර්යෙන් පාරවට කලින් ගෙනාපු එකක්. ඒතර මේකේ අධිභාරය පැනවිලා නැහැ. ඒ නිසා මිල වැඩි වෙන්න බෑ. මම දැක්ක සමහර ආනන කරුවන් සහ සංගම් කියලා තිබුණා ලක්ෂ මෙච්චර ගානකින් වැඩි වෙනවා කියලා. දැනට ගෙන්නලා තියෙන වාහන කිසිසේත්ම වැඩි වෙන්න බෑ, වැඩි යුතු නැහැ. අලුතෙන් ආනයනය කරොත් පමණයි ඒවට විතරයි, ඒවත් පුද්ගලික පාවිච්චි සඳහා පාවිච්චි කරන වාහන සඳහා පමණයි මේ වැඩි කිරීම තියෙන්නේ. පොදු ප්‍රවාහන කටයුතු, ඒ වගේම භාණ්ඩ ප්‍රවාහන වාහන, බයිසිකල් වගේවත් වැඩි කළා නැහැ.
3: වාහන අනයනයේදී අය කෙරෙන රේගු බදු ඉහළ දැමීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පළ කළේ මෙවන් අදහසක්.
6: ජනාධිපතිතුමා නුවර එළිය ගිහිල්ලා කිව්වා අපිට වාහන ගෙන්වන එක ගැන නතර කරන්න වෙනවා කියලා. කැබිනට් එකේ වෙන ප්‍රකාශයක් එහෙම කියන්න හොඳ නැහැ. දැන් බලන්න ඊට පස්සේ වෙලා තියෙන දේ දැන් මේ වාහන වල ටැක්ස් එකක් ගැව්වා. හැබැයි ඒ වාහන වලට ගාපු ටැක්ස් එකේ ප්‍රතිඵලය අපිට ගන්න පුළුවන්ද බෑ. මොකද හේතුව ජනාධිපතිතුමා කියලා ඊළඟ 14 වෙනිදා 13 වෙනිදා කිව්වා 14 වෙනිදා මේක ගානකොට 15 වෙනිදා ගැහුවේ ගැසට් එක 150ක බද්ද වාහන 4000කට LC ඕපන් කරා. LC ඕපන් කළා 4000. හැබැයි ඒ 4000ම මැතිනියනි ඒ ආදායම මුලදිනේ මැතිනියනි 4000ම ආදායම ආණ්ඩුවට නෑ. වාහන 4000ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. වාහන 4000ක් ගේනවා. වාහන 4000කට LC ඕපන් කරා. කොහමද ගේම? මේවා වෙන්නේ ඒවා නෙවෙයි. මේවා වෙන්න හොඳ නැති දේවල්.
3: වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියලු දන්සැල් අදාළ ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ සුරක්ෂිත පිරිසිදු ගුණාත්මක ආහාර වේලක් මහජනතාවට ලබා දීම මූලික අරමුණ කරගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. ඒ අනුව තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමු වී මේ සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය උපදෙස් ලබාගෙන අදාළ ලියාපදිංචිය සිදු කරගන්නා ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල්වරයා දන්සැල් සංවිධායකයින් වෙත වැඩිදුරටත් දන්වා තිබෙන්නේ. මේ අතර දන්සැල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය යොදා ගැනීම වැළැක්වීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බෞද්ධ කටයුතු කොමසාරිස් සංවර්ධන අසේල මදුසංක මහතා
7: දන්සැල් වල දැන් බෞද්ධ කොඩිය භාවිතා කරනවා මේ ගැනත් පහුගිය කාලේ එක විවේචන තිබ්බා. දැන් කහ කොඩිය පමණක් භාවිතා කරනවාද කියන කාරණේ මේ ගැන යම් තීරණයකට ඇවිල්ලා තියෙනවා.
8: දන්සැල් පැවිද්දීමේදී අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සැල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට ඒ වෙනුවට කහ පැති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සියලුම ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් තියෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් සියලුම සාසනාරක්ෂ මණ්ඩල ස්වාමින්වහන්සේලා පොලිස්පතිතුමා දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන් දන්සැල් පමණක් නෙමෙයි සමහර නොගැලපෙන වෙසක් ප්‍රතිපත්තිමය පූජාවන් වලට නොගැලපෙන කාරණා නියාමනය කරන්නත් එම චක්‍රලේඛයෙන් උපදෙස් දීලා තියෙනවා.
3: රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ අධිආරක්ෂිත කලාපයේ නීති විරෝධී සහ රහසිගත ලෙස පවත්වාගෙන ගිය රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. එම ස්ථානයේ මෙහෙයුම් කටයුතුවල යෙදී සිටි මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙකු එහිදී පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇති බවයි පැවසුනේ. එම ස්ථානයේ තිබී රුපියල් කෝටි 5කට ආසන්න වටිනා අඩි 8ක් පමණ උස සැටලයිට් රැක් එකක්, භාවිත කළ සැටලයිට් රිසීවර් 10ක්, භාවිත නොකළ සැටලයිට් රිසීවර් 4ක්, විශාල ප්‍රමාණයේ සැටලයිට් ඩිස්ක් 5ක් ඇතුළු උපකරණ රැසක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ අධිආරක්ෂිත කලාපයේ අත්තිඩිය ප්‍රදේශයේ සංචාරක සමාගමක් මුවාවෙන් මෙම නීති විරෝධී සන්නිවේදන මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී තිබෙන්නේ. ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කිරීම අත්හිටුවනු ලැබුවේ පර්සියානු ගල්ෆ් කලාපයේ අරාබි රටවල් තුනක නායකයින් කළ ඉල්ලීමකට අනුව බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ප්‍රහාරය දියත් කිරීමට තමන් සියල්ල සූදානම් කර තිබූ බවයි ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, මම හිටියේ ප්‍රහාරය පටන් ගන්න හරියටම පැයක් වගේ මෙපිටින් හැමදේම සූදානම් කරලයි තිබුණේ. මෙම තීරණය වෙනස් නොකළා නම් මේ වෙනකොටත් ප්‍රහාරය ක්‍රියාත්මක වෙනවා යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් එහිදී පවසා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ජනාධිපති ට්‍රම්ප් තම ට්‍රුත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යයේ නායකින් කළ ඉල්ලීමක් අනුව මෙම ප්‍රහාරය ප්‍රමුඛතා පදනමකින් තොරව කල් දැමූ බවයි. ඉරානය සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹීමට තවත් අවස්ථාවක් ලබා දෙන ලෙස එම නායකයින් ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. අරාබි නායකයින් තමන් අමතා ඉරානය සමග පවත්වන සාකච්ඡාවල සාර්ථක ප්‍රගතියක් ඇතු බව දැනුම් දුන් බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ. කෙසේ වෙතත් ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් ඉරානය විසින් තමන්ගේ රටවලට පෙරලා ප්‍රහාර එල්ල කරනු ඇතැයි අරාබි නායකයින් තුළ බියක් පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන ඇති බවද විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. ඉරානය තවමත් මැද පෙරදිග කලාපේ වෙනත් රටවලට ප්‍රහාර එල්ල කිරීමේ යම් හැකියාවක් පවතින බව ඔහු ප්‍රකාශ කළා. රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සිදුවන ආකාරය දෙස මෙම සතිය අවසන් වනතුරු බලා සිටීමට තමන් සූදානම් වුවද සාකච්ඡා අසාර්ථක වූ හොත් ඕනෑම මොහොතක නැවතත් ඉරානයට එරෙහිව දැඩි මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙන්නේ. දවසමෙද වාර්තාකරණය දහවල් 12ට. එතෙක් පෑන් පෑය මේ පැයේ රට තොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net news ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-376-0776-1672. FM 95 FM 94.8 net FM
2: tilo tilaka sambodu temakula satahin samarannata
0: netraloka vesak
2: poojaniya waturakumbure dhammaratana himiyanke anushasakatwen kooragena rajamaha vihara pinbimeedi
0: vesak pohoda udayasana 6ta ashtanga seelaya samadanwa දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
0: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
2: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
0: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
0: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
2: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
0: බැති බරදායකත්වය දෙනුමින් නතර නොවී අවබෝධයෙන් එතෙරවන්න.
2: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: Good morning, dan welawade hatay.
1: Net FM, Algo Town.
2: Brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaramala Gane Mulla Kampola Kasagala Samuha Vyapari Vetin.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා. ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් කලුරා. අභිමානවත් කලුතරෙන්. සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්.
10: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බැක් කතාව.
12: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න.
13: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: ඇසීම අටත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණ ආධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776 10.

0: Good morning. Ohio.
1: Ohio.
2: Granted.
0: Ohio, gozaimas. Ohio කියන්නේ අනිත් පැත්තට.
2: ඔයා මුතු කෑලි හොයාගෙන එනවා.
1: හොඳයි.
2: ඒක හොඳයි.
0: හැමදාම අලුත් කෑල්ලක් හොයාගෙන එන්න තීරණය
1: කරනවා. ඒ කියන්නේ ඔයා දවස් 385න් අපි ඇල්ගොටවුන් දවස් 200ක්වත් කළොත්.
0: ඔව්.
1: ලෝකේ තියෙන භාෂා 3000කින් විතර 200ක් විතර මෙයා ඉගෙන ගන්නවා.
2: දැන් ඔහොම ටික ටික යනවා ඔක මල භාෂා වලට.
1: ලැටින් වලට.
2: හෙබ්‍රූ භාෂාව වලට ඒවා ඉන්නේ යනවා
0: ඉන්නේ. කමන්න නෑනේ ඉතින් හොඳ නෑ.
2: හොඳ නෑ හොඳ නෑ.
0: හරි.
1: ඔව්. අර අපි මේ කවියක් අහලා තිනව නේද මේ අම්මලගේ ආදරය පිළිබඳව මැනලද පුතේ.
0: කිරි දුන්නේ. මන් උඹට.
1: ඔව්. අහලා තිනවන්නේ අපි ගනව අහලා තිනවන්නේ. හැබැයි දැන් මැනලා කිරි දුන්නා නම් ඒ කාලේ කවිය හැදෙන කාලේ මොන විදිහටද මනින්ද ඇත්තේ?
0: ආ.
1: ඒක මොකෙන්ද මැද්ද ලීටර් වලින්ද මිල් ලීටර් වලින්ද නේද මේ පයින්ට් වලින්ද ගැලුම් වලින්ද මේ දැන් අපි අපේ හැම රටනම වගේ අපිටත් තිබුණනේ ඔය කිරුම් මිනුම් මේ ක්‍රම අපි වියත අල්තයන්න දාන්න එපා වියත නැත්නම් වෙන වෙන මේ ඒවා මතක් වෙන්න ඉඩ තියෙනවානේ වියත කියලා කියන්නේ සාමාන්‍ය මාපටැඟිල්ලේ ඉඳන් මේ සුලංගිල්ල දක්වා දුර. හැබැයි අපි සාමාන්‍යයෙන් එහෙම වියත ගත්තට ඒක ඇත්තටම මැන්නේ ඒ කාලේ ඉන්න රජතුමාගේ මාපටැඟිල්ල කෙරවලින් නම් සුලංගිල්ල කෙරවල දක්වා කාරණේ.
2: ස්ටෑන්ඩඩ් එක.
1: ස්ටෑන්ඩඩ් එක එහෙම තමයි අපි සකස් කරගත්තේ. ඊළඟට අපිට තිබ්බා ලාහා තිබ්බා, සේරුව තිබ්බා, කුණිය තිබ්බා. ඊළඟට අපි ගව් වලින් මේ දුර මැන්න අපේ අතීතයේ දැන් ඔය තාමත් තියෙනවා මේ මයංගනේ පැත්තේ එහෙම ගියොත් නිශ්ශංග ගව්ව කියලා ගව් කණු තියෙනවා. ඒ කියන්නේ නිශ්ශංගමල්ල රජතුමා කොහොමත් ඉතින් බෝඩ් ගහගත්ත රජ කෙනෙක්නේ. ඒකෙන් හින්දා එතුමා මේ ගව් කණු හිටෙව්වා. සතපුම් කණු වල සතපුම් වලට ඇටිය ලොකුයි දිගයි මේ ගව්වෙන් ගව්වට හිටෙව්වා නිශ්ශංග ගව්ව කියලා කියන්නේ. අදටත් ඒ ගව් කණු මේ දකින්න හම්බ වෙනවා ඔය ඌව පළාත එහෙම යනකොට. ඉතින් ඔහොම ගිහිල්ලා අවසානයේදී දැන් ලෝකේ ඇවිල්ලා තියෙනවානේ මේ එක්තරා පොදු සම්මුතියකට for all people for all time මිනුම් ක්‍රමයකට ඇවිල්ලා තියෙනවානේ. මේක මේ දැන් මට නම් මතකයි අපි පුංචි කාලේ තමයි මේ ක්‍රමයට මාරු වුණේ. ඊට කලින් මේ තාමත් අපි මේ පාන් කිලෝ ගන්න නැහැනේ. පාන් රාත්තර තමයි
2: ගන්න.
1: අපි රත්තරම් බඩු ගන්න පවුම් වලින්. නේද? රත්තරම් පවුම් වලින්. එතකොට තාමත් අපි ඔය සමහරලාවට මේ ගැලුම වගේ සතුපුම් වලින් දුර කියනවා. නේද? හැබැයි අපේ රට දැන් 1995 පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත පනතක් මගින්ම අපේ රටේ පරිපාලන කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන් අර මෙට්‍රික් ක්‍රමය තමයි. හරිද? ඉතින් මේ මෙට්‍රික් කියන වචනය ආවේ ග්‍රීක වචන වලින් ගොඩාක් ඔය වගේ කාරණා වලට වචන ගත්තා වගේම මේක ගත්තෙත් ග්‍රීක කාරණා වලින්. 1789 දී ප්‍රංශ විප්ලවය මේ ඇති වුණෙන් පස්සේ ගොඩාක් ප්‍රංශයේ සංශෝධන වෙනවානේ. ඒක ජනතාවගේ මේ

0: Da? Uh-huh. Podul Minun Crămea. Me ප්‍රංශය ප්‍රං මේ අංශේ විප්ලවයෙන් පස්සේ ඒකේ තීරණ ගන්න කට්ටිය ප්‍රංශ විද්‍යා අකඩමියට නියෝග කරනවා මේ පොදු ක්‍රමයක් හදන්න කියලා. මේක පුළුවන් නම් මුළු ලෝකයටම බලපාන පොදු ක්‍රමයකට හදන්න කියලා. මේගොල්ලෝ ඉස්සෙල්ලම මේ පොදු ක්‍රමය හදන්නේ දුරමැනලා. දුරම ඉන්නේ කොහොමද? ඒකට ඉතින් මේ ප්‍රංශයත් ගෑවෙන්න පෑනේ. භූ මධ්‍යම රේඛාවේ මේ ලෝකවට මැද්ද ඇඳලා තියෙන රේඛාව තියෙනවා. රේඛාවේ සිට උත්තර ද්‍රවය දක්වා පැරිස් නුවර හරහා ඔය අයිෆල් කුළුණ
1: තියෙන්නේ.
0: අයිෆල් කුළුණ එතකොට හදලා නැහැ මං හිතන්නේ. මේ හදලා නැහනේ
2: 1700 නේ ඔය
0: 1700 නම් හදලා නැහනේ. මේ පැරිස් නුවර හරහා ඉරක් ගැහුවොත් ඒ කියන්නේ භූමධ්‍යම රේඛාව ඉඳලා සමකය කියලා කියන්නේ ඒකේ ඉඳලා පැරිස් නුවර හරහා ඉරක් ගැහුවොත් උත්තර ද්‍රවයේ කෙරෝලට ඒකෙන් දසලක්ෂයෙන් පංගුවක් තමයි මීටරේ විදිහට ගන්න කියලා ඒගොල්ලෝ නියම කළේ. ඉතින් මේකේ සමහර තැන්වල මේ වේදත් ඒකට යුද්ධෙත් යන කාලේ මේ ප්‍රංශ තාරකා විද්‍යාඥයෙ දෙන්නේ මේ ප්‍රංශ පැරිස් නුවර ඉඳන් ඉස්පාඤ්ඤ දක්වා මැන්නලු අර මේ වදියේ. අවුරුදු 7ක් තිස්සේ මැනලා. මේ මැනලා ඊට පස්සේ ඒකේ සමස්ත අගය මේ අරගෙන මේ අවසානයේදී කෙසේ හෝ මේ මීටරේ කියන එක හදාගත්ත අර දසලක්ෂෙන් එකක් විදිහට. ඊළඟට ග්‍රීකේ ග්‍රැම්මා කියන මේ වචනේ මේ ඔස්සේ දැන් මේ ස්කන්ධේ මනින්දත් පැන්නේ. එතකොට මොකද දන්නවද කරේ? අරක බෙදලා මේ 100කට ඒකෙන් එකක් අරගෙන ඒකේ පුංචි කොටුවක් ගහලා ඒක ඇතුළට පිරිසුදු ජලය දාලා ඒ ජලයේ ස්කන්ධය ඒ කියන්නේ ඒක 10කට මේ මේ 100කට බෙදුවම සෙන්ටිමීටරයක් වෙනවනේ. සෙන්ටිමීටර එකේ එකේ මේ පුංචි කියුබ් එකක් හදලා ඒකට වතුර පුරවලා ඒ බර ඔන්න මිලිග්‍රෑම් එකක් බවට ග්‍රෑම් එකක් බවට මිලිග්‍රෑම් නෙවෙයි
1: ග්‍රෑම් එකක් බවට
0: පත් කරා. ඊට පස්සේ ඒකට ඒක මොනවද දහස් ගුණයකින් වැඩි කරා. මේක කිලෝග්‍රෑම් වුණා. ග්‍රීක භාෂාවෙන් දසේ ගුණාකාරය කියන අදහස තමයි කිලෝ කියන එකෙන් ආවේ. ඒක ඊට පස්සේ මීටර් වලටත් ආවා. හැම එකටම කිලෝ කිලෝ කිලෝ කිලෝ ආවා. දැන් මේක හැබැයි නියතයක් තියාගන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ ලෝකේ වටිනාම මේ ලෝහය වන ටැටිනම් ලෝහය අරගෙන මේගොල්ලෝ හිතුවා මේක වෙනස් වෙන එකක් නෑ කියලා. ටැටිනම් ලෝහය අර සමකයේ ඉඳලා පැරිස් නුවර අර උත්තර ද්‍රවයේ ලක්ෂෙන් පංගුවනේ මීටරේ කරේ. එතකොට ඒ දුරට සමාන පොඩි පොල්ලක් හැදුවා පැටිනම් වලින්. පැටිනම් වලින් හදලා ඉවර වෙලා කාම්බ රූෂ්ණත්වයේ පවතින තැනක මේක තිබ්බා. මේක තමයි මීටරේ. හැබැයි ටික කාලයක් යනකොට තේරුම් ගත්තා සීත කාලය මේ උෂ්ණ කාලය වෙනකොට මේ මීටරේ පොඩි පොඩි වෙනස්කම් වෙනවා
2: කියලා.
0: ඊළඟට ස්කන්ධයත් අර වගේම පැටිනම් අරගෙන වතුරේ පරිමාව ගණනය කරලා පැටිනම් අරන් ඒ වගේම සිලින්ඩරයක් හැදුවා. හැබැයි මේකත් පස්සේ යනකොට මයික්‍රෝ මිලි ගණන් වලින් ওই දූවිලි බැඳිලා ඒවා මේවලා වෙනස් වෙනවා කියලා. දැන් හැබැයි ලේස තාක්ෂණය සහ වෙනත් විද්‍යුත් තාක්ෂණය දැන් ওই 2001 විතර වෙනකොට ඔය ඒ අර භෞතික දේවල් ඔස්සේ භෞතික දැන් ප්‍රංශේ තියෙන ප්‍රංශේ තැම්පත් කරලා තියෙන භෞතික කාරණය මත අර ප්‍රතිනම් කූර සහ ප්‍රතිනම් සිලින්ඩරේ මත බර තීරණය කරන එක ලෝකේ අයින් වුණා. මොකද ඒකෙත් වෙනස්කම් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔය විදිහට මේ අවසානයේදී අපි 1974 පටන් අරන් 84 දී මඟල් සැතපුම් මේවා මේවා මාරු වෙලා අපි මෙට්‍රික් ක්‍රමයට ආවා. හැබැයි තාමත් ලෝකේ පොදු සම්මුතිය මේක වුණාට තාමත් ලෝකේ පැරණි රාත්තල් සැතපුම් පාවිච්චි කරන රටවල් තියෙනවා. ප්‍රධානම රට ඇමරිකාව. ඇමරිකාවේ තාම තියෙන්නේ ගැලුම්. තාම තියෙන්නේ පෙට්‍රල් ගහන්න ගියොත් ගැලුම් වලින් ගහන්නේ. දුර හැවුවොත් සැතපුම් වලින් කියන්නේ
2: මයිල්ස් කියලා
0: නේ. මයිල්ස් කියලා කියන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ඇමරිකාව කිව්වා අපි මේකට උදව් කරන්නම් හැබැයි මල්ලි මේක මාරු කරන්න බෑ මේක මාරු කරන්න ගියොත් අපිට මාර වියදමක් යනවා
2: කියලා.
0: ඉතින් ඉංගලන්තයත් මේකට සපෝට් කරාට තාමත් ඉංගලන්තේ භාවිතා වෙන්නේ ඕක. ලංකාවෙත් එහෙමයි. ලංකාවෙත් නිල වශයෙන් මෙට්‍රික් ක්‍රමය පාවිච්චි වුණාට අපි පැරණි ක්‍රමයට සමහර දේවල් තාම කියනවා. ඇමරිකාව හැබැයි ලොකු අමාරුවක වැටුණා.

1990 දී අඟහරු වෙත යවපු යානයක විද්‍යාඥයෝ එක විද්‍යාඥයෝ පිරිසක් මෙට්‍රික් ක්‍රමයට ගණන් හැදුවා, එක විද්‍යාඥයෝ පිරිසක් පැරණි ක්‍රමයට ගණන් හැදුවා. වැඩි දුරක් යන්න හම්බුනේ රොකට් එක සෙට් පෝච්චු වුණා. මේ පස්සේ වන් යනකොට මේක තමයි හේතුව කියලා ලෝකෙ හොයාගත්තා. ඊට පස්සේ දැන් ඇමරිකාවේ NASA ආයතනය හැබැයි වැඩ කරන්නේ මෙට්‍රික් ක්‍රමයට, අනිත් දේවල් සාමාන්‍ය විදිහට දුවනවා. ඉතින් අපි හැම දෙයකම කිරිමක් මිනුමක් තියාගන්න ඕනේ. හැබැයි අම්මලාගේ ආදරය වගේ දේවල් අම්මලාගේ නෙමෙයි කාගෙ වුණත් ආදරයට, හැබැයි ඒවට නම් මිනුම් නැහැ. ඒක අපි කියන්න ඕනේ. මෙච්චර පල්හැල්ලක් මම කිව්වේ ඇත්තට අපි ලංකාවෙත් මේ විශිෂ්ට මේ මොනවද කිරුම් මිනුම් ක්‍රම තිබ්බ. අපි පුළුවන් වුණොත් දැන් කිව්ව කෑලි වගේම තව විශේෂ කෑලි ටිකක් හොයලා මම කියන්නම්. දැන් මෙච්චර දේවල් කිරලා මැනලා කිව්වේ මොකක්ද දන්නවද? අද ලෝක මිනුම් ක්‍රමය. ඒක හින්දා විශේෂයෙන් කඩවල් වල එක එක තැන්වල අපි වහගෙන ඉන්න අයටත් පාරිභෝගිකයන්ටත් කියනවා, මේ පාරිභෝගික අධිකාරියන් ඇවිල්ලා පයින් ඉස්සෙල්ලා තමන්ගේ කිරුම් මිනුම් කරන පඩිය හරි බරට තියනවද කියලා බලන්න. මොකද ඕකෙන් මේ ග්‍රෑම් ගානක් කොල්ලාලා කොහේ යන්නද නේද? අන්න ඒකනේ. ඉතින් අපි මේ ඔක්කොම කිරුම් මිනුම් එක්කයි අරමෙන්නේ අදත් ඇල්මෝ ටවුන්.

0: උදේ 7යි විනාඩි 28යි ඇල්ගෝ ටවුන් මේ වෙලාව
1: ඉතින් පටන් ගන්න ඔය පැත්තෙන් ඇයි ඔයම වෙලාව කියලා නවතින්නේ
0: වෙලාව කියලා නවතින්නේ ඔය දෙන්නට ප්ලැට්ෆෝම් එක දෙන්න ඕනේ
1: නෑ අපි කැමති
0: අපි කැමති
1: මේ ප්ලැට්ෆෝම් එක වැඩ දානවාට
2: ඔයා ඇත්තටම මේ දැන් ගෙදර යන්නේ ගොඩක් කලාවට හයිවේ එකේනේ
0: ඔව්
2: ඔයා මේ පල්ලෙහා රෝඩ් එකේ යන්නෙම නැද්ද
0: නෑනේ
2: මට ඊයේ කල්පනා වුණා ආචි දැන් මේ අධිවේගී මාර්ග හින්දා මේ අපිට කොයි වෙද ලැබෙන දේවල් හරි සහර මාචාර යුනුෆ් කියනවා වගේ අධිවේගී මාර්ග මේ ඇත්තටම අපි වගේ රටවල් වල හදන්නේ අත්‍යවශ්‍ය තැන්වලද නැත්නම් කාට හරි වෙන මොන හරි අත්‍යවශ්‍ය හින්දාද ඒව හදන්නේ මේ ඒක අපි වෙනම පැත්තකින් තියමු දැන් මේ ළඟදි මම ගාල්ලට යනකොට මේ දැන් ඉස්සර අපි ගාලු යනකොට අපිට කොච්චර දේවල් ජීවිතේ මුණ ගැහෙනවා දැන් කොළඹින් ආරම්භ කරා මොරටුවේ තියෙන වඩුමඩු ටික අපි අපේ ඇස ගැටෙනවා එතකොට ඒගොල්ලන්ගේ ජීවිතේ දකින්නවා
1: මේ පාර දෙපැත්තේ තියෙන දේවල්
2: පාර දෙපැත්තේ තියෙන දේවල් ඊළඟට අපි මේ මොනවද කළුතර බෝධියට අපි පඳුරක් දාලා යනවා එතකොට එතන ඒ සිසිලස දැනෙනවා ඊට පස්සේ කළු ගඟෙන් එතර වෙනවා ඊළඟට දකුණු අත පැත්තේ තියෙන මුහුද අපි මා දැල්ලා දිනකොට මා ඒක බලන්න යනවා ඊළඟට රැල්ල පාගනවා ඊළඟට අම්බලංගොඩ හරියේදී අර වෙස්මුණු කෞතුකාගාරයට ගිහිල්ලා බලනවා වෙස්මුණු කපන ඒවා බලනවා ඊළඟට ඔය ගාල්ල කිට්ට වෙනකොට අර ජාඩි එක මේ කැම තියෙන කඩවල් කීපයක් තිබ්බා ඒවා රස විඳිනවා ඒ විතරක් නෙමේ සාමාන්‍ය බේරු වල විතර පහ වුණාම කිරල ජූස් කඩව මේ පාර දෙපැත්තේ තියන් විකුණුවා ඒවා අපි රස විඳිනවා එතකොට ගාල්ලට යනවා කියන්නේ ෆුල් පැකේජ් එකක් නේ නැද්ද කියන්නකෝ ඈ කොච්චර දේවල් ජීවිතේට උකහාගෙනද මේ දැන් සාමාන්‍යයෙන් අපි සතකුම් වලින් කිව්වොත් සතකුම් 72යි කිලෝමීටර් 100යි නේ කොළඹ ඉඳන් ගාල්ලට දැන් හැබැයි අපි පැයෙන් යනවා හිතන්න අපි සමහරලාට මොකක් හරි වෙඩින් එකටයි මොකකට හරි වෙඩින් එකට හරියටම වෙලාවට පැයක් තියලා යනවා දැන් ඒකම ඒ මොකක් හරි ගාල්ලේ ගිහිල්ලි වල ආයෙත් එනකොටත් හයිවේ එකේම එනවා මං දවසක් කල්පනා කරා ඇත්තටම එහෙම වෙන්න ඕනේ දැන් ගෙදර
0: නෙන්නේ
2: ඈ එහෙම ගෙදර එන්න තරම් මොකක්වත් අදියමක් නැහනේ හරි යන එකට හරි වෙලාවට ගියා ඉතින් ඇත්තටම මේ පෑකින් ගෙදර එන්න ඕනේ එහෙම එන්න උමනාවක් නැහනේ ඊට පස්සේ මේ මම හිතුව නෑ මම එනවා පරණ ගාලු පාරේ පරණ ගාලු පාර පරණ විදිහමයි ඉතින් මේ උදේ කියන්න ඕනේ විශේෂයෙන් BYD වගේ වාහන පාවිච්චි කරන අයට කිසිම ප්‍රශ්නෙකුත්
1: නැහැ
2: ඉතින් ඒක හින්දා මේ හයිවේ පාවිච්චි කරන්න ඒ හදලා දෙන්නේ පාවිච්චි කරන්නනේ හැබැයි ඔබ පරණ පුරුදු පාරෙන් ඒ ඔබට තදියමක් නැත්නම් හදිසියක් නැත්නම් අර පරණ පාරවල් වලිනුත් යන්න ඒ පරණ ආස්වාදය ලබන්න ඒකේ වෙනම එකක් තියෙනවා වෙනම මතකයන් රසක් ඔළුවට එනවා ඒක මම කියන්නේ බොරු නම් එක දවසක් කරලා බලන්න ඇත්තටම යනකොට හරි කමන්නේ යනකොට ඩික්මනට යන්න ඕනේ හරි ඔක්කොම හරි එනකොට ගෙදර එනවා නම් ගෙදර මොකක් හරි මේ වතුර කේතලේ ගහලා තියෙනවා නම් නේද ආයෙත් එක මතක වෙලා ගහලා තියෙනවා නම් ඉක්මනට හයිවේ එකේ මෙන්න හරි ප්‍රශ්නයක් අපිට නිවුස් වලට කියන්න වෙනවානේ
1: සිරි නරඹන්න එපා
2: අපිට අපේ net නිවුස් වලට කියන්න වෙනවානේ ඒකෙන් හින්දා මේ එන්න හැබැයි එහෙම නැත්තම් එනකොට අර මේ ගාලු පාර විතරක් නෙමෙයි දැන් අනුරාධපුරයේ පැත්තට පාර හැදුනම දැන් කුරුණෑගල පැත්තට පාර හැදුනම දැන් කුරුණෑගල යනකොටත් ඉස්සර අපිට කොච්චර දේවල් කොළඹ ඉඳන් එනවනම් මේ මුණ ගැහෙනවා ඉතින් ඒකෙන් දා
1: අපේ බෝඩරෙත් එහෙම තමයි
2: ඔව්
1: අපේ බෝඩරෙත් දැන් අපි කට්ටිය හයිවේ එක යන්න පුරුදු වෙලා
2: අන්න පුරුදු වෙලා නේද ඉස්සර පරණ මීගොම් පාර යනකොට කොච්චර දේවල් ඌරුමස් කන්නම කොච්චරම් වෙනවද ඉතින් ඒකෙන් දා මේ ඒ පරණ මේ පාරෙත් යන්න එන්න ඒවත් පාරවල් තමයි
1: තමයි
2: ඉතින් එහෙම එනකොට මේ අපිට දැන් යනකොටත් එහෙමයි එනකොටත් එහෙමයි හරි අපූරු තැන් කීපයක් ඔය වගේම ඔලුවට එනවා. දැන් අපි නුවර යනකොට නම් අර ජිනදාස මාමාගේ තලගුලි කඩේ හැම වෙනවා. මේ පැත්තෙන් ගාලුපාර යනකොට මෝනිස් මාමාගේ මේ ඥාන කතා කඩේ හම්බ
0: වෙනවා.
2: ඒවා දැන් ඔක්කොම අහිමි කරන්න අපි යන්නේ නේද? ඒකෙන් හින්දා ඒවත් විඳගෙන එන්න මම මේ කියන්න හැදුවේ දැන් ওই මග්ගොණින් මොනිස් මේ මහත්තයා වැඳ පුදාගෙන ඒක වෙනම රහක් නේක. එනකොට ආයේ සොඳුරු ප්‍රදේශයක් මුණ ගැහෙනවා. ඒ හරිය අපි ඉස්සර නවතිනවා. මොකටද දන්නවද? මැංගුස්ටින් කන්න. ඒ හරියට අපි පුංචි කාලේ කිව්වේ මැංගුස්ටින් කඩ තියෙන හරිය කියලා. එතකොට අපේ තාත්තා වාහනේ නැවැත්තුවේ කළුතරින් ගමු කියලා. ඉතින් කළුතර කියලා කියන්නේ වෙනම වයිබ් එකක්. මං අර ඊයේත් කිව්වා වගේ කළුතර කට්ටිය කවදාවත් කළුතර දාලා වෙන කොහෙටවත් යන්නේ නැහැ. බොරු නම් ඔය ඔෆිස් එකේ අලු එහෙම ඉන්නවනම් කළුතර සෙට් අහලා බලන්න. ඒගොල්ලෝ වෙන කොහෙටවත් සංක්‍රමණය වෙන්න කැමති නැහැ. මොකද කළුතර කියන්නේ ස්වයං පෝෂිත ප්‍රදේශය. ඉතින් ඒක දාලා යන්න උවමනාවක් නැහැ නේ. මොනවද කළුතර නැත්තේ? ඉතින් ඒකින්ද තමයි කළුරා ඔබ වෙනුවෙන් කළුතර තැනෙන්නේ.
1: ඔව්. ඉතින් දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගින් කළුරා කියන මේ ලොකු මේක මාර ලොකු ස්කීම් එකක්. හරිද? හවුසින් ස්කීම් එකක්. අපි දැන් ඊයේත් කිව්වා මේ නුවා නුවා හිටියේ නැහැ වෙලාවේ මේ වෙබ්සයිට් එකේ. ඒගොල්ලගේ කළුරා ප්‍රොජෙක්ට් එක තියෙන වෙබ්සයිට්
2: එකේ. දැන් මේ බලබල ඉන්නේ මේ සාරා.
1: සාරා බලනවා. සාරස ඉන්නේ තමයි ඉන්නේ.
2: ඉන්නේ ඉන්නේ.
1: මම දන්නේ මේ views තිබ්බනේ 7000කට ආසන්න ඊට වඩා වැඩි ප්‍රමාණයක්.
0: දැන් ඒක බලන්න තව ගන්න.
2: නෑ ඒක බැලුවම ඇත්තටම අපි මේ රේඩියෝ එකේ කතා කරනවා කියන එක අමතක වෙනවා.
1: අමතක වෙනවා.
2: එච්චරට ලස්සනයි.
1: එච්චරට ලස්සනයි. ඉතින් රුපියල් මිලියන 19.5ක ඉදලා ඉහළට ඔයාලට පුළුවන්කම තියෙනවා 19.5 ඉදලා ඉහළට ඔයාලට පුළුවන්කම තියෙනවා. ආගේ මේ අපාර්ට්මන්ට්ස් නෙමෙයි මේවා. තනිකර ගෙවල්
0: තියෙනවා.
1: මේ අපාර්ට්මන්ට්ස් නෙමෙයි ගෙවල් තියෙන්නේ. ඉතින් මේ બ્લોක් එක පාට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ කතා කරන්නේ කළුරා ගැන. කළුරා කියලා කියන්නේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක. කළුතර නගරයට මිනිත්තු 5යි දුර. ඊට පස්සේ නාගොඩ රෝහලට මීටර 800යි. දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10න් යන්න පුළුවන්. ඒ වගේම තමයි මේක තනිකර සිටි එකක්. මේ කළුරා කියන මේ නගරය ඇතුලේ කළුතර කළුරා ඉස්සරහට වට එහෙම කියන්න පුළුවන්.
0: කළුතර කළුරා.
1: අන්න හරි. කළුතර කළුරා කියන මේ නගරය ඇතුලේ වට ජිම් එක තියෙනවා. ඊට පස්සේ කිඩ්ස් ප්ලේ ඒරියා තියෙනවා. ස්විමින් පූල් තියෙනවා. ඉන්ඩෝ ක්‍රිකට් නෙට් එකක් තියෙනවා. ඊට පස්සේ මල්ටිපර්පස් හෝල් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෑන්ඩ්ස්කේපින් ගැන කතා කරන්න ඕනේ. මම හිතන්නේ මේ වෙලාවේ වෙබ්සයිට් එක බලන් ඉන්න සාරට පේනවා ඇති කොච්චර ලස්සනද කියලා. ඒ හවුසින් ඩිසයින්ස් ටික.
0: ඇත්තටම පුදුම ලස්සනයි. මම මේ බලාගෙන ඉන්නවා මේක දිහා.
1: ඔව්. ඒ කියන්නේ තනි තට්ටුවේ ගෙවල් තියෙනවා. තට්ටු දෙකේ ගෙවල් තියෙනවා. ඊට පස්සේ වට වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ නවත්තන්න පුළුවන්. ඊට ගරාජ් පහසුකම් එක්කෙන ගෙවල් තියෙනවා. මේ වගේ මේ කැටගරි කරලා තියෙනවා ඒගොල්ලෝ A B C D එහෙම කියලා. ඔයාගේ අවශ්‍යතාවය අනුව රුපියල් මිලියන 19.5 ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ගෙදර වෙන් කරගන්න. ඉතින් මේ 19.5 උනත් එකපාර ගෙවන්න ඕනේ නැහැ සාරා. ඔයාට අවුරුදු 3ක කාලයක් හම්බ වෙනවා. අවුරුදු 3ක් ඇතුළත මේක ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා වාරික වශයෙන්. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් එකට. වෙබ්සයිට් එකටත් ගිහිල්ලා විසිට් කරන්න පුළුවන්. කැලින්ම කළුරා කියලා ගහන්න Google එකේ. ඒගොල්ලෝ ගානට SEO කරලා තියෙන උඩින් මෙනවා ටැබ් එකේ.
0: ඔව් අය හොය හොය ඉන්න දෙයක් නැහැ. උඩම වෙන පළවෙනි සර්ච් රිසල්ට් එක තමයි කළුරා.
1: කළුරා. ඉතින් 13:22 13:22 හොට්ලයින් එකිනුත් ඔයාලට පුළුවන් කතා කරලා මේ කළුරා අලුත්ම ප්‍රොජෙක්ට් එකේ තියෙන විශේෂ වාසි ගැන ඊට පස්සේ තියෙන මේ ග්‍රේඩ් කැටගරීස් මේවා මොනවාද ඒ හැමදේම විස්තරවාර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආයෙ මතක් කරන්නම් හොට්ලයින් එක 13:22 කෝල් එකක් දෙන්න.
0: රයිට්. ඔකේ 13:22 ඔයාලට කෝල් එකක් දෙන්න බැරි නම් අචී මම දැන් වෙබ්සයිට් එකේ තව කෑල්ලක් හොයාගත්තා.
1: හරි කියන්න. රිසර්ච් කරගෙන ඉන්නවා.
0: රිසර්ච් කරගෙන ඉන්නේ අවශ්‍ය රිසර්ච් එක අරන් ඉතුරු
1: ඔක්කොම කරනවා.
0: AI assistant කෙනෙක් ඉන්නවා. I'm Prime B. Hello, I'm Prime B. කියලා යා ග්‍රීට් කරනවා අපිට. ඔයාලා නෑ ටයිප් කරලා මේ මොනවා හරි ඔයාලට තියෙන ඩවුට් එක දාන්න තියෙන ප්‍රශ්න දාන්න තියෙන නැත්නම් යාට කෝල් එකක් ගන්නත් පුළුවන්. මේ AI assistant answer කරන්න
2: සිග්නල්නුත් පුළුවන්.
0: අපි බලමු. ඉස්සරහට කියන්නම් අපිට ලැන්ග්වේජ් එක වෙනස් කරන්න පුළුවන්ද කියලා.
1: අපි ඊළඟ බ්‍රේක් එකේදී try කරන්නම් සිංහලෙන් දෙමළෙන් ඔක්කොම කියලා බලන්න.
2: මට උඹ ඉන්නවද කියලා
0: අහන්න. අපි බලමු.
1: ඔව් AI bot කෙනෙක් assistant කෙනෙකුත් තියෙනවා. ඔයාලට පුළුවන් යාගෙනුත් වැඩි විස්තර දැනගන්න. එයාත් එක්ක message කරන්න, reply කරන්න, පුරුද්දට තියාගන්න එපා හැබැයි. වැඩේට විතරක් කරන්න ඒක. ඉතින් යන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එකට. එහෙමත් නැත්නම් 13:22 call එකක් දෙන්න.
0: ඔකේ. තව යන්න තැනක් තියෙනවා ආචි.
1: කොහෙද?
0: මේ මම දැන් ඊයේ දැන් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා යනවනේ මේ කැම්පස්. ගිහිල්ල ඊතින් පොඩක් පිටිපස්සෙන් වාඩි වුණේ. 10ට ඉවරලා ගියාම පොඩක් ඉඳ නැහැ. පෙඩ පිටිපස්සට ලා වාඩි වෙන්න ඕනේ.
1: බුද්ධිමතුන් ඉන්නේ පිටිපස්සේ
2: තමයි. බුද්ධිමතුන් ඉන්නේ. ඔව් ඒක
1: මහා ප්‍රඥයින් ඔක්කොම
2: ඉන්නවා. අපි නෑ වේලාසනින් ගියයි කියලා වාඩි වෙන්නේ පිටිපස්සේ. මම මේකම කල්පනා කරා. පරක්කු වෙලා ගියාම පිටිපස්සේ මට සෑහෙන ප්‍රශ්නයක් වුණා ඒක.
1: මේ පිටිපස්සේ ඉන්නේ.
0: ඒක තමයි ඕගොල්ලන්ගේ හොඳට කන් ඇහෙනවා කියලා. මට දැන් අපේ ඉන්න ගුවන්න ලෙක්චර් කෙනෙක් පොඩක් හෙමින් කතා කරන්නේ. මට දැන් ඇහෙන්නේ නෑ පිටිපස්සට. නේ මේක මේ හෙඩ්ෆෝන් දාගෙන ගිහිල්ලා මං හිතන්නේ මේ එතනත් හෙඩ්ෆෝන් දෙයක් ඕන වෙනවා ඔය පාර කියන දේවල් අහන්න.
1: එන්න ඔයගේ ඉයරින් ටික පොඩ්ඩක් අප්සෙට් වෙලා ගිහිල්ලා තියෙනවා.
0: පොඩ්ඩක් අප්සෙට් වෙලා තියෙනවා. ඒ නිසා මම යන්න තීරණය කරා Vision Care Hearing Solutions එකට. මොකද
2: ඒගොල්ලෝ කිට්ටුවම තියෙනවා.
0: ළඟම තියෙනවා නේ. පයින් යන්න පුළුවන්. මේ hearing test එක free කරලා දෙනවා ඒගොල්ලෝ.
1: ඔව් ඒ කියන්නේ මේ විශේෂම කියන්න ඕන දැන් මේ ඉදරින්න තරුණ කට්ටියට. ඔයගොල්ලන්ට පුළුවන් hearing angel කෙනෙක් වෙන්න. කරන්න තියෙන මෙච්චරයි. දැන් ඔයගේ ඉදරින් ඉන්නවනේ ඔය ආදරණීය වැඩිහිටියන් අවුරුදු 50ට වඩා වැඩි අය අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් සීයා ආච්චි වෙන්න පුළුවන් නැන්ද කෙනෙක් මාමා කෙනෙක් පුංචි කෙනෙක් මේ ඕනම කෙනෙක් එහෙමත් නැත්නම් ආ නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔය ගෙවල් ගාවින් නසල් වැසෙක් වෙන්න පුළුවන්. කමක් නැහැ අවුරුදු 50ට වැඩි. අපේ වැඩිහිටියෙක් නම් ජේෂ්ඨපුර වැසෙක් නම් මේ ගෙදර ඉන්න තරුණ කට්ටියට කියන්නේ ගමේ ඉන්න තරුණ කට්ටියට කියන්නේ රටේ ඉන්න තරුණ කට්ටියට කියන්නේ අපි මේ වෙලාව අපි වහගෙන ඉන්න තරුණ කට්ටියට කියන්නේ එකගෙන යන්න ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට. මොකද එතකොට ඒ ආදරණීය වැඩිහිටියන්ට පුළුවන්කම තියෙනවා නොමිලේම hearing test එකක් කරගන්න. ඉතින් ඒගොල්ලන්ට විතරක් නෙමෙයි ඊට පස්සේ තියෙන එකක් යන වාටත් පුළුවන්කම තියෙනවා test එක කරගන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාලා පුළුවන් මේ ඒගොල්ලන්ගේ හැම branch එකම සාරා මේ තියෙනවා backdrop එකක්. මේ backdrop එක ඉදලා photos ගන්න පුළුවන්. photos අරගෙන upload කරන්න ඕන Instagram නැත්නම් Facebook ඔයගොල්ලන්ගේ තියෙන profile එකට upload කරලා නිකන් ඉන්න එපා. tag කරන්න Vision Care Hearing Solution page එක. ඒක ටැග් කරාට පස්සේ ඔයා එන්ටර් වෙනවා. නැත්නම් ඔයා ඇතුල් වෙනවා EV bike එකක් දිනා ගන්න තරගයකට. ඉතින් එක වැඩි හිටියෙක් එක්කගෙන ගියොත් ඔයාට එක entry එකක් ගන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් එක්කගෙන ගියොත් ඔයාට entries වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ දැන් මෙතන විශේෂම දේ තමයි මේ hearing test එක. මොකද ලෝකයේ මේ වෙනකොට තියෙන දියුණුම තාක්ෂණය. ඒ වගේම තමයි ලෝකයේ මේ වෙනකොට තියෙන විශිෂ්ටතම සහ සම්මත ක්‍රමවේද අනුගමනය කරමින් තමයි මේ විදිහට මේ hearing test එක කරන්නේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙන hearing aids පවා දෙනවා. 10 channel hearing aid එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ amplifier හැකියාව සෑහෙන වැඩි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අර පොඩි decibel ගානක තියෙන sound එකක් පවා අපිට ඇහෙන්නේ පොඩියට නම් ඒක amplify කරලා වැඩි කරලා දෙන්න පුළුවන් හැකියාව මේ device එකට තියෙනවා. ඉතින් මේ device එක පවා දැන් මේ device එක electronic එකක්නේ. මේක අවුරුද්දකට සැරයක් වෙන්න පුළුවන්. අවුරුද්දකට සැරයක් වෙන්න පුළුවන්. අවශ්‍ය වුණාම reprogram කරන එක. වාගේ ශ්‍රවණ තත්ත්වය අනුව calibrate කරන එක. මේ ඔක්කොම maintenance එක මේ ඔක්කොම ඒගොල්ලෝ නොමිලේම ඔයාට කරලා දෙනවා. ඉතින් hearing aid එකක් ගන්න පුළුවන්. ඒකට වියදම් වෙන මුදල විතරයි යන්නේ. වාඩි ඊට පස්සේ ඔක්කොම maintenance ටික කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට hearing test එකත් නොමිලේ කරලා දෙනවා. ඉතින් යන්න ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට.
0: Right. Okay. දැන් මම කිව්වා නේද ඇටි කැම්පස් යනවා කියලා. දැන් මේ අන්තිම අවුරුද්ද. ඊට පස්සේ රස්සාවක් කරන්න ඕනේ නේ.
1: ඉගෙනව මෙහෙ ඉන්න කල්පනාවක් නැද්ද ඉගෙනව? ඒ අපේ බයිකේ තනියම කියන්නේ බා.
0: ඉන්නවා ඉන්නවා. ඔගොල්ලෝ ආසයිද මං ඉන්නවට? ඔගොල්ලෝ ආසයිද මං ඉන්න?
1: නැතුව අපි මෙතනට එන ඕනම ගෑනු ළමෙට කැමති.
0: එහෙම මේ මට විශේෂයක් නෙමෙයි.
1: ඔයාට එහෙම දෝන විශේෂයක්ද?
0: නෑ නෑ හරි හරි කවදාවත්.
2: නෑ ඔයා ගැන විශේෂ තියෙනවා. මොකද මේ ඒ කියන්නේ ඔයා සෑහෙන දේවල් අපි යුනියන් කරනවා. අපිට බනිස් කෙනක් දෙනවා, ඕකක් කෙනක් දෙනවා, කීල්ස් එකට ගිහිල්ලා එක එක දේවල් කෙනක් දෙනවා. ඔය වගේ ගොඩාක් දේවල් කරන වෙලාව තිබ්බොත් අපේ ඇත්ත එක ප්‍රෝග්‍රෑම් එක කරන්නත්
1: එනවා. ඉතින් මේ ෆොරින් ඒජ්ස් ටික රැකගන්න විදේශ සහනාධාර ටික වෙනුවෙන් අපි කැමතිවා මෙතන ඉන්න.
0: රයිට් ඕකේ. මම මේ ඒක තමයි කියන්න ගියප ගැත්තට අමතකුණා. ඒක නම් මම කෙලින්ම කියන්න ඕනේ.
2: සදාහත් ගන්න කියන්නේ
0: නැහැ. ඒක තමයි දැන් මම කියන්න ගියේ. දැන් මෙහෙ ඉන්නවා. ඉන්නකොට මම ඉගෙන ගන්න සබ්ජෙක්ට් ඒරියා එක වෙනස් දෙයක්නේ. ඒකත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේනේ. නේද ආච්චි? එතකොට අපේ එහෙම දැන් ග්‍රැජුවේට් වුණ උපාධිධාරීන් එළිය ඉන්නවා. මම ඉගෙන ගත්ත දේ මට පාවිච්චි කරන්න විදිහක් නැහැ කියලා හිතලා නිකන් රස්සාවක් කරන්න ඕන නිසා රස්සාවක් කරන කට්ටිය. හැබැයි ඒගොල්ලන්ට දැන් සදාහරිතකින් ඔප්ෂන් එකක් දීලා තියෙනවා.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඒක මතක් කරන්න ඕන සදාහරිත ප්ලාන්ටේෂන් මේ වෙනකොට රැකියා අවස්ථාවන් සෑහෙන ප්‍රමාණයක් අරගෙන අවිල්ලා තියෙනවා.
0: රයිට්.
1: ඉතින් සාර වගේ වෙන්න පුළුවන්. නැත්තම් මේ වෙනකොට උපාධි අපේක්ෂකයෙක් නම් ඒ කියන්නේ 4th year වෙන්න පුළුවන්, 3rd year, 1st year වෙන්න පුළුවන් වා ඉන්නවා නම් ඔයාට විශ්වවිද්‍යාලේ ඉන්න ගමන් part time වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම තමයි ඔයා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා එළියේ ඉන්න කෙනෙක් නම් තාම ජොබ් එකක් නැත්තම් අනිවාර්යයෙන්ම මෙතනට CV එකක් දාන්න අපි මේ කියන සදාහරිත ප්ලාන්ටේෂන් එකට. ඒ වගේම තමයි ඔයා කරන ජොබ් එක ගැනවත් තෘප්තිමත් නැත්තම්. ඒ කියන්නේ ඔයාගේ තියෙන ස්කිල් එක අනුව ඔයාට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතනට ඔයාගේ CV එක දාන්න ඕන. ඉතින් මේ අපි කියන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් ගැන විශේෂත්වය තමයි කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකම් ලොකු රේන්ජ් එක තනතුරු ප්‍රමාණයකට ඔයාට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ශේෂ්ත්‍රය ඉහළම වැටු, දිරි දීමනාවන්, කොමිස් අතිකාල දීමනාවන්, බෝනස්, විදේශ සංචාර, ඊට පස්සේ විවිධ වරප්‍රසාද ගොඩාක් ඔයාට හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා ඉගෙන ගන්න නැත්නම් ඔයා වැඩ කරන පෝස්ට් එකට අදාළව ඔයාට ශිෂ්‍යත්ව ලැබෙනවා. පිටරට ගිහිල්ලා ඒ සම්බන්ධව තවදුරටත් හදාරන්න ඉගෙන ගන්න.
0: Okay.
1: ඉතින් මේ වගේ වරප්‍රසාද ප්‍රිවිලේජස් සෑහෙන ප්‍රමාණයක් එක්ක තමයි සදාහරිත ප්ලාන්ටේෂන් මේ රැකියා අවස්ථාවන් ඔයාට අරගෙන අවිල්ල තියෙන්නේ. ඉතින් ඔයාගේ CV එක යවන්න මෙන්න මේ WhatsApp නම්බර් එකට. නැත්නම් ඔයාට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒත් ඔයාට WhatsApp කරන්න පුළුවන් මේ නම්බර් එකට.
0: Okay.
1: 076-441-1648.
0: Right.
1: ආයෙ මතක් කරන්නම් හිමින්. 076-441-1648.
0: ඔකේ.
1: හරි. ඉතින් ඒ නම්බර් එකට ඔයාට පුළුවන් ඔයාගේ CV එක WhatsApp කරන්න. එහෙම නැත්නම් කතා කරලා වැඩි විස්තර දැනගන්න.
0: Right.
1: ඒ වගේම තමයි ඊමේල් එකක් තියෙනවා. careers@sadaharita.com. careers@sadaharita.com. CARERS.
0: Okay.
1: CARERS@sadaharita.com කියන මේල් එකටත් ඔයාගේ CV එක ඔයාට යවන්න පුළුවන්.
0: Right.
1: යවල බලන්නකෝ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඉන්ටර්විව් එකට එහෙම ගිහිල්ලා
0: ඊට
1: පස්සේ දැන් ඔයා අපිට පින්දේ.
0: ඔව්.
1: ඔව් පින්දේ.
0: ඔව් අචීට මට නුවාට පින්දේ.
1: ඔයාට බෝනස් වැටෙන වාපා. බෝනස් වැටෙන වාරයක් පාසා. ඊට පස්සේ ඔයාට සැලරි එක.
0: අපි
1: කියවනේ ෆීල්ඩ් එකේ හම්බෙන ලොකුම සැලරි එක තමයි ඔයාට දෙන්නේ. ඒ සැලරි එක වැටෙන වාරයක් පාසා.
0: රයිට්.
1: ඔයාට විදේශ සංචාර.
0: ඊට
1: පස්සේ ශිෂ්‍යත්ව ලැබෙන වාරයක්
0: පාසා.
1: ඔයාට කවද මතක් වෙන්නේ?
0: අපි තුන්දෙනා.
1: අපි තුන්දෙනා.
0: රයිට්.
1: ලස්සන්ට මැගිලා වෙන ඉස්සර.
0: ඔව් දැන් මේ අපි කතා කර කර හිටියේ මං උදේ වැඩට එන ගමන් BYD කීයක් දැක්කද කියලා. මේ BYD විතරයි දැන් කොළඹ තියෙන්නේ. මොකද මේ එච්චර ලේසියට ඔයගලන්ට දැන් BYD එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා රාජ්‍ය සේවකයෙක් නම් මාසිකව රුපියල් 68,000ක් වගේ සුළු ගාණක් ගෙවලා.
1: ඔව් පොඩි මුදලකින්.
0: පොඩි මුදලකින් ඔයාට BYD එකක් වාගේ කරගන්න පුළුවන්.
1: ඔව් ඒ කියන්නේ මේ සාරා කියන විදිහට මාසිකව රුපියල් 68,000ක් තමයි ඔයාට ගෙවන්න තියෙන්නේ. මාසිකව ඒ විදිහට ගෙවලා ඔයාට පුළුවන් වාගේ BYD එක ගෙදර අරන් යන්න. ඉතින් මේ විශේෂ දීමනා මේ විශේෂ chance එක හම්බ වෙන්නේ රාජ්‍ය සේවකයින්ට.
0: රයිට්.
1: ඉතින් මාසික වාරිකය මේ විදිහට 68,000ක් ගෙවන එක විතරක් නෙමෙයි මතක් කරන්න ඕන ඔයාට පළවෙනි සේවා වාර පහම පළවෙනි සර්විසස් පහම නොමිලේම හම්බ වෙනවා.
0: රයිට්.
1: ඒ වගේම තමයි ඔයාට ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා ලංකාවේ බැංකින් සෙක්ටර් එකේ ඉන්න අංක එකේ බැංකුවක් තමයි ලංකා බැංකුව කියන්නේ. ඉතින් BOC බැංකුවත් එක්ක එකතු වෙලා ඔයාට පුළුවන් වාගේ ලෝන් ස්කීම් එකක් හදාගන්න එහෙම ඕන.
0: ඒ
1: වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක එකතු වෙලා ඔයාට රක්ෂණ ආවරණයක් හම්බ වෙනවා. ලංකාවේ රක්ෂණ ශේෂ්ත්‍රය ඉන්න දෙවන්තය.
0: රයිට්.
1: ඒ විතරක් නෙමෙයි වැඩේ එතනින් ඉවර වෙන්නේ. ඔයාට වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් නොමිලේම කරලා දෙනවා. ඊට පස්සේ දැන් ඔය හෝම් චාර්ජින් යුනිට් එකක් තියෙනවා. වාහනේ චාර්ජ් කරගන්න බෑ. ඔක්කොම කරලා චාර්ජ් කරගන්න බැරි වුණොත් ප්‍රශ්නයක්.
0: මොකද
1: මේක EV vehicle එකක් නිසා. ඉතින් හෝම් චාර්ජ් එකත් ඔයාට නොමිලේම හම්බ වෙනවා. මේ සියලු දීමනාවන් අපේ රාජ්‍ය සේවකයන්ට හම්බ වෙන. ඉතින් කෝල් එකක් ගන්න වැඩි විස්තර දැනගන්න BYD එකට 0112 125 125 නම්බර එකෙන් 0112 125 125.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenaka
2: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7යි විනාඩි 50යි දැන්.
4: අලුතෙන කඩමු මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාකල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස SLT Mobitel Fiber Kondesi Adalave
6: Prime Kalura Abhimanavat Kalutarin Swimming Pool Gym Indoor Cricket Kids Play Area Samagin Sial Sapiri Nivasa Samuhet Obat Ekatuen Prime Kalura Anutvan Kalutarin Abhimanavat Jeevan Ratavak Rupial Million Dhanave Sita Kalutar Nagarasimavin Prime Kalura Adama Katakaran 13.22ට Prime Lands
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ Speed, Budget, Usage, Lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G Connection හැමතිස්සෙම සෙට්
9: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
10: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
11: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
12: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
13: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
14: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: Meltol හිසරතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
16: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක EFI තාක්ෂණය පෙට්‍රල් සුවඳටත් දුවනවා ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් KD Rice Motor Company Private Limited 077-406-4397
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ Speed, Budget, Usage, Lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G Connection හැමතිස්සෙම සෙට්
2: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10 Brand new three-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-200.
17: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 අමතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
18: සංදි සෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සෝය උදා කරගන්න 0810 397 399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0780 213 336.
19: Algo.

0: උදේ 7යි විනාඩි 55යි අල්ගුටාවෙ වෙලාව. අචි කියාගෙන කියාගෙන කියාගෙන යන්න දේවල් ටිකක් තියෙනවා.
1: තියෙනවා.
0: ඔව්.
1: හැබැයි මේ කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න බෑ.
0: බෑනේ. පාර කියනවා මේ නම්බර්ස් අපි ඊගෙන් කිව්වා.
1: අපි අයියෙන් කතා කරනවා නම්බර්ස් කියනවා ඇහෙන්නේ නැහැ කියලා කියනවා. කියන අපි වහගෙන ඉන්නේ. අපි නම්බර්ස් ඔය අතරමැද මම බැලුවේ මගේ එකක් කියලා
0: දාන්න.
1: ලියාගෙන මැසේජ් එකක් කරේ.
2: එච්චර මේ අතුරු ආන්ත්‍රාවල් ලක් වෙන්න කැමති.
1: ඉතින් හරි දැන් ඔයාලට ඉස්සෙල්ලම කියන්න ඕන මේ අපි කතා කරන්නේ අර කලුර ප්‍රොජෙක්ට් එක ගැන. කලුතර තියෙන. ඉතින් දැන් හරි දැන් ලංකාවේ හැමෝටම එතනට ඇවිල්ලා පදිංචි වෙන්න බෑනේ.
0: ඒ
1: කියන්නේ ඒක වෙන්න විදිහක් නැහැ.
0: ඔව් අපි කිය දැන් වෙබ්සයිට් එකේ 7000 ගණන් බලන් ඉන්නවා.
1: ඔව් ඒ කියන්නේ ඔයාගේ අර ආර්ථික විද්‍යාව යද්දී උගන්නනවා මේ සාරා ඔයාගේ ඌමන ලංකාවේ ඕනම තැනක තමන්ගේ ගෙවල් හදාගන්න පුළුවන් ඉඩමක් ගන්න පුළුවන් ගෙවල් හදාගන්න පුළුවන් ඉතින් හැබැයි එහෙම හදද්දී අර කලුරකේ තියෙන ලුක් එක ඒ තියෙන මොඩර්න් ගතිය ඒ තියෙන නවීන ගතිය අපි අර පොඩ්ඩක් ස්මාර්ට් ගතිය හරිම වචනේ සුහුරු ගතිය
0: සුහුරු
1: කිව්ව ස්මාර්ට් ගතිය
0: ස්මාර්ට් කියන්නේ නේද
1: එහෙම කියමු සිංහලෙන් අපි ස්මාර්ට් කියමු
0: හරි
1: ඒ ගතිය ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයා තෝරගන්න දේවල් ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය raw materials කියන දේවල් සෑහෙන්න වැදගත් ඉතින් ගෙදර ජනෙල් දොරවල් උළුහව් ඊට පස්සේ අපි දන්නවා ඔය pantry cupboard කුස්සිය පැත්තට ගියාම තියෙන ඔය sliding doors වෙන්න පුළුවන්
0: bathroom
1: doors වෙන්න පුළුවන් සාරා ඉතින් මේ දේවල් වලින් ඔය ගෙදරට මාර ලොකු ලුක් එකක් ලැබෙනවා අර අර වාව හොයන modern look එක modernize ගතිය ලැබෙන්නේ අන්න ඒකෙන්
0: ඒකෙන්
1: yes ඉතින් අන්න ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ Swiss Tech aluminium ගැන ඉතින් ලංකාවේ ඔය විදිහට modern විදිහට aluminium නිෂ්පාදන වලින් අර නවීන පන්නේ විදිහට ඔය ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් මේ ඕන තැන අලුතෙන් දන්න හරි නැත්නම් තියෙන ජනෙල් දොරවල් ගලවලා අරුතෙන් රිනොවේට් කරන්න හරි ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඔයාට තියෙන එකම choice එක තමයි Swiss Tech aluminium කියලා කියන්නේ.
0: Right.
1: ඉතින් දැන් ඔන්න Swiss Tech ල ඔයාට අරගෙන ආවිල තියෙන පොඩි cashback opportunity එකක්.
0: ඒ
1: කියන්නේ ඔයා ගෙවන ගාණෙන් ආයෙ ඔයාට පෙරලලා ගාණක් ඒගොල්ලෝ දෙනවා.
0: Yes.
1: ලක්ෂයක් වියදම් කරොත් සමහර විට රුපියල් 50000ක් ඔයාට ආයෙ හම්බෙන්න
0: පුළුවන්.
1: එතකොට ලක්ෂ වැඩේට ඔයාට ගිහිල්ලා තියෙන කීයද?
0: 50000.
1: අන්න. ඒක තමයි cashback opportunity එකක් කියලා කියන්නේ සරලවම.
0: Right.
1: ඉතින් කරන්න තියෙන මෙන්න මෙච්චරයි. ඔයාගේ fabricator එක කතා කරලා,
0: ඔය
1: ගෙදර හදනකොට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයේ හදනකොට නැත්නම් අලුත් කරනකොට වෙන්න පුළුවන්.
0: Right.
1: පොඩි මේ ගන්න ඕන ඔයා. අපි ඒකට කියනවා මොකද්ද?
0: Quotation
1: එකේ තියෙනවා Swiss Tech aluminium දොරවල්, ජනෙල්, sliding doors, pantry cupboard මෙච්චර ප්‍රමාණයක් ඔයාගේ මේ අලුත්ම ගෙදරට ඒගොල්ලෝ හදනවා කොටේෂන් එකක්. ඒ කොටේෂන් එක ඔයා අරගෙන යවන්න ඕන මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් කරලා.
0: 0767 786 7000 ඔයාලගේ කොටේෂන් එක WhatsApp කරන්න.
1: හරි එහෙම කරාට පස්සේ ඒගොල්ලෝ වැඩේ වෙරිෆයි කරගන්නවා. ඔයාලේ වයි රෙෆරන්ස් ID එකක්. ඒක නැති කරගන්න එපා. ඒකෙන් තමයි ඔයාගේ ගනුදෙනුව ට්‍රැක් කරන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ වැඩේ කම්ප්ලීට් වුණාට පස්සේ ඉන්ස්ටලේෂන් එක කම්ප්ලීට් වුණාට පස්සේ Swiss Tech ලට කියන්න. හරි කොටේෂන් එකේ විදිහට වැඩේ කරා කියලා.
0: ඒගොල්ලෝ
1: ඊට පස්සේ එනවා ආගේ සයිට් එකට. ලංකාවේ කොහෙද ඉබ්බත් එතනට ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් ඇවිල්ලා වැඩේ
0: බලනවා.
1: හරි විදිහට කොටේෂන් එකේ විදිහට සිද්ධ වෙලා තියෙනවා. සමහර ඊට වඩා වියදම් වෙලා තියෙනවා. ඒ ඔක්කොම බලලා ඊට ගැළපෙන විදිහට ඒ වෙලාවෙම ඔයාට cashback එකක් දෙනවා. cashback එක විතරක් නෙමෙයි. ඔයාර ගත්ත Swiss Tech aluminium නිෂ්පාදන වලට අවුරුදු 30ක වොරන්ටි එකක් වගේම ජීවිත කාලය පුරාවටම after sales service එකකුත් හම්බ වෙනවා.
0: right okay. ඒක නිසා Swiss Tech aluminium වලින් දෙන මේ chance එක ගන්න ඔයාලට quotation යවන්න පුළුවන් ජුනි 30 වෙනකන් විතරයි. මේ මාසෙත් භාගයක්ම ඉවරයි.
1: තව දවස්
0: 10යි තියෙන්නේ. 11ක් තියෙනවා. මේ ඉතින් ඉක්මනට
1: කෝටේෂන්
0: එක ගන්න, ඉක්මනට යවන්න, WhatsApp කරන්න. right okay. අපි ජනෙල් දොරවල් දාන්න කලින් අචේ ජනෙල් දොරවල් දාන එක සමනේ අන්තිම ස්ටෙප් එක නේ. ඊට කලින් අපි අදා ගන්න ඕනේ ගෙදර අර ෆ්‍රේම් එක වගේ එක ස්ට්‍රක්චර් එක වගේ නේද? ඒක හදන්න හරි යකඩ දැම්මේ නැත්නම් අපි හරි ස්ටීල් පාවිච්චි කරේ නැත්නම් ගෙදර රැඩිකල් පවතින එකක් නැහැ.
1: නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි වාර මතක් කරන්නේ මෙල්වා ස්ටීල් ගැන.
0: ඒ
1: දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන විදියට
0: අනාගතේ
1: එන්න පුළුවන් ස්වාභාවික ආපදාවන්ට සූදානම් කරලා
0: ඔවා
1: මුහුදායින වගේ කෙනෙක් නම් ඒ ලවණ තත්ත්වයන්ට ගැලපෙන විදියට මේ ඕන තැනකට ඕනම භූමියකට ඕනම පරිසර සාධකයකට ගැලපෙන විදියට
0: ඔවාගේ
1: ඉදිකිරීම ශක්තිමත් විදියට කල්පවතින විදියකට කරගන්න නම් අනිවාර්යයෙන්ම ගන්න ඕන මෙල්වා අන්නහරි මෙල්වා ස්ටීල් ඒ වගේම තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තියෙන එක අපි ඉස්සරහට මතක් කරන්න.
0: ඒක අපි ඉස්සරහට මතක් කරන්න.
1: මෙල්වා ස්ටීල්. ඉතින් ශක්තිමත් භවයේ සහතිකය තමයි මෙල්වා ස්ටීල් කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් අපි මතක් කරනවා අනිවාර්යයෙන්ම මෙල්වා ස්ටීල් ගන්න කියලා.
0: රයිට්. ඕකේ. දැන් අපි හැමදාම කියනනේ වැඩට යන කට්ටියකුත් ඉන්නවා. වැඩට යන කට්ටියවල ගෙදර ඉන්න කට්ටියකුත්
1: ඉන්නවානේ.
0: මේ පණුවිනේ ගෙදර ඉන්න කට්ටියට දැන් උයන්න පටන් ගන්න කට්ටියට අද චිකන් කරි එකක් එහෙම හදනවා නම් නැත්නම් මාළු කරි එකක් එහෙම හදනවා නම් වාට පුළුවන් විජේ මස් කරි තුන පහ හරි කිරි මාළු මිශ්‍රණය හරි විජේ ප්‍රොඩක්ට්ස් වලින් ගන්න. මොකද එතකොට අර හැමදාම කන රස නෙමෙයි අර ෆුල් රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා
1: පොඩි ඔතෙන්ටික් රහ
0: නැහරි
1: අර වා හොයන රහ
0: ඔව් අර මේ ආච්චිලා සීයලා උයන දෙන කෑම තියෙන්නේ සීයලා නම් වල දෙන්නේ ආච්චිලා උයලා දෙන කෑම තියෙන්නේ අන්නේ රස ගන්න පුළුවන් වාට විජේ ප්‍රොඩක්ට්ස් දාලා වාගේ චිකන් කරි එක හරි මාළු කරි එක හරි හැදුවොත්
1: හැදුවොත් ඉතින් WP ලාංඡනයේ බල්ලා ගන්න කියලා අපි මතක් කරනවා මේ තාත්තල උයනවා
0: තාත්තල උයනවා
1: තාත්තල සීයලා වෙද්දී උයන්නේ නැත්තේ
0: අනේ මන්දා
1: අපි එහෙම අහන්න
0: හොඳ ප්‍රශ්නයක්
1: අපිට හොයලා බලමු
0: ඕගොල්ලෝ දන්නවනම් අපිට කියන්න
2: 100 200 කරන් කල්පනා කරන්න

0: இருக்கட்ட. ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රටකට pain pay අලුත් වෙන අලුත් pay විමසුම
4: අයිබෝන් මේ pay රටතොට සමගින් මම කසුනි. විෂ මත්‍රව්‍ය භාවිත කර මගේ ප්‍රවාහන බස් රථවල සේවයේදී සිටි රියදුරන් 8 දෙනෙකු සහ කොඳුස්තරවරයෙකු කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර දකුණ පොලිස් තහනම් නිලධාරීන් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන නිලධාරීන් ඒකාබද්ධව සිදු කළ පරීක්ෂා කිරීමේ මෙහෙයුමකදී රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 35-57 අතර වයස්වල පසුවන පයාගල යටියන දොඩම්ගොඩ තෙඹුවන මීගහතැන්න සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී ඇත්තේ. කළුතර දකුණ පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිතුර විමර්ශන සිදු කරනු ලබනවා.
0: Net News,

0: بیا بهم نانی අමෝ ඕස්ට්‍රේලියාවේ නැසෙන
1: ඕස්ට්‍රේලියාවේ
2: මහද්වීපයක්නේ ඉන්දියාව අර්ධ ද්වීපයක්
0: හැබැයි ඉන්දියාව හිතන් ඉන්න ඒගොල්ලෝ මහද්වීපයක් කියලා හිතන් ඇති හ
2: ඒගොල්ලෝ ටික ටික මහද්වීපයක් වෙනවා
1: හරි අපි ඉස්සරහට කියමු
0: කියමුකෝ
1: උනොත් කියමු ඊගෙන යද්දි කියමු
2: උනොත් නම් කියක ඉන්න වෙන්නේ නැති වෙන්න කලින්
1: තමයි ඔව් නේද අපිට කියන්න ඒගොල්ලොන්ට ඕන දේ වලින් පස්සේ හරි මම කියන්න ගියේ ගාලුපාරේ තියෙන කළුතර පැත්තේ තියෙන කලුරා එක ගැන මං ආයෙත් වෙබ්සයිට් එකට යන්නද
0: ඔයා ඒකේ ගියොත් ඔයා ඒකේ වශී වෙලා අන්ධ වෙලා මෙතන එකක් වෙනවා
1: ඒ වෙබ්සයිට් එක ඇත්තටම ලස්සනයි මගේ මේ ආසාව ඒකේ අර පෙන්නනවා කී දෙනෙක් බැලුවද කියලා මං ඒක දිහා ඒ අංක වෙනස් වෙන විදිහ බලාගෙන ඉන්නවා මේ ඒක තමයි මගේ ආසාව ඇත්තට පිරිසක් එක බලාගෙන ඉන්නවා මේ වෙලාවේ ඒක නිසා දැන් ඔයාට ගන්න හිතෙනවා නම් මේ අචී කියන විදිහට ටට්ටක් ගාලා හැර ටික කරගන්න
2: හරි ඉතින් කරන්න තියෙන ඔයාලට මෙන්න මෙච්චරයි නම්බර් එකක් තියෙනවා හොට්ලයින් නම්බර් එකක් තියෙනවා හොට්ලයින් නම්බර් එක ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ ඒ නම්බර් එකට ඔයාලට කෝල් එකක් දෙන්න තමයි තියෙන්නේ මෙන්න මේකයි නම්බර් එක 13 22 13 22 කියන හොට්ලයින් එකෙන් ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා මෙතන මේ ඉස්සරහට ඔයාලට නිකන් වෙන් කරගන්න ඕන රිසර්ව් කරගන්න ඕන නැත්නම් නිකන් හිතන්නකෝ රිසර්ව් කරගන්න කලින් අචීවයි නැත්තං සාරවයි අපේ නුවාවයි පොඩ්ඩක් සැක නිසා ආයි කොහොමද ඔය කිව්වට
1: ඔය තුන් දෙනා කිව්වට
2: ඔය කිව්වට ඔයාට එහෙම එනවනම් පොඩි කෝල් එකක් දෙන්න ඕන කියලා මේ ඕනේ දෙයකට ඔයාට 13 22 නම්බර් එකෙන් කෝල් එකක් දෙන්න පුළුවන් එහෙම නැත්තං සාරා කිව්ව විදිහට primelands.lk වෙබ්සයිට් එකට යන්නත් පුළුවන් වෙබ්සයිට් එකට යන්න ඕනෙත් නැහැ කෙලින්ම Google එකේ ඔයා කලුරා කියලා ගැහුවා නම් ඔයා ටයිප් කරා නම් ඔයාට උඩින්ම එන්නේ search result වල උඩින්ම එන්නේ අපි මේ කියන කලුරක තමයි කලුතර කලුරා ඉතින් මේක housing scheme එකක් ලොකු නගරයක් මේ කලුරක ඇතුළට ගියාට පස්සේ අපි කිව්වා kids play area තියෙනවා swimming pool තියෙනවා indoor cricket net තියෙනවා multi purpose hall තියෙනවා ඊට පස්සේ landscape ඉන්නේ ගැන වෙනම කතා කරන්න ඕන මේ ඇතුළේ අර මම්මාවත් වෙන් කරලා තෙකලා විදුලිය
1: මම්මාවත්
2: නල ජලය ඒ ඔක්කොම එක
1: running water
2: අන්න ඊට පස්සේ ලෑන්ඩ්ස්කේපින් කරලා ලස්සනට තනකොළ වවලා ඒ පැල වවන්නේ ඔක්කොම වෙන් කරලා ඊට පස්සේ ඔයාට ඕනනම් තනි තට්ටුවේ ගෙවල් තියෙනවා තට්ටු දෙකේ ගෙවල් තියෙනවා වගේ අවශ්‍යතාවය අනුව මිලදී ගන්න පුළුවන් අපි මේ කියන්නේ රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ නිවස වෙන් කරගන්න මේක තමයි විශේෂත්වය
0: ඉතින් සාරයි ඔය කටහරන එක වට ඒක රේඩියෝ වලදී
1: මේ ආයුබෝවන් කියලා දැම්ම අර මේ කලූර එකේ ඉන AI බොට් ප්‍රයිම් බීට එයා දානවා
0: කියන්න කියලා තියෙන දේ ආයුබෝවන් කියලා මම මේ හෙලකුරු එකේ අහ ඒත් කළුතර කොල්ලෙක් කියන්නේ අපේ ධනික ලංකාවම ජයගත්ත වීරයෙක් තමයි ඉතින් දැන් අන්න හොඳම උදාහරණය දැන් හෙලකුරු ගම්මුකෝ ලංකාවේ හෙලකුරු නැති ෆෝන් එකක් නැති තරන්නේ ඈ මේ සිංගල ටයිප් කරනවා නම් හෙලකුරු දාගෙන ටයිප් කරන්නේ එතකොට ධනික කලුතර ධනිකගේ ලොකු තාත්තා ලංකාවේ සුප්‍රකට සංගීත ශිල්පියෙක් හඳ මිදුලට එන වෙලාවක එතුමා ගැන බලා ගන්න පුළුවන් මේ ඉතින් දැන් ඔක්කොම මොනවාද IT firms කොළඹට ගේනකොට හෙලකුරු හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කොහෙද?
1: කළුතර.
0: ඇයි? ධනික කැමති නෑ කවදාවත්
2: කළුතරෙන් එහාට.
0: කළුතරින් මෙහාට එන්න. අන්න ඉතින් ඒක බණ්ඩකෝ අර වගේ ලංකාවේ දින ලොකු IT company එකක් නේ හෙලකුරු කියලා කියන්නේ. ඒගොල්ලෝ ටයිප් කරන ගිතර නෙමෙයි තව ගොඩක් සේවාවල් තියෙන හෙලපේ, එලගෝ ගොඩක් තියෙනවා. අපි නිකන් ප්‍රොමෝෂන් දෙන්න ඕනේ නෑ. ධනික කීයක් කර දෙන්න අපි. දැන් මම කිව්වේ දැන් ඒක හොඳ උදාහරණයක්. කළුතර ඉන්න අය එන්න කැමති නෑ. දැන් මම හෙලකුරු වලින් සිංහල ටයිප් කළා ආයුබෝවන් කියලා ගැහුවා. එතකොට ඒ ගෑනු ළමයා හරි පිරිමි ළමයා හරි අපිට කොහොමද සාරා උත්තර දීලා තියෙන්නේ?
1: ආයුබෝවන් මම ප්‍රයිම් බී. ඔබේ AI බලෙන් ක්‍රියාත්මක වන දේපල වල නම් නියෝජිතයා. අද මට ඔබට කොහොමද උදව් කරන්න පුළුවන්?
2: අන්න. අනේ ඊපස්සේ මේ ඉතින් ප්‍රශ්න ටික අහගෙන අහගෙන යන්න.
1: ආ ප්‍රශ්න ටික අහගෙන අහගෙන යන්න අපි කියන දේවල් ටික මදි නෝ තව ප්‍රශ්න තියෙනවා
0: මොකක් සම්බන්ධ මොකක් හරි තියෙනව නේද
1: මට ඔබගේ නම සහ සම්බන්ධතා අංකය ලබා ගත හැකිද කියලා අහලා තියෙනවා
0: ආ දෙන්න
2: මේ නිවේදනය අපේ ඉංජිනේරු වංශයට මේ පැත්තට මොනිටර් එකක් දාලා දෙන්න මොකද මේ පැත්තේ වෙන මොකුත් මේ පැත්තට පේන්නේ මම ඒක රස විඳිනවා මේ කතාව.
0: ඉතින් ඒක තමයි වා දැන් සුභාසක් රේඩියෝ ශ්‍රාවකයෝ අපි
2: ඒ භූමිකාව මම නියෝජනය කරනවා.
1: රයිට්.
2: හරි. ඉතින් වාට පුළුවන් රුපියල්

0: 9.5 මේ විදිහට කලුරා ප්‍රොජෙක්ට් එකෙන් ඔයා ගෙදරත් වෙන් කරගන්න. ඉතින් යන්න වෙබ්සයිට් එකට primelands ලගේ primelands.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා AI bot ඉන්නවා, chat assistant කෙනෙක් ඉන්නවා. එයාත් එක්ක කතා කරන්න පුළුවන්. එයාත් එක්ක කතා කළා වගේ ප්‍රශ්න ටික දාන්න. මම කියන්නේ ඔය දීපල වෙල දාම් සම්බන්ධ ප්‍රශ්න දාන්න, මේක සම්බන්ධ ප්‍රශ්න දාන්න, වෙන ප්‍රශ්න දාන්න එපා. මොකද එහෙම අපි AI කෙනෙක් හම්බුනාම තියෙන ප්‍රශ්න ඔක්කොම කියලා දානවා.
1: ඔව් කියනවා.
0: ඔව්. එහෙම වෙන්න එපා. ඉතින් ඒ වගේමයි වාට තියෙනවා hotline එකක්. call එකක් දෙන්න පුළුවන් 13:22 ට. ඉතින් මේ මුදල රුපියල් මිලියන 19.5 වුණත් ඔය එකපාර ගෙවන්න ඕනේ නෑ සාර. මේක ඔයාට වාරික වශයෙන් අවුරුදු 3ක් ඇතුළත ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කලුරා ප්‍රොජෙක්ට් එක කලුතර නගරයට මිනිත්තු 5ක දුර, නාගොඩ රෝහලට මීටර 800යි. ඒ වගේම තමයි දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10යි. ඉතින් මේ සියලු පහසුකම් එක්ක තමයි කලුතරෙන් කලුරා ඔයා වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ.
1: Right, okay. අචි කිව්වනේ මේ එක එක 190 ඉඳන් තියෙනවා කියලා. Types A to F තියෙනවා. ඒ කියන්නේ
2: A B C D E F.
1: F එකනේ වර්ග 6ක්.
0: නැවනේ.
1: එක එක වර්ග 6ක් මට හිතෙනවා මේ හැමෝටම ගැළපෙන જાතිය ඔප්ෂන් එකක් එතන ඇති කියලා වර්ග 6ක් තියෙනවා කියන්නේ. ඒ නිසා hotline එකට call එකක් දෙන්න නැත්නම් website එකට යන්න අචි කිව්වා වගේ. මේ මොකද කියන්නේ අපි එකන මේ අපි කියපු දෙයින් ප්‍රයෝජනයක් ගන්න
0: අපි දැන් ඔක්කොම ඩෙමොන්ස්ට්‍රේට්
2: කරලා පුළුවන් නම් මේ මේ කලුරා AI bot එක සිංහලෙන් පොඩි chat එකක් දාන්න
1: chat එකක් දාන්න යා සිංහලෙන් උත්තර දෙනවා right okay ඊට පස්සේ අපිට මතක් කරන්න තියෙනවා ඔයාට දැන් මේ ජීවිතේ ගොඩ නගා ගන්න තමයි අපි මේ උදේ පාන්දර ටිප්ස් දෙන්නේ හොඳ ගයක් ගන්න හොඳ ගයක් හදා ගන්න හදලා තියෙන ගේ අප්ග්‍රේඩ් කරන්න ඊට පස්සේ ඔයාගේ සල්ලි ටික හරියට පාවිච්චි කරන්න ඒ වගේ ඔපචුනිටි එකක් තමයි කසාගල ප්ලාන්ටේෂන්ස් වලින් ඔයාලට දැන් දීලා තියෙන්නේ.
0: ඔව් ඔයාලට පුළුවන් කෙරීම ඔයාගේ මූල්‍ය ආයෝජනය කරන්න. කසාගල ප්ලාන්ටේෂන් ලංකාව පුරාම ඒගොල්ලන්ගේ වගාවන් කරගෙන යනවා.
1: රයිට්.
0: අපි ඔයාලට කියලා තියෙනවා මධ්‍යම කඩුකරේ තියෙන බෙල් පෙපර් වගාවන් ඊට පස්සේ මාතලේ පැත්තට වගේ යදි තියෙන තේ වගාවන් නබ වගාවන් ගැන ඊට පස්සේ නයිමිරිස් වගාවන් තියෙනවා පොළොන්නරුවේ. මේ ඕන වගාවක ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ මූල්‍ය ආයෝජනය කරන්න.
1: රයිට්.
0: ඔයාලට සල්ලි විතරයි දාන්න තියෙන වැඩේට. ඔයාලට ආයේ පැල එහෙම ගෙදර අරගෙන ගිහිල්ලා එහෙම ඔයා තවන් දාන්න. ඊට පස්සේ ග්‍රීන් හවුස් කරන්න ඒව බලන්න ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ඔයාලට තියෙන අදාළ මූල්‍යමය ආයෝජනය කරන්න. මූල්‍යමය ආයෝජනය කරලා නිශ්චිත කාල සීමාව ඉවර වෙනකන් ඔයාලට තියෙන්නේ බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාට ඔයා දාපු මුදල ප්‍රතිලාභයක් විදිහට ඩබල් වෙලා ට්‍රිබල් වෙලා ඔයාගේ අතට මේ ඊට පස්සේ ඔයා දාපු මුදලත් ඔයාට හම්බ වෙනවා. ඒ මුදලත් එක්ක තමයි ඔයා දාපු පොලි අනුපාතයත් ඔයාට මාසිකව ලබා ගන්න
1: පුළුවන්.
0: ඉතින් වැඩි විස්තර කතා කරන්න නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකත් අපි ඔන්නම් සාරා මතක් කරමු නේද? නම්බර් එකක් තියෙනවා මතක විදිහට. හැබැයි මං වගේ නම්බර්ස් හොයන්න අපේ සාරා දක්ෂ නෑ. ඒ කියන්නේ ඉන්නේ හොයන්න ඕනේ නම්බර්ස්.
1: ඔව්. මේ ප්‍රගුණ කළා නෑ ඒ කලාව.
0: ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ආයෝජනයකට යන්න. මේක ඇත්තටම win win situation. මොකද මේ අපි මේ ගස් කොල්ලන් එක්කනේ මේ ගනුදෙනුව කරන්නේ. ඉතින් ඒක නිසා මේ ආයෝජනයෙන් ඔහාට විතරක් නෙමෙයි වාසි හම්බ වෙන්නේ. මොකද මේක අපි කියන ග්‍රීන් කන්සෙප්ට් එකක්. හරිත සංකල්පය. හරිත සංකල්පයක්. ඒකින්ද සල්ලි දාන ඔහාටත් වාසියක් ලැබෙනවා. මේ ගස්නේ වවන්නේ. ඉතින් මේවෙන් ලැබෙන ආර්ථිකයට ලැබෙන හයිය අපිට වචන වලින් කියන්න බෑ. රටේ ආර්ථිකයට ලැබෙන හයිය. ඒ විතරක් නෙමෙයි සෝබා දහමට ලැබෙන හයිය. ඒකත් අපිට අමතක කරන්න බෑ. මේක win win win situation එකක්.
1: රයිට්. ඔකේ නම්බර් එක මතක් කරන්නම් අචි. 0.71 892 1767 0.71 892 1767 කෝල් එකක් දීලා ඔයාට තියෙන
2: ඔප්ෂන් ටික අහගන්න දැන් අපි අර වෙලාව ගැන කතා කරන්න ගියාම අපේ අල්ලපු රට ගැන කිව්වනේ
1: නේද?
2: ඉන්දියාව ගැන කිව්වනේ. මෙහෙමයි දැන් ඉන්දියාව අලුත් වටයකින් මේ මොනවද ඒගොල්ලන්ගේ තියෙන ප්‍රාන්ත වලට අමතරව වෙන වෙන රටවලුත් ප්‍රාන්ත කරගන්න
1: හදනවා.
2: yes. ඔයිට කලිනුත් ඉන්දියාවේ හිටපු කෙනෙක් මේක කරා. අපි යාට කියන්නේ අශෝක කියලා.
0: අශෝක
2: අධිරාජ්‍ය. දැන් අශෝක අධිරාජ්‍ය මේ ධර්මාශෝක වෙන්න ඉස්සෙල්ලා අපි කවුරුත් දන්නවනේ ආ චණ්ඩාශෝක කියලා. දැන් ඔහුගේ ඒ දික්විජය සංකල්පයේ තියෙනකොට මුලින්ම මේ කාලිංග යුද්ධය ආරම්භ කළා. මේ තමන්ගේ සහෝදරයන් පිරිසක් ඝාතනය කළා. මේ කාලිංග දේශය කියන්නේ දැන් ඔය ඔඩිස්සාව පැත්ත මේ ආක්‍රමණය කළා. ලොකු මිනිස් ඝාතන ප්‍රමාණයක් සිදු කරලා මේ දැන් ඒ පැත්ත අල්ලගන්නවා. අල්ලගෙන දැන් අල්ලගෙන ඉවරනේ. දැන් කල්පනා කරනවා මං මොකද්ද දිනාගත්තේ. ඒ කියන්නේ දහස් ගණනක් හිස් මේ දෙපළු කරලා ඉවර වෙලා කල්පනා කරනවා දැන් හරි මම අල්ලගත්ත මෙච්චර ලේ වගුරෝල එයා මේවා කළා දැන් මොකද්ද ඉතින්?
1: දැන් මොනවාද?
2: මොකද්ද?
0: ඉතින් ඊට පස්සේ
2: මොකද්ද? ඉතින් ඊට පස්සේ මොකද්ද කියලා හිත හිත ඉන්නකොට රජතුමා එනවා සඳලු තලයට.
1: රයිට්.
2: සඳලු තලයට ආවම රජතුමා දකිනවා බොහෝම ශාන්ත ලීලාවෙන්
1: රයිට්
2: වඩින සාමණේර ස්වාමීන් වහන්සේ නමක්. ආහ්. උන්වහන්සේගේ නම නීග්‍රෝද. නීග්‍රෝද පස්සේ තමයි රජුරෝද දැනගන්නේ මේ නීග්‍රෝ සාමණේර ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් මේ රජතුමා දූතයෙක් යවලා අර හාමුදුරන්ට වඩින්න කියනවා රජ මාලිගාවට.
1: රයිට්.
2: මේ මාලිගාවට වඩින්න කියලා මේ හාමුදුරන්ට කියනවා රජතුමා ඔබ වහන්සේ කැමති තැනකින් වාඩි වෙන්න කියලා. මේ සාමණේර හාමුදුරුවොත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ගිහින් වාඩි වෙන්නේ සිංහාසනේ. කොහොමද රජතුමාගේ සිංහාසනේ වෙන කවුරු හරි වාඩි වුණා?
0: ඈ?
2: ඔව්. අශෝක නෙමෙයි. වෙන වෙන මහ රජාණන් වහන්සේලා වුණත් කලබල වෙන්න ඉඩ තියෙනවනේ.
0: පුටුව කියන්නේ.
2: ඔව් ඔව්. කොහොමද පුටුව දෙන්න කැමති නැන්නේ? පුටුවෙන් ගිහිල්ලා සමහරට කැමති නැහැ.
0: ඔව්.
2: මේ ඉතින් හැබැයි අශෝක රජතුමා කල්පනා කරනවා මේ පොඩි හාමුදුරන්ගේ තීපිච්ච නිර්භීතකම බලන්නකෝ. මං දැම්මේ ලක්ෂ ගාණක් මිනිසුන්ව ඝාතනය කරලා මුළු කාලිංග දේශේම ජය අරගෙන මේ ඇවිල්ලා මම බොහොම සිංහ තේජසින් ඉන්නවා කියලා මුළු රටම දන්නවා. හැබැයි මගේ ඇතුලේ තියෙන කලකිරීම මමනේ දන්නේ. ඉතින් එහෙම වෙලාවක මේ බලන්නකෝ සාමණේර ස්වාමීන් වහන්සේ බය නැතුව මේ මේ උන්වහන්සේක තියෙන පෞරුෂය හමුවේ අශෝක අධිරාජ්‍ය සලිත වෙනවා.
1: රයිට්.
2: හලිත වුණාම මේ කුඩා සාමණේර හාමුදුරුවෝ අන්ට දානේ පිළිගන්වලා උන්වහන්සේ පුංචි ධර්ම දේශනාවක් කරනවා.
0: කරනවා.
2: මේක මේ අශෝක අධිරාජ්‍යයට වදිනවා. හරිද? ඊට පස්සේ මම මොකද්ද මේ මිනි මරමර යුද්ධ කර කර කරන දේ තේරුම මීට වැඩිය මේ බුදු දහම ඔස්සේ බුදු බණ ඔස්සේ ලෝකයේ මිනිස්සුන්ගේ සිත් සතන් කොච්චර හොඳට ධර්මයෙන් දිනා ගන්න පුළුවන්ද කියලා අශෝක අධිරාජ්‍ය යුදබෙරය වෙනුවට සාමබෙරය වයන්න පටන් ගන්නවා. මේ කතාව ආරංචි වෙනවා ලංකාවේ ඉන්න කුමාරදාස සපුතන්ත්‍රී කියන අපේ විශිෂ්ට ගීත රචකයාට. එතුමා සුනිල් ලෙදිරිසිංහ මහත්තයාට ලියලා රෝහණ වීරසිංහ මහත්තයාට කියලා තනුවක් දාලා ලියලා දෙනවා ලස්සන සින්දුවක්.
0: ඔන්න අපිට
2: ඒක පටන් ගන්නේ දසිස් දිනා රුදු රුපුන් නසා කියලා. ඒක කියන්නේ හිස් දහසක් දිනාගත්තත් අන්තිමේදී සතුරු කැලක් විනා මම මොකද්ද දිනාගත්තේ කියලා. මේක මේ දවස්වල අපිට ඇහෙන්න ඕනේ සින්දුවක්.

0: FM Anu Paha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: Udah atai minat visi hai dan.
2: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව. සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
1: WhatsApp කරන්න 076-441-1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්ක ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
6: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
1: මාළු කන්න කැමති කිරටද පිරිසටද?
8: කැමති විදියකට.
1: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු.
9: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙන නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කන්නාඩි, අව් කන්නාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-585.
10: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 011-125-125.
11: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town Nagari Kadaba
2: උදේ 8 විනාඩි 29 අය ඇල්ගොටාමි වෙලාව ඇල්ගොටාමි විතරක් නෙමෙයි කියවරනේ
3: මොකෝ හැමතාවම ලංකාවේ
2: හැමතාවම වෙලාව දැන් 8:29 යි
3: ඔයාට ඕනේ නම් මම ලෝකේ අනිත් ටවුන් වලත් කියන්නම් මාලේ 8යි බීජින් 11යි රෝම් වල 5යි උදේ බ්‍රිස්බෙන් දවල් 1යි මිලාන් ඉතාලියේ ඒත් උදේ 5යි මෙල්බන් දවල් එකයි නිව්යෝක් රෑ ඒ කියන්නේ ඊයේ තාම ඊයේ නිව්යෝක් වලට රෑ 11යි
2: රයිට් අපි මේ වෙලාවල් මතක් කරා ඇතිනකන් මේ ලෝකේ වටේ මම දැන්
4: ලෝකේ ටවුන් වල වෙලාව
2: මේ 8:30 මේ ඔයාලට මොන හරි අටහමාරට වැඩක් කරන්න තිබ්බනම් ඔන්න මගේ ටයිම් රිමයින්ඩර් එක අහන් ඉන්න
3: එලාම් එක
2: හරි අපි කියන්න හදන්නේ
3: එලාම් කිව්වම මේ ගොඩක් දැන් අපි එලාම් කියන්නේ මොනවද සී කැඳවීම කියන එකනේ හැබැයි අපිට එලාම් කියන වචනෙත් එක්ක තියෙන්නේ ඔරලෝසුමය සම්බන්ධයක් මේ අපිට එලාම් කිව්වම මතක් වෙන්නේ අපේ නිින්ද කන නිකන්
4: යකෙක්නේ එලාමින්
3: එලාමින් මතක් වෙන්නේ හැබැයි එලාම් කියන එක අවශ්‍යයි ඒකින්ද තමයි BYD එකේ ගොඩක් එලාම් තියෙන්නේ
4: එලාම්ස්
2: ආ
3: yes ඔව් ඒ කියන්නේ නින්ද ගියාම හැරෙන එලාම්ුත් තියෙනවා ඒකේ
2: ඔව් නින්ද ගියාම හැරවන ඒවා තියෙන නින්ද යන කලින්
3: හැරවන ඒවා සමහර අය වැඩි ලං වුණොත් හැරවන ඒවා අපි සමහර අයට වැඩි ලං වුණොත් හැරවන ඒවා
2: ලේන් එක වැරදි විදියට මේව කරොත්
3: පිටපැන්නොත් අපි හැරවන ඒවා එලාම් ගොඩක් තියෙන වාහනයක් තමයි BYD කියලා කියන්නේ
4: ඔව් ඉතින් අපි වාට කියලා දීලා තිනවා මේකට කලිනුත් මේ ඇයි BYD වාහනයක් මෙච්චර විශේෂ වෙන්න කියලා අපි දන්නවා වාහනේ පුරාටම 360 view cameras තියෙනවා ඊට පස්සේ cameras එකම සංවේදක sensors ක්‍රියාත්මක වෙනවා ඉතින් ප්‍රධාන පරිගණක පද්ධතිය ඒ කියන්නේ central processing unit එක CPU එකක් තියෙන වාහනයක් තමයි BYD කියලා කියන්නේ
2: ඔය
4: ඉස්සර අපි night rider වල තියෙනවානේ අන්න එයාගේ තිබ්බේ ওই microprocessor 2000 කියලා මේ CPU එකක් කියලා ඉස්සර කිව්වනේ ඒ film එක ඇතුලේ කියනවා ඒක film එකේ එහෙම ඇත්තට තිබ්බේ නෑ මේ මොහොතේ හැබැයි දැන් තියෙනවා
2: දැන්
4: ඔන්න CPU එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ CPU එක මැඩි කරගෙන තමයි මේ BYD අපි කියන මේ මාර මැජික් එක අපිට පෙන්වන්නේ. ඉතින් අර මේ නුවා කියපු විදිහට වාහනේ පුරාම එලාමින් තියෙනවා. සංවේදකත් එක්ක තමයි මේවා වැඩ කරන්නේ. පිටිපස්සට හරවද්දි collision detect තියෙන හින්දා මොන හරි පිටිපස්සේ ඒ වැදින්න පුළුවන් නම් එලාම්යක් වදිනවා. ඉස්සරහට යද්දි වදිනවා. අන්න ඊට පස්සේ lane keeping assistant එක lane එක පොඩ්ඩක් එමේ වුණොත් ඒත් එලාම් එකක් වදිනවා.
2: රයිට්.
4: ඕනනම් ඔයාලට එලාම් තියාගන්නත් පුළුවන්. හරිද? මේ ක්ලොක් එකකුත් තියෙනවා. ඒක හරි ඒක බේසික් එකක්. ඊට වඩා සෑහෙන ලොකු ඇඩ්වාන්ස් එලාමින් සිස්ටම් එකක් මේ වාහනේ පුරාම තියෙනවා.
2: රයිට්.
4: ඉතින් මේ විදිහේ ආරක්ෂිත ඒ වගේම EV බැටරි එකෙන් දහවණය වෙන අවශ්‍ය නම් අපිට හයිබ්‍රිඩ් පදින්නත් පුළුවන්කම තියෙනවා BYD C-Line 6 එකක් වගේ. ඉතින් මේ BYD වාහනයක් දැන් ඔන්න ඔයාගේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ළගම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන එක.
2: හරි සිම්පල්.
4: යන එක. ඉන්න ඔයාලට පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා ඔයාගේ වාහනේ මිලදී ගන්න.
2: හැබැයි
4: දැන් රාජ්‍ය සේවකෙයින්ට ඔන්න පුළුවන්කම තියෙනවා මාසික වාරිකයේ විදිහට රුපියල් 68,000 ගෙවලා මේ වාහනේ ගෙදර අරගෙන යන්න. හරිද? හරියටම 68,000 ගෙවලා මේ වාහනේ ගොඩට පුළුවන් ගෙදර අරගෙන යන්න. ඒක තමයි විශේෂම කාරණාව. ඊට පස්සේ ඔයාලට තව ලැබෙන දේවල් ගොඩාක් තියෙනවා. පළවෙනි සර්විසස් පහම වාහනේ වාට නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ ලංකාවේ අංක 1 බැංකෝ සහකරුවෙක් වෙන ලංකා බැංකුව BOC එකත් එක්ක එකතු වෙලා ඔයාලට පුළුවන් ඕනනම් ලෝන් ස්කීම් එකකට යන්න මේ වාහනේ ගන්න. ඊට පස්සේ ලංකාවේ රක්ෂණ ශ්‍රේෂ්ඨයේ දැවැන්තය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඔයාට රක්ෂණ ආවරණයකුත් හම්බ වෙනවා මේ වාහනේට. එතනින් වැඩි ඉවර වෙන්නේ නැහැ. ඔයාට රෙජිස්ට්‍රේෂන් එක නොමිලේම කරලා දෙනවා. ඒ ඉවරත්
2: නැහැ.
4: තව තියෙනවා. ඔයාට හෝම් චාර්ජින් යුනිට් එකත් නොමිලේම හම්බ වෙනවා මේ වාහනේත් එක්ක. ඉතින් මේ සියලු දීමනාවන් මේ සියලු ප්‍රිවිලේජස් හම්බ වෙන්නේ අපේ රාජ්‍ය සේවකයින්ට. ඉතින් කෝල් එකක් ගන්න BYD එකට. ඒගොල්ලෝ කතා කරයි කතා කරලා වාට මේ ගැන වැඩි විස්තර කියයි 0112125125 0112125125 කෝල් එකක් අරගෙන වාට පුළුවන් ඒ කියන්නේ අපොයින්ට්මන්ට් එකක් දාගන්නත් පුළුවන් දැන් සාමාන්යයෙන් ළගම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට මං එනවා මට ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න පුළුවන් ද ඔයගොල්ලෝ කොහොමද එහෙම වාට ටයිම් එකක් ලේසි ටයිම් එකක් හදාගන්නත් පුළුවන්කම තියෙනවා ඉතින් ඕන දෙයකට ඒ නම්බරයකට කෝල් කරන්න. ඉතින් මතක තියාගන්න මේ විශේෂ දීමනාවන් හැමදේම හම්බ වෙන්නේ අපේ රාජ්‍ය සේවකයින්ට. ඉතින් රාජ්‍ය සේවකයින් ඉක්මනින් යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට.
2: රයිට්. ඔකේ BYD එකක් ගන්න කොළඹ ගාල්ල මහනුවර කුරුණෑගල මොරටුව යාපනේ රත්නපුර අම්පාර මේ ඕන පැත්තක BYD තියෙනවා අපේ ශාකා. ඒ නිසා අචිකෝ වගේ ගිහින් ඉක්මනට BYD එකක් වාගේ කරගන්න. ඊට පස්සේ තව එහෙම ලංකාව වටේම ශාකා තියෙන තව තැනක් තියෙනවා. දම්මවද දෙන්න මොකද්ද කියලා?
4: ඒ මොකද්ද?
2: Vision Kia Hearing Solutions. ඒගොල්ලන්ගෙත් තියෙනවා ශාකා 36ක් ලංකාව පුරා. ඔයා යන්න ඕනේ ඔයාගේ ගෙදර ඉන්න අවුරුදු 50ට වැඩි වැඩිහිටිය කවුරු හරි ඉන්නවා නම්, තයිහා ගෙදර ඉන්නවා නම්, නැත්නම් දන්න කෙනෙක් ඉන්නවා නම්, ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම උදව් අවශ්‍ය. අවුරුදු ගාණක් තිස්සේ කන් ඇහෙන්නේ කන් ඇහිීමේ මොකක් හරි දුර්වලතාවයක් නිසා, කියන්නේ ඉදිනෙදා ජීවිතයේ එක එක අපහසුතාවලට පත් වුණ කවුරු හරි හිමි ඉන්නවා නම් එක්කන් යන්න.
4: ඔව්, එකගෙන යන්න පුළුවන්. ඔයාට ළඟම තියෙන මේ Vision Kia Hearing Solution ශාකාවට.
2: රයිට්.
4: ඉතින් එකගෙන ගිහිලා ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණයත් එක්ක ඔයාට පුළුවන් මේ පරීක්ෂණ කටයුතු සිද්ධ කරගන්න. ඒ වගේම තමයි ගෙදර ඉන්න තරුණ කට්ටියට ඔන්න පුළුවන් Hearing Angel කෙනෙක් වෙන්න. ඔයාට කරන්න තියෙන ඔයාගේ ආදරණීය අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, මේ ඕනම වැඩිහිටියෙක් එක්කගෙන යන එක. එකගෙන ගියාට පස්සේ ඒගොල්ලන්ගේ Hearing Test එක නොමිලේම කරලා දෙනවා. නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා, වැඩි නොමිලේ කරගෙන. ඔයාටත් ඒ අතරමැද පුළුවන් ඔයාගේ Hearing Test එක කරගන්න. ඉතින් Hearing Aids ඕනනම් ලෝකයේ මේ වෙනකොට තියෙන නවීනතම තාක්ෂණයෙන් Hearing Aids වල ලබා ගන්නත් පුළුවන් Vision Kia Hearing Solution ශාකාවෙන්. ඔයාට ළඟම තියෙන ශාකාවේ. ඉතින් අපි කියන්නේ යන්න, හැබැයි ගිහිල්ලා කරන්න ඕන වැඩක් තියෙනවා. මේ හැම ශාකාවකම තියෙනවා බෑක්ඩ්‍රොප් එකක්. මේ බෑක්ඩ්‍රොප් එකට ෆේස් කරලා ඔයාට පුළුවන් බෑක්ග්‍රවුන්ඩ් එකට තියලා ෆේස් කරන්න එපා. එතකොට වැඩි අවුල් අනිත් පැත්ත පේන්නේ. ඒකින්ද බෑක්ග්‍රවුන්ඩ් එකට තියලා බෑක්ග්‍රවුන්ඩ් එක විදිහට මේ බෑක්ඩ්‍රොප් එක තියලා ඔයාට පුළුවන් ෆොටෝ එක ගන්න, ෆොටෝ එක අරගෙන අප්ලෝඩ් කරන්න ඔයාගේ සෝෂල් මීඩියා අකවුන්ට්ස් වල, Instagram වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, ටැග් කරන්න Vision Kia Hearing Solution page එක. ඒක ටැග් කරලා ඔයාට වෙන මුකුත් කරන්න නැහැ. බලා ඉන්න තියෙන්නේ වැඩ කිහිපයක් වෙනවා. එකක් ඔයාට EV බයික් එකක් වින් කරන්න පුළුවන් chance එක හම්බෙනවා. ඒ වගේම තමයි වැදගත්ම දේ ඔයාගේ ශ්‍රවණ තත්ත්වය, ඔයාගේ hearing level එක. ඔයාට ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණික ක්‍රමවේදයන් යටතේ test කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන Vision Kia Hearing Solution ශාකාවට.
2: ඒ වගේම ඔයාට යන්න තව තැනක් තියෙනවා. ඔයා අනාගතය ගැන හිතන කෙනෙක් නම්, ඔයා මහන්සිලා හම්බ කරන දෙයට නිසි වටිනාකමක් දෙන්න ඕනි කියලා හිතන කෙනෙක් නම්, ඔයා යන්න ඕනි LB ෆයිනෑන්ස්ලා ළඟට. මොකද ඒගොල්ලෝ දැන් ඉතුරු කරන පුදුම හතක් හඳුන්වලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. අපිත් එක්කත් ඇවිල්ලා කතා කරා ඒගොල්ලෝ එක ගැන. ඒක නිසා අදම ඔය ඉතුරු කරන් ඉන්න සල්ලි ටික රාජ්‍ය දාගෙන ඉන්න නැතුව ගිහිල්ලා LB ෆයිනෑන්ස් එකේ දාන්න.
4: LB ෆයිනෑන්ස් එකට දාන තමයි ඔයාට තියෙන්නේ. දැන් විශේෂත්වය තමයි ඔයාට හම්බෙන මේ ඉන්ට්‍රස්ට් රේට් එක. 7%ක පොලියක් ඔයාට හම්බ වෙනවා මේ සේවින් account එකට.
2: රයිට්.
4: සේවින් account එකට ලංකාවේ ඔයාට ලැබෙන වැඩිම පොලිය තමයි මේ 7% කියලා කියන්නේ. ඉතින් LB ෆයිනෑන්ස් ප්‍රීමියර් සේවින් ගැන අපි මේ කියන්නේ. කරන්න තියෙන හරි පොඩි වැඩයි මේක. ඔයාට පොඩි ડોකියුමන්ට්ස් ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. මේ account එක අලුතෙන් පටන් ගන්න. ඊට පස්සේ ඔයා download කරගන්න LB SIM map එක. LB SIM Play Store එකේ තියෙනවා මේක. App Store එකේ තියෙනවා. ඔයාට download කරගන්න පුළුවන්. download කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ account එක, ඔයා හදාගත්තු ඔයාගේ මේ premier saving account එක ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක manage කරන්න, ඒක through ඔයාට පුළුවන් payments කරන්න, transfers කරන්න, මේ ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඕනම වෙලාවක ඔයාට withdrawal කරන්න පුළුවන්. කිසිම කොන්දේසියක් හෝ සීමාවක් නැහැ. එහෙම විඩ්‍රෝ කරා කියලා ඔයාට අර 107 පොලිය අඩු වෙලා යන්නෙත් නෑ. ඒක දිගටම ඔයාට ඇඩ් වෙනවා තියෙන ගානට. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ අවුරුදු 55ක දශක 5කට එහා විශ්වාසයත් එක්කෙන LB ෆයිනෑන්ස් එක එකතු වෙලා LB ප්‍රීමියර් සේවින් account එක try කරලා බලන්න කියලා.
2: රයිට්. ඔකේ. දැන් අචි විශේෂත්වයක් තියෙනවා මේ මම දැන් දැක්කේ. අපේ දැන් ඔය එක එක බැංක account වලට යවද්දී අපෙන් අමතර ගාණක් කැපෙනවනේ.
4: ඔව්.
2: හැබැයි SIM map එකකින් ඔයා එහෙම transactions කරනවා නම් වාගින් එහෙම වැඩිපුර ගාණක් කැපෙන්නේ නැහැ.
4: ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපේ බැංක් එකට ඉඳලා අපේ නොවන බැංක් එකකට transfer එකක් online කරනවා රුපියල් 25ක් වගේ
2: කැපෙනවා.
4: ඉතින් මේ 25 කැපෙන්නේත් නැහැ. ඔයා LB SIM map එක through ආගි transfers කරනවා නම් ඒක තමයි ඊළඟ විශේෂත්වය. ඉතින් මේ ඔක්කොම ඔයාට අරගෙන ඉන්නේ LB Finance.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 8:00 විනාඩි 42යි දැන්.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: ක්‍රයිම් කලෝරා. අභිමානවත් කළුතරින්. ස්විමින් පූල්, ජිම්, ඉන්ඩෝර් ක්‍රිකට්, කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. ක්‍රයිම් කලෝරා. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලෝරා අතම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්
8: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
9: නතරයේ පෙරලි කරන NLB Mega Power දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
10: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
3: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
11: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
12: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kavurut Tanakam
2: Ape Daruan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: Udaya 8 Vinadi 48 ay dan
4: Belva box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Belva එක ලංකාවේ එක.
3: Happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
5: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech Aluminium quotation එකත් 0.76787 WhatsApp කරන්න.
6: Novinus අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobile Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සත්‍යින්න SLT Mobile Fiber කොන්දේසිය අදාළ වේ.
7: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 Petrol Bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited 0774604397.
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
11: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
12: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල liver boosting capsule අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
13: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන travel net පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 716 72

0: උදේ 8යි විනාඩි 51යි අල්ගොතෝමි වෙලාව.
1: ඔව් මේ දැන් අපි කතා කර කර හිටියේ රැකියා සුරක්ෂිත භාවය ගැන.
0: ඔව්.
1: කියන්නේ අපි කොච්චර කාලයක් එක රැකියාවක් කරන්න ඕනද? එහෙම තියෙනවද? විද්‍යාත්මක දේවල් තියෙනවා. අපි සමහර වෙලාවට එක තැනකට ෆ්‍රේම් වෙන්න හොඳ නැහැ කියලා මේ ඔය රැකියාවන් සම්බන්ධ මම කියන්නේ මේ TikTok එකේ උපදෙස් දෙන අය නෙමෙයි.
0: නෙමෙයි.
1: මේ වගේ දේවල් ගැන මිනිසුන්ට අපි කියන්නේ ගයිඩන්ස් දෙන කන්සල්ටන්සි නැත්නම් උපදේශකත්වයේ දෙන කට්ටිය ඉන්නවා.
0: ඉන්නවා.
1: ඉතින් ඒ විශේෂඥයෝ කියන දේ තමයි අපි සාමාන්‍යයෙන් අවුරුදු හිතන්නකො දෙකකට හෝ තුනකට වඩා එකම තැනක රැකියාවක් කරන්න හුරු වුණොත්
0: රයිට්
1: ඒක අපිව යම් ආකාරයකින් ෆ්‍රේම් කරනවා. අපිව සීමා කරනවා. අපිව ලිමිට් කරනවා කියලා. එහෙම ලිමිට් වෙන්න හේතුව වෙන්නේ සාරා ගොඩක් වෙලාවට ඒ ආයතනයේ වැරද්ද.
0: ඒ
1: කියන්නේ කෙනෙක්ට grow up වෙන්න, කෙනෙක්ට දියුණු වෙන්න, ඉස්සරහට යන්නනේ. අපි අර කියන්නේ barriers කඩාගෙන යන්න. එයාට අත දෙන්නේ නැත්තම් තමයි ඒතන අර විදිහට අපිට නිකන් දැනෙන්න පටන් ගන්න මං එකම තැන. වගේ එකක්. එතකොට තමයි අපි හොයන්න පටන් ගන්න වෙන තැන් තියෙනවා, job තියෙනවා, ඔය වගේ. හැබැයි සමහර ආයතන තියෙනවා සාරා. එහෙම නෙමෙයි. ඒව අපිට grow වෙන්න ඉඩ දෙනවා. අපි මේ human capital එකක්නේ. ඒ කියන්නේ ලංකාව අපිට තියෙන ලොකුම වටිනාකම තමයි මේ හියුමන් කැපිටල් එක.
0: රයිට්.
1: අපි ඒක හැම වෙලේම කියනවා. අපේ පොළවෙන් මේ වෙනමකුත් තෙල් එන්නේ නැහැ, ඛනිජ සම්පත් මතු වෙන්නේ නැහැ. අපිට විකුණන්න ලෝකෙට තෙල් නැහැ. අපිට තියෙන මේ නොලෙජ් එක. මේ නොලෙජ් එක තියෙන මිනිස්සුන් ලෝකේ IQ එක ඉහළින්ම තියෙන රටක් ලංකාව කියන්නේ. එතකොට මේ සාමාන්‍ය මිනිස්සෙක්, හියුමන් කෙනෙක්, හෝමෝ සේපියන් කෙනෙක් කොහොමද හියුමන් කැපිටල් එකක්
0: වෙන්නේ? එහෙම හියුමන් කෙනෙක් නෙමෙයි කැපිටල් එකක්.
1: කැපිටල් එකක් කරගන්නේ කොහොමද? ඒක වෙන්නේ ඔයා ඉගෙන ගන්න දේවල්. ඔයා ගන්න එක්ස්පීරියන්ස්. ඔයා ඊට පස්සේ ජීවිතේ ඉස්කෝලෙන් කැම්පස් එකෙන් පස්සේ වැඩිම කාලයක් ගත කරන තැන ඔය රැකියාව කරන තැනනේ. ඒ තැන ඇතුළේ ඔයාට දියුණු වෙන්න, ඔයාට අලුත් දේවල් ඉගෙන ගන්න. අලුත් දේවල් අපි කියන්නේ උකහාගෙන. කොහොමද වචනේ?
0: උකහාගෙන. මට තේරෙන්නේ නැහැ කවන්නේ.
1: එහෙම ග්‍රැබ් කරගෙන දේවල්නේ. ඔයාගේ කරගෙන ඔයාට ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕන. හරිද? එහෙම ඉස්සරහට යද්දි සාරා ඒ ඔපචුනිටීස් ඒ ආයතන වලින් දෙන්නවා. ඉතින් එහෙම ආයතනයක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොටත් ඔයා රැකියාවක් කොහේනවනම් තියෙන රැකියාව ගැන ඔයාට තෘප්තිමත් නැත්තම් ඊට පස්සෙ ඔයා විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් නේ. එහෙමයි කියන්නේ. කැම්පස් වල ළමයි නෑ. ඉස්සර අපිට එහෙම කියනවා ලෙක්චර්ස් ලා. ඉන්නේ කවුද? සදාහරිත ප්ලාන්ටේෂන් එක එකතු වෙලා පාර්ට් ටයිම් කරනවා කියලා කියන්නේ මේ වෙනකොට ලෝකයේ තියෙන ලොකු ට්‍රෙන්ඩ් එකක්, හොඳ ට්‍රෙන්ඩ් එකක්. අපි සාමාන්‍යයෙන් විදේශ රටකට ගිහිල්ලා අධ්‍යාපනය ලැබනවා නම් අනිවාර්යයෙන්ම පාර්ට් ටයිම් කරන්න වෙනවම තමයි.
0: ඒක මස්ට්. මේ කීපයක් කරන්න වෙනවා.
1: කීපයක් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ ඔයාටත් ඔන්න කරන්න පුළුවන්කම තියෙනවා.
0: ඉතින්
1: ලංකාවේ ඉඳන්ම ආයෙ වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. සදාහරිත ප්ලාන්ටේෂන් එක පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ තියෙන සුදුසුකම් වලට ගැලපෙන විදිහට ඔයාට රැකියාවක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ලොකු රේන්ජ් එක රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් තියෙනවා. කාර්යාල කාර්ය සහායක ඊට පස්සේ මේ ඉදලා කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් තනතුරු ගොඩාක් වාට තියෙනවා. ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අර ඊළඟට තියෙන්නේ මම අර කියපු ටික. ඇයිවා මෙතනට යන්න ඕනේ? මේ ආයතනේ ඇයිවාට ඉන්න මේ හිතෙන තැනක් බවට පත් වෙන්න කියන කාරණාව. ඒකට ප්‍රධාන හේතුව තමයි ශ්‍රේෂ්ඨ ඉහළ වැටුප්, ඊට පස්සේ දීමනා, කොමිස්, අතිකාල දීමනා, බෝනස්, විදේශ සංචාර, ශිෂ්‍යත්ව, ෆොරින් ටුවර්ස් හම්බෙනවා, ස්කෝලර්ෂිප් හම්බෙනවා, ඔයා ඉගෙන ගන්න දේ ඔයාගේ පෝස්ට් එකට අදාළව. ඉතින් මේ ඔක්කොම වට දෙන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් එක. වට පුළුවන් ඔයාගේ CV එක දැම්ම WhatsApp කරන්න මෙන්න මේ නම්බරයකට 076 441 1648 0746 441 1648 කියන නම්බරයකට WhatsApp කරන්න පුළුවන් CV එක. නැත්නම් ඔයාට පුළුවන් ඒකට මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්න. එහෙම නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකට ඔයාට පුළුවන් මේල් කරන්න ඔයාගේ CV එක. අපි ඔයාට ප්‍රොනවුන්ස් කරාට වැඩක් නැහැ නේ. හරියට අපි ඔයාට ස්පෙලින්ග්ස් ටික කියන්න එපා. කොහොමද careers එන්නේ කියලා? CARERS CARERS.
0: ඔව්.
1: අන්නේ
0: පොඩි මේ අර පොඩි කාලේ ක්ලාස් එකකට ගිහින්
1: ආයේ. එහෙම ඔයාට පුළුවන් careers@sadaharita.com මොකක්ද com.com එකට ඊමේල් එකට වට පුළුවන් වාගේ CV එක යවන්න. එහෙම නැත්නම් වට පුළුවන් අපි අර කලින් ගෙමු නම් එකිනුත් WhatsApp කරලා වැඩි විස්තර දැනගන්න. එහෙම නැත්නම් යන්න යාලගේ website එක තියෙනවා. website එකේ තියෙනවා contacts ගොඩාක්. ඒ වයින්ුත් පුළුවන් call එකක් දීලා මේ වැඩේ ගැන වැඩි විස්තර දැනගන්න. ඉතින් වාගේ වෘත්තීය ජීවිතේ සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න. අනිවාර්යයෙන්ම සදාහරිත plantation එක join වෙන්න.
0: Right. Okay. ඒත් එක්කම ඔයාට යන්න පුළුවන්. අද සතියේ මැද නේද?
1: සතියේ මැද.
0: අද බදාදා. බදාදා දවසට කොහෙටද යන්න හොඳ?
1: යන්න midweek offers තියෙනවාට.
0: Midweek offers තියෙනවා. Kills එකේ.
1: Kills එකේ. යන්න Kills එකට. Midweek offers විතරක් නෙමෙයි Kills එකට ගියාට පස්සේ දැන් ඔයාට පුළුවන්කම තියෙනවා Kills නිෂ්පාදන. Kills කියන brand name එකෙම products 360කට වැඩි ප්‍රමාණයක් මිල දී ගන්න.
0: මේ
1: ඔක්කොම Kills කියන brand එකෙන් එන්නේ. ඉතින් යන්න ළඟම තියෙන Kills එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ දේවල් try කරලා බලන්න. මේක තියෙන විශේෂත්වය තමයි මේ 10%ක price gap එක.
0: ඒ
1: කියනවා biscuit දෙකක් ගත්තොත් වෙන බ්‍රෑන්ඩ් එකක් සහ Kills බ්‍රෑන්ඩ් එක Kills ලගේ මේ ඕනම බ්‍රෑන්ඩ් එක ඕනම නිෂ්පාදනයක් 10%ක් මිලෙන්
0: අඩුයි.
1: ඉතින් ඔයා බල්ක් එකක් මිලදී ගනින්දි සාමාන්‍යයෙන් මාසකට ඇති වෙන්න බඩු ගන්න කෙනෙක් නම් ඔයාට හොඳටම තේරෙනවා මේ ප්‍රයිස් ගැප් එක 10%ක කොච්චර ඉෆෙක්ටිව්ද කියලා කොච්චර වට දැනෙනවද කියලා.
0: රයිට්.
1: ඉතින් යන්න ළඟම තියෙන Kills එකට.

0: අපේ රටතට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ පැය රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
4: අයිපොන් නිපේ රටතොට සමගින් මම භාෂිනී. පසුගිය 12 වෙනිදා ගාල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල දිසාපරාධ කොට්ටාශය මගින් සැකකරුවන් වයස් අවුරුදු 37 සහ 46 යන වයස්වල පසුවන වරකපොල සහ මල්කඩුවාවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම වෙඩිතැබීම සිදුකර පලා ගොස් තිබුණා. එහිදී තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මීළඟ net news පෙරවරු 10ට.
0: net news මේ පැය රටතොට.

0: දෙනමේ විනාඩි හයයි ඇල්ගටම වෙලාව
1: අර පොටිනුත් ගිහිල්ල නේ දැන් චීනයට ගිහිල්ල දැන් එයත් වැඩ පෙන්න්නනවා. අපි දැක්ක දැන් චීනේ බීජින් වීදි දිගේ ගියානෙ මේ ට්‍රම්ප්ගේ බීස්ට් එයාගේ නිල රථය. දැන් මෙයත් පාරවල් දිගේ යනවා. සෙකන්ඩ් වෙන්න බෑනේ. එහෙම පුළුවන්ද? මෝටර් ගේට් එක කලින්ම ඇවිල්ලා කට්ටියගේ දැන් කවුද ට්‍රම්ප් ගියාව සීක්‍රට් සර්විස් එක. අපි කියවන අර ග්ලෝබ් මාස්ටර් 3 ඒගොල්ලන්ගේ යානාව ඒගොල්ලෝ කලින් ආවා. කට්ටිය ඇවිල්ලා නෙට්වර්ක් ඔක්කොම හදලා වාහන ටික ගෙනල්ලා බීස්ට් කියලා කියන්නේ අපි දන්නවා ජනාධිපතිතුමාගේ නිල රථය. මේක ලෝකේ කොහෙ ගියත් ජනාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ ආයෙක යනවා. එයා ෆෝස් 1 එක වගේම තමයි. ඊට වගේ ඒ දැන් ඒගොල්ලෝ ඇමරිකාව පැත්තෙන් ඊට පස්සේ දැන් ඔන්න රුසියාවත් ඒ විදිහටම වැඩේ කරා. ඉතින් මේ පොඩි දැන් යනවා මේ මම දැක්ක මේ සෝෂල් මීඩියා වල සහ නිවුස් සම්බන්ධයෙන් ටිකක් උනන්දුවක් දක්වන කට්ටිය ලෝකයේ මේ ජියෝපොලිටික් ගැන ඒගොල්ලෝ කතා වෙලා තිබ්බ මේ රුසියාව සහ චීනය කියන මේ රටවල් දෙක සංසන්දනය කරලා.
0: රයිට්.
1: ඇමරිකාවයි චීනය කියන්නේ නිතර සංසන්දනය වෙන රටවල් දෙකක් නේ.
0: ඔව්.
1: දැන් ඔන්න රුසියාවයි චීනයි සංසන්දනය කරලා තියෙනවා. පළවෙනි ඒ කියන්නේ මේ මාතෘකා කිහිපයක් යටතේ.
0: රයිට්.
1: දැන් අපිටත් ඒක සෑහෙන්න අදාළයි. ඒකයි අපි මේ කියන්නේ. හරිද?
0: ඕකේ.
1: නැත්තම් කට්ටිය දන්න බලන්න රුසියාවයි චීනයයි මොනවටද අපිට කියලා. එහෙම හිතුවට අපිට ඔය රුසියාව චීනය ඇමරිකාව කරන දේවල් බලපානවා කියලා අපි හැම වෙලේම කියනවා. දැන් අපි බලමු මේ එනර්ජි කන්සම්ෂන් බලශක්තිය කියන එක පරිභෝජනය කරද්දී චීනට කොච්චර ප්‍රමාණයක් ඕන වෙනවද, ඊට පස්සේ රුසියාවට කොච්චර ඕනද කියලා. රුසියන් ෆෙඩරේෂන් එකට චීනේ ටෙරාවොට් අවර්ස් ටෙරාවොට් ලංකාවේ අපි කවුන්ට් කරන්නේ
0: මෙගාවොට්.
1: හරිද? ලංකාවටම ඕන විදුලි පරිභෝජනය අපි ගණනය කරන්නේ
0: මෙගාවොට්.
1: මේ චීනේ ටෙරාවොට් අවර්ස් 48,477ක් විදුලි පරිභෝජනයක් කරනවා ඕනේ රටට දුවන්න. චීනෙට රුසියාව ටෙරාවොට් 9,007යි. එතකොට වැඩි චීනේ.
0: කියන්නේ අපි රටවල සයිස් එක කම්පෙයා කරත්
1: අන්න හරි. ඔයා ගාපු පොයින්ට් එක හරියටම හරි සාරා. රටේ සයිස් එක එක්ක ගත්තොත් සාමාන්‍යයෙන් අපි දන්නවා රුසියාව ලොකුයි චීනෙට වඩා. හැබැයි ජනගහණය අතින් ගත්තොත් චීනෙ ලොකුයි රුසියාවට
0: වඩා.
1: අන්න ඒක නිසා තමයි චීනේ විදුලි පරිභෝජනය වැඩි රුසියාවට වඩා. හැබැයි මේ රටවල් දෙකේම පරිභෝජනය ගණනය කරන්නේ මෙගාවොට්ලින් නෙමෙයි ටෙරාවොට්ලින්. හරි. එතකොට හිතාගන්න පුළුවන් ඊළඟ එක ග්‍රීන් එනර්ජි ස්පෙන්ඩින්ග් හරිත බලශක්ති ප්‍රභවයන් වෙනුවෙන් මේ රටවල් කොච්චර වියදම් කරනවද කියලා. දැන් අපිට එහෙම සෝලර් පැනල් කිව්වමත් බයයි නේ අපේ කට්ටිය. කට්ටිය සලිත වෙනවා. පිස්සුද?
0: පිස්සුද?
1: හදිසි මිලදී ගැනීම කරන්න
0: වෙනවා. කරන්න ඕනේ නැහැ. ඔච්චර ගානක් යට කරන්න බෑ ඕවට.
1: හරි. දැන් මේ ග්‍රීන් එනර්ජි වෙනුවෙන් හරිත බලශක්තිය වෙනුවෙන් චීනය වියදම් කරන මුදල වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 290ක්. ඇමරිකානු ඩොලර් බිලියන 290ක්. ඒ කියන්නේ සූර්ය ශක්තිය වෙන්න පුළුවන්, උලම් බලාගාර වෙන්න පුළුවන් මේ ඕන දෙයකට. හරිද? රුසියාව ඇමරිකානු ඩොලර් බිලියන 2කට වැඩි මුදලක්. රුසියාව තාම තමන්ගේ ඔය ග්‍රීන් එනර්ජි සයිට් එක ටික ටික ඩෙවලොප් කරගෙන ඉන්නේ. චීන එහෙම නෙමෙයි, දැන් වැඩේට බැහැලා ගිරිලා ඉන්නේ වැඩි. හරිද? ඊට පස්සේ තමයි අපිට වටින තැනට
0: එන්නේ.
1: ග්‍රීන් එනර්ජි කන්සම්ෂන් එක තමයි අපි ඔය BYD වගේ මෝටර් රථ ගැන කතා
0: කරන්නේ.
1: ඒ කියන්නේ EV vehicles ගැන මුළු ලෝකෙම කතා
0: කරන්නේ.
1: ඔයා දන්නවද අලුත් cars අලුත් EV cars
0: right
1: විකිණීමේ ප්‍රතිශතය අලුත් අපි අර කියන්නේ කිරිටොයිය වගේ EV cars විකිණීමේ ප්‍රතිශතය නැත්නම් මිනිස්සු භාවිතා කිරීමේ ප්‍රතිශතය
0: right
1: චීනේ මේ වෙනකොට මේ electric cars ගැන කියන්නේ චීනේ මේ වෙනකොට

0: අන්න ඕකනි
1: සෙල්ලන්නේ
0: සෙල්ලන්නේ
2: එතනත් අර ජනගහනය එනවා අචි
0: අන්න හරි ඒ කියන්නේ බිලියන ගානක ජනගහනයක් ඉන්නවා චීනෙට ඒ බිලියන ගානක ජනගහනයට අපි කිව්වා ටෙරවොට් වලින් විදුලිය වියදම් වෙනවා විදුලිය වැය වෙනවා ඒ නිසා ඩොලර් බිලියන 200 ගණනින් ඒගොල්ලෝ ආයෝජනය කරනවා මේ ඉන්ධන දහනය කරලා ගන්න ඉලෙක්ට්‍රිසිටි එක වෙනුවට වෙනත් ආකාරවලින් විදුලිය උත්පාදනය කරගන්න ඒකේ ඒගොල්ලන්ගේ ලෑන්ඩ්මාක් එක ප්‍රධානම කාරණාව තමයි ඒගොල්ලෝ කරන මෙන්න මේ විදියට ඉලෙක්ට්‍රික් වාහන තවදුරටත් ප්‍රවර්ධනය කරන එක. ඒ කියන්නේ ජනගහනයෙන් හරි අඩ අලුතෙන් වාහනයක් ගන්නවා. එයා අනිවාර්යම ගන්නෙ EV vehicle එකක්. අන්න ඒකයි අපි BYD
1: එකයි කියන්නේ. දැන් පුටින් චීනට ගියන් පස්සේ ඔය සීයට රටවල් වල අනිත් රටවල් වල පත්තර වල යන්නේ මිස්ටර් පුටින් what will putin kill
0: aw ඉතින් ඒක නිසා තමයි
1: කියන්නේ දැන් මේ මිස්ටර් ට්‍රම්ප් නම් මේ what will putin kill කිව්වම ඔක්කොම ටික දාලා තමයි යාවේ
0: නේද
1: ඔක්කොම කුණු කොඩ වලට දාලා නෑ
0: දාලා නෑ දුන්නේ ඒවා ටික ඉතින් හැබැයි පුටින් එහෙම හිස්සතින් යන එකක් නෑ මේ 100%ක මේ ඉලෙක්ට්‍රික් කාර් මිලදී ගැනීමේ දර්ශකය ඊට වඩා වැඩි කරගන්න තමයි පුටින් එන්නේ මොකද මේ වෙනකොට රුසියාවටත් බලශක්ති අර්බුද තියෙනවා මේ යුක්‍රේන යුද්ධෙත් එක්ක ඊට පස්සේ රුසියාව තමයි අපි යුරෝපේ නැගෙනහිර යුරෝපේ වගේ රටවල් වලට විදුලිය දෙන්නේ ඒගොල්ලන්ගේ බලාගාර වලින් ඉතින් ඒගොල්ලොත් මේ වෙනකොට ටික ටික මේ EV පැත්තට බර වීගෙන යන ඉතින් අර චීනේ 148 තවරක දවසකින් ඔය 150 වයින්ව ඒ කියන්නේ මුළු චීනෙම EV වෙන්න වැඩි ඈතක්
2: නැහැ
0: අන්න ඒක නිසා තමයි කියන්නේ ඒ චීනෙන් එන BYD ගන්න ඔයාට බය වෙන්න ඕනෙත් නැහැ කියලා. මොකද මේ ග්ලෝබල් ලෑන්ඩ්ස්කේප් කියලා තියෙනවනේ. ලෝක මේ ලෝකයේ මේ සිතියම් ගත කරගෙන යද්දී චීනය මුළු ලෝකෙටම EV උණ බෝ කරන්න සියලු කටයුතු සූදානම් කරලා ඉවරයි.
2: ඒක
0: තමයි මේ වෙන්නේ.
2: ඔය රාජනායකය දෙන්න ගින්නන එකත් ඒකේ කොටසක්.
1: ඔව් එක්කෙනෙක් කරනකොට එක්කෙනෙක්
0: කරනවනේ. මොකද්ද මේ මැජික් එක චීනේ ගාව තියෙන්නේ?
1: මනමාලිය බලන් දෙනවා වගේ. එක්කෙනෙක් කරනකොට එක්කෙනෙක්
0: කරනවා.
2: ඉතින් ඒක ලෝකෙට සයින් එකක්. ඒ කියන්නේ ඇමරිකාවටත් සයින් එකක්. ඇමරිකාව මොන සෙල්ලම දැම්මත් අපිට තව යාළුවෝ ඉන්නවා. ඒ නිසා චීන කියන්නේ අර වටන්න පුළුවන් රටක් නෙමෙයි ලේසියෙන්. චීනෙන් එන බඩුත් එහෙම ලේසියෙන් වටන්න පුළුවන් ඒවා නෙමෙයි.
0: හරි. ඒ කියන්නේ මාකට් පවර් එක, මාකට් ෂෙයාර් එක මේ වෙනකොට චීනය වැඩි කරගනිමින් ඉන්නවා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් දැන් BYD එකක් ගන්න. ලංකාවෙත් BYD තියෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරනවා අපේ රාජ්‍ය නිලධාරීන්ට. ඔන්න BYD එක ඔයාට අලුත්ම ඔපචුනිටි එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඒ තමයි රුපියල් 68,000 ගෙවල මාසිකව වාරිකයේ විදියට ඔයාට BYD එකක් ඔයාගේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වාහනේ විතරක් නෙමෙයි මේ විදියට ඔයාට හම්බ වෙන්නේ ඔයාගේ පළවෙනි සර්විසස් පහ නොමිලේ කරලා දෙනවා. පළවෙනි සර්විසස් සාමාන්‍යයෙන් තුනක් නේ හම්බ වෙන්නේ. හැබැයි මෙතන පහක් හම්බ
2: වෙනවා. පහක් හම්බ වෙනවා.
0: ඊට පස්සේ ඔයාට BOS එකත් එක්ක එකතු වෙලා ලෝන් ස්කීම් එකකට යන්න
2: පුළුවන්.
0: එතනින් වැඩි ඉවර වෙන්නෙත් නෑ. ඔයාට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක රක්ෂණාවරණයක් හම්බ වෙනවා.
2: රයිට්.
0: ඊට පස්සේ නොමිලේම රෙජිස්ට්‍රේෂන් එකත් හම්බ වෙනවා. ඒ වගේම එතනින් වැඩි ඉවර වෙන්නෙත් නෑ. ඔයාට තව දේවල් හම්බ වෙනවා.
2: අවශ්‍යම කෑල්ලක්.
0: අන්න හරි. හෝම් චාර්ජින් යුනිට් එකත් ඔයාට හම්බ වෙනවා නොමිලේම. ඉතින් මේ හැමදේම BYD කෙන් දෙන්නේ රාජ්‍ය සේවකයන්ට විශේෂයෙන්.
2: රයිට්.
0: වැඩි විස්තර දැනගන්න පුළුවන් කතා කරලා 01112 125 නම්බෙකට 01112 125 නම්බෙකට
1: කතා කරන්න මේ මම මේ කියන්න හැදුවේ රෙජිස්ට්‍රේෂන් නිකම් හම්බ වෙනවනේ කවුරු රාජ්‍ය සේවයේ ඉන්න තරුණ මහත්මේ හරි නෝනා කෙනෙක් හරි රෙජිස්ට්‍රේෂන් එකට යන්න ඉස්සෙල්ලා මේ රෙජිස්ට්‍රේෂන් එක කරගන්න අර රෙජිස්ට්‍රේෂන් එකයි කැට තිබ්බා වගේ තමයි
0: බය නැතුව රෙජිස්ට්‍රේෂන් එක කරගෙන යන්න තියෙන්නේ අර අනිවාර්යෙන්ම හම්බ වෙනවා ඉතින් අපි මේ BYD ගැන චීන ගැන කතා කරලා ඉන්න හේතුව තමයි චීනය මේ ලෝකෙම සිතියම් ගත කරමින් ඉන්න EV යුගයකට අරගෙන යන්න. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ ඕන කරන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක, ඒ වෙනුවෙන් ඕන කරන බ්‍රෑන්ඩ්ස් ටික මේ වෙනකොට හදලා ඒවා ලෝකේ පුරාම මාකට් වලට යවල ඉවරයි. ඒක නිසා තමයි අපි කියන්නේ BYD එක මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ මාකට් එක වින් කරා. ඕස්ට්‍රේලියාව කියන්නේ මහද්වීපයක් තනි. යුරෝපය වින් කරා. ඊට පස්සේ ලතින් ඇමරිකාව වින් කරා. ඇමරිකාව අපිට ඕන නැහැ කියලා තියෙනවා මේ මාකට් එක. ඉතින් ඒ වගේ බොහොම රිලයබල් ප්‍රොඩක්ට් එකක් විශ්වාසනීය ප්‍රොඩක්ට් එකක් තමයි BYD කියලා කියන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඉස්සර EV vehicle එකක් ගද්දි වාට බය තිබ්බන. මේකේ spare parts ටික තියෙයිද? මේකේ battery එක තියෙයිද? මේකේ maintain කරගන්න පුළුවන් වෙයිද? මේකේ market එක කොහොම වෙයිද? මේක කැඩුණට පස්සේ නැත්තම් අපි agent ලා හොයා ගන්න හම්බ වෙයිද? ඒ කිසිම ප්‍රශ්නයක් දැන් වාට නැහැ. මොකද චීනෙන් 150ක් දැන් අලුතෙන්ම ගන්නෙ කෙලින්ම EV vehicle තමයි. ඒත් මේ BYD
2: right BYD ගැන තමයි මේ මතක් කරේ අපි දැන් අචි අපිට පිටරට වලින් එන දේවල් ගැන සාමාන්‍යයෙන් ගොඩක් සැක තියෙනවානේ
0: ඒ
2: සැක සංකා නිවාලන්න තමයි අපි මෙච්චර මේ ඩීටේල්ස් එක ඔයාලට දේවල් කියන්නේ ලෝකෙ මෙන්න මෙතනයි තියෙන්නේ හිතකොල සැක වෙන්න ඕනේ
0: සංකා නැතුව
2: හරියට හරි නෑ ඔයාලට BYD ගන්න පුළුවන්
0: කියලා
2: ඒ වගේම තමයි ලංකාව ඇතුළේ

0: තියෙන ප්‍රඩක්ස් ගැන ලංකාව ඇතුලේ අලුතෙන් දාන මොනවා හරි සුපර් මාකට් එන්න පුළුවන් එක එක ප්‍රඩක්ස් ගැනත් කට්ටිය සැක කරලා තමයි යන්නේ. හැබැයි වා කසාගල සුපර් මාකට් එකට ගියොත් අර සැක සංකා නැතුව අචී කිව්වා වගේ හරිම නිදහසේ හොඳට වෙලාව අරගෙන රවුම්
1: ගහලා
0: බඩු තෝරගන්න පුළුවන්.
1: ඔව්. ඒ කියන්නේ ඔයාට ඕන කරන දේවල් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්, grocery items වෙන්න පුළුවන් මේ ඕන දෙයක්.
0: රයිට්.
1: ඔයාට වෙළඳ පොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් නියම ප්‍රමිතියෙන් මිල දී ගන්න ඕන නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල green supermarket කියන්නේ. ඉතින් ඉස්සර අපි ගියා කඩුවෙල තිබ්බා, අතුරුගිරිය තිබ්බා, මාතලේ තිබ්බා. දැන් ඔන්න තව තැන් තුනකට ඇවිල්ලා තියෙනවා. නාරම්මල, ගණේමුල්ල වගේම ගම්පල කියන තැන් තුනට. ඉතින් ලංකා පුරාම තැන් 6ක මේ වෙනකොට කසාගල green supermarket එක තියෙනවා.
0: රයිට්.
1: ඉතින් ඔයාටත් පුළුවන් ගිහිල්ලා ඔයාට ඕන කරන දේවල් අරගන්න. මොකද අර මිල අඩු වෙද්දි සාමාන්‍යයෙන් අපි බය වෙනවානේ කොලිටි එක ගැන. එහෙම කොලිටි එක ගැන ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැව. ආ යන්නේ කසාගල green supermarket එකට නම්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udename Avinadi Visay Dan
2: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා
4: මාසෙමෙද මෙච්චර මඩු ගන්න කොහමද ලොතරැයියක්වත් ඇදුනද මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
9: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
10: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-77-76-10
11: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line
12: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587 වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
13: අම්මි කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමයෙක්ට
14: නෑනේ එයා ලොකු ළමෙක්
13: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න
14: එයා හිටියේ යව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදු
13: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
16: අව SW තරංගා කුමාරි චර්ම රෝගියක් කදලා අවුරුදු 10ක් විතර මං දුක් විඳා හැම තැනින්ම බේත් ගත්තයි සනීප වුණා ડોක්ටර් ගෙන ආරංචි වෙන ඇසිස්ටන්ට් ගි එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා මට ජීවිතේට වාස්තා වෙලා තිබුණේ ડોක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ තේන ડોක්ටර් මේ පිට දෙවියෙක් වගේ
4: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940
17: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM. I'll go down.

0: උදේ 9:25 යල්ගටම වෙලාව. එළාම එක හරියට වැඩ කරනවා.
1: අපි ඇයි දන්නද hina උනේ?
0: ඒකනේ කියන්න බලන්න ඇයි hina උනේ කියලා.
1: Good morning නෝවා.
0: හරි. දැන් අචි. අපේ වයසේ කට්ටිය.
1: අපේ වයසේ.
0: හරිද? අලුතෙන් ගෙවල් හදද්දී.
1: ඉතින් අපේ වයස දන්නවද මේ අහන් ඉන්න ඕගොල්ලෝ එහෙම දන්නවද?
2: මවා ගන්න
1: ඕනේ. අපේ වයස හිතා ගන්න.
2: සමහර දේවල් දැනගන්න ඕනේ මවා ගන්න.
0: මවා ගන්න පුළුවන් කටහඬින් පුළුවන් නේ නෝ.
2: පුළුවන් පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්.
0: පුළුවන්. හරි. මගේ කටහඬ ඇහුනම නම් අවුරුදු 18ක වගේ කටහඬක් ඇහෙනවා.
2: ඔව්. ඔව් ඉතින් අපෙත් ඔය ඊට වැඩි අවුරුදු දෙක තුනක්
1: වෙනවා. අවුරුදුයක් වැඩිම ලයිල දෙන්නෙක් එක්කනේ.
0: ඔව්. හරි.
1: 20ක් දා ගන්න.
0: අන්න හරි. දැන් කොහමද 18 කට්ටිය නෙමෙයි ඊට වඩා ටිකක් ලොකු කට්ටිය ඉන්නේ. අපේ නුවාගේ වයසේ වගේ අරුදු 20 ගණන් වල කට්ටිය මේ ගෙවල් හදනවානේ. ගෙවල් හදද්දි හරි කැමති මේ මිනිමල් ඩිසයින්ස් වලට. ඕපන් සිස්ටම් එකට, ඕපන් කන්සෙප්ට් එකට. ලයිට් වැඩිපුර එනවා එතකොට, ෆ්‍රෙෂ් එයා වැඩිපුර එනවා. එතකොට අර gedara ඉන්න හරි ආස හිතෙනවා, රිලැක්ස්
1: හිතෙනවා.
0: හරිද?
2: පරිසරයට අනුබද්ධයි.
0: අන්න හරි, පරිසරයට අනුබද්ධයි අර නුවා කිව්වා වගේ. හරිද? ඒක නිසා තමයි දැන් ස්විස් ටෙක් එකකින් ලංකාවේ ප්‍රථම වතාවට ට්‍රූ ස්ලිම් ලයින් ස්ලයිඩින් සීරීස් එක ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ.
1: මේ මොකද්ද ඒ වෙන්නේ?
0: තේරුණ නෑ නේ. මං තේරුණ ඉදිරි කියන්න.
2: ස්ලිම් කියන එක
1: තේරුණා.
0: ස්ලයිඩින් ඩෝස් අහලා තියෙනවා. අන්න ඒ කන්සෙප්ට් එකයි. කියන්නේ ඇලුමිනියම් ෆ්‍රේම්ස් වලින් අර උස ජනෙල් වැඩි අර මේ එෆර්ට් එකක් දානතෝ වහන්න ඕන නැති අර බර අඩු බල්කි ෆ්‍රේම්ස් නැතුව හරි මේ
2: සිරි අයියා
0: මේ බල්කි
2: කතා කරන්න ඕනේ අපිට කතා කරන්න දෙන්න තෝ හරි මම
1: මොකක්ද ඒ භාෂා
2: මම මේ දැන් මෙයාත් මේ හෙට උදේට මම ඇටැක් එකක් දෙන්න බෑනේ එයා එක භාෂාව
1: ඔන්න ඕකයි වෙලා තියෙන්නේ ඇල්ගෝ ඩවුන් නේ AI assistant ලා බොට්ලා හැම තැනම. අපි මේ net එකේ ඔක්කොම AI කරලා තියෙන්නේ. ඔයම සද්ද ඇහෙනවා හැම තැනින්ම. ගණන් ගන්න එපා. මොකද අපිටත් තාම මේ අපිටත් තාම control කරගන්න.
0: smart home එකක් වගේ කරලා තියෙන්නේ
1: මේක. ඔව්
0: voice command වලින් වැඩ කරන්නේ.
1: normal day at office. අර දෙවියන්ගේ වැදගත් අස්සන්ට අර ස්ලයිඩින් ඩෝස් කියන ගියා
2: අපි ආයෙද මේ මෙයාත් කිව්වේ ස්ලයිඩින් ඩෝස් කියන තමයි
1: හරි අපි ආයෙත් යනවා
0: හරි ස්ලයිඩින් ඩෝස් තියෙන්නේ දැන් ඔය ඔෆිස් ඩෝස් වලට වෙන්න පුළුවන් වාගේ නැත්නම් ගෙදරට වෙන්න පුළුවන් අචී ස්ලයිඩින් ඩෝස් දැම්මම මේ ඉඩ ඉතුරු වෙනවා දන්නවද ගෙවල් වල
2: සෑහෙන
0: දොර අරින ස්පේස් ඔව් ස්පේස් එකක් තියෙන්න ඕනේ නැහැ අර ඇරෙන ඉඩට ඉතින් ඒ වගේ chances උත් තියෙනවාට ඒ වගේ වාසිත් තියෙනවා ස්ලයිඩින් ඩෝස්
2: ජපානෙන් තමයි ඉස්සෙල්ලාම ආවේ නේද
1: ජපානේ තමයි තියෙන්නේ ඕෂින් එහෙම බල්ලා දිනවා මතකයි ඒකේ
2: තියෙන ස්ලයිඩින් ඩෝස්
0: නේද ඔව් හරි ආසේ ඕෂින් බල්පු කාලේ අර ස්ලයිඩින් ඩෝස් මේ වැඩි නැහැනේ ලංකාවේ ඒ දවස්වල දැන් ගොඩක් ගෙවල් වල ඒක තියෙනවා ස්ලයිඩින් ඩෝස් විතරක් නෙමෙයි windows folding doors හරිද ඊට පස්සේ pantry cupboards bathroom doors මේ ඕන දෙයක් වාට ගන්න පුළුවන් ස්විස් ටෙක් ඇලුමිනියම් එකට ගියොත් නිකන්ම නෙමෙයි හැබැයි ඔයාලට cash back එකක් ගන්න chance එකක් තියෙනවා
1: ඔව් ඔයාලට මේ cash back එකක් හම්බ වෙනවා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ fabricator එක කතා කරලා ඔය සාර කියපු විදියට පොඩි quotation එකක් හදා ගන්න ඔයාගේ අලුතෙන්ම හදන ගෙදරට නැත්තම් තියෙන gear renovate කරනවා නම් මෙච්චර sliding doors ප්‍රමාණයක් folding doors ප්‍රමාණයක් මෙච්චර ජනෙල් දොරවල් උලුහව් සොයිස් ටෙක් ඇලුමිනියම් වලින් යනවා කියලා. ඔයාගේ කොටේෂන් එක හදාගෙන ඉවර වෙලා වාට තියෙන්නේ WhatsApp කරන්න මෙන්න මේ නම්බර් එකට.
0: බින්දුවයි පොඩක් ඉන්න පොඩක්
1: ආ වෙන බින්දුව විතරද
0: අරවින්ද 76 780 7000 තමයි ස්විස් ටෙක් ඇලුමිනියම් ලගේ නම්බර් එක
1: ඉතින් ඒ නම්බර් එකට තමයි ඔය කොටේෂන් එක වාට යවන්න තියෙන්නේ
0: රයිට්
1: ඒක යවලා ඊට පස්සේ වාට තියෙන්නේ වැඩේ කරගෙන යන්න ඉන්ස්ටලේෂන් එක කරන්න ඉන්ස්ටලේෂන් එක කරාට පස්සේ වැඩේ ඉවරුණාට පස්සේ
0: රයිට්
1: කෝල් එකක් දැම්ලා ස්විස් ටෙක් ලට කියන්නේ වැඩේ ඉවරයි කියලා
0: රයිට්
1: ඒගොල්ලෝ ඊට පස්සේ ඇවිල්ලා බලනවා ඇවිල්ලා බලලා වාට ඒ වෙලේම cash back එකක් දෙනවා රුපියල් මිලියන 2.5ක් දක්වා උපරිමයකට යටත්ව තමයි මේ cash back එක හම්බ වෙන්නේ ඉතින් cash back එක විතරක් නෙමෙයි ඒ වෙලේම වාට අවුරුදු 30ක වගකීමක් හම්බ වෙනවා මේ ස්විස් ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන වලට ආයෙ ගෙදරට දාපු ඒ විතරකුත් නෙමෙයි ජීවිත කාලයේ පුරාවටම වාට after sales service එකකුත් හම්බ වෙනවා
0: right okay නිසා ඒ වාසිය ගන්න ඔයාගේ quotation එක ජුනි 30ට කලින් ඉක්මනට swiss tech හරි නේද
1: pronunciation හරියට කරන්න ඕනේ හරිද
0: pronunciation හරියට කරා swiss tech හරියට quotation එක යවන්න whatsapp කරන්න ඒගොල්ලන්ට ඒත් එක්කම අචි දැන් ඔය ස්විස්ටෙක් ලාගෙන් හරි දැන් එතනින් කෑෂ්බැක් එකක් එනවනේ. උතර ඒ සල්ලිටි ගාවට සේවින් එකක්
1: නේ. ඔව් සේවින් එකක් අනේ.
0: දැන් ඔයා ලක්ෂයක් යනවා කියලා හිතාගෙන ඉිටපු වැඩේ 50,000 ඉවර කරගත්තා කියන්නේ 50 ඉතුරු 50,000 සේවින්ස්.
1: සේවින් එකක් කව්.
0: හරිද? මේ සේවින් එක දැන් ඔයා වෙන වෙන දේවල් වලට දාලා ඉතින් නාස්ති කරගන්න එපා.
1: අන්න ඒකයි.
0: ඒක හරි තැනක දාන්න ඕනේ ඊට පස්සේ.
1: ඔව් එහෙම දානවා නම් ඉතින් සේවින් account එකක් නේ ඉස්සෙල්ලම මතක් වෙන්නේ. ඔය මොන ඉන්වෙස්ට්මන්ට් එකකට යන්නත් කලින් අපි ගාව සේවින් account එකක් තියෙන්න ඕනේ. එකක් හෝ දෙකක් හෝ තුනක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම සේවින් account එකකට යද්දී 100%ක පොලියක් හම්බ වෙනවා කියලා කියන්නේ ඔයාට monthly. ඒක මාර chance එකක්. ඒ කියන්නේ ඔයාට මීට කලින් සේවින් account එකකට ඒ විදිය interest rate එකක් නම් හම්බෙලා නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ 100%ේ පොලිය අනුපාතයට ඔයාට ඉතුරු කිරීමේ ගිණුමක් පටන් ගන්න පුළුවන් තැනක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් අපි මේ කියන්නේ LB Premier Saving යාලගේ අලුත්ම account එක ගැන. ඔයාට බොහොම පොඩි document ප්‍රමාණයකින් මේ account එක පටන් ගන්න පුළුවන් සාර. ලකුවට ඒ මේ දුවන්න ඕනේ නැහැ. තියෙන පොඩි documents කකින් ඔයාලට මේක පටන් ගන්න පුළුවන්. ඒ වගේම LB SIM app එක තුරු ඔයාලට ඕනම තැනක transactions කරන්න පුළුවන්. ඔයාගේ light bill-ද, ඔයාගේ current bill-ද, ඊට පස්සේ තව මොනවද තියෙන bill-ද
2: ඔයාගේ. Current bill කියලා දෙකක් තියෙනවද?
1: ආ. ඔයගොල්ලන්ට පැත්තේ. Light bill-ද current bill-ද?
0: ඒ
1: කියන්නේ light යනවා
2: current. අපේ පැත්තේ තුනක් තියෙනවා. Light bill-යි current bill-යි විදුලි bill-යි.
1: විදුලි bill. ඉතින්
0: මට නෑ. මම දැන් හතරක් අපේ පැත්තේ තියෙනවා දීලා කල්පනා කරා. පස්සේ කියන්නේ.
1: පස්සේ ඒ බිල් එක. හරි. ඉතින් කරන්ට් බිල් එක.
0: ආ තියෙනවා හතරක්.
1: මොකද්ද?
0: ලයිට් බිලයි, කරන්ට් බිලයි, විදුලි බිලයි, ඉලෙක්ට්‍රිසිටි බිල.
1: ඉලෙක්ට්‍රිසිටි බිලයි.
0: අපේ පැත්තේ හතරක් තියෙනවා.
1: ඉතින් කරන්ට් බිල වෙන්න පුළුවන්. ඔයගේ ලයිට් බිල් එක වෙන්න පුළුවන්.
0: ඔයගේ වතුර බිල වෙන්න පුළුවන්.
1: ඉලෙක්ට්‍රිසිටි බිල් එක වෙන්න පුළුවන්. ඔයගේ වෝටර් බිල් එක වෙන්න පුළුවන්. වතුර බිල් එක වෙන්න පුළුවන්.
0: වෙන්න පුළුවන්.
1: ඊට පස්සේ ඔයගේ ඔය ටෙලිකමියුනිකේෂන් බිල් වෙන්න පුළුවන්.
0: ඔයගේ
1: විදුලි සංදේශ බිල් වෙන්න පුළුවන්.
0: ඉන්ටර්නෙට් බිල් එක.
1: ඉන්ටර්නෙට් බිල් වෙන්න පුළුවන්. අන්තර්ජාල බිල් වෙන්න පුළුවන්.
2: කාරණේ තියෙනවානේ.
1: මේ ඕනම බිලක් ඔයාට ගෙවන්න පුළුවන් කම තියෙන
2: මේ ලෝකේ ජීවත් වෙන කාරණේ
0: තියෙනවානේ හරි බිල් ගෙවන්න
2: අන්න ඒකට මේක අදාළයි
0: හරි
1: ඕනම බිලක් ඔයාට ඔන්ලයින් ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා මේ LB Premier Saving account එක through LB SIM app එක හරහා ඒ වගේම තමයි දැන් මේ විදිහට money transfer කර දිහෙට මෙහෙට transaction කරද්දී සාමාන්‍යයෙන් රුපියල් 25ක් විතර කැපෙනවානේ additional fee එක ඒක කැපෙන්නෙත් නැහැ ඒකත් ඉතින් හරිම විශේෂයි ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ 100%ක පොලිය අනුපාතයට LB SIM app එකේ වාඩ පුළුවන් මේ විදිහට ට්‍රාන්සැක්ෂන්ස් කරන්න ඒකට වාට LB account එකක් ප්‍රීමියර් සේවින් account එකක් දැන් තියෙන්න ඕනේ
0: රයිට් හරි මේ විදිහට LB එකේ ඔයාලා සල්ලි ඉතුරු කරගන්න ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා ඔයාගේ quality of life වැඩි කරගන්න මොකද දන්නවද
1: මොකද්ද
0: විජය ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන එක ඔයාගේ කෑම වේල හදා ගන්න
1: ඒක කියන්නේ මේ අලුත් දෙයක් නෙමෙයි සාරා අපි දැන් අවුරුදු ගත්තොත් 30ක් දශක 3ක් පුරාවට අපි දන්න දෙයක් තමයි අලුත් දේවල්.
0: ඒ
1: කියන්නේ අර ඕනම දෙයක අලුත්ම දේ. අපි කියන්නේ ලේටස්ට්ම දෙයක් පාවිච්චි කරනවා නම් ඒ WP ලාන්ච් එකේ තියෙන විජේ ප්‍රොඩක්ට්ස් බල්ලා තමයි ගන්න ඕනේ.
0: ගන්න ඕනේ.
1: ස්පයිසස් වල වුණත් අපිට ඒ කුළුබඩු වල තියෙන අලුත් රහ වෙනස් විදිහකට අපිට අරගෙන ආවේ විජේ ප්‍රොඩක්ට්ස්.
0: රයිට්.
1: දැන් ඔන්න ඔයාට තේ තියෙනවා, කෝපි තියෙනවා, ඊට පස්සේ අපි කිව්වා අයියේ පපඩම් තියෙනවා, නූඩල්ස් තියෙනවා. ඕන තරම් ලොකු රේන්ජ් එක අලුත්ම දේවල් වෙනස්ම විදිහට අත්හදා බලන්න නම් try කරලා බලන්න නම් ඔයා ගන්න ඕන විජය ප්‍රොඩක්ට්ස්
0: හැබැයි
1: WP ලාන්ඡනයේ තියෙනවද කියලා බලලා ගන්න ඕන.
0: බලලා ගන්න ඕන අපේ රසයේ රටේ සැමට විතරක් නෙමෙයි ලංකාවෙන් පිටත් ජාත්‍යන්තර වෙළඳපොළෙත් විජය ප්‍රොඩක්ට්ස් තියෙනවා. උගලන්ට රටේ ඉඳන් මේක කවුරු හරි හංගින්න නම් උගලන්ගේ අර ඉන්දියන් ස්ටෝර්ස් වලට එහෙම ගිහින් බලන්න.
1: ගිහලා බලන්න. ඒවයි තියෙනවානේ. ඉතින් ඔයාට පුළුවන් ඒ කියන්නේ ලංකාවෙන් එහාට ගියපු නමක් නේ WP ලාන්ඡනයේ තියෙන විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් සත් සමුද්‍රයෙන් එහා ලෝකයේ දිනපු නමක් විජේ ප්‍රොඩක්ට්ස් යන්න ගිහිල්ලා try කරලා බලන්න.

0: FM 95 94.8 Net FM දිවයිනපුර
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේනම් යා විනාඩි 38යි දැන්.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි
6: කීල්ස් වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක් ප්‍රීමා කොත්තමේ නූඩල්ස් ග්‍රෑම් 85 පැක් එකක් සඳහා 125ක වට්ටමක් කොඹ සබන් 5 පැක් එකක් සඳහා 130ක වට්ටමක් ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න කොන්දෙසි සහිතයි
7: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
2: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පීර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
13: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0447 21 33 540

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆෙම්ස් ඇයි එක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ

0: FM Anupaha 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
2: වේලාව දෙනා මේ විනාඩි 49යි දැන්
3: ලංකම්බ BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
4: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
5: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0767 780 7 18 WhatsApp කරන්න
6: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
9: ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න Sunday bonus ගලපා ඈගි දිනන්න. දසදහසේ bonus වාසි ඇවිදින් ගන්න. NLB ජයහා දරණ දහනිය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
10: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
11: වෙනස්ම රසය වෙනස්ම විදියට Vijay Instant Noodles රස හතරකින්.
12: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
0: Net FM Algo Town
13: brought to you by
14: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin
7: Melwa Box Bar Wala Nama Ganakama Bimma Gahala Tiyena Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba
8: Melwa Eka Lankawa Eka
3: Lankamba BYD Pradarshanagarayata Pivisa Rajya Sewaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
15: හැම දෙයක්ම හොඳම ක්වලිටියකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
16: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: ප්‍රයිම් කලූරා, අභිමානවත් කළුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
4: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
5: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0767 780 7 18 WhatsApp කරන්න.
11: වෙනස්ම රසය වෙනස්ම විදියට Vijay Instant Noodles රස හතරකින්.
17: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: ඇසීම අටුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 0777 767 7 10.
0: Net FM Algo Town.

0: උදේ 9 විනාඩි 53යි ඇල්ගොටාවුමේ වෙලාව.
1: දැන් අපි මේ පොඩි වැඩක් plan කර කර හිටියේ.
0: ඔව්.
1: ඒ තමයි මේ සාරා කිව්වා. හෙට අපි මේ අචි අයිස්ක්‍රීම් කමු.
0: ඔව්.
1: ඔෆිස් එකේ අපි කට්ටිය අයිස්ක්‍රීම් කමු. අපේ කට්ටිය ඉන්නවනේ අපේ
0: ඔපාලය
1: සෙට් එකක් ඉන්නවා. නම් කියන්න ගියොත් සමහර අය මතක වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ හිතරි දෙන්න පුළුවන් නිසා නම් කියන්න.
0: ඔව්. වැඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න නැ නේද? අපි නම් කියන්නේ.
1: නම් කියන්නේ සෙට් එකක් ඉන්නවා.
0: ඔව්.
1: ඉතින් අපි කල්පනා කරේ දැන් සමහර දවස් තියෙනවා සාරා ස්පොන්සර් කරලා අපිට එහෙම ගේනවා.
0: ඔව්.
1: සමහර දවස් තියෙනවා අපේ දෙන්නව ගමුක මම වෙන්න ස්පොන්සර් කරලා ගේනවා. අපි කල්පනා කරේ හරි එහෙම ස්පොන්සර්ෂිප් එකක් නැතුව අපි පෝල් කරලා අපි හැමෝම කීය කී හරි දාලා ගේමු කියලා. ඉතින් අපි දෙන්න කල්පනා කරේ එහෙම පෝල් කරන්න ගියොත් සමායට අපි දෙන්න විතරක් පා ඉතුරු වෙන්න
0: පුළුවන්.
1: පෝල් එකේ
0: පීන තමයි ඉතුරු අපි දෙන්නට ඉන්න වෙන්නේ.
1: ඔව් මේනුව අපි අයිස්ක්‍රීම් කන්නවා කීයක් දානවද?
2: අයිස්ක්‍රීම්
1: කන්න යනවා කීයක් දානවා?
2: නිකන් ඕගොල්ලන්ට පින්කමක් වගේ අයිස්.
1: දැක්කනේ. පෝල් වෙන්නේ. පෝල් කරන්න නැතුවට වෙන්නේ.
0: පෝල් වෙන්නේ.
2: දන්සල් කලින් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
1: හරි ඉතින් අයිස්ක්‍රීම් වෙන්න පුළුවන්. වාට එහෙම හදිස්සියකට ඔෆිස් එකේ ඉන්න ගමන් කට්ටියට සෙට්ලා ඕන දෙයක් කන්න බොන්න වෙන්න පුළුවන්.
0: ඔව්.
1: වාට යන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි කීල්ස් එක.
0: Yes.
2: අනිත් එක අද මේ ලෝක කිරුමිනුම් මේ
1: දවසනේ
2: හරියටම මේ ග්‍රෑම් 100 නම් 100
1: සහිත
2: පැකට් එක ගන්න නම් කීල්ස් රාක් වලින් තමයි ගන්න තියෙන්නේ.
1: හරියටම බර.
0: අනිත් එක තමයි නෝ ඒගොල්ලෝ මැනලා දෙනේවා තියෙන්නේ චිකන් වගේ දේවල්. හරියට මයිනවා නිකන් හරි දශම ගානක් වැඩි වුණොත් අපිට කියනවා මේක වැඩි මෙහෙම දෙන්නද නැත්නම් අඩු කරන්නද
1: කියලා. එහෙම අහනවා. අන්න ඒකයි. ඒ කියන්නේ අන්තිම දශමෙටම හැමදේම හරියට සිද්ධ වෙන තැන.
0: හරියට සිද්ධ වෙන තැන.
1: ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ කීල්ස් එකට යන්න කියලා.
0: මේ
1: වෙනකොට කීල්ස් එකට ගියාට පස්සේ වාට කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන්ම
0: අයිටම්ස්
1: තියෙනවා 360කට වැඩි ප්‍රමාණය වාට ගන්න පුළුවන්. අර විශ්වාසයත් එක්ක
0: ඒකයි
1: සාමාන්‍ය බ්‍රෑන්ඩ් එකක් අතට ගත්තට පස්සේ අපි කන දෙයක් වෙන්න පුළුවන් අතට ගත්තට පස්සේ ඒ විශ්වාසනීයත්වයේ සෑහෙන වටිනවනේ මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේකේ ප්‍රයිස් එක මේක අපිට හෙල්දිද මේක අපේ ශරීර සෞඛ්‍යයට හොඳයිද නැද්ද කොහොමද කියන එක අපි හිතනවා.
0: හැබැයි
1: අපි දන්න දේ තමයි කීල්ස් ලා දෙයක් අරගෙන આવොත් ආයෙත් ගැන හැම සැක සංකා තියාගන්න ඕනේ නැහැ. මොකද අපි හැමෝම දන්න නම කීල්ස් කියලා කියන්නේ කීල්ස් එක හැම ලේසියෙන් අපිට සෞඛ්‍ය ආරක්ෂිත නොවන දේවල් ඒගොල්ලෝ ගාව තියාගන්නේ නැහැ.
0: තියාගන්නේ නැහැ.
1: ඒකයි අපි අර ෆ්‍රෙෂ්නස් එක ගැන ඉස්සර කතා කරද්දී නිතරම කියපු දෙයක් තමයි පෑ 24කට වඩා ඔය කේල්ස් එකේ තියෙන එළවලු පළතුරු වර්ග මස් මාළු ඒව තියාගන්නේ
0: පෑ
1: 24යි තියෙන උඩරිම ඊට පස්සේ ඒව අයින් වෙනවා ආය අලුත් ලොට් එකක් තමයි ස්ටොක් එකක් තමයි එතනට එන්නේ. ඒ වගේ තමයි කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් එන මේ ප්‍රොඩක්ට්ස් පවා ඉතින් ප්‍රොඩක්ට්ස් තියෙනවා 360කට වැඩි ප්‍රමාණයක් කන බොන දේවල් විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් වලට ඕන කරන හවුස් හෝල් දේවල් තියෙනවා
0: ක්ලීනින් equipments
1: equipments කියලා කියන්න
0: පුළුවන් ක්ලීනින් බඩු හරිද සැනිටරි බඩු
1: ඊළඟට
0: කෑම බීම 3-5 වර්ග හැම දෙයක්ම
1: A
0: to Z
1: ඉතින් ඕන කරන හැමදේම ඔයාට මිලදී ගන්න පුළුවන් විශේෂත්වය තමයි මේ 10%ක ප්‍රයිස් ගැප් එකක් තියෙනවා
0: රයිට්
1: සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් දෙකක් ගත්තොත් කීල් සහ එක්ස් කියලා ප්‍රොඩක්ට් දෙකක් කීල්ස් එක හැම වෙලේම 10%ක්
0: මිලෙන්
1: අඩුයි
0: රයිට්
1: ඉතින් ඒක නිසා අපි ඔයාලට මතක් කරනවා යන්න ළගම තියෙන කීල්ස් එකට කියලා
0: රයිට්
1: ඔය වගේ පෝල් කරන්න හිතනොත්
0: ඒත්
1: කමක් නැහැ කට්ටිය හදිස්සියට පෝල් කරන්න හිතනොත් කීල්ස් එකටම යන්න මොකද කට්ටිය පෝල් කරන්න ගියාට පස්සේ ඉතුරු වෙන්නේ ඔයයි අර තව කවුරෙක් කෙනෙක් තමයි මායිසාරයි වගේ
0: පෝල් වෙන්නේ නැහැ
1: ඒකින්ද මිල අඩුවෙන් ගන්න පුළුවන් තැනක් තමයි කීල්සේ කියලා කියන්නේ.
0: හරි. එහෙම පූල් වෙන්නේ නැතුව ආට ඔලුව කැක්කුමක් හැදුනොත් මේ ගාන කොහොමද පියව ගන්නේ කියලා.
1: ඔව්.
0: මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන ඉන්න. මෙල්ඩෝල් එකක් බොන්න. සල්ලි ප්‍රශ්න වලට ස්ට්‍රෙස් වෙනවා නම්.
1: ඔව්.
0: වැඩවල වැඩ වැඩි නිසා ස්ට්‍රෙස් වෙනවා නම්. එහෙම නැත්නම් පාඩම් කරන ගමන් ඔලුවේ කැක්කුම් එනවා නම්.
1: ඒ
0: වැඩ නවත්තන්න බෑනේ ඇචි.
1: ඔව්. ඒ වැඩ අපිට එහෙම කල් දාන්න බෑ. අපි කරගෙන යන වැඩ ටික අපේ දෛනික දිනචර්යාව.
0: ඒ
1: විදිහටම කරගෙන යන්න
0: ඕනේ.
1: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. මෙල්ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්.
0: වාගේ
1: හිසරදේ උණ කැස්ස මේ ඕනම රෝගී තත්වයකට
0: වාට
1: ගැලපෙන දෙයක් තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ. ඉතින් මතක ඇතුව මෙල්ඩෝල් කාඩ් එකකුත් අරගෙන යන්න එහෙනම් ගෙදර යන ගමන් හරි ඔෆිස් එක යන ගමන් හරි නැත්නම් කඩේට ගිහිල්ලා රික්මන්ට් අරගෙන එන්න ඕන එකක් තියෙනවා නම් එහෙනම් අපි යනවා අපි ආයේ හෙට එනවා
0: මේ නුවා හිටගෙන තින්නේ අඩිය තියාගෙන අර පැත්ත රික්මන්ට්
1: යන්නේ යන්න දුවන් දුවන් යන්න
2: ඇවිල්ලා
1: ඉන්නේ ආරේ නම් ජානි ඇවිල්ලා ඉන්නේ දෙදුණු මාවත අරගෙන 10 ඉඳන් එක වෙනකන් වායක ඉන්න
0: රයිට්
1: අපි යනවා අපි ආයෙනවා හෙට උදේ 7ට
0: එහෙනම්
1: හැමෝටම ජය වේවා මම මචී
0: මම සාරා
2: මම නුවා

0: News. மீபை ரொட்டதொட ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Net News මීපේ රොටතොට බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විපස්සුම
4: අයිබන් මිපේ රටතොට සමගින් මම භාෂිනී. රුපියල් 5,40,000ක් වටිනා ජංගම දුරකථන සහ ඒව සඳහා භාවිත කෙරෙන බැටරි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ගුවන්මගින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ එම ජංගම දුරකථන තොගය පිටකරගෙන යාමට තත්කරමින් සිටියදී සැකකරුවන් මෙරට තුල සයිබර් අපරාධ සිදු කිරීම සඳහා යොදා ගැනීමට එම ජංගම දුරකථන තොගය මෙරටට රැගෙන ඉන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක් සහ 35 හැවිරිදි වියෙහි පසුවන චීන ජාතික පිරිමි පුද්ගලින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව නිත් නිවුස් වාර්තාකරු පැවසුවා. මේලග නිත් නිවුස් පෙරවරු 11ට.
0: නිත් නිවුස් මීපේ රොටතොට.
5: නිත් FM දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
6: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
4: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
7: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

0: පිටින් හවුල අහන්න ජනි එක දේතුණු මාවත
1: ජනියත් වැඩි වෙලා

ഗുഡ് മോർണിംഗ് സുബ ഉദയസന ഖവേവ വിലാവ അവില്ല ഹറിയടമ കിവോ തിങ്ങേമ ദഹയായി വിനാടി നവയായി അപ്പൊ ഇവട്ട സുപുറുദു ദേദുനു മാവതേ വെഡ കാട്ടികോ തൊട്ടി കഥമായി മേ വിധിയട്ട ആരംഭ കറന്ന ഹദൻ അത് ഐവില്ല മെയ് മാസി വിസി വേണിത ബദാദ ദവസേ തമായി മേ വിധിയട്ട അപ്പി ഹമ്പ വേണി ഇതിൻ സുപുറുദു വിധിയട്ടമ ഒയാ കെമതേമ സിന്ദു ടികത്ത് എക്ക ദവൽ എക്ക വെനകം എക്ക ദിഗ്ഗട കാലേ ഗത കറന്ന ഒയാട പുളുവൻ അദത് ഏ വിധിയട്ട දැන් ඉතින් කියන්න තියෙන්නේ මේ දේවල් තමයි. සමහර විට මට අද හොඳ පෝස්ට් එකක් හම්බ වුණා. ඒ තමයි අපි සමහර වෙලාවට හිතනවානේ අපි දියුණු වෙනවා කියලා කල්පනා කරාට එහෙම දියුණුවක් අපිට පේන්නේ නැහැ. කවදා දියුණු වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ වගේ අපිට අපේ හිත කැඩෙන විදිහ දේවල් අපිට හිතෙනවානේ. හැබැයි ඒ වගේ වෙලාවට අපිට හිතන්න පුළුවන් දෙයක් ගැන මට අද ලස්සන පෝස්ට් එකක් හම්බුණා. මං හිතාගත්තා ඉතින් අද ඔයත් එක්ක ඒ ගැන කතා කරලා දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්නවා කියලා. දැන් ඔයා දැකලා තියෙනවද ලොකු ගස් තියෙනවා ඔයා පාරේ යනකොට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙවල් ගාව ඉන්නකොට වෙන්න පුළුවන් ලොකු ගස් තියෙනවා දැකලා තියෙනවනේ හැබැයි ඔය ගස් පුංචි කාලේ ඉඳන් ලොකු ගහක් වෙනකන් වැවෙනකන් කවදාවත් ඔයාට සද්දයක් ඇහෙනවද මේ ගහ වැවෙනකොට සද්දයක් ඇහෙන්නේ නැහනේ ඒ වගේ තමයි ඔයාත් ඔයාගේ ජීවිතය ජයග්‍රහණය කරා යනකොට එහෙම සද්ද දදා ඉන්න ඕනේ නැහැ ඔයාට පුළුවන් පාඩු ඔයාගේ වැඩ ටික කරගෙන යන්න දිනු වෙන එක අනිවාර්යයෙන්ම වෙනවම තමයි ඒකන මතක් කරගෙන තමයි දේදුණු මාවතේ වැඩ ටික අද පටන් ගන්න හදන්නේ මම. සුපුරුදු විදිහට මොයාට බලුවා මේ පැත්තට කෝල් එකක් දෙන්න 0112553063. ඊට පස්සේ WhatsApp message එකක් දාන්න පුළුවන් 0711959595. අද යන්නකො Facebook fan page එක පැත්තට. අද මම වැඩි ඉඩක් Facebook fan page එක පැත්තට දෙනවා. ඒ පැත්තෙන් අපිට comment දාලා එකතු වෙන කට්ටියටත් මම අද chance එක දෙන්න හිතාගෙනම තමයි ආවේ. අද අහලා තිනවා අමාරු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ලේසි වගේ පෙනෙයි බැලූ බැල්මට. හැබැයි ඔයා හිතන දේ නෙවෙයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒක හන්ද යන්න අපේ net fm facebook fan page එකට අපේ page එක follow කරන ගමන් මන් දාලා තියෙන post එකටත් comment එකක් දාන්න. අද මේ පැතිනුත් කටි එකතු කරගන්නවා. එහෙනම් ඉතින් දවල් එක වෙනකන් ඔයා කැමතිම සින්දු ටිකත් එක්ක මේ පැතෙන් ඉන්න බලාගෙන තමයි දේදුණු මාවතේ මම ආවේ. දවල් එක වෙනකන් එක දිගට අහගෙන ඉන්න. මම ඉන්නවා මම ජනී.

0: परेशानी दे दुनुमावत है, दे दुनुमावत है।
1: සිංදු අහන්න යන්න හදන්නේ හැබැයි ඊට කලින් ඔයත් එක කතා කරන්න බදා ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් ගැනත් කතා කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ ඉස්සරහට යන්නේ. සෙවණගල පැත්තට යන්න හදන්නේ. සෙවණගල කිව්ව ගමන් දන්නවනේ ඉතින් සෙවණගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන තමයි ඔයාලට මතක් කරන්න හදන්නේ කියලා. සුවනෝන රෝගයක් හන්දනම් ඔයා පීඩා විඳින්නේ මෙච්චර කාලයක් තිස්සේ ඒ හැම දෙයකටම උත්තරයක් තියෙන තැනක් තමයි සෙවණගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ. දැන් සමහර වෙලාවට ඔය ගෑස්ට්‍රයිටිස් වගේ ලෙඩ හැදුනොත් එහෙම අපි එච්චර ගණන් ගන්නේ නැහැනේ. මේවනම් මේ කවදාත් කාටත් තියෙන ලෙඩ, අපිට ඉතින් එච්චර සුව කරගන්න ඕමනාවක් නැහැ වගේ දේවල්නේ අපි හිතන්නේ. හැබැයි ඔය වේදනාව විඳින්නේ නැතුව ඔයා යන්නකො සෙවණගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට. ඔය හැම ලෙඩක්ම නිට්ටාවට සුවපත් වෙන ප්‍රතිකාර එතන ඉන්න කමල් බන්දුල වීරප්පෙරුම් වෙදමහත්තයා ගාව තියෙනවා. කමල් බන්දුල වීරප්පෙරුම් වෙදමහත්තයා කියලා කියන්නේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඉතින් එතුමාගේ ප්‍රතිකාරවලින් ලංකාව වටේ ඉන්න සුවහසක් වුණු ජනතාව මේ විදිහට ප්‍රතිකාරවලින් සුවපත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වෙලාවක් වෙන් කරගෙන හෙවතර යන්න. මොකද සඳුදා අඟහරුවාද පෝය දවස් හැර අනික් හැම දවසක්ම ඔයා වෙනුවෙන් සෙවණගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර විවෘත හන්ද. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා ඔයාලට වෙලාව වෙන් කරගන්න වගේම තමයි වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. ඒ ලෙඩක් දුකක් හැදුනොත් නේ, ලෙඩක් දුකක් හැදුනත් ඔයා ගාව ටිකක් සල්ලි ටිකක් තියෙනවා නම් තමයි සාමාන්‍යයෙන් පොඩ්ඩක් අර කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කියලා අපි කියන්නේ. එහෙම වෙන්න නම් අර ඔයා සමහර විට මේ වෙනකොටත් අතෑරලා දාපු ඉඩමක් එහෙම ඇති. ඉඩමක් තියෙනවා වෙන්න පුළුවන්, ඒ ඉඩමේ වගාවක් මුකුත් කරන්නේ නැහැ වෙන්න පුළුවන්. එහෙම අතෑරලා දාන්න එපා. ඒ ඉඩමෙන් සල්ලි මවන්න ක්‍රමය කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. ඔයාට සින්නක්කර ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ වගා කරන්න අදහසකුත් ඔයාට තියෙනවා නම් අන්න ඒ වෙනුවෙන් තියෙන තැන තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඔයාට වගා කරන්න අවශ්‍ය කරන උපදෙස් සැලසුම් ටික දෙනවා විතරක් නෙවෙයි, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන උපකරණ ටික, කෘෂි උපකරණ ටික, පොහොර වර්ග ටික, මේ හැම දෙයක්ම ලබා දෙන්නත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. සමහර විට අර පරම්පරාවෙන් හම්බ වෙච්ච ඉඩම, ওই ඉඩමේ සමහර විට ඔයා නිකාන් තියාගෙන ඉන්න වෙනවා කැලේට යන්න දීලා ඉඩම. එහෙම කරන්නේ නැතුව සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දෙන්න. 011-437-1250 තමයි නම්බර් එක. 011-437-1250 නම්බර් එකට කතා කරොත් වැඩි විස්තර දැනගන්න වගේම ඔයාට ඒ සම්බන්ධව විස්තර ටික දැනගන්න පුළුවන්. ඊට පස්සේ කියන්න හදන්නේ මේ පැත්තට කෝල් කරපු කට්ටිය ගැන විස්තරය. මං යන්න හදන්නේ අද අපිට කලින්ම කතා කරපු උණන්විටිය පාලම ගාව අපේ සුදු බේබි ටැක්සියට ගොඩවෙන්න. දේදුණු මාවතේ ගමන් යන්නේ දැන් සුදු බේබි ටැක්සියෙන් තමයි. අනුරයිය කතා කරේ. අනුරයියාට ඉතින් හැමෝම කියන්නේ සුදු බේබි ටැක්සිය අපේ සුදු බේබි කියලා. කාන්ති ඉන්නවා වයිෆ්, ඊට පස්සේ සංජය පුතා, කසුන් තදුව, ඊට පස්සේ අද කසුන් තදුවගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා තුරුමි. මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ දැන් මේ පැත්තේ උණන්විටිය පැත්තේ හැමෝම අහන්නේ දේදුණු මාවත මේ වෙලාවට එකතු කරගන්න කියලා කිව්වා. මේ පැත්තේ ඉන්න කට්ටිය මගහේන ස්ටෝස් එකේ සෙට් එකම එකතු කරගන්න කිව්වා. මුදලාලි මහත්තයා, පවුලේ හැමෝම වැඩ කරන කට්ටිය, ඊට පස්සේ ගණේවත්ත ටයර් කඩේ තියෙනවනේ, ගණේවත්ත ටයර් කඩේත් කට්ටියම එකතු කරගන්න ඕන. මයුර සැලුන් එකේ සුදුමල්ලි ඉන්නවා නේද? සුදුමල්ලිත් මේ වෙලාවේ දේදුණු මාවත අහගෙන ඉන්නවා කියලා පණිවිඩේ මට සුදු බේබි ටැක්සි අනුරයිය දුන්නා. මං ඉතින් සුදුමල්ලිවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට මාතර මාලිම්බඩ ඉඳන් අපේ සඳමාලි අපිට අද පළවෙනි පාරට කෝල් එකක් දුන්නා. කතා කරලා කිව්වා යාගේ මහත්තයයි පුතයි, මහත්තයාගේ පවුලේ හැමෝමයි, අපේ සඳමාලිගේ පවුලේ හැමෝමයි සින්දුවකට එකතු කරගන්න කියලා. ඒ වගේම තමයි අද පළවෙනි වතාවට කතා කරපු කෙනෙක් ඉන්නවා. ඒ තමයි ශාලාවේ චතු. චතු කතා කරලා කිව්වා මේ වෙලාවේ ගෙදර ඉන්නවලු අම්මයි ආච්චි අම්මයි චූටි බබයි, ඒ හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ගොඩාක් ආදරෙන් කට්ටියම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
0: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත plantations limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු. නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මගේ නම අවන්ත කුමාර. හම්බන්තොට තමයි ගබ. අටයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපි ලයි කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්වා මේ තේවන කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ කියලා. ඒක ලා කිව්වා බෙහෙත් මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 ගෙන්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ. ගොඩාක් ස්තුතියි සින් වෙද මහත්මයාට.
2: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
0: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0747 31 33 540.
6: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක්
7: නැහැ. මේ වයිෆ්
8: මොකද හස්බන්ඩ්?
7: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග, පතෝල, වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
8: ඇයියේ?
7: රිස්ක් එක වැඩිනේ.
8: ඒ කිව්වේ?
7: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
8: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
9: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
7: දේදුනු මාවතෙන් අපි බැද්දට ගොඩ වෙන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් චාමරගේ සින්දුව කෝණී කියලා WhatsApp messages ගොඩාක් එනහන්ද. WhatsApp එක පැත්තේ ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මම මුලින්ම යන්නේ දුම්බරට ගිහිල්ලා ඉන්න. දුම්බරින් ඉඳන් අපේ ලලිත් ප්‍රියංකර අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් ලලිත් ඔයාව එකතු කරගන්න. ඊළඟට පුස්සෙල්ලාව BF ජනපදයේ ඉන්න අපේ EG අනුරවත් මේ සින්දුවට අපි එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් මෝර්නින් ජනි කියලා අපිට පනාගොඩ ඉඳන් සංජීව මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. බොස් ඉන්නවා ජගත් සිල්වා. නෑ බොස් ඉන්නවා ජගත්, ඊපස් සිල්වා කියන වෙනම කෙනෙක්. net fm team එකේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපේ අනුරාධපුරයේ සඳලි, සඳලිත් මෙසේජ් එකක් දාලා අහලා තිනවා ජනි අයියේ අදවත් මම ඉල්ලපු සින්දුව දෙනවද කියලා. අද අනිවාර්යෙන්ම ආයිල්ලපු සින්දුව දෙනවා සඳලි. ඊළඟට ගුඩ් මෝර්නින් ජනි, දේදුනු මාවත අහගෙන ඉන්නේ සද්දෙටම. මේ මීගහ කිවුලේ ඉඳන් බදුල්ලේ තියෙන මීගහ කිවුලේ ඉවත් ඉඳන් අපිට රසංක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් රසංක ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ හංගම පාංචාලියට. අපිට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා නිර්මාණි ගාමන්ට් එකෙන්. දැන් මෙච්චර දවසක් අපිට ගමේ නම විතරයිනේ කිව්වද නිර්මාණි ගාමන්ට් එකේ නමත් කියලා තියෙනවා. ඉරේෂා, නිලන්ති, ඒ වගේම තමයි බොස් සාමානන්ද අයියා එකතු කරගන්න කියලා අපිට දිස්නක්ක තමයි මෙසේජ් එක දාන්නේ. ගුඩ් මෝර්නින් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට රත්නපුරේ ඉඳන් සුභාෂිනී මෙසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ හැමෝම ගොඩක් ආදරෙන් අපි මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ තංගල්ලේ අප්සරාව හොයාගෙන. දැන් අප්සරා හොයාගෙන අපි යන්නේ සීගිරියට නෙවෙයි තංගල්ලට. අප්සරා ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. අදවත් ඔයා ඉල්ලන සින්දුව දෙන්න මම උත්සාහ කරනවා. හරිද? පිටබැද්දෙන් ඉඳන් අපිත් අහගෙන ඉන්නේ ජනි. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ අපි සුජිත්. තිලිනි නංගි ඉන්නවා, හිසුරු අයියා ඉන්නවා, හැමෝම සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

මේ පැතර කෝල් කරන වට්සප් මෙසේජස් එවන බහු තරයක් දෙනාග ඉල්ලීම තමයි ජනීමට ජෝතිපාල මහත්තයාගේ සිින්දුවක් දෙන්න ජෝතිපාල මහත්තයාගේ සිින්දුවක් දෙන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම ඉටු කරන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාට මතක් කරන්න ඕනි, දැන් ඔයා ගෙදරට ගේන ෆ්‍රීලන් සෝයාමීට් පැකට් එක නම් අනිවාර්යයෙන්ම හිස්දවටන විසි කරන්න එපා. මොකද ෆ්‍රීලන් හිස්දවටනත් එක්ක ෆ්‍රීලන් සෝයාමීට් හිස්දවටනත් එක්ක ඔයාට තෑගි දිනන්න අවස්ථාවක් දැන් ෆ්‍රීලන් නිවසින් ලබා දීලා තියෙනවා. මේකට අපි කියන්නේ නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාට දෙන්න ෆ්‍රීලන් ආයතනයේ සූදානම් ඉන්නවා. ඉතින් අපි රස කර කර කන ෆ්‍රීලන් නිෂ්පාදන වලින් එන ෆ්‍රීලන් සෝයාමීට් දැන් රස වර්ග 13කින් තියෙනවා. දැල්ලෝ, කුකුල් මස් රස, ඉස්සෝ රස, උම්බල කඩ රස, චීස් රස, බ්ලැක් කරි රස, කොස්සට කළු පොල් මාළුව රස, ඩෙවිල් චිකන්, කිරිමාළු, කොටින්ම කියනවනම් හාල් නැසු රසට පවා ෆ්‍රීලන් නිවසින් සෝයාමීට් එනවා. කිසිම කෘතීම ද්‍රව්‍යයක් අඩංගු වෙන්නේ නැති හන්ද ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව බයක් සැකක් නැතුව ෆ්‍රීලන් සෝයාමීට් කෑමට ගන්නත් පුළුවන්. ඉතින් අදම ෆ්‍රීලන් සෝයාමීට් පැකට් අරගෙන ඒ වගේ හිස් දවටන් තුනක් එකතු කරලා දාන්න තැබල් වෙට්ටිය පහ මාතර කියන ලිපිණයට ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් මාසෙකට ඇති වෙන්න වටිනා කියන ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක්. මේ වැඩේ තියෙන්නේ ජූනි මාසේ 30 වෙනිදාකම් විතරයි. ඒක හන්ද ඉක්මන් කරන තරමට ඔයාට ජයග්‍රහණය කරන්න අවස්ථාව වැඩි වෙනවා කියන එකත් මතක තියාගන්න ඕනි. දැන් අද ඇවිල්ලා මැයි මාසේ 20 වෙනිදානේ. හෙට දවසේ තියෙන සුවිශේෂී වැඩක් ගැන තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. මේක ඇවිල්ලා ඇඹිලිපිටියවට ඉන්න ඔයාට තමයි වැදගත් වෙන්නේ. ඇඹිලිපිටියවට ගිහුවට පස්සේ පල්ලේ බැද්ද, ඊට පස්සේ තව කොහේ තියෙන ගොඩකවල, කොළොන්න, මේ හැම පැත්තකම ඉඳන් ඔයාට යන්න පුළුවන් වැඩක් ගැන තමයි මේ මතක් කරන්නේ. විෂන් කෙයා ශාඛාව තියෙනවානේ ඇඹිලිපිටිය. ඇඹිලිපිටිය විෂන් කෙයා ශාඛාව විසින් සංවිධානය කරනවා නොමිලේම සෞඛ්‍ය සායනයක් හෙට දවසේදී. දැන් ඔයාට හෙට දවසේදී ගිහිල්ලා මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව, වර්ණ අන්ධතා පරීක්ෂාව, ඊට පස්සේ රුධිරයේ සීනි පරීක්ෂාව වගේම තමයි රුධිර පීඩන පරීක්ෂාව පවා කරගන්න. ඊට පස්සේ දේහ ස්කන්ධ දර්ශකය නිර්ණය කරලා මේ වගේ හැම දෙයක්ම ඔයාට බලා කියා ගන්න නොමිලේම අවස්ථාව හම්බ වෙනවා හෙට දවසේදී. ඇඹිලිපිටිය විෂන් කෙයා ශාඛාවට යනවනම් ඔයා ඒ විතරකුත් නෙවෙයි ඇස් කණ්ණාඩි වෙනුවෙන් සුවිශේෂී දීමනා ලබා දෙන්නත් විෂන් කෙයා ඇඹිලිපිටිය ශාඛාව හෙට දවසේදී සූදානමින් ඉන්නෝ. හරියටම කිව්වොතින් එහෙම ඔයා දන්නවනේ හයේෂා ගොඩනැගිල්ල, ඒ කියන්නේ නොම්බර 56 හයේෂා ගොඩනැගිල්ල නෝනාගම පාර ඇඹිලිපිටිය කියන ලිපිනේදී තමයි විෂන් කෙයා ඇඹිලිපිටිය ශාඛාව තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් මේ විෂන් කෙයා ඇඹිලිපිටිය ශාඛාවට එන අක්ෂි විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් චැනල් කරන්න විෂන් කෙයා එක හරහා. එතනදී දැන් මේ විෂන් කෙයා එකට එන්නේ ඒ ඇඹිලිපිටිය පැත්තේ ඉන්න හොඳම අක්ෂි වෛද්‍යවරුන්. ඒක හන්දා ඔයාට කිසිම බයක් සැකක් නැතුව විෂන් කෙයා එක හරහා අක්ෂි වෛද්‍යවරුන් චැනල් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන හොඳම දේ වෙන්නේ අර මිල මුදල් අතින් ගත්තත් ඔයාට වෙන ප්‍රයිවට් හොස්පිටල් එකක් හරහා මේ අක්ෂි වෛද්‍යවරුන් චැනල් කරනවට වඩා සෑහෙන අඩු මුදලකින් ඔයාට විෂන් කෙයා හරහා මේ අක්ෂි වෛද්‍යවරුන් චැනල් කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා කියන කතන්දරය ඔයාට මතක් කරන්න ඕනි. වැඩි විස්තර දැනගන්න ඔයාට කතා කරන්න පුළුවන් 0777-661-5648 එම නැත්තම් 0747-22-30290 කියන නම්බර් එකට. සින්දුවට යන්න කලින් මන්ට අග්ගාල ජෝතිපාල මහත්තයාගේ සින්දුවක්ම ඕනි කියපු කට්ටියව එකතු කරගන්න තමයි හදන්නේ. අපේ පිළියන්දල ඉඳන් අපිට කතා කරාපේ ධර්මරත්න අයියා කතා කරලා කිව්වා එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් තියෙනවා නම් හොඳයි මේ වෙලාවේ කියලා. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ අලව්ව වැවල ඉඳන් අපිට කතා කරාපේ විජේසේන, එයා කිව්වා අලව්ව වැවල මහාවිද්‍යාලයේ 82 ඕ ලෙවල් බැච් එකේ යාළුව හැමෝම එකතු කරගන්න කියලා. ඊට පස්සේ අලව්ව රොයල් සැලුන් එකේ ඉන්න අපේ ශාන්තවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වේලාව දැන් 10යි විනාඩි 46යි
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: අලුතැන කටුඹ මිලක් අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777-7676-10
6: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-3636
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න
8: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙතමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540
9: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආරම්භය හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: මේ හස්ම
3: මොකද වයි?
2: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
3: දන්නව.
2: මොකද්ද?
3: මගේ ඔළුව.
2: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියෙනවා කියලාද මට කන්න?
4: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
5: බොහොම කැපවීමෙන් මේ වෙලාවේ දේදුණු මාවත අහන කට්ටියක් තමයි අපේ ටයිටැනික් සැලුන් එකේ ඉන්නේ. ටයිටැනික් සැලුන් එක තියෙන යටියන්තොටනේ. යටියන්තොට පැත්තට මේ වෙලාවේ හොඳටම වහිනවලු, ඇස්සත් එක කරන්ට් එකක් නැති වෙලාලු ඒගොල්ලෝ ඉන්න පැත්තට. හැබැයි එහෙමයි කියලා සැලෙන්නේ නැහැ අපේ තුෂාර, ඊට පස්සේ රොහාන් ඇතුළු කොල්ලෝ සෙට් එක. මොකද ජෙනරේටර් එක ඔන් කරලා දේදුණු මාවත අහගෙන ඉන්න ගමන් තමයි වැඩ ටික කරගෙන යනවා කියලා අපිට කිව්වේ. ගොඩක් ආදරෙන් අපේ සෙට් එකම එකතු කරගන්නවා. ඊළඟට සින්දුවට යන්න කලින් මං යන්න හදන්නේ දුලානිලෑ ගෙදරට. දුලානිලෑ ගෙදර තියෙන කොහෙද? මහරගම. දුලානිවයි, ඊට පස්සේ යාගේ දුවවයි, පුතාවයි, හස්බන්ඩ්වයි ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. සුබම සුබ උදෑසනක් ජනී මල්ලී. අදත් ඔයාව අහගෙන ඉන්නේ මේ ඇවිල්ලා හැලියගොඩ බෙලිගස් හන්දියේ තියෙන රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මතක් කරන්න ඕනි දෙයක් තමයි, දැන් ඔයාගේ නිවාස සිහිනය තියෙනවා නම් ඒ සිහිනය සැබෑවක් කරගන්න ඔයාට හොඳම අත්වැල ලබා දෙන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් වෙතින් කියන කාරණේ. කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්න ඔයාගේ ඉඩම ලංකාවේ කොතනක තිබුණත් එතනටම ඇවිල්ලා ඔයාගේ ගෙදර හදලා දෙන වැඩේ කරලා දෙන්නේ. සමහර වෙලෙ ඉඩම තියාගෙන ගෙයක් හදන්න බලාගෙන ඉන්නවා ඇත්තේ සල්ලි ප්‍රශ්න හඳ වෙන්න පුළුවන්. ඔය සල්ලි ප්‍රශ්න හැම දෙයකටම උත්තරයක් තමයි කැදැල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මොකද ඔයාට ගෙදර හදන්න යන වියදම එකපාර ඔයාට දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවුරුදු 10ක් විතර කාලය අරගෙන හිමීට ඔයාට ගේ හදර ගන්න අවශ්‍ය වෙන සල්ලි ටික වියදම් කරන්න, ඊට පස්සේ ඒ සල්ලි ටික ගෙවලා දාන්න පුළුවන්. හැබැයි මෙහෙමයි, අවුරුදු 10ක් ගෙවන්න චාන්ස් එක දුන්නා කියලා ගේ හදන්නත් අවුරුදු 10ක් ගන්නෙ නෑ. කැදැල් එන්ටර්ප්‍රයිසස් බොහොම ඉක්මනින් ඔයාට අවශ්‍ය කරන දේ නිවාසය අලුත්ම විලාසිතාව වලට, අර අලුත්ම ඩිසයින්ස් වලට හදලා දෙන්නත් සූදානමින් ඉන්නවා කැදැල් එන්ටර්ප්‍රයිසස්. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය ප්‍රමාණයේ ගයක් 150කින් වගේ ගොඩ දාගන්න කැදැල් එන්ටර්ප්‍රයිසස් එක්ක ඔයාට පුළුවන්. වෙන කාතහරි කොන්ත්‍රාත් එක බාර දුන්නොත් එහෙම උග 170ක් 80ක් වගේ යනවා. ඒක හන්ද කැදැල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරන්න 0744390352, එහෙම නැත්නම් 0744390352. තව කට්ටිය ඉන්නවා එකතු කරගන්න. මං ඉස්සරහදී අනිවාර්යයෙන්ම එකතු කරගන්න. කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ.

මමද ෆේස්බුක් එකේ ප්‍රශ්නයක් ඇහුවා කියලා කිව්වනේ. ඉතින් ඒ ප්‍රශ්නට උත්තර දීපු කට්ටියව ටග්ගාල මතක් කරන්න ඕනි. මේ වෙලාවේ පින්නවල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ නුවන් වීරකෝන් අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ දාලා තියෙන උත්තරේ හරි. ඊළඟපස්සේ ජී වීරසිංහ, කීර්ති විජේනායක, නුවන් සාරංග, අපේ අප්සරා, ඊට පස්සේ කසුන් හර්ෂණ ඉන්නවා, නෙතුනි නිම්සරා වැරදි උත්තරේ තමයි කමෙන්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ තව බැලුවොතින් එහෙම ඉන්නවා ලක්මිනී ඉඳුනිල්, ඊට පස්සේ සුජී විජේනායක, කුසුමාවති මැණිකේ, කටියම වැරදි උත්තර තමයි දාලා තියෙන්නේ. අජිත් ශාන්ත ඉන්නවා, ඊට පස්සේ අශාන් අචිනි ඉන්නවා. මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. හරි උත්තරෙත් කමෙන්ට් කරන්න බලන්න. කට්ටියම වැරදි උත්තර දාලා තියෙනවා.

0: beautiful colors are filling us with this, man. Yeah. South Asian music on top. Let's get it.
1: FM Anupaha. FM Anuhatarai Dashmakata. Net FM.
2: Net FM. Deedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
3: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
2: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනරිත හනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත දනරිත හනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: අලුතැන කාටම මිලක් අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0812 97 67 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
9: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 0774643497

0: වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනියා. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. 0747 31 33 540.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime set when the flavor tell a kiri padama. Well I know gonna dance one. Wasakala kiri fun එක piri ele kiri kiri. Velavu de 11.

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත් රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Netlis මේ pay රටතොට pain pay අලුත් වන අලුත් pay විපස්සුම
4: අයිබෝන් මේ පැයේ රටතොට සමගින් මම කසුනි. මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන 950,000ක්ම වා තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි මස පළමු වනදා සිට මෙම මස 17 වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 951,742 මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. ඒ අතරින් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 2,021,953 වනවා. දවස මැද වාර්තා කරන්නේ දවල් 12ට.
0: Net News මේ පැය රටතොට.
5: Net FM දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
6: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250

0: හදා ඔන්න 10 වෙලා
1: 10යි නෙවෙයි වෙලාව 11ත් පහ වෙලා
2: පවුල් පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත

වෙලාව 11යි විනාඩි 8යි. අපි දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ ටික පටන් ගන්න තමයි සටසටගාලා ඇවිල්ලා තියෙන්නේ. කැමතිම සින්දු ටික අහගෙන ඉන්නකොට පැයක් යනවා අපිට දැනුනේම නෑ. දැන් මේ වෙලාවේ ඔයා කරන වැඩ ටික මොන වැඩේ කර කර හිටියත් ඒ වැඩෙන් ඔයාට දැනෙන මහන්සිය නැති වෙන විදිහ සින්දු ටිකත් මේ පැයේ තරගෙන තමයි දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. මං හිතන්නේ අද ලංකාවේ ගොඩාක් පැතිවලට අර පරණ පුරුදු අවුව වැටිලා තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් රස්නේ තියෙන කාලගුණයක් තමයි මේ වෙලාවේ ලංකාවේ ගොඩාක් පැතිවලට තියෙන්නේ. ඉතින් ඒ රස්නේත් එක්ක ඔයාගේ ඇඟේ තියෙන රස්නේ නැති වෙන්න, පොඩි මහන්සිය නැති වෙන්න තමයි මේ සින්දු ටික ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ. සින්දු වලට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනේ කියලා ඔයා දන්නවා කියලා මම දන්නවා. ඉතින් මම යනවා WhatsApp එක පැත්තට. මොකද මේ පැත්තේ කට්ටිය ගොඩ දෙනේ පොලිමේ බලාගෙන ඉන්න. ගම්පොලේ ඉඳන් අපේ ප්‍රියදර්ශනී අක්කා කත අපිට මැසේජ් එකක් දාලා තිනවා සින්දුවක් ඕනේ කියලා. ඊට පස්සේ ඇඹිලි පිටියේ ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ කට්ටියත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කලවාණ ඉඳන් අපේ පුෂ්ප මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්ත වයි දුවල දෙන්න ඉන්නවා. ඒ හැමෝමයි එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා ඉවලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. තඹුත්තේ ගමට යන්න හදන්න. තඹුත්තේ ගම තියෙනනේ රජිනහන්දියේ. අන්නේ රජිනහන්දියේ ජයමාවතේ ස්ටෝරුවේ මේ වෙලාවේ කට්ටියක්ම දේදුණු මාවත අහනවා කියලා අපේ සනිදු මැසේජ් එකක් දාලා තිනවා. සනිදු, ඔයාවයි ටීම් එකේ හැමෝමයි මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ මහනුවර අම්පිටියට. මහනුවර අම්පිටියට ගියාට පස්සේ ඇඳුමක් කාරියම අහගන්න අපි යන්නම ඕන තැන තමයි ආර්ය ටේලර්ස් එක. ඉතින් මොකද ආර්ය ටේලර්ස් එකේ සෝමතිල කයියා ඊට පස්සේ ආදිත්‍ය පුතා ඇතුළු කට්ටිය දේදුණු මාවතත් එක්කම තමයි මේ වෙලාවේ ඉන්නේ. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩ ඇතුළු පවුලේ සියලුම දෙනාවත් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ හයි ජනි, මටත් සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඇහැලිය ගොඩින් ඉඳන් අපේ ජයලත්, එයාගේ දුව පංචාලි, පුතා ලක්ෂිත, ඒ වගේම තමයි හරිඳු පුතා, සුදු දුව සෙනායා, චූටි බබා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අම්මවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඒ පැත්තේ ඉන්න කට්ටිය. ඊට පස්සේ අදත් අපි ඔයාව අහගෙන ඉන්නේ ජනි. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ පොතු වටවන ඉඳන් අපිට මැසේජ් කරන ප්‍රේමසිරි ඇතුළු කට්ටිය. මංගලී, පියුමි, ඊට පස්සේ රොචිනි, නිවෝන් පුතා, මේ හැමෝම එකතු කරගන්නවා. සුබ උදෑසනක් ජනි. දේදුණු මාවත අහගෙන ඉන්නේ. මටත් සින්දුවක් දෙනවද? බෑ. සින්දුවක් දෙනවා අනිවාර්යෙන්. යාළුව කට්ටියත් එකම අපිවත් එකතු කරගන්න කියලා යටියන් තොට ඉඳන් අපේ සුජීව මදුරංග තමයි මැසේජ් එකේ දාලා ඉවලා තියෙන්නේ. ඊට පස්සේ අපේ දමිත් මැසේජ් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින් ජනිත්, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. හයි ජනි අයියේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන අපේ තුෂී, ඔයාව ගොඩාක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊට පස්සේ සින්දුවට යන්න කලින් මං ටග්ගාල යනවා කෝල් කරපු කට්ටිය එකතු කරගන්න. මොකද කොළ ගොඩක මං දැන් නම් ලියාගෙන තියෙන කට්ටියගේ රාජාංගණයට තමයි යන්න හදන්නේ. රාජාංගණේ ඉඳන් අපේ අනුරුද්ධ මට කතා කරා. අනුරුද්ධ කතා කරලා කිව්වා යාගේ වයිෆ් ගීතාංගණී, පුතා සතීෂ්, ඒ වගේම තමයි දුව තරුක්ෂි සහ තාරුක, දුවල දෙන්නෙක් ඉන්නවා, මේ හැමෝම එකතු කරගන්න කියලා. කිතුල්කොටේ අපේ ප්‍රේමසිරි අයිය කතා කරා. යාගේ අම්මා ගුණවතීව, ඊට පස්සේ දිනූෂා, ගණේෂා, චමිලානි, බිම්සර, කිරණිඳු, මේ හැමෝම එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ හික්කඩුවට. මොකද හික්කඩුව පිරාණ ගම ඉඳන් අපේ ස්වර්ණ ඇතුළු කට්ටියම අහගෙන ඉන්නවා. නම් ගොඩක් තියෙනවා කියන්න කමක් නැහැ, වෙලා වරගෙන කියනවා. මහත්තය අනුර එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අම්මා ප්‍රේමලතා, නංගි ශ්‍රියානි, ඊට පස්සේ දුවල දෙන්න ඉන්නවා පාරමිතා සහ මధుභාෂිනී. පාරමිතාගේ නම ලස්සනයි නේද? ඊට පස්සේ දිනේෂ් පුතා, ඊට පස්සේ තමයි රොෂාන් පුතා එකතු කරගන්න කියලා කිව්වා. බබාලා හතර දෙනෙකුත් ඉන්නවා. අනුහස්

ඊට පස්සේ අපි ලක්ෂ්මණ අයියව එකතු කරගන්න කිව්ව ගොඩාක් ආදරෙන්. ඊට පස්සේ මහර්ගම අපේ චාන්දනී අක්කා කතා කරා. කතා කරලා කිව්ව මහත්තයවයි, දුවවයි, පුතාලා දෙන්නවයි, දික්වැල්ලේ හැමෝමයි, ගම්පොළ හැමෝමයි. ඊට පස්සේ අපේ ෂෙහාර ෆැෂන් එකේ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බදුල්ල කැටවල ඉඳන් සමන්ත සැලොන් එකේ අපේ සමන්දය කතා කරා. කේෂාන් ඉන්නවා, කේෂාන්ව එකතු කරගන්න කිව්වා. ඊළඟට එකතු කරගන්න කියලා කිව්වා අපේ හිරුතරු ස්ටෝස් එකේ ඉන්නවනේ අම්මා විමලාවති. ඊට පස්සේ නෝනා නිසංසලා, දුවයි පුතයි දුවල දෙන්න හිරුතරු මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මතේ ගොඩ ඉඳන් අපේ මල්ලිතිත් කතා කරා. එයාටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි කිව්වේ. උරේෂා රවිහාරිගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. කොහොමද මලිති, ඔයාට බෑ කියන්නේ? මං අනිවාර්යෙන්ම දෙන්නක්. ගෙදර හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මහව වතුපලගම අපේ චින්තක සම්පත් කතා කරා. එයා ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා ගිනිගත් හේන හර්ෂණී සඳමාලි. හර්ෂණී, ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා.

මේ වෙලාවේ අපිව කුවේටි ඉඳන් අහගෙන ඉන්න අපේ සත්සරණේ. ගාව ලස්සන සින්දුවකට එකතු කරගන්න කිව්ව. මෙන්න මේ සින්දුව තමයි ඕනේ කියලා තිබ්බ. පිටරටක ඉඳන් ඉල්ලුවම දෙන්න බෑ කියන්න බෑනේ. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

සුන්දරීටයි සුන්දරටයි හැමෝටම කන්න පුළුවන් ෆ්‍රීලන් වෙතින් එන නිෂ්පාදන ගැන තමයි මේවාට මතක් කරන්න හදන්නේ. දැන් ඉතින් ගෙදරින් ඔයාගේ සුන්දරීට කියලා නූඩ්ල්ස් හදා ගන්නවා නම් මතක ඇතුවේ නූඩ්ල්ස් ෆ්‍රීලන් නූඩ්ල්ස් බවට සහතික කරගන්න. මොකද කිසිම කෘතිම දෙයක් අඩංගු වෙන්නේ නැතුව, කෘතිම රසකාරකමකුත් අඩංගු වෙන්නේ නැතුව, බොහොම ස්වභාවික නිෂ්පාදන විදිහට ඔයාගේ ගාවට එන ෆ්‍රීලන් නූඩ්ල්ස් එක දැන් ඔයාගේ ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න පුළුවන්. දැන් අර වෙජිටබල් නූඩ්ල්ස් එකක් වගේ හදනවා නම් කරදර වෙන්න දෙයක් නැහැ ඔයා ගන්න ෆ්‍රීලන් නූඩ්ල්ස් නම්. මොකද විජලනය කරන ලද එළවලු කැබලි පැකට් එකකුත් ඔයා ගන්න ෆ්‍රීලන් නූඩ්ල්ස් පැකට් එකත් එක්ක එන හන්දා කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම ලේසියෙන් නික්මනින් ෆ්‍රීලන් නූඩ්ල්ස් හදා ගන්න පුළුවන්. ඔයාගේ අතේ ඇති ගානට ඔයාට අවශ්‍ය ප්‍රමාණයෙන් ප්‍රමාණයන් කිහිපයකින් එන හන්දා ෆ්‍රීලන් නූඩ්ල්ස් කියලා කියන්නේ ඔයාට ගැළපෙනම නූඩ්ල්ස් ජාතිය කියලා මතක් කරන්න ඕනේ. අතරේ මතක් කරන්න ඕනි අපේ ඇඹිලි පිටියවට ඉන්න හිතවතුන්ට හෙට දවස ඔයාට කොච්චරටම විශේෂයිද කියලා. අපි ඇස් වලට දෙන්නේ අපේ ජීවිතයේ තියෙන මූලිකම තැනක් නේ. ඉතින් ඔයාගේ ඇස් දෙක හොඳම තැනකින් පරීක්ෂා කරගන්න අවස්ථාව හෙට දවසේදී හම්බ වෙනවා. හෙට දවසේ විතරක් නෙවෙයි ඇඹිලි පිටියවට ඉන්න ඔයාට විෂන් කියා ඇඹිලි පිටිය ශාඛාවට ගියාම ඕනි වෙලාවක මේ දේවල් කරගන්න පුළුවන්. හැබැයි හෙට දවසේදී නොමිලේම ඔයාගේ අක්ෂි පරීක්ෂාවන් කරගන්න, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාවන් කරගන්න, වර්ණන්ධතා පරීක්ෂාව කරගන්න, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න වගේම තමයි රුධිර පීඩන පරීක්ෂාවන් කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ඇස් කණ්ණාඩි වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හෙට දවසේදී ලබා ගන්නත් පුළුවන්. මේ හැමදේම ඔයාට හම්බ වෙන්නේ මැයි මාසේ 21. ඒ කියන්නේ හෙට දවසේදී ඇම්බිලි පිටිය විෂන් කෙයා ශාඛාවට ගියෝතින් තමයි. රත්නපුරේ පැත්ත ඉඳන් ගියත්, ඊට පස්සේ අපේ නෝනාගම, ඊට පස්සේ ඒ පැත්ත ඉඳන් ආවත්, කොළොන්න පැත්ත ඉඳන් ආවත්, ඊට පස්සේ ඇඹිලි පිටිය පල්ලේ පැද්ද ගොඩකවිල ඔය පැත්තිවල කොයි පැත්තෙන් ගියත් ඔයාට බොහොම ලේසියෙන් ඇඹිලි පිටියේ තියෙන නම්බර 56 හයේෂා ගොඩනැගිල්ල නෝනාගම් පාර ඇඹිලි පිටිය කියන ලිපිනේ තියෙන විෂන් කෙයා ශාඛාවට ගිහිල්ලා හෙට දවසේදී මේ සේවම නොමිලේම ලබා ගන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ තව දෙයක් තියෙනවා ඔයාලට පණිවිඩයක් කියන්න. දැන් විෂන් කෙයා ශාඛාවන් හරහා ඔයාට පුළුවන් ඇඹිලි පිටිය විෂන් කෙයා ශාඛාවට එන්නේ ඒ පැත්තේ ඉන්න හොඳම අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා. ඉතින් එතුමාව චැනල් කරගන්න වෙද්දී ඔයාට විෂන් කෙයා හරහා කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන ප්‍රයිවට් හොස්පිටල් වලට ගිහිල්ලා ඔයා විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කරන්න යන ගානට වඩා බොහොම සාධාරණ මිලකට තමයි ඔයාට මේ දේවල් කරගන්න අවස්ථාව හම්බ වෙන්නේ. මිල අඩුවෙන් ඔයාට කරගන්න chance එක විෂන් කෙයා හරහා ලබා දීලා තිනවා. මොකද ඔයාගේ අවශ්‍යතාවයන් ගැන, ඔයාගේ හැකියාවන් ගැන හොඳින්ම විෂන් කෙයා ආයතනය දන්නහන්. ඒකනම් මතක් කරන ගමන් තමයි සින්දුවට යන්න හදන්නේ. තාමත් මේ පැත්තට කතා කරේ නැත්නම් WhatsApp message එකක් දැම්මේ නැත්නම් අපේ Facebook post එකට comment එකක් දැම්මේ නැත්නම් ඉක්මන් කරන්න.

0: Anu Paha FM Anu Hatara Ita Shumata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 11යි විනාඩි 27යි.
4: මේ සමහර අඳුංගුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුංගුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම අඳුංගුර අම්රිතා.
7: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ, සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
9: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
12: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
9: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
12: ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
13: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
14: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
15: මම කොටද මේ ආචි ගැන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
18: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
16: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
19: Brought to you by
13: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
1: Prime Kalura Abhimanavat Kaluterin Siyal Sapirin Nivasa Samuhayata Obath Ekathu Wenna Adama Katha Karanna 13:22 Kata Prime Lands
4: Sada Harita Vivasayika Sineeta Adalak Sadakalika Ayojanaya
18: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
8: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
3: Net FM Algo Town
9: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්
9: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
7: අහහ
9: මොකද කරන්නේ ඔයා?
7: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ යමු.
9: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
13: පාවල් ප්‍රශ්න නැතු වහන්න ජනි එක දේ දුනු මාවත
6: සුලංගක් වෙලා හන්න යන්න හදන් සුලංගක් වෙලා මං යන්න හදන්නේ අම්පාර පරණ ගාමට හන්දියට මොකද එතන ඉන්නවනේ අපිව සද්දෙටම අහගෙන ඉන්න අපේ අම්පාරේ පරණ ගාමට හන්දිය හෙල්මට් ජැකට් කඩේ අතුකෝරල අයියා ඔයාව ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා මේ වෙලාවේ හිඟුරාණ දිනේෂ් ටේලර්ස් එකේ කට්ටියත් අපිව අහගෙන ඉන්නවා කියලා අපිට ඔත්තුව දීලා තිනවා අපේ අතුකෝරල අයියා ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට බුත්තල කුඩා ඔය විජයපාරේ තියෙනවනේ අපේ සනත් පෙරේරාගේ ගෙදර ඒගොල්ලන්ගේ ගෙදරත් මේ වෙලාවේ සද්දෙටම අපිව අහගෙන ඉන්නේ වයිෆ් ඉන්නවා කාන්ති චූටි දුව කෞෂී පුතා සුපුන් ලොකු දුව කාවින්දි දුවගේ ලොකුදුව චිතුලි ඊට පස්සේ චූටිදුව සේජල් නිශාන්ත පුතා ඇතුළු net fm අහන සියලුම දෙනා එකතු කරගන්න කියලා තමයි අපිට සනත් අයියා මෙසේජ් එකේ දාලා තියෙන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඊළඟට ජනි අපිත් එකතු කරගන්න මේ ඇවිල්ලා සෙවණ පිටිය නවංජනා ටේලර්ස් එකේ කට්ටිය ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා ඊට පස්සේ සුබම සුබ උදෑසනක් ජනි මමත් හැමදාම මෙසේජ් කරනවා ඔයා එක දවසක්වත් මගේ නම කියන්නේ නැහෙනි එහෙමද නෑ හැමදාම නම කියනවා මේ ඇවිල්ලා බණ්ඩාරගම කපුහේන ඉඳන් නන්දනි නන්දනි අහගෙන ඉඳලා නෑ වගේ මම නම කියනකොට නරක ළමයෙක්ද ඔයා කොංගස් හන්දියට යන්න හදන්නේ කටානේ තියෙන මොකද කටානේ කොංගස් හන්දිය අරෝෂ් ටේලර්ස් එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා ප්‍රසන්න දම්මිකා ෂෙවෝන් තාරුක බෙවෝන් අරෝෂ් මේ හැමෝම එකතු කරගන්නවා අපි මේ හන්න යන සින්දුවට හලෝ කොහොමද ජනි මම ගාමිණි ගාමිණි අපේ ජපානි දම් මෙසේජ් එක දාලා තියෙන යාගේ යාළුවා නිශාන්තවයි වයිෆ් ඉන්නවා ඊට පස්සේ අරුණ සංජීවනි තමයි වයිෆ් ගේ නම පුතා ඕෂද දුව සේනාශ්‍රී අම්මා සමග ලංකාවේ ගොඩලින්ද ගමේ යාළුව ඔක්කොම එකතු කරගන්න කියලා තමයි අපේ ගාමිණි අයියා මෙසේජ් එකේ දාලෙවල තියෙන්නේ හයි ජනි මගේ චූටි දුවට ලස්සන සින්දුවක් දෙන්නකෝ හොරණ ඉඳන් සුරේක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ එයාගේ දුවගේ නම හයිෂි නිහන්සා ලස්සන නම අපච්චි නිමල් මහත්තයා සංජය එකතු කරගන්න කියලා තියෙනවා ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා තාමත් කෝල් කරේ නැත්තම් WhatsApp මෙසේජ් එකක් දැම්මේ නැත්තම් ඉක්මනට එවන්න

පහ 94.8 Net FM දිවයින පුරා ජනි එක දේ දුනු මාවත

ලෙඩක් දුකක් වුණොතින් හනික යන්න ඕනි තැන තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න බෑ කියලා අතෑරලා දාපු ගොඩාක් රෝගවලට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර අපේ කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙනවා. සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරින් අපේ කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ එසේ මෙසේ වෙද මහත්තයෙක් දෙවි. එතුමා ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරු. ඉතින් ලංකාව පුරාම ඉන්න ගොඩාක් රෝගීන් එතනට ගිහිල්ලා ප්‍රතිකාර අරගෙන නිට්ටාවට මේ රෝග සුවපත් කරගෙන තිනවා. සමහර රෝගියෝ යන්නේ ඇවිද ගන්න බැරුව රෝද පුටුවෙන්. එහෙම ලෙඩක් තිබුණාද කියලා හිතන්නවත් බැරි වෙනවා අන්තිම ප්‍රතිකාර හරියට කරාට පස්සේ. එහෙනම් ඔයත් වෙලාවක් වෙන් කරගෙන අනිවාර්යයෙන්ම ඔයාට එහෙම නැත්නම් ඔයා දන්න කියන කෙනෙකුට ලෙඩක් දුකක් තියෙනවා නම් ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන් නැත්නම් හැමේ මොකක් හරි ලෙඩක් තියෙනවා වෙන්න පුළුවන්. හොඳ කරන්න බෑ කියලා හිතන ලෙඩ තියෙන්නේ. ඔය ඕනි දෙයකට ප්‍රතිකාර ලබා ගන්න යන්න සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540. සින්දුවට යන්න කලින් මන්ට අග්ගාල කට්ටියක් එකතු කරගන්නවා. හෙලෝ ජනි ජය වේවා. අපි මීගමෝ ටවුන් එකේ ඔරලෝසු කණුව ගාව ඉඳන් ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එක. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි ඔන්න අපිත් ඔයාව අහගෙන ඉන්නේ. බුත්තල NSRS ටෙක්ස්ටයිල්ස් එකේ වැඩ කරන චමින්ද ඇතුළු සෙට් එක තමයි අපිට එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ වෙලාවේ මොනරාගල පැත්තේ ගමනක් යන ගමන් අපිව අහගෙන ඉන්නවා අපේ දුලාන් ඇතුළු සෙට් එක. ගොඩාක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. පරිස්සමෙන් ගමන යන්න ඕනේ. ඊළඟට යන්න හදන්නේ රිකිල්ල ගස්කඩ බැතර ගිහිල්ලෙන. රිකිල්ල ගස්කඩයි මයිල පිටියයි කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ සැලෝන් දිනේෂ් රේයකනි. එතන ඉඳන් ඉතින් අපේ කට්ටිය අහගෙන ඉන්නවා. අපේ සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව දැන් 11යි විනාඩි 45යි
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මකාක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-0585.
8: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
9: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
11: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක් ඩොක් තියනවා මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා ඒකට බය වුණා අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවන ගලෙන් කමල් බන්දුල මහත්ට කියලා කිහේ ගියා මම මාස 6කට බෙහෙත් ගත්තා බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ගල්වා කරාපරින් කියලා මට එහෙම හාට් ඇටැක්ක් නැහැ කියලා කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්
9: කතා කරන්න 077-300-940
12: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නැහැ මට ඕනේ දුර යන්න
9: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
13: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හල දවසම ආලෝකමත් කරගමු
14: Net FM Alpha Studio with Kasani and Lehansa
15: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
16: කවදත් අලුත් කාගෙත් නෙත්
17: මේ හස්බන්ඩ්
18: මොකද වයිෆ්
17: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
18: ඩිනර් එක. රෑනේ.
17: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන්න පොල්.
19: කිලියේ කිලියේ මනි මනි මේ
20: Paul prashna netwa han jani ek de dunu mavata
21: තවත් සින්දුවකට යන්න හදන්නේ සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. මේගොල්ලන්ගෙන් හදන නිෂ්පාදනයක් තමයි ඩිලෙක්ටා නිෂ්පාදන කියලා කියන්නේ. ඩිලෙක්ටා කියලා කියන්නේ බොහොම රසවත් බීම එකක්. මේක ආහාර අතිරේකයක් වගේම තමයි පෝෂණ අතිරේකයක් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ලංකාවේ හැමෝම හොය හොය ගන්න ඩිලෙක්ටා තමයි. ඉතින් එහෙම හොය හොය ගන්න ඩිලෙක්ටා තාමත් ඔයාගේ කඩේ විකුණන්න නැත්තම් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක්. දැන්මම ඩිලෙක්ටා නිෂ්පාදන වෙනුවෙන් වාගේ කඩෙත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න අදම කෝල් එකක් දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 011-437-1250 කියන නම්බෙකට 011-437-1250 කියන නම්බෙකට සින්දු අහන්න යන්න කලින් මං ටග් ගාලා කට්ටි එකතු කරගන්නවා මේ සින්දුවට අවශ්‍ය කරන දෙහිවල ගල්කිස්ස මහනගරතබාවේ කොල්ලෝ සෙට් එකම මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා අපේ උපුල් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. නදීත් මහත්තයා, සමන්ත මහත්තයා, වසන්ත, ලසා, අසංක, කොස්තා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මේ සින්දුවට විශේෂයෙන් එකතු කරගන්න ඕනේ අපේ අනුරාධපුරයේ ඉන්න සඳලි. මොකද එයා තමයි කාලය සිටි දැන් දවස් ගානක් තිස්සේ අජිත් මුතුකුමාරගේ සින්දුවක් දෙන්න කිව්වේ. ඔන්න ඉල්ලේ මේ ටුකරා

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250
4: මුදලාලි
5: අනෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපි ඉස්කුරු ග්‍රැන්ඩිස් එකක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
6: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජේ දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙමු
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
8: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් Frames ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
12: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට.
13: නේත්‍රාලෝක වෙසක්.
12: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
13: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
12: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
13: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
12: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
13: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
12: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
13: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
12: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
14: බැතිබර දායකත්වය
13: දෙනුමින් නතර නොවී අවබෝධයෙන් එතෙරවන්න
12: දෙයි නෙන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: Hey yo yana yana hama tana anytime set when the flavor delikiri padamak will i ne gana danuwale wasakala kiri fun ekak piri elakiri kiri
15: suba dahawalak welawa dawal 12

0: Net News. Net daval dolaha. Obavita gene enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
3: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා මම සචිනි සීල වර්ධන ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: මේ වෙනකම් දවස
3: වරප්‍රසාද ප්‍රශ්නයකින් මැති සභය උණුසුම්, චාමර සම්පත් සභාවෙන් ඉවත් කිරීමට කතානායකගෙන් නියෝග, එහෙත් චාමර නොයයි. ඩොලරේ අගය 340 ඉක්මවයි. මෙම මාසයේ මෙරට ඉන්ධන පරිභෝජනීය 15ට. දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන පුවත අසත්‍යයි. කාසල් රෝහලින් නිවේදනයක්. රුසියානු චීන ජනාධිපතිවරුන් තීරණාත්මක සාකච්ඡාවක.
0: net දවල් 12 ඉර මැදියමේ වාර්තා කරනය.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස්සනායක මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමට යාමේදී ඇති වූ වාද විවාද හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් චාමර සම්පත් දස්සනායක මන්ත්‍රීවරයා සභාගර්භයෙන් ඉවත් කරන ලෙසයි කතානායකවරයා නියෝග කළේ. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ වෙනවා එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු චිරන් ජීවන්ත ධර්මසේන සමග. අයිබෝන් චිරන්.
4: අයිබෝන් සචිනී, ඔබ සඳහන් කරපු ආකාරයටම පාර්ලිමේන්තුවේ අද ඉතාමත් උණුසුම් වාතාවරණයක් ඇති වුණා. සභාවේ කටයුතු ආරම්භ කරපු අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට නැගී සිටියා. ඔහු එම ප්‍රශ්නයෙන් මතු කරන්න උත්සාහ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තෝරගෙන තියෙනවා චීනයේ සංචාරයක් සඳහා. එම මන්ත්‍රීවරුන් පිරිසට චාමර සම්පත් මන්ත්‍රීවරයා ඇතුළත් වෙලා ඉන්නවා. කෙසේ වෙතත් අධිකරණයේ අල්ලස් කොමිසම මගින් පවරපු නඩු කිහිපයක් නිසා තමන්ට එම සංචාරය සඳහා සහභාගී වන නොහැකි තත්ත්වයක් මතුවෙති බව තමයි මන්ත්‍රීවරයා තමන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයෙන් පෙන්වා දෙන්න උත්සාහ කළේ. ඒකට හේතුව තමන් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ අධිකරණ වාරයේ පවතින බව තමයි මන්ත්‍රීවරයා තමන්ගේ ප්‍රශ්නයෙන් පෙන්වා දෙන්න උත්සාහ කළේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කරමින් සිටින අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගී සිට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමත් සමගම මේ උණුසුම්කාරී තත්ත්වය ඇති වුණා. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස බිමල් රත්නායක අමාත්‍යවරයාත් මේ තත්ත්වයට මැදිහත් වුණා. සභාව පාලනය කර ගැනීමට කතානායකවරයා දැඩි උත්සාහයක් දරන ආකාරය අපට නිරීක්ෂණය වුණා. අවස්ථා කිහිපයකදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂයෙන්ම චාමර සම්පත් දසනායක මහත්මයාට මන්ත්‍රීවරයාට අසුන් ගන්නා ලෙසට තමන්ගේ වරප්‍රසාද ප්‍රශ්නය අවසන් කරන ලෙසට කතානායකවරයා අවස්ථා කිහිපයකදීම නියෝග කළා. එහෙත් මූලාසනයේ නියෝග නොතකමින් දැඩි උද්‍යෝගයෙන් කලහකාරී ලෙස හැසිරීම කියන චෝදනාව මත චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාව සභාවෙන් ඉවත් කරන බවට කතානායකවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කරන ආකාරය අපට නිරීක්ෂණය වුණා. කෙසේ වෙතත් සජිනී, අපි දැක්කා මේ උණුසුම් වාද විවාද දීර්ඝ වේලාවක් විනාඩි 30කට ආසන්න කාලයක් සභාවේ පැවතුණා. ඒත් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාව සභාවෙන් ඉවත් කරන්න හෝ ඔහු සභාවෙන් ඉවත්ව ගිය ආකාරයක් අපට නිරීක්ෂණය වුණේ නැහැ. මේ උණුසුම් වාද විවාද අතරතුරේදී එක්තරා අවස්ථාවකදී SM මරික්කාර මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නැගී සිටියා. ඒ මොහොත වනතුරුත් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සභාවේ අසුන්ගෙන, මරික්කාර මන්ත්‍රීවරයා අසලම අසුනක අසුන්ගෙන සිටින ආකාරය තමයි දක්න ලැබුණේ. මේ උණුසුම් තත්ත්වයෙන් පසුව SM මරික්කාර මන්ත්‍රීවරයා සභාව අමතමින් තමන්ගේ පාර්ලිමේන්තු විවාදයට එක්ව සිටියා. එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා මේ උණුසුම් වචන හුවමාරුව, මේ සභාවේ උණුසුම ඇති වෙච්ච වෙලාවේ සභාගර්භයේදී භාවිත කිරීමට නුසුසු වචන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පාවිච්චි කළා, සභානායකවරයා විසින් පාවිච්චි කළා, ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියන යෝජනාව කතානායකවරට ඉදිරිපත් කළා. හැබැයි ඒ අවස්ථාවේ කතානායකවර සඳහන් කළේ එවැනි වචන විපක්ෂය පැත්තෙනුත් ඉදිරිපත් වූ බව, කෙසේ වෙතත් එවැනි සභාවට නුසුසු වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවට කතානායකවරයා විසින් කිසිදු නියෝගයක් හෝ ප්‍රකාශයක් ලබා දුන්නේ නැහැ. මෙයි පාර්ලිමේන්තුවේ තත්ත්වය. පක්ෂ විපක්ෂ මැතිවරුන් මේ වන විට සභාවේ අදහස් දක්වමින් සිටිනවා. අප ඒ පිළිබඳව නෙට් නිවුස් සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඔබ වෙත කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට.
3: ස්තුතියි චිරන්. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලර රේඛාගය අද 340 සීමාව ඉක්මවා ගියා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශ කළ දෛනික විනිමය අනුපාත අගයන් අඩුව ඩොලරයක ගැනුම් බිල අද වාර්තා වුණේ රුපියල් 332.08 ලෙසයි. ඇමරිකානු ඩොලරයක විකුණුම් බිල රුපියල් 342.07 ලෙස සටහන්ව තිබුණා. මේ අතර ඩොලරේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා.
5: අනුර කුමාර් දිසානාගමැතිතුමා, මේ රට බාරගනිති ඩොලරක 292යි, අද 342ට ගිහිල්ලා තියෙන රුපියල් 56කින් වැඩි වෙනවා. ඇද වෙලා ඉන්නේ මුණ දෙන්න බැරුව. ඒ කියන්නේ රුපියලකින් ඩොලරක අප්‍රමාණ වෙනකොට ණය බර රුපියල් බිලියන 40කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, අනුර කුමාර් දිසානාගමැතිතුමා ජනාධිපති වුණායින් පස්සේ ඩොලරක පාලනය කරගන්න බැරුව අපේ රටේ ණය බර ප්‍රමාණය රුපියල් බිලියන 2000කින්, ඒ කියන්නේ මිලියන 20000කින්, ලක්ෂ 2000කින් වැඩි කරලා තියෙනවා ණය බර ප්‍රමාණය. එනිසා මේ බොරු ටෝක් දුන්නට ගමට ගිහිල්ලා බලන්න මිනිස්සු කන බොන විදිය, මිනිස්සු ජීවත් වෙන විදිය. මාස 20ක් ඇතුළත මේ රටේ ණය බර ප්‍රමාණය ඩොලර් බිලියන 14.2කින්, එහෙම නැත්නම් රුපියල් ට්‍රිලියන 28.2කට තිබිච්ච ණය බර ප්‍රමාණය 33.3ට ගෙනිහිල්ලා තියෙනවා. මොනවා කරලද? එයාපෝට් හදලද? මරායවල් හදලද? ගුවන් තොටුපළ හදලද? පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ පැත්ත විතරක් හදලා, ඒකත් තින්ත ගාලා පිටිපස්ස රැද්දකින් වහලා. එනිසා මෙන්න මේ තිත්ත ඇත්ත යථාර්ථයේ එළි
3: මෙරට ඉන්ධන පරිභෝජනය මෙම මාසයේදී සැලකිය යුතු ලෙස 15 සති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මෛරු නිත්‍ති කුමාරගේ මහතා නිත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වමින් පවසුවේ ඩීසල් මෙන්ම පෙට්‍රල් පරිභෝජනයේද එලෙස 15 සති බවයි.
6: මේ මාසය තුල ඉන්ධන පරිභෝජනය අඩුවක් තියෙනවා කියන එක දැනගන්න ලැබිලා තියෙනවා.
7: ඒක සාමාන්‍යයෙන් ගත්තාම ජනවාරි මාසයේ ඩීසල් අපි 4780ක් වගේ තමයි දෛනික ඇවරේජ් එක තිබුණේ. ඒක පෙබරවාරි වල වෙද්දි 5000ක් වගේ වෙනස් වැඩි වුණා. මාර්තු වල 6500ක් වෙනකම් වැඩි වුණා. අප්‍රේල් වල 5000ක් වගේ තිබුණා. දැන් මේ වෙද්දි එක 3900ක් වගේ මට්ටමකට අඩු වෙලා තියෙනවා ඩීසල් වල. ඒකට යනවා ගත්තාම ඩීසල් පරිභෝජනය ලංකාවට ඇහෙන අඩු වෙලා තියෙනවා. ඒ වගේම පෙට්‍රල් උනත් 3400ක මට්ටමට වගේ දවසක ඇවරේජ් එක පල්ලෙහාට බහලා තියෙනවා. ඒක පහුගිය මාසවල 4000-4500 වගේ ප්‍රමාණයක තිබුණේ. ඒ අනුව ගත්තාම ලංකාවේ ඉන්ධන පරිභෝජනය මේ මාසේ ඇවරේජ් එකක් විදිහට අඩු වෙලා තියෙනවා දෛනික පරිභෝජනය.
6: මේ තියෙන තත්ත්වය තුළ ඔබතුමාලා සඳහන් කරන්නේ, කියන්නේ මේ මාසය තුළ පරිභෝජනය අඩු වෙන හේතු සඳහන් කරොත්,
7: මම හිතන්නේ මේ මාසය තුළ පරිභෝජනය අඩු වෙන ප්‍රධාන හේතුව තමයි වාහනවල, කියන්නේ කේතයට යන තෙල් ප්‍රමාණයටම අඩු වෙලා තියෙන්නේ. ඒ අනුව අපිට තේන්නේ ගමනාගමනය සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා කියන එක තමයි තේන්නේ තියෙන කාරණා.
3: රුපියල් 5,40,000ක් වටින ජංගම දුරකථන සහ ඒවා සඳහා භාවිත කෙරෙන බැටරි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන චීන ජාතික ගුවන් මගින් තිදෙනෙකු කටුනායක ගුවන් තුටුපළ රේගු නිලධාරීන් විසින් අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තුටුපළ පැමිණීමේ පර්යන්තේ හරිත මාවත ඔස්සේ එම ජංගම දුරකථන තොගය පිටකරගෙන යාමට තැත් කරමින් සිටියේදී සැකකරුවන් මෙරට තුළ සයිබ අපරාධ සිදු කිරීම සඳහා යොදා ගැනීමට එම ජංගම දුරකථන තොගය මෙරටට රැගෙනීමට ඇති බවටයි සැක කෙරෙන්නේ. 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක් සහ 35 හැවිරිදි වියේ පසුවන චීන ජාතික පිරිමි පුද්ගලින් දෙදෙනෙකු එලෙස අතඩංගුවට ගෙන තිබෙනවා. චීනයේ ෂැංහැයි නුවර සිට චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ ගුවන් යානියකින් එම සැකකරුවන් කටුනායක ගුවන් තුටුපළ වෙත පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ. එම එක්සකකරුවෙකු කළු පැහැති පොලිතින් බෑගයක ටොෆි සහ චොක්ලට් අතර සඟවා අදාළ ජංගම දුරකථන තොගයෙන් කොටසක් රැගෙන වෙත් තිබෙනවා. එම සැකකරුවෙකුගේ සිරුර පරීක්ෂා කිරීමේදී ඔහු ඇඳ සිටි ඇඳුමට යටින් විශේෂයෙන් සකස් කළ ජැකට්ටුවක් තුළ තිබී තවත් ජංගම දුරකථන කිහිපයක් සොයාගෙන ඇති බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකාර චීන ජාතික කාන්තාව පැනද සිටි පාවහන්වල මේස් තුළ සහ අනෙක් චීන ජාතික ගුවන්මගියාගේ ගමන් මල්ල තුළ සඟවා තිබී තවත් ජංගම දුරකථන සහ බැටරි සොයාගෙන තිබෙනවා. එයනුව එමසකරුවන් තිදෙනා විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ජංගම දුරකථන 87ක් සහ ඒවට යොදන බැටරි 140ක් රේගු නිලධාරීන් බහරියට ගෙන ඇති බවයි net news වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. කසල් වීදියේ කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වයේ වෙනස් කරනු බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ප්‍රවෘත්තිය සවද්‍ය බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ එවැනි කිසිදු ක්‍රියාවක් සිය රෝහලේදී සිදු නොවන බවයි. රෝහල් අධ්‍යක්ෂ වශයෙන් තමන් වගකීමෙන් යුතුව ඒ ප්‍රකාශ කරන බවත් ඒ සඳහා යම් විමර්ශනයක් කිරීමට අවශ්‍ය නම් එකී විමර්ශනයක් සඳහා පූර්ණ විවෘතභාවයක් පවතින බවත් කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනායරණ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලංකාවේ කොළුබඩු නිෂ්පාදන ලෝකයට රැගෙන යාම සඳහා තවත් ප්‍රබල සන්නාම දෙකක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. ඒ දිව්‍ය සහ නුවා වැනිලායි. මෙම සන්නාම දෙකම වෙළඳපොළට හඳුන්වා දෙන්නේ සෙරන්ටිප් ග්‍රීන් ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගම විසින්. දිව්‍ය සන්නාම යටතේ කොළුබඩු නිෂ්පාදන පෙළක් ලෝකයට රැගෙන යනවා. මෙහි විශේෂත්වය පිළිබඳ කරුණු දක්වන සෙරන්ටිප් ග්‍රීන් ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හෂිනී රෙක්ටස් මහත්මිය
8: අපි නිෂ්පාදන දෙකක් එළි දක්වන ලැබුවා. පළමුව දිව්‍ය නිෂ්පාදනය, දේශීය කුළුබඩු නිෂ්පාදනය 100%ක් පිරිසිදු සහ රසායනික ද්‍රව්‍ය වලින් තොර සාම්ප්‍රදායික නිර්මාණය කරන ලද නිෂ්පාදනය අද සිට සියලුම දෙනාට හේ භුක්ති විඳීමේ හැකියාව තියෙනවා.
3: ඒ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හෂිනී රෙක්ස්ටර් මහත්මිය දිවි අනු හුදෙක් සාමාන්‍ය කුළුබඩු

0: Kala.
1: රුපියල් මිලියන 1.5ක් වටින නිෂ්පාදනයක් නුවා වැනිලා ලෝකයේ තියෙන වටිනම සහ මිල ඉහළම වැනිලා නිෂ්පාදනය අද අප විසින් එළිදක්වන ලැබුවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ලෝකෙටම මේ ලිමිටඩ් එඩිෂන් එකෙන් තියෙන්නේ බොක්සස් 3යි. ඉතින් මේක ඇත්තටම හුදෙක් වැනිලා නිෂ්පාදනයක් පමණක් නෙවෙයි. මෙය විශාල මහන්සියක සහ දේශීය වැනිලා සඳහා විදේශීය වෙළඳපොලේ එහෙම නැත්නම් ජාත්‍යන්තර අවධානය ලබා දීමට කරපු වෑයමක ප්‍රතිඵලයක්.
0: හඳුන්වා දුන් නව සන්නාමයටතේ ශ්‍රී ලාංකික නාමය ලෝකේ තවත් බැබළෙනු ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා. රුසියාව සහ චීනය අතර පවතින්නේ ඉතා ශක්තිමත් මෙන්ම අසුම සම මිතුදමක් බව රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් පවසනවා. ඔහු මේ බව පැවසුවේ චීනයේ බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවති ද්විපාක්ෂික සාකච්ඡාවකදී. දෙරට අතර සම්බන්ධතා අන් කිසිදු කලකට වඩා දැන් ඉහළ මට්ටමක පවතින බවද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේවුද චීනයට අවශ්‍ය බලශක්ති සම්පත් අඛණ්ඩව සැපීමට රුසියාව විශ්වාසවන්තව කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. එකොත් වසර කිහිපෙතිස්සේ රුසියාව සහ චීනය අතර විරඳ ගණුදෙනු ඇමරිකානු ඩොලර් බිලියන 200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම දෙරටේ ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන් වීසා රහිත සංචාරක ක්‍රමය හරහා සංස්කෘතික සහ ජනතා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වී ඇති බවයි රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් වැඩිදුරටත් පැවසුවේ. චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවති ද්විපාක්ෂික සාකච්ඡාවේද රුසියානු ජනාධිපතිවරයා ලෝක දේශපාලන පිළිබඳවද අදහස් දැක්වුවා. ඕකියා සිටියේ වත්මන් ජාත්‍යන්තර නොසන්සුන්තා හමුවේ රුසියානු චීන සහයෝගීතාව ලෝක සාමයට සහ ස්ථාවරත්වයට ප්‍රධානතම හේතුවක් වී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රික්ස් සංවිධානය සහ ෂැංහැයි සහයෝගීතා සංවිධානය හරහා දෙරට ඉදිරියටත් සමීපව කටයුතු කරනු ඇතැයිද රුසියානු ජනාධිපතිවරයා කියා සිටියා. සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම සඳහා ලැබෙන වසරේදී නිල සංචාරයක් සඳහා රුසියාවට පැමිණෙන ලෙස රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් චීන ජනාධිපතිවරයාට සුහද ආරාධනයක්ද කළ බවයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවසුවේ. නෙත් දවල් 12 නිමාව මීලගනෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සව 6:30ට. එතෙක් පැයෙන් පැය මේ පැය රටතට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන netnews.lk වෙබ් අඩවියට.
2: නෙත් දවල් 12 ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3872.
4: නෙත්FM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
5: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173-273-540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

0: දහයයි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ දුනු මාවත. දේ

වෙලාව 12යි විනාඩි 21යි අපි දේදුණු මාවතේ අවසාන පැය වැඩ කටයුතු ටික තමයි මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. දැන් ඉතින් පොඩ්ඩක් එළියට බැස්සොත් එහෙම ටිකක් රස්නේ වැඩිපුර දැනෙන ඉර මුදුන් වෙලා තියෙන දාඩිය ටිකක් වැඩිපුර දාන වෙලාවක්. ඔයා ඒ වැඩ ටික අස්සේ දේදුණු මාවත අහන අතරතුරේ ඔයා කැමතිම සින්දු ටික මේ පැයේ දවල් එක වෙනකන් ඔයා වෙනුවෙන් දෙන්න බලාගෙන තමයි මම මේ පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්නේ. මේ පැය වටන් ගන්නකොටම මං යනවා මාවනැල්ලට ගිහිල්ලා එන්න. මොකද මාවනැල්ලේ අපේ සඳුන් යෝෂණ මේ වෙලාවේ සද්දෙටම මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අයියේ ගෙදර හැමෝමයි ඔයාලා හැමෝමයි එකතු කරන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි සඳුන් මට කියලා තියෙන්නේ. ඊට පස්සේ මං යනවා මකුල් ඔළුවට ගිහිල්ලා එන්න. මොකද මකුල් ඔළුවේ රංජිත් දිසානායක අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට හයි ජනි අයියේ ගුඩ් මෝර්නින් කියලා තමයි ඉවිලි දාලා තියෙන්නේ. දැන් හැබැයි ගුඩ් ආෆ්ටර්නූන්. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ෂෙසී තමයි නම. ෂෙසී කියලා මං හිතන්නේ කවුරුරි ආදරයට වෙන්නද කියනවා ඇතනේ ෂෙසී. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. සීදුවේ තමයි අපේ ෂෙසී ඉන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට හයි ගුඩ් ආෆ්ටර්නූන් ජනි මල්ලි. ඔයාගේ කටකාර කටහඬ අපිත් අහගෙන ඉන්නවා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න. මං හිතන්නේ පොඩ්ඩක් නමක් නෑ නේවල. හරි කොහොම හරි ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. මං හිතන්නේ නිශානි පෙරේරා වෙන්න ඕනි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට හයි ජනි ඉතින් කොහමද අපි දේදුණු මාවත සද්දෙට බහන ගමන් ඉන්නේ. මේ ඇවිල්ලා ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ කොල්ල සෙට් එක. බොස් ඉන්නවා චමින්ද, සනත්, රසින්දු, කඹුරාවේ බින්ති නග, ඊට පස්සේ මාලින්ද, තනෝෂ, ශාක්‍යා, විහාරා, කුට්ටපිටියේ ඉන්නවා නිලු, සමන්ත, මන්දාරා. මේ කට්ටියමයි වර්ක්ෂොප් එකට මේ වෙලාවේ බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න කට්ටියයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අපි යන්න හදන්නේ අපේ ප්‍රියන්තව හොයාගෙන. ප්‍රියන්තව ලංකාවේ හෙව්වට හම්බ වෙන්නේ නැහැ. යයිනේ කුවේට්වල. කුවේට්වල වෙලාව දැන් හරියටම කිව්වොතින් එහෙම උදේ 10 වෙන්න තව විනාඩි 6ක් තියෙනවා. කුවේට්වල ලංකාවේ නම් 12යි විනාඩි 24යි. මේ අපි වහගෙන ඉන්නවා ප්‍රියන්ත. එයා කියලා තියෙනවා එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනි බ්‍රෝ අපිවත් සද්දෙටම අහගෙන ඉන්න හන්ද එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ වත්තේ ගම ඉඳන් මාධව සැලුන් මඩවල. වත්තේ ගම මඩවල ප්‍රියන්ත සැලුන් එකෙන් ප්‍රියන්ත අයියා ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ඇල්කඩුවේ ඉන්නවා දුව ගිම්හානි සෙව්වන්දි, වයිෆ් මල්ලිකා, ඊට පස්සේ කුවේට්වල ඉන්නවා විරාජ්, ඊට පස්සේ කටාර්වල ඉන්නවා පුතා රොෂාන්. මේ හැමෝම එකතු කර ගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. මාකොල ගල්පොත්ත හන්දියට ගියාට පස්සේ අපේ ප්‍රියන්ත සමරවීරව කොහොමද අමතක කරන්නේ? එයාගේ 1981 සපුගස්කන්ද මහවිදුහලේ ඉගෙනුම ලැබපු යාළුවෝ ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. සුබ දවසක් ජනි, මාව කියවන්නේ නැද්ද? එහෙම කියලා අපිට කියලා තියෙන්නේ අපේ නදි. නදි ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගන ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ඒ WhatsApp එකේම අපිට මැසේජ් එවලා තියෙන කට්ටිය. ටග් ගාලා කෝල් කරපු කට්ටියවත් එකතු කරගන්න වෙනව නැත්නම් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවනේ ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්නේ නැද්ද කියලා. ගාල්ලේ ගෝණපුරෙන් අපේ මල්කි කතා කරා. මල්කි ඔයාව එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ ගම්පහ ශ්‍රියාව එකතු කරගන්න. කොළම්පුරේ ශ්‍රියා නෙවෙයි ගම්පහ ශ්‍රියා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අකුරැස් ඉඳන් යෂෝ අපිට මැසේජ් එකක් නෙවෙයි කෝල් එකක් දුන්නා. ඒගොල්ලන්ට කරන්ට් එක නැහැලු. හැබැයි එහෙමයි කියලා සැලෙන්නේ නැහැ අපේ යෂෝ ෆෝන් එකෙන් මේ වෙලාවේ. සද්දෙනව මාව අහගෙන ඉන්නවා කියලා තමයි මේ අපිට කතා කරලා කිව්වේ. පානදුරේ ශ්‍රී සිරි ටයිල් ෂොප් එකට ගියාට පස්සේ අපේ චමින්ද අයියා අපිව අහගෙන ඉන්නවා. චමින්ද අයියා විතරක් නෙවෙයි එතන ඉන්නවා බොස් ප්‍රදීප්, ඊට පස්සේ බොස්ගේ වයිෆ් චතුරාණි, කවිෂදුව, කෙලිමඩලි රේනු අක්කවත් එකතු කරගන්න කිව්වා. බල්බිනමල්ලි දැන් උපාලි කතා කරා. වයිෆ් දම්මි, ඊට පස්සේ තුෂාන්, මිහිරංග පුතාලා දෙන්නවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. මේ සින්දුවට කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා.

ඉන්දියාව පැත්තර ගිහිල්ලා සින්දුවක් අහන්න හදන. සින්දුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි දෙයක් තමයි මේ ෆ්‍රීලන් නිෂ්පාදන පිළිබඳ පණිවිඩය. දැන් ඉන්දියාවේ සින්දුවක් අහනවා වගේම තමයි අපි ගෙදර ඉඳන් ඉන්දියාවේ රසට කෑම කන්නත් කැමතිනේ. ඉන්දියාවේ රසට මසාල රහට කෑම කනවා නම් ඔයා ගෙදර ගෙනියන්න ඕනි දෙයක් තමයි ෆ්‍රීලන් හෙළ මසාල පවුඩර් කියලා කියන්නේ. ෆ්‍රීලන් සන්නාමයේ යටතේ ඉන නිෂ්පාදන පෙළ අතරට අලුතින්ම එකතු වුණේ හෙළ මසාල පවුඩර්. ගෙදර හදන කෑම වේලෙන් ගෙදර කෑම කන්න ඉන්න අයට විතරක් නෙමෙයි, ඔයාගේ කඩේ කෑම වේලට, ඔයා කෑම කඩයක් කරනවා නම් ඔයාගේ කඩේ හදන කෑම වේලේ රස වැඩි කරලා ඔයාගේ කඩේට එන කස්ටමර්ස්ලාට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න පුළුවන්. ඔයා ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ඔයා හදන කෑම වේල රසවත් කරගත්තොත්. දැන් ඉතින් ඔයා හදනවා නම් එළවලු జాතියක් මොනවා හරි වැටකොළු වෙන්න පුළුවන්, බණ්ඩක්ක වෙන්න පුළුවන්, මෑකරල් වෙන්න පුළුවන්, බෝංචි වෙන්න පුළුවන්, කැරට් වෙන්න පුළුවන්. ඔය මොනවා හරි හදනවා නම් ආ පාවිච්චි කරන්න ඕනේ ග්‍රීන් කරි මසාල පවුඩර් එක. මොකද එළවලු වලට තමයි ග්‍රීන් කරි මසාල පවුඩර් එක ස්පෙෂල්ම හදලා තියෙන්නේ. මාළු జాති වලට රෙඩ් කරි මසාල පවුඩර්. ඊට පස්සේ ඔයා පාවිච්චි කරනවා නම් කෑමට මස් జాතියක් මොනවා හරි ඒකට පාවිච්චි කරන්න ඕනේ බ්ලැක් කරි මසාල පවුඩර්. පොඩි රහසක් කියන්නද, නිකමට ඔය බ්ලැක් කරි මසාලා පවුඩර් එක දාලා පොලොස් කරියක් හරි එහෙම නැත්නම් මෂ්රූම් කරියක් හරි හදලා බලන්නකෝ, රස හිතා ගන්න බැරි වෙනවා. ඉන්දියාවේ රස ගෙනාවට කිසිම કૃතිම අමුද්‍රව්‍යයක් ඔයාගේ මේ ෆ්‍රීලන් මස හෙළ මසාලා පවුඩර් වලට අඩංගු වෙන්නේ නැහැ. මොකද ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් විතරක් නෙමේ ෆ්‍රීලන් සන්නාමයේ යට තියෙන හැම නිෂ්පාදනයක්ම හදන්නේ අපේ රටේ ගොවියන්ගෙන් එකතු කරගන්න ස්වභාවික නිෂ්පාදන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා. අවුරුදු 40ක් තිස්සේ අපිත් එක්ක ඉන්නේ ඒ හන්දමනේ ෆ්‍රීලන් නිෂ්පාදන. ඒකන මතක් කරන ගමන් මං යන්න හදන්නේ ටග් ගාලා කට්ටිය එකතු කරගන්න. මං කොහෙටද යන්නේ මුලින්ම WhatsApp එක තමයි බලන්නේ. ගල්පාත ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා හැමෝම එකතු කරගන්න කියලා. කවුද දන්නවද? ගල්පාත ඉඳන් නිරෝෂා. එයා එකතු කරගන්න කියලා කියනවා ගයාන් අයියා, චින්තක අයියා ඇතුළු හැමෝම, විශේෂයෙන්ම ගල්පාත ඉස්කෝලේ අයවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුබ දවසක් ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. උහන තිස්සපුර නිලන්ත උල්ලුසු හේවාගේ තමයි මෙසේජ් එක දාන්නේ. දුව ඉසුරිෂානිකා, ඊට පස්සේ වයිෆ් සුමිත්‍රා එකතු කරගන්න කියලා කියනවා. සුබ දවසක් ජනී, මාවත් සින්දුවකට එකතු කරගන්න. සයිප්‍රස් ඉඳන් අපේ සුජීවක්ක තමයි මේ මෙසේජ් එක දාලා දෙන්නේ. සුබ දහවලක් වේවා ජනී, අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. කෑගල්ල ඉඳන් අපේ පුෂ්පාංගනී මෙසේජ් එක දාන්නේ. එයා එකතු කරගන්න කියලා කියනවා හස්බන්ඩ් නිමල්ව, පොඩි අක්කා සුභද්‍රව, ඊට පස්සේ කුමාරි දුවව, මේ හැමෝම එකතු කරගන්න සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. හායි හායි, ගුඩ් ආෆ්ටර්නූන් ජනී බෝයි, ලස්සන සින්දුවක් දෙන්න. සතුට රජේන ආදරණීය දවසක් වේවා ඔයාට. පස්සර ඉඳන් නදී තමයි අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලෝ ඇඳුම් අහන ගමන් තමයි දේදුණු මාව තහගෙන ඉන්නේ. පවුලේ හැමෝමයිනේ තහන සියලුම දෙනාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊළඟට යන්න හදන්නේ ගාල්ලේ සුජී විජේනායකව හොයාගෙන. මම දැක්කනේ සුජී ඔයා Facebook post එකකටත් comment එකක් දාලා තිනවා කියලා. මම නමත් කිව්වා ඒ වෙලාවේ. ලස්සන සින්දුවක් දෙන්න අපිටත්. මොරොන්තොඩුවේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙනේ ලක්ෂ්මන්, රෝෂාන්, ශාමා, සෙනුක, ෘෂිකා මේ හැමෝම එකතු කරගන්න කියනවා. ඊට පස්සේ මඩපාත ඉන්න තමරා, නිෂානි, චේතනා, තේජාවෝර් පුංචි පුතා, ඊට පස්සේ භාග්‍යවිෂ්ක, ඒ වගේම තමයි සේරුවාවිල ඉන්න KDA සමරසිංහවත් මතක් කරන්න කියලා අපිට කියලා තියෙනවා. ඊළඟට අපි යන්න හදන්නේ KR ටේලර්ස් එක. KR ටේලර්ස් තියෙන්නේ නාරම්මල කඩහපොළ. රුවිනි තමයි අපිට මැසේජ් එක දාන්නේ හස්බන්ඩ් කුමාරවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියනවා. සුබ දහවලක් වේවා ජනි, අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ මට මුද්දක් හදලා දෙන්න බලාගෙන ඉන්න අපේ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ කට්ටියනේ. ගම්පහ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අම්පාරේ මුවන්ගල අපේ රම්‍යක්කව එකතු කරගන්න ඕනේ අනිවාර්යෙන්. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂි, පොඩි පුතා සදේව්, දුව ගාල්ල ඉහළ කිහිඹියේ ඉන්නේ සමාධි, එයාගේ දුව ඉන්නවා ෂණුදී, ඊට පස්සේ මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. තව ගොඩ දෙනෙක් ඉන්නවා. ඉස්සරහදී අනිවාර්යෙන් මතක් කරන්නම් මේ සින්දුව දැන් අහන්නකෝ.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 12යි විනාඩි 40යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011 437 1250.
7: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077 283 0585.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
11: හැලෝ හැලෝ හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: ನೋಯಿನಸ್ ಅತಿವೇಗ್ಯಾಕ್ ಸುಪೀರಿಯಮ ಸಮಿತಿಯಾವಕ್ SLT ಮೊಬಿಟೆಲ್ ಫೈಬರ್ ವಿತಿನ್ ದೆನ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ಪ್ಯಾಕೇಜ್ ರಜಾಕ್ 100 Mbps ಸಿಟ 1000 Mbps ದಕ್ವಾ ಮಸಕಟ ರುಪಿಯಲ್ 5900 ಸಿಟ ಸುಪೀರಿಯಮ ಅನ್ಲಿಮಿಟೆಡ್ ವೆನ ಸಾತ್ರಿನಿನ್ನ SLT ಮೊಬಿಟೆಲ್ ಫೈಬರ್ ಕೊಂದೇಸಿ ಅದಾಲವೇ
2: ವೇಲಾವ ಒಬ ವೆತ ಗೆನ ಎನ್ನೇ
3: ಸಿಂಡರೆಲ್ಲಾಗೇ ಮನ್ನಂ ಇನ್ನೇ ಮಾವ ಬೇಲ್ ಗಣ್ಣ ಕೌರುತ್ ತನಕ
4: ಅಪೇ ದರುವನ್ ಅಪಟ ವಡಾ ಇದಿರೇನ್ ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: වෙලාව දැන් 12:43
6: මේ හස්බන්
7: මොකද වයිෆ්
6: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
7: හරි
6: ඒකට මමයි තව ගෑල් ළමයෙක් යනවා ඔයා කාටද දැන් උදව් කරන්නේ
7: වෙන කාටද වයිෆ් ඔයාට
6: අදත් වැරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ වයිෆ්ලා හැමදේම දන්නවා
8: Money, money, money.
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
10: Centigrades
5: වෙලාව 12:43 අන්න වෙලාව කිට්ටුවටම ඇවිල්ලා තියෙන හන්ද ටට ටට ටට ගාල කට්ටිය එකතු කරගන්න ඕනි ඇතර මතක් කරන්න ඕනි දැන් ඔයා ගොඩාක් ආදරෙන් බලාගෙන ඉන්න ඔයාගේ අම්මට එහෙම නැත්නම් ඔයාගේ අචි අම්මට සීයට අම්මට තාත්තට වෙන්න පුළුවන් එහෙම නැත්නම් පවුලේ කාට හරි සුව කරන්න බැරි රෝගයක් තියෙනවා කියලා පණිවිඩය ඔයාට ලැබුණොත් එහෙම ඔයා හිත කොච්චර දුකටපත් වෙනවද කියලා මම දන්නවනේ අන්න එහෙම දුකින් ඉන්න ඔයාට එහෙම ලෙඩක් දුකක් තියෙන කෙනෙක් ඔයා දන්නවනම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව යොමු කරන්න ඕනි තැන තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ. එතන ඉන්නවා ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. ඒ තමයි කමල් බන්දුල වීරප්පේරුම වෙද මහත්තයා. එතුමගේ ප්‍රතිකාරව ගැන අපි අමුතුවෙන් ඔබට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහෙනි. හාස්කම් වගේ මේ ප්‍රතිකාර ගැන දැන් ඔබ හැමෝම දන්නේ. ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ඊට පස්සේ තව මොනවාද වකුගඩු රෝග වෙන්න පුළුවන්. මේ ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පේරුම වෙද මහත්තයා ගාව තියෙනවා. ලංකාව වටේම එතනට කටියන්නේ ඒ හින්දම තමයි. ඒ ප්‍රතිකාර ගැන ඒ තරම්ම විශ්වාසවත්. 0777 300 740 එහෙම නැත්නම් 0773 273 540 කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම තමයි වෙලාවක් වෙන් කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. සින්දු අහන්න කලින් මං කෝල් කරපු කට්ටිය ටක් ගාල එකතු කරගන්න හදන්නේ. මම යනවා මුලින්ම ගාල්ල අක්මීමනට ගිහිල්ලෙන්. ගාල්ලක් මීමන කිව්ව ගමන් අපේ මතක් වෙනවනේ ලක්ෂ්මීව නේද? ලක්ෂ්මී කතා කරලා කිව්ව යාගේ පුතාලා දෙන්න දිල්ෂාන් මදුශංකයි දිශාන් මදුශංකයි එකතු කරගන්න කියලා. සූර්යාව ඉඳන් අපේ ලියනාරච්චි අයියා කතා කරා යව සින්දුවට එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ මොරපිටියට ගියාට පස්සේ අපේ මානෙල්ලක්ව කොහොමද අමතක කරන්නේ? ඒගොල්ලන්ට වහිනවලුනේ හොඳටම. මන් දන්නේ ඒගොල්ලන්ට මේ අපිට නම් වහින්නා. මෙන්න දැන් කළු කරලා පොඩ්ඩක් අහස. හරි කොහොම හරි එකතු කරගන්න කියලා කිව්වා අම්මව. සින්දුව අහන්න යන්න ඒගොල්ලන්ගේ ගෙවල් ගෑව තියෙනලු ලස්සන දියැල්ලක් එහෙම. අත්වැල් තොට ඇල්ල කියලාලු කියන්නේ. යන්න ඕනි වෙලාව ඔකේ පැත්ත ගිහලා නාලා කරලා ඉන්න. සින්දුවට යන්න කලින් මං යනවා WhatsApp එක පැත්තට. net fm දේදුරු මාවත සද්දෙටම අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. හලාවත ඉඳන් පැට්‍රික් තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. අපේ පැට්‍රික්ක් අයියා එකතු කරගන්න කියනවා වයිෆ් ඇන්ව. ඊට පස්සේ රශ්මිදුව ඊට පස්සේ මිකේලා රිසෝට් එකේ ස්ටාෆ් එකේ හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලාවල තියෙනවා. ඊට පස්සේ අපිත් අහගෙන ඉන්නේ අයියෝ ඔයාව. එහෙම කියලා මැසේජ් එක දාන්නේ රත්නපුරේ හෙට්ටි කන්දෙන් දාන නිරෝෂා. සමන් ඉන්නව හස්බන්. ඊට පස්සේ ජනුක දිනුක යෙනුකි බබාලා තුන් දෙනා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අයියේ රුවන්තිකා තමයි මගේ නම. අපි අහගෙන ඉන්න ඔයාව බුත්තල මැක්ගාමන්ට් එකේ ඉඳන් අපි කටේවත් සින්දුවකට එකතු කරගන්න. මම නම් අද වැඩට ගියේ නෑ. හැබැයි වැඩ කරන තැන කට්ටිය ඔයාව අහගෙන ඉන්නේ කියලා මම දන්නවා. ඒ වගේල තමයි රුවන්තිකා මැසේජ් එකේ දාලා තියෙන්නේ. සඳමාලි මිස්ව, ඊට පස්සේ ලාලනීව, නිරෝෂා, ශ්‍රියානි, සුජානි, ගයානි, පුෂ්පා, නෙළුම්, වත්සලා, ඉන්ද්‍රානි මේ හැමෝම සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අපේ මාපලගම PLJ අයිය කොහොමද අමතක කරන්නේ? ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කලින් අපිට ගාමිණී මැසේජ් එකක් දාලා තිබුණ ජපානි දන් දැන් අපේ නිශාන්ත අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සියලුම දෙනාවයි යාගේ යාළුවන්වයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කෝ ඔයා තාම අපේ නම් කිව්වේ නෑනේ. එහෙම කියන්නේ අනුරගාමන්ට් එකේ කට්ටිය. වරකාගොඩ තමයි අනුරගාමන්ට් එක තියෙන්නේ. අනුරගාමන්ට් එකේ ඊ උපන්දිනය තිබිලා තිනවා අපේ සමන්මලීගේ. සමන්මලී පරක්ුණාට කමන්නේ සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නයන මිස් ඇතුළු හැමෝම එකතු කරගන්න කියනවා. ලක්ෂී, නදී, සඳුනි, චාමලි, රමණි මේ සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. දැන්වත් අපේ නම් කියන්න. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ රාගම ඉඳන් අපේ රෝසි හිමාෂා. එයාගේ පණ පොළොන්නරුවේ ඉන්නේ. ජයන්තිපුර පොළොන්නරුවේ ජයන්තිපුර ඉන්න චතුරංග චූටි පැටියව ආදරෙන් මතක් කරන්න කියලා කියනවා. එයාගේ යාළුවෝ දෙන්න පොළොන්නරුවේ නිමන්ත අයියා සහ උදේනි අක්කිව මතක් කරන්න කියලා කියනවා. දන්නවනේ ඉතින් අපේ රෝසි හිමාෂගේ තමයි චතුරංග චූටි පැටියා, වෙන කාගේවත් නෙවෙයි. ඊට පස්සේ අපිට මෙසේජ් එකක් දාලා තිනවා උත්තරාගල් ඉඳන්. ඒ ලෙවල් වලට පාඩම් කරන ගමන් තේ එකක් බොන්න නැවතුණු වැඩ ටික. ඒ ගමන් මාව අහගෙන ඉන්නවා කියලා තමයි උත්තරා කියලා තින්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අද අපේ අක්කිගේ උපන්දිනය කියලා ඉෂාර මෙසේජ් එකක් දාලා තිනවා බදුල්ල ඉඳන්. අක්කගේ නම වසන්ති චතුරාන්. අර අපේ ආදරණීය රංගන ශිල්පිනිය නෙවෙයිලු, මෙයාගේ අක්ක වෙන කෙනෙක් කියලා තමයි කියලා තියෙන්නේ. එයාගේ බර්ත්ඩේ එක හන්දා යව සින්දුවකට එකතු කරගෙන සුබපතන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් සුබපතනවා අපේ ඉෂාරගේ අක්කා වසන්තිට. ඊළඟට කොළඹ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. නම් ගොඩක් තියෙනවා. මෙසේජ් එක දාලා තියෙන්නේ මං හිතන්නේ රදින් වෙන්න ඕනි. රදින්, රයිලි, රයෝන්, සිනලි, තිනොලි මේ හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මෙසේජ් එක දාලා තියෙන්නේ මාලනියා. මේ බොරැල්ලේ මාලනියක්ක මෙසේජ් එක දාලා තියෙන්නේ. අපි ඔයාලව සද්දෙටම අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ බෙලියත්ත විල ඉඳන් ඕෂදි, අජිත්, අනුරුද්ධිකා, හසන්ද, ඔෂිනි ඇතුළු සෙට් එක. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් දෙන ලිසා මන් සතුටින්. Thank you. එහෙම කියලා තින්නේ අකුරැස්ස යශෝ. දැන්වත් මාව සින්දුවකට එකතු කරගන්න. සඳ ලංකාවේ තාරුණී එහෙම කියනවා. හරි, ගොඩාක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම අපි මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා.

0: பிரியாணி எக்க தேதுனுமாவத
1: වෙලාව 12යි විනාඩි 52යි. ඒ කියන්නේ දේදුණු මාවතෙන් ගින්දර හැන්දෑවට අවස්ථාව ලබා දීලා යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අද ගියාට හෙටත් උදේ 10ට දේදුණු මාවතෙන් අපි හම්බ වෙනවා. මේ පැත්තට කෝල් කරපු WhatsApp message එක ඔබ අපේ පෝස්ටරයට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන් ගිහින් එන්නම් මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
5: යනවා හලෝ යන්න තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ
6: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි ඔබ සමාජයෙන් කොන් වේවි ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540
7: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3872
1: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
7: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
7: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
7: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
1: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
7: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
7: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76-66 අංකය අමතන්න
1: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු අපි ආයෙත් කෝරගල යමු
8: බැති බරදායකත්වය
7: දෙනුමෙන් නතර නොවී අවබෝධයෙන් එතෙරවන්න
1: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ Hey yo yana yana hama dana anytime set when a flavor delakiri padamak welai ne gana danuwa le wasakala kiri fun ekak piri elakiri kiri
10: hi velawa ekai

0: ஆர்டர். ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let loose me pay rutatata pain pay අලුත්වනะ අලුත් pay විපස්සම
4: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනි. ඇමරිකානු සහ නයිජීරියානු ඒකාබද්ධ හමුදා මෙහෙයුමකින් ISIL ත්‍රස්තවාදීන් 175 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. IS සංවිධානයට අනුබද්ධ ත්‍රස්ත සංවිධානයක් වන ISIL ත්‍රස්තවාදීන් සක්‍රියව සිටින්නේ නයිජීරියාවේ ඊසන දිග කලාපෙයි. ඔවුන් අඩපණ කිරීම සඳහා නයිජීරියානු හමුදා සමග ඒකාබද්ධව ඇමරිකානු අප්‍රිකානු බලකාය එනම් ඇෆ්‍රිකෝම් සංවිධානයේ මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් ISIL ත්‍රස්ත සංවිධානයේ දෙවනි අනදෙන නිලධාරියා ලෙස සැලකෙන අබු බිලාල් අල් මිනුකි සහ ඔහුගේ ප්‍රධාන සගයන් කිහිප දෙනෙකුද මියගොස් ඇති බවයි නයිජීරියානු ජනාධිපති බෝලා අහමඩ් ටිනිබු ප්‍රකාශ කර ඇතේ. ISIL ත්‍රස්තවාදීන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු මෙහෙයවූ අබ්දුල් වහබ් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නායකයන් තුන්දෙනෙකුද එහිදී මියගොස් තිබෙනවා. ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන්ගේ මුරපලවල් අවිගබඩා සැපියුම් මධ්‍යස්ථාන සහ මූල්‍ය ජාල රසක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පවසන්නේ. මේ අතර මෙහෙයුමින් පසු නයිජීරියානු ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ස්තුතියක්ද පිරිනමා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ඇමරිකාව ලබා දෙන නායකත්වයේ සහ නොසැලෙන සහයෝගය අගය කරන බවයි. මැද පෙරදිග කලාපයේදී දැඩි පසුබෑමකට ලක් වූ ISIL ත්‍රස්තවාදීන් මෙවන විට අප්‍රිකානු කලාපයේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන බවයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකින් පෙන්වා දෙන්නේ. මිලමිට නිවුස් පස්වර දෙකට.
0: Net News BPay රටතට.
5: ඉන්දර හන්දාව
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
11: FM 95 94.8

0: Det här där var vi bashi.
1: Hi. Good afternoon. Dawalikai vinari pahai velawa. ලගේ ගින්දර හැන්දෑවහන තවාලු දවසක් තමයි පටන් ගන්න. අද වදාද දවස සතිය මැද දවසකට ඇවිල්ලා තියෙන්නේ. ඔයා වැඩ කරන ගමන් වෙන්න පුළුවන් මේ වෙලාවේ ඉන්නේ. එහෙම නැත්නම් ගෙදරට වෙලා කෑමෙහි බුක්කම ලෑස්තිකල් ඉවර වෙලා බබාල ඉස්කෝලේ ඇරලා එනකන් නම් බලාගෙන ඉන්නේ. ඒ වගේම තමයි තමත් උයන ගමන් නම් ඉන්නේ. ඔය කොහොම වුණත් මම වහගෙන නම් ඉන්නේ. චූරිවත් මහන්සියක් තනිකමක් නැති වෙන්න හවස 4 වෙනකන් මං ඉන්නේ ඔයත් එක්ක වාගේ ළඟ. මේ කාපි ළඟේ ගින්දර හැන්දෑව.

දවල්ලකයි විනාඩි 16යි විලව. මේ සිකුරාල් දඩ ඔයාගේ ගෙදර පාටි එකක් තියෙනවා නේද? අනිවාර්යෙන්ම FM 95.8 අපි ලගේ DJ නයිට් එකන ඔයා අහන්න ඕනේ. මොකද මේ පාට තියෙන ස්පෙෂල් DJ නයිට් එක. කෙල්ලෙක් එක කොල්ලෙක් ප්ලේ කරන පල්ල වෙනිය වතාව. DJ රමේෂ් එක DJ ලයි. මේ දෙන්න තමයි ප්ලේ කරන ලාස්ට් වෙලා ඉන්නේ. ලයිව් බලන්න මේක රියල් DJ ඇටැක් ෂෝ එකක්. මේකට ලයිව් බලන්න පුළුවන් Facebook live එකේ. එතකොට ආතම නැති film official fan page එක like කරලා follow කරලා දැන් like එකක් දාලා follow පානක් දාලා තියාගන්න. ලයිව් බලන්න chance එක තියෙනවා අහගෙන ඉන්න අතරම. මතකයිනේ මේ සිකුරාදා රෑ 9 ඉඳන් 12 වෙනකන් special DJ night එක අහන්න බලන්න last වෙන්න. හරිද? Okay අපි last වෙදී තව සින්දුරික අහන්න යන්න. ඔකෝෂම කලින් ඔගලන්ට films අය ගැන මතක් කරන්න ඕනි. ගැල්ලමයි දන්නවා එයාලට ජීවිතේ අමාරුම දේවල් වලින් අමාරුම දවස් තමයි පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ නේද? පීරියඩ්ස් පටන් ගත්තට පස්සේ සමනේ එදිනෙදා ජීවිතේ ආසාවෙන් කරපු කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ මහත්තයෝ. ආසාවෙන් කවප දෙයක්වත් කන්න හිතෙන්නේ නැහැ. මම වියර්ඩ් ක්‍රේවිංස් එන්න ගන්නවා. වියර්ඩ් දේවල් හිතෙන්න ගන්නවා. ඔකෝම තමයි නේද? අපි කායිකවත් මානසිකවත් ස්ටේබල් නැති දවස් තමයි පීරියඩ්ස් කියලා කියන්නේ. ඉතින් පීරියඩ් කාලෙට ඔගලන්ට හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ඉන්නවනම් මම කියන්නේ හොඳ පෑඩ් එකක් තියෙනවනම් ලීක් වෙන්නේ නැහැ ඇඳගෙන ඉන්න පහසුව දෙන පෑඩ් එකක් තියෙනවනම් ඇත්තටම හරිම පහසුයි. ඒ දවස් මග අරගන්න නේද? මගාරින් නෙමෙයි මොකද කියන්නේ පහු කරගන්න. අනේ හින්දා තමයි වාටි කියන්නේ ඕනම ෆාමසි එකකින් ඕනම සුපර් මාකට් එකකින් ඕනම ග්‍රොසරි ෂොප් එකකින් ඔගලන්ට ෆිල්ම්ස් අය ගන්න පුළුවන්කම තියෙනවා. නම කියලා නම බලලම ෆිල්ම්ස් අය ඉල්ල ගන්න. එතකොට ඉතින් පහසුවෙන් දවස ගත කරන්න පුළුවන්කම තියෙනවා. අනිතක තමයි සලෙස් අයසෝ තත්ව සහතික දෙකත් එක්කම එන ෆිල්ම්ස් අය ඔගලන්ට අඩුම අඩුම අඩුම සාධාරණම මිලකට ගන්න පුළුවන්කම තියෙනවා. හොඳේ හරි.

ඒ අතරේ තාදයක් තියෙනවා කියන්න. අද මේ නෙතෙෆෙම් ඔෆිෂල් ෆෑන් පේජ් එක පැත්තේ ගියොතින් ගින්දර හන්දව පෝස්ට් එක ඔයගලන්ට බලන්න පුළුවන්. අද මං අහලා තියෙන දැන් වෙසක් එක ළඟ ළඟ එන හින්දා, වෙසක් පොය ළඟ ළඟ එන හින්දා මොන වගේ කූඩුවක්ද මේ පාර හදන්න හිතාගෙන ඉන්නේ? මේ පාර ඔයා හදන්නේ කොයි වගේ වෙසක් කූඩුවක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ පැතෙන් එන පැති ඉන්න කට්ටියක් එකතු කරගෙන අපි යමු සින්දු ටික අහන්න. කමනි සිල්වා, චෝඩි චෝඩි, සඳන් කුමාර, ලක්ෂිතේ රෝෂන, ඉෂාරා කරුණරත්න, ඒජේ වීරසිංහ, ජගත් ශමින්ද, චරිත් නානායක්කාර, ක්‍රිෂාන්ත ගුණවර්ධන, ජීබී ශාන්ත, කමරුපිටියේ මාලක, ගයානි දිසානායක, මානෙල් බණ්ඩාර, ඉගාවට දමි දර්ශන, නිරෝෂල් විසේවා, අපේ පැතුම් සංජය, දපනගේ රත්නසිරි, දීපිකා රණීපුර, චමින්ද මෝටර්ස්, ප්‍රියදර්ශනී ජයසිංහ, අමීෂ රංගිකා, ඉගාවට ඇඩ්මින් කෝරිත, නිලන්ත කුමාර, චමින්ද ජයලත්, මේ ඔක්කොම ලමු දෙකම දෙක කෑදරින් එකතු කරගන්නවා. Thank you so much. Facebook එකේ පෝස්ට් එක ලයික් කරාට.

0: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
0: ඉක්ින උමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336 සංකේසෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සුවය උදා කර ගන්න 0810-397-399 යාමට දීකායු ජොයින්ට්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
3: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
4: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
5: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
8: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතන හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ?
7: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
6: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
5: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
7: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න.
9: Brought to you by
0: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
10: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 Prime Lands.
11: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
12: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
13: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
14: FM. L

වෙසක් එකට ඔයා හදන්න ඉන්නේ මොන වගේ කූඩුවක්ද කියලා මං ඇහුවනේ. ඔකට අපේ ලකි අය මෙහෙම කමෙන්ට් එකක් දාලා. මන්නම් තොරණක් හදන්න ඉන්නේ නාගේ. හැබැයි තාම ජාතක කතාව හිතාගෙන බරුව ඉන්නේ අප්පා. මේ දවස්වලට ගැළපෙන එකක් තෝරගන්නේ කොහොමද කියලා කියන්නකෝ. තොරණේ විස්තරේ කියන්නම්. නිවාඩු පාඩු වෙලාවක කෝල් එකක් ගන්නකෝ. අනේ කෝලම ආදරෙන් එකතු කරගන්නවා හරිද? ගයානි අක්කනම් එකෙම අටපට්ටම් හදනවලු. හොඳයි හොඳයි. සඳුන් ඩී තිලකරත්න ගින්දර එකක් හදනවලු. අපොයි පිච්චිල වැටේ. මානෙල් අක්කනම් තාම හිතනවලු මලීෂ තරුමාල්. මන්නම් කැරකින වෙසක් කූඩුවක් හදනෝ කියලා කියනවා. චරිත් නානායක්කාර කියනවා ගින්දරේ වගේ එකක් හදනවලු. මේ පාර නිත්තකේ වෙසක් කූඩු වලට ගන්නේ මයිතනි බායි කියලා කියන වෙනත්තේ භාෂේ ඉන්දුයි වෙන්න ඇති. දෙපැත්තේ ඉඳලා රැලි දාලා කරකවල ගන්නවලු. මා නරකයි යනේ. ඒකවට කමනි සිල්වා තාම කල්පනා කරනවා කියලා කියනවා. ලලිත අය කියනවා ලලිත් සොයිසා අටපට්ටම් කූඩු 10ක් කලවනවලු. රැලි දිගට දාන කැටයන් කපලා. ඔව්. ලස්සන්ට තියෙන්නේ ප්‍රියන්ත ප්‍රේමලාල්. පෑලියකට පොලිසිය තියෙනවා වගේ ලොකු කූඩුවක් හදනවලු. අම්මෝ මෙව්වට හිනා වෙන්නද අඬන්නද කියලා තේරෙන්නේ. ඊගවට අපේ ජීවි ශාන්තයා අටපට්ටම් කූඩු 6ක් හදනවා කියලා කියනවා. නෑ ගියේ පාර හදපු 6ක් තියෙනවලු. මේ අවුරුද්දේ අලවල ගන්නවලු. අපේ මාලක්කත් ලොකු සමාධි කූඩුවක් හදනවලු. රබ ඔට්ටපාලු එහෙම ගලවගෙන ආවලු කූඩුව බඳින්න. ෂා ඇඩ්මින් කූඩිත කියනවා එයා තටපටුමක් හදනවලු. ඒක තරම් අනිත් එකක්වත් ලස්සනක් නෑ අප්පා. චාම් ලස්සනයි. එහෙම එකක් නම් තියෙනවා තමයි. කුමාරයෝ කොමලම ආදරෙන් එකතු කරගමු. වැඩ දැන් ඉතින් පටන් ගන්න. හොඳේ අද 20 වෙනිදා. අපේ චන්දි බයිය නම් ගානවා මුළු කෑගල්ලටම පේන ලස්සන ලොකු කූඩුවක්. ඔගලත් යන්න ගිහලා බලන්න. අහන්නකො ඒ අතරි මම ඔගලන්ට මතක් කරනවා කේඩී රයිස් එක ඔගලන්ට අරගෙන එන මෙන්න මේ මාර චාන්ස් එක ගැන. හරිද? දැන් ලක්ෂයක මිල අඩුවක් එක ඔයාට අර පෙට්‍රල් සුවඳට පවා දුවන ස්කූටියක් වාගේ කරගන්න පුළුවන්කම තියෙනවා. 125cc අධිබලති එන්ජින් එකක් තමයි මේ පෙට්‍රල් ස්කූටියකට දාලා තියෙන්නේ. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා හදලා තියෙන නිසා මම අර කලින් කිව්වා වගේ පෙට්‍රල් සුවඳට පවා දුවනෝ මහතයෝ. අනිතක තමයි කියනෝනේ මේ දවස්වල මේ ස්කූටි එක ගන්න ඔයාට ලක්ෂක මිල අඩුවක් කරලා තියෙනවා. හරිද? ඒ වගේම තමයි ඔය ලීස් එකක් දාලා නම් ගන්නේ පළවෙනි මාස 3 ලීසින් වාරික 3 නෝව නිදහස් කළා. ඔහේ අරන් ගිහින් බයිසිකලේ පදිනෝ අපි ගෙවන්නම් කියලා කේඩී රයිස් එකකින් කියනෝ. ඉතින් ඒ නිසා පළවෙනි මාස 3 ලීසින් වාරික 3ත් ඒගොල්ලොම ගෙවලා දෙනවා. ඒ හින්දා ඔගේ ඉවර වෙන්න කලින් කේඩී රයිස් ලීඩ 15 බයික් එකක් ඔයත් අරගන්න. රුපියල් 796,500 වෙන්නේ මේ බ්‍රෑන්ඩ් නිව් බයික් එක. හැබැයි අර මං කියපු ලක්ෂික මිලාඩුවත් එක 6,96,500 අර අරගන්න පුළුවන්කම තියෙනවා. දිවයිනපුර මලවිජාලයක් ඉන්නවා සේවා නියෝජිතයින් ඉන්නෝ. අමතර කොටස් දිවයිනපුරාම තියෙනවා. අලවියෙන් පස්සෝ සේවාවත් ඉතින් අති විශිෂ්ටයි. කටාරල උණු තැනක මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කියන්න පුළුවන්. කේඩී රයිස් මෝටර්ස් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් අරගෙන එන මේ ස්කූටි එක ඔයාගේ කරගන්න. මෙව ඇවිල්ලා යුරෝප් කන්ට්‍රීස් වලට පවා එක්ස්පෝර්ට් කරන එක්ස්පෝර්ට් ක්වලිටි ස්කූටර්ස්. හරිද? වැඩි විස්තර දැනගන්නවා කෝල් කරන්න 077 406 43 97 077 406 43 97 වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව දවල් 1යි විනාඩි 40යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අලුතැන කඩම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
1: මිනිස් ජවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුවොත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0247 31 33 540.
2: Wake up.
3: Sattu Hormones Alpha Studio.
1: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
3: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
6: ගින්දර හැන්දෑවා
7: brought to you by
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
8: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774064397.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරිනී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: Oh my god, this is original.
12: Meka apilage kindara handava bro.

දවල්ලිකයි විනාඩි 44යි වෙලාව. අපිට ඉන්නවා කට්ටිය ගොඩවම් ගොඩක් එකතු කරගන්න. කෝල් කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඊයේ විශ් කරන්න බැරි වුණ ගොඩාක් අය අද විශ් කරනවා. ඉතින් ෂෝයි. ඉගාවට අපි මේ කට්ටිය මෙහෙම මෙහෙම එකින් එක එකතු කරගමු. වඳුරබ අපේ නොයෙල් අයිය කතා කළා හරිද? ඊයේ මට වෙන්න මේ දෙන්නව නම් මිස් වුණානේ සමාවෙන්න. මතක් වෙන විදිහටනේ කියන්නේ. ඊ මතක් කරපු ගොන්න අතරට මෙයාලවත් එන්නම ඕනේ. වඳුරබ නොයෙල් අයියා ඇවිල්ලා රට රැකපු යුද්ධ විරුවෙක්. දැන්නම් ඉන්නේ රෝදපුටුවේ. හැබැයි කොහොම වුණත් එයා මාව පටන් ගත්ත දවසේ ඉඳන් අහනවා. ආදරය දෙනවා මදින් නොකියන්න. ඒ වගේම මෙයාගේ හිතනම් තවම අයයි. මගේ වඳුරඹ නොයෙල් අයියා ආදරෙන් ඕම මතක් කරනවා. හොයාව ගොඩාක් මතක් වුණු දවසක් තමයි 18 වෙනිදා. ඉතින් ඒ වගේම තමයි ඔයාවත් රට රැකපු රට රකින්න රණවිරු ඔක්කොමත් අද දවසේදීත් ආදරෙන් මතක් කරගෙන එකතු කරගන්න. ඒ වගේම ඔයාගේ අර දුක තමා රංජනී අක්කා. ආදර විරින්ද එයාවත් එකතු කරගන්න. ඊගවට පුතා පසිඳු ඔක්කොම එකතු කරගන්න. ලෑස්ති කළ තියෙන සින්දු සේරම ටික වහන්න ජය වේවා. ඒ වගේම ඊට පස්සේ කතා කළ අපේ මහව වතුපලගමින් චින්තක අයියා හර්ෂණී සඳමාලිව ආදරෙන් එකතු කරගන්නලු. ඕකේ ආදරෙන් එකතු කරගන්න. ඊගාවට රඹුක්කන කාන්ති අක්කා කතා කළා. ඊයේ කෝල් එකක් ගන්න බැරි වුණාලු. හැබැයි අහගෙන හිටියලු. එයාට හරි සන්තෝෂ හිතුණලු. ඊයේ යව මතක් කරාම කෝල් කරන්නෙත් නැතෝ. මට මුල මතකයිනේ. ඉතින් ඒ හින්දා ගින්දර හැඳව පළවෙනි වරසටහනට කෝල් කරපු අයව මං ඊයේ පුළු පුළුවන් විදිහට මතක් කරා. මුල මතක හින්දා හොඳේ. ආදරෙන් ආව අදත් එකතු කරගන්න. ඒ වගේම තමයි රඹුක්කන පොලේ අපේ සිසිරායියා ඊගාවට නීට් ටේලර්ස් එකේ කට්ටිය, ලීක් ටේලර්ස් එකේ කට්ටිය, රඹුක්කන පොලේ වෙළඳාම් කරන මුදලාලි මහතුරු නෝනල ඔක්කොමලම දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. අපේ අබි කොල්ලව මතක් කරන්න බැරි වුණා නී මට. අබි කොලෝ අමතක නෑ හොඳේ. හරි ඊගාවට හයි හෝ කියාගෙන මෙන්න ඇවිල්ලා ගින්දර මැණිකා. අද තාම හූවක් තිබ්බේ නැහැ. වැලිමඩ රාජපක්ෂ අපිට මේ චාර් ජෝතිපල මහත්තයාගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. මයි ෆ්‍රේනුකයි ගමට ලොකු පුතා කවින දුව නෙත්ම පොඩි පුතා සෞම්‍ය මේ කට්ටියම එකතු කරගන්නවා නුගතලාව ගමේ ඔක්කොමලත් එක්ක. ජෝතිගේ සින්දු ටිකක් අහමු හරිද? වාශි අපි අමතක වුණාද? අනේ අපිට නම් අමතක නෑ. ඔයාට තමයි අමතක. රයිගම සරච්චන්ද්‍රයව එකතු කරගන්නවා. හයි වාශි. අපි මහරගම ජනතා මාවතේ සෙට් එක චමෝ දෙවගේම චමරය මිලින්දය මහින්දංකල් රසංගය හෂානය සුබනියංකල් වගේම ඔයාවත් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. නියමයි ජය වේවා. කොහොමද වාශි අපි අහගෙන ඉන්නේ ආදරේ හැමදාමත් කියලා කියනවා. මෙසේජ ගෙවන්නේ කවුද කියලා තමයි නැත්තේ. ආදරෙන් එකතු කරගන්න. උඩලමත්ත සනස බැංකුවේ කට්ටිය ජය වේවා මගේ මිස්ල තුන්දෙනාටම. හයි වාශි, ගුඩ් ආෆ්ටර්නූන්. ගින්දර හඳාව අහන්න පටන් අරගෙන මාස 9යි. තව තව හොඳට කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා කියලා කියනවා. පානදුර පින්කොටුවේ ශ්‍රී සිටි ටයිල් ෂොප් එකේ චමින්දාය බොස් ප්‍රදීප් ඒ වගේම කෙලිමඩලේ රේනුවක් ඇතුළු කොමලම එකතු කරගන්න කියලා කියනවා. ඊයේ තකේ ඉඳන් හතර වෙනකම්ම කෝල් ගත්තා. ලයින් බිසි කියලා කියනවා. බලමු අදවත් කතා කරන්න පුළුවන් වෙයිද කියලා. හොඳේ අයියා මාව අහන්න රමාස 9යි ඊට අපි ලගේ ගෙන්දර හන්දාවට අවුරුද්දයි. ඒ වගේම තමයි රිකිල් ලගස්කට අරුණ අයියා කතා කළා හරිද? එයා කියනවා එයත් නෙත් අහන්න පුරුදු වුණේ මං හින්දා කියලා. අපේ අර අයියා එයාට හැබැයි වචනවතක වෙන ලෙඩේ තියෙන්නේ මට. මං හෙලෝ කිව්වහම විතරයි. අනේ ආදරෙන් එකතු කරගන්නවා. එයි ජය වේවා හොඳේ. ඊගාවට හයි ගින්දරි. වෙනත වගේම අපිත් හදා තවම වහගෙන ඉන්නේ ලස්සන සිඳු ටිකක් ඕනේ. අම්මා චම්පා ගමගේ තාත්තා අනුරාසංග හස්බන්ඩ් ප්‍රියන්ත සිගේන ලොකු දූ සකුණි සංජන චූටි බොලි සනුකි සනුල්ලා. ඊගාවට නංගේ දිනෝෂිකා මාලි නංගිගේ හබී මහේෂ් ජයතුංග මම දක්ෂිකා චෞමලි රත්නපුර ගල්ලෑලේ නාදරින් එකතු කරගන්න. අදරම් මෙසේජ් එක දාන්න කිව්වේ අම්මා. හොඳේ එයා හරි ආසාවෙන් ඕම වහගෙන ඉන්නවල අම්මා. ආදරේ මං ඔයාට දෙකම දෙකක්.
අපිට අද නිතිපේ මහන්න විදිහක් නෑනේ. යටි අන්තට තව එකේ ප්‍රශ්නයක්ද? මේ ගොඩක් කටියගෙන රඹුක්කන පැත්තට තැහෙන්නාලෝ. ඉන්න මම බලන්නම් කැරි මං කියන්නම් කටියට. නැත්නම් මං තව එකට නගින්න. කන්නන්තට ඉහළගව වේකටේ රසිකායියා. ලස්සන්ට වැඩ ටික කරගෙන යන්නකෝ. අහන් හිටියත් නැතත් අපි ඔයාට දෙකව දෙකක් ආදරෙයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව දවල් එකයි විනාඩි 53යි. අද හරි සන්තෝෂ දවසක්. අද මෙච්චර දවසක් අහන් ඉඳලා එහෙම ඉඳලා කෝල් එකක් ආවා. හරිද? අපේ මේ නිවර්තන සඳමාලියක් කතා කරලා කිව්වා මෙච්චර දවසක් අහන් හිටියා ඔන්න අද තමයි මුලින්ම ඔයාට කතා කරන්න කියලා. මාතර මාලින් බඩින් තමයි මේගොල්ලෝ අහගෙන ඉන්නේ. මේ වෙලාවේ ඒගොල්ලෝ වෙසක් කූඩු හදන ගමන්ලෝ අටපට්ටම් කූඩු දැනටම 15ක් විතර හදලා ඉවරයිලු. ඇඟිලි ඔක්කොම පුපුරු ගහනවලු රිදෙනවලු. අනේ ආදරෙම එකතු කරගන්න අපේ මේ නිවර්තන අක්කමයි. ඊගාවට යාගේ පුතා සෙනිතෝ නෙවෙයි ඕ සෙනිත් සෙතිනෝ. හරිනේද සෙතිනෝ? එයා නර්සරි ගිහිල්ලා ඇවිල්ලා ළඟට වෙලා ඉන්නවලු. ඊගාවට හස්බන්ඩ් දිලේක හස්බන්ඩ්ගේ ෆැමිලිකේ ඔක්කොමයි යාගේ ෆැමිලිකේ ඔක්කොමයි අකුරුගොඩ සාගර බතිකේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. සින්දු ටික අහන්න මේ අහන්න හදන මේ පැය අන්තිම සින්දුව. ඊගාව පැය දෙකේම සින්දු ටික ඔක්කොම අහන්න ආදරෙන් එකතු කරගන්නවා. මම දෙකම දෙකක් ආදරේ. එයාත්‍රි මං ඔගලන්ට කැදැල් එන්ටර්ප්‍රයිසස්ල ගැන මතක් කරන්න. තාමත් ඉන්නේ වෙන කෙනෙක්ගේ ගෙදරක නම් හිතේ ආසාවක් තියෙනවනේ නේ. අනේ මට මගේම කියලා ගේ පොඩ්ඩක් තිබ්බනන්නේ. අපේ කාන්තා පාර්ශවේ නම් හරියේ ආසයි. චූරියට ලස්සන්ට පොඩි සෝෆා එකක් අරගෙන නේද ඒකට මැච් කරලා කර්ටන්ස් දාලා ඔහොම ලස්සන්ට තියාගන්න ආසයි නේ. ලස්සන කාපට් එකක් බිමට දාලා ඊගාවට හොඳට ලස්සන්ට පෑන්ට්‍රි එක තමන්ට පුළුවන් විදිහට මේන්ටේන් කරගන්න පිරිසිදුවට ලස්සන්ට. ඉතින් ඒ හීනේ ගොඩාක් ඈත නෙවෙයි කියලා පැහැදිලි කරලා දෙන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස්ල තමයි. සමහර වෙලාවට අපි දන්න මට මිනි හිතනවා ගයක් හදාගන්න ලොකු මුදලක් යනවා ඇති කියලා. හැබැයි ඔයා ෆස්ට් ස්ටෙප් එක මේ වෙදි තියලා නම් තියෙන්නේ. ඉඩමක් කියන එක ඔයා සම්පූර්ණ කරගෙන නම් තියෙන්නේ. ලංකාවේ කොහේ ඔයාගේ ඉඩම තිබ්බා ඔයාගේ බජට් එකට හරියන්න ඔයාට අවශ්‍ය ඉඩ ප්‍රමාණයට ගැලපෙන ලස්සන ගයක් හදලා දෙන වැඩි කැදල් එන්ටර්ප්‍රයිසස්ල බාර ගන්නවා. විශ්වාස කරන්න අද කාලේ වේදන් එක කාමර දෙකක ගයක් ලක්ෂ 50කට හදන්න පුළුවන්. ඒ වගේම තමයි සම්පූර්ණ ගෙදරට යන වියදම අපි හිතමු ලක්ෂ 50යි නම් ඔය සම්පූර්ණ ගාණ එකපාර දෙන්න ඕනි නෑ. ටිකක් ගෙවලා ඉතිරි ටික ඔයාට පොලි රහිතව පහසුවෙන් ගෙවාගෙන යන්න හදාගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒගොල්ලෝ හරිම ෆ්ලෙක්සිබල් නිසා. ඉතින් ඒ නිසා එයාලගෙන් පේමෙන්ට් එකක් අරගෙන වැඩි විස්තර දැනගන්න කතා කරාම එයාලව මුණගැහෙනින්න මාර්ගම ඇලහෙන රෝඩ් එකේ විතරයි එයාල ඉන්නේ. කැදැල්ල එන්ටර්ප්‍රයිසස්ලා එතනම විතරම තමයි ඉන්නේ. ලංකාව වෙන කොහෙවත් නෑ. හරිද? වාට පුළුවන් මෙන්න මේ නම්බරයකට කෝල් කරලා පේමෙන්ට් එකක් දාගන්න. 0774932250 ගන්න. එහෙම නැත්නම් 0774392251 නම්බරයකට කතා කරලා විස්තර දැනගන්න. දැන් අර අපේ මේ නිවර්තනාකා මේ කූඩු හදනවා කියලා කියවනේ බිම්ම ඉඳගෙන දෙකට තුනට නැවිගෙන ওই ටික හදලි වර වෙනකොට කොන්දට හොඳ ගණන්නේ නවපු කකුල දිගාර ගන්න බැරි වෙනවා. ඔන්න බලන්නකෝ. අන්න ඒ වගේ වෙලාවට තමයි සෙවනගල හන්දිරාජ තෛලයේ ගෙදර තිබ්බනම් හොඳයි කියලා හිතෙන්නේ. හන්දිපත්‍ර උදාවට නම් මේ තරම් හොඳ විසඳුමක් නෑ. හොඳේ චූටා කුණු වතුරෙන් තවලා හොඳට තෙල් සාතුවක් දුන්නනම් ඉක්මන්ම සුවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනි මේ දවස්වල අහන අහන අයට උණ හෙම්බිරිසාව කැස්ස ඇඟපත අමාරුයි කියලා කියනවා නේද? එහෙනම් තේන්න මොනි දෙයක් තමයි සෙවනගල මදෝකා කැස්සට පැනිය. ඊගාවට බඩ අජීර්ණ ගතියයි නම් කෑමට කිසිම ඇපිටයිට් නෑ වගේ නම් බඩ කැක්කුමයි නම් වාට ගෙදර තියෙන්න මොනි 100%ක් ස්වභාවික සෙවනගල අසුමෝදගම්. මේ ඔක්කොම දේවල් ඔගලන්ට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් කතා කරලා ගෙන්න ගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0747 31 33 540 0747 31 33 540 ට කතා කරාම වැඩි විස්තර කොහොමද ගන්න පුළුවන්.

0: ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගෙදිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනය ලොතරයි පත් මිලදීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
1: තැන කටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාතල අතුරකිරිය මුල් ේරියාවන රම්මල ගන මුල කම්පොල විතරක් නෙවේ ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමුකර වටත් ඉහල ප්‍රතිලාබ ලබාගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලන්ටේෂන් බිඳුව හැත්තෑකයි අටසිය අනු දෙකයි දා හතයි හැට හත කසාගල සමූහ ව්‍යාපාරය වෙතෙන්
2: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුරේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 947

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
4: ඉතමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: Hey yo, යම එන හැම තැන anytime set වෙන flavor දෙලකිරි පදමක්. වෙලා ඉන්න ඒකන දැනුවත්. වසකල කිරි, fun එක පිරි, එලකිරි කිරි.
6: වේලාව දෙකයි දෙකයි.

0: කැමතිම විදිහකට ඕනෑම වෙලාවක මේ ෆෝචුන් සොයි.
1: මේ පැයි රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැයි රටතට සමගින් මම සචින්. අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාට ඇපතැවීමට ඉදිරිපත් වූ බව කියන ව්‍යාජ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමසකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. ඔවුන්ගේ ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 5 පැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියම කළේ. ඇපකරුවන් පදිංචි තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බව නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් තමන් තබන ඇපේට අදාළ වටිනාකම ගෙවීමට ප්‍රමාණවත් වත්කම් තිබෙන බවට තහවුරු කරන දෙවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් නියම කළා. ඉන් අනතුරුව නඩුව යළි ජුනි මාස 25 වනදා කැඳවීමටද නියම වුණා.
1: Rutter.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
7: FM 95 94.8

හවස දෙකයි විනාඩි 7යි වෙලාව. අර මං කිව්වා අපේ චන්දිමය කෑගල්ලටම පේන්න කූඩුවක් ගහනවා කියලා. දැන් ඇවිල්ලා මෙතන මොනවද දන්නේ එකතු කරන්නේ. අපේ අසයි චන්දිමයයි දෙන්නම ඉන්නවා මෙතන. අපිට අසා කියලා තියෙන්නේ අසා කියන්න එපා අසා කියන්නේ කියලා. අනේ වන්දනේ මොකක්hari නාටකමකට ලෑස්ති වෙනව. මම අර කලිනුත් වාටි කිව්වා වගේ ෆ්‍රයිඩේ නයිට් එකේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි දාලා ස්පෙෂල් ඩීජේ නයිට් එකක් ඔයගලන්ට දෙනවා කියලා ඔන්න ප්‍රොමිස් එකක් දීලා තිනෝ. මම දන්නේ මොන නෙයි නාටකමක් නටන්න ලෑස්ති වෙනවද කියලා. කොමෝනාත් වැඩේ නියමෙට යන්න කියලා ඉතින් විශ් කරනවා බ්‍රෝ. ඔයගලන්ට තුලන් FM 95.8 ඩීජේ නයිට් එක සිකුරාදා 9:00 වෙනකන් අහන. ඒ වගේම තමයි කියන්න ඕනි Facebook live එකකින් ඔයගලන්ට මේ වැඩ කිඩ ඔක්කොම බලන්න පුළුවන්. ගිය සිකුරාදා දැක්ක නම් දකින්න තේ මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට ඩීජේ නයිට් එකක ලොකු චේන්ජ් එකක් අපි කළා. මේ සතියේ ඊට වඩා වෙනසක් කරන්න ලෑස්ති වෙන්නේ මේක ඇවිල්ලා ඩීජේ බැටල් එකක් නේද? ගැල්ලවෙකයි පිරිවිලවෙකයි දෙන්නෙක්ව තියාගෙන මේ කරන්න යන වැඩේ බලන්න. සිකුරාදා රෑ 9ට Facebook live එකට join වෙනවා. තාම නැති film official fan page එක like කරලා follow කරලා නැත්නම් like පාරක් දාලා share පාරක් දාලා යන්න. ඩීජේ රමේෂ් එක ඩීජේ ඩ්ලයි තමයි එන්න ලෑස්ති වෙලා ඉන්නේ. හොඳේ okay. ඒතික මොපි WhatsApp එක පැත්තට කවුද මේ පැත්තේ ඉන්නේ කියලා බලන්න. messages ගොඩාක් තියෙනවා. පුළු පුළුවන් විදිහට ඔබගම කට්ටිය නේද? හරි. මෙන්න මේ කට්ටියව දාගමු අපි. හයි භාෂා කසුබ දහවලක්. අපි තවම සද්දට අහගෙන ඉන්නේ ලස්සන සින්දු ටිකට එකතු කරගන්න කියලා කියනවා සුබන ඉලෙක්ට්‍රොනික සම්පාර. උම්මා දෙකක තෝනීල මේගලන්ට. මේ ඔක්කොම කැමති මගේ දෙවෙනි උම්මා එකට. පළවෙනි එක දීලා දෙවෙනි උම්මා එක තමයි ඒගොල්ල ගන්නවා කියන්නේ. සුද්ධියෝ අපේ ජයන්ත සහෝදරයවත් මතක් කරන්න කියලා අපේ සයිප්‍රස් වල සුජීවක්ක මැසේජ් එකක් දාලා තිනෝ. ඉන්න තැනක පරිස්සමට ඉන්න දෙයියා ආදරෙන් ආවත් එකතු කරගන්න. හයි භාෂිනගෝ ලස්සන සින්දු ටිකක් දෙන්න. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝස් එකේ චන්දනයේ චන්දනියක්කයි නියමයි ආදරෙන් එකතු කරගන්නයි. ගින්දර භාෂයක්ක අපි සොහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල බොස් ත්‍රිෂාන් එයාගේ වයිෆ් ඉෂංක දර්ශන් ගිමහන සචින්ත එවගේම සචින්තට මේ සමාවෙන අචින්ත එවගේම ෂොප් එකේ ඉන්න හැමෝමයි භාෂයක්ක ඔයා වයි නිතහන ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අහමුයි කියලා. නිශාන්ත රත්නායක තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. ජය වේවා ආදරෙන් ඔක්කොමලම එකතු කරගන්නයි. හයි අපේ උම්ම කැටේ භාෂ්‍යෝ අපි ඔය නිකන් හරීම පාළුවෙන් හිටියේ ලස්සන සින්දුවක් දෙන්න. අනේ අන්න බොරුණේ කියන්නේ දැන් මට පේනවා ඊට උඩින් තියෙන මැසේජ් එක. ජනී දේදුණු මාවත සද්දට අහගෙන ඉන්නේ. එතකොට ජනී වහන් හිටියේ පාළුවෙන්ද? දැන් මේකේ මේ මිනිස්සේ අහන් හිටියොතින් එහෙම මාව අහන් ඉඳලා මේගොල්ලන්ට පාළු වෙලා වාශය නිකන් බලන් ඉඳලා කියලා හිතයිනේ. එක්කොත් උඩ මෙසේජ් එක ඩිලීට් කරන්න ඕනි. කාවද අප මේ නවට ඈ රසික රසංක බදල්ලා මීගහ කිවුලෙන් ආදරෙන් එකතු කරගන්න හොඳේ. හරි හරි මං එයාට නොපෙන්නේ ඉන්න. හරි වාශි මාවත් ලස්සන සින්දු ටිකට එකතු කරගන්න. ඉන්ඩිය අපරල් වාදුව නිශාන්තයි තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. ජය වේවා ඉන්ඩිය අපරල් එකේ වැඩ කරන කෝටම උතුරන්න හරියන්න ඕනි ඉතින් හරිද? හයි වාශියෝ මාව මතකද කාලිකෙන් මෙසේජ් එකක් දාන්නේ? අද අපේ අප්කගේ හැපි බර්ත්ඩේ එකේ යාට විශ් එකක් දෙමු අමන්ද නුවන්ගේ. මේ දැන් ටිකකට කලිනුත් අපේ අබි කොල්ලව මතක් කරා. දීර්ඝායුෂ ආදරෙන් ඔහේව එකතු කරගන්න. ඒ වගේම අපි ඔහේ ගයක්කට ලස්සන බර්ත්ඩේ විශ් එකක් දෙමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday Amanda. ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා. ජයමු වෙන්න ඕනි. උතුරම්ම හරියන්න ඕනේ.

0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: රපුන්සල් වගේත් මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
5: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි
4: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නැහැ.
8: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.

0: කටිය ගොඩක් ඉන්නවා එකතු කරගන්න. මෙන්න මේ කටියව අපි ඔබාගමු. හරිද? ගින්දර මැණික අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න. ඇහලිගුඩ චමින්ද මෝටර්සිකේ මැසේජ් එක. එයාලගේ බොස් චමින්ද ඉගාවට සනා ත්‍රසිදෝ කුරුවිට කමුරාවේ. බින්දි මාලින්ද තනුෂා ඉගාවට ශාක්‍ය විහාර. කොටම්පිටියේ නිලෝ සමන්ත මන්දාර ඔක්කුමලා මාතරෙන් එකතු කරගන්න. ඔය වගේම වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අප ඔක්කුමලාත් එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. හයි නංගි උමාතාව ගින්දර හඳාවට අපි තහගෙන ඉන්නේ කියලා යටියන්තට මధుරංග කියනවා. ආදරෙන් එකතු කරගන්න. අපේ මේ මඩවල ප්‍රියන්ත සලෝනිකේ ප්‍රියන්ත අයියා, ඕකිඩ් සලෝනිකේ මෝසස් වයි, ඊගාවට සහන මෙඩිකල් සෙන්ටර් එකේ කට්ටිය වයි එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. අකුරම්බුඩ මුතු සලෝනිකේ අම්මිලත් ඔයා වහගෙන ඉන්නවලු. ආව ආව ආදරේ ඔක්කොටම. අනේ ඊට පස්සේ ලලිත් සොයි සොයියා එගලගේ පැතට හරියට ඇහුන් නැතුව තිබුණලු මෙච්චර වෙලාව. කොන්න දැන් නම් ඇහෙනවලු. ආදරෙන් ඔබව තකතකට ගන්නවා. Thank you. මාතර නාමල් ටේලර්ස් මාෂී අපි හගෙන ඉන්නේ කියලා කියන චෝරිවත් මහන්සියක් දැනෙන්න එපා මහතේ වැඩ කරන කාටවත්ම. ආදරණීය භාෂී, ඉතින් අපි ඔබ හැමදාම අහනෝ මෙසේජ් කරන්න උනේ නැහනේ උනාට. කඩේ පුරාම ඉතින් ඔයා තමයිල. අපි කඩේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න සඳරවල තේ කඩේ. ගාමිණී සමරනායක අයියයි අකයි දෙන්නම ඉන්නවා කියලා කියනවා. ඒ කඩේට උතුරන්න හරියන්න ඕනේ ඉතින්. හරිය ජය වේවා. සුබදහවලක් නංගි අපිවත් එකතු කරගන්න කියලා නිලන්ත අයියා කියනවා. උහන තිස්සපුඩි වයිෆ් සුමිත්‍රා දුයිසුරි කටියවත් එකතු කරගනවා. මේ සිද්ධ අහන්න.
1: පුංචි ගිරවෝ පුංචි ගිරවෝ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 2:30.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 77 76 10.
6: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජය නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති.
7: යහතුන වඩන අපේ රස විජය.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 21 33 540. දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
8: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
7: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
10: ගින්දර හැන්දෑව
11: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0777 46 43 97.
12: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

හවස දෙකයි විනාඩි 33 වෙලාව අපි ළඟ ගෙන්දර හඳාව අහගෙන ඉන්න දෙවෙනි පැය භාගෙට තමයි අපි මේ එන්නේ. මේ පැය භාගයේ පටන් ගනි දිමබංග ගලන්ට මතක් කරන අර ලක්ෂක විල අඩුවත් එක උගලන්ට කේඩී රයිස් කෝටි එක ඔයාගේ කරගන්න තියෙන චාන්ස් එක ගැන. පෙට්‍රල් ස්කූට් එකක් කියනකොට ඇඟ හීතල වෙලා යනවා. ඒ වෙනෙවයි මේක එහෙම වෙන්නේ. අරමුකෝ කියලා කියන්නේ තමයි යන්නේ. හරිද? මේක හදලා තියෙන්නේ 125cc අද්දි බැලත එන්ජින් එකක් දාලා. හරිය ඊගාවට පෙට්‍රල් ඉතිරි කර EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා තියෙනවා. ඒ හින්දා මහතෝ පික පෙට්‍රල් සූඳට පවා දුවනවා. ඒ හින්දා තමයි ආටි කියන්නේ මේක අරගන්න කියලා. ලක්ෂක මිලාඩුවක් තිනවා වගේම යන් ලීස් කරලා නම් ගන්නෙ ලීසින් කම්පැනි එකට. පළවෙනි මාස තුනේ පළවෙනි වාරික තුනේ ගෙවන්නේ ඔයා නෙවෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියන්නේ කේඩී රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. ඔහෙ පදින්න අපි ගෙවන්න. ආන් එහෙමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ හින්දා ඔගලන්ටත් කියනවා තොග සීමිත හින්දා ඉක්මන් කරන්න කේඩී රයිස් ලීඩ 125 ඔයාගේ බයික් එක අද්දම වෙන් කරගන්න. සාමාන්‍ය මිල රුපියල් 796500යි. අර ලක්ෂක මිලාඩුව වුණා කියන්නේ රුපියල් 696500ක් වගේ මුදලකට ආට මේ බයික් එක ගන්න පුළුවන්කම තියෙනවා. හොඳේ මේ ගාන්ට අද්දීලා පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනේකුණොත් ඔයාව නිදහස් කරනවා කියලා කියන්නේ. ඉක්මන් කරන්නම ඕනි එකක් හරිය. දිවින පුරාම අලෙවි ජාලයකි නොසේවා නියෝජිතයනි නොමතුරු කොටස් දිවින පුරාම තියෙනවා. අලෙවියෙන් පසු සේවව තාතේ විශිෂ්ටයි. කේඩී රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත කතා කරන්න 077-6743-97 කතා කරන්න. එතකොට වැඩි විස්තර ඔක්කොම ටිකම ඔගලන්ට දැනගන්න පුළුවන්. ඒ ගාවට මෙන්න මේ කටියව එකතු කරගන්න ඕනි. භාෂය අපිවත් සිංදුවකට එකතු කරගන්න. ප්‍රේමසිරි පද්මා ඉගාවට රුචිනී පියුමි නෙවෝන් පුතා කටිය මාදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඉගාවට පුරුදු විදිහටම කටානු කොංගා සඳිය අරුෂ් ටේලර්සිකි ප්‍රසන්න දාමිකා ශිවෝන් තානුක මෙවෝන් අරුෂ් කටිය හගෙන ඉන්නවා. ජය වෙන්නෝනි. හයි භාෂ්‍යෝ සුභ ගින්දර හන්දාවක්. බලංගොඩ උඩවිල ගිම් හනි මදුෂිකාගේ මැසේජ් එක. ලස්සන සින්දුවක් ඕනි. සින්දුව අහන්න මගේ හස්බන්ඩ් අනුෂ්ක, පුංචි පුතා දානුක, අම්ම සුධර්ම, නංගි ශෂිනි ඇතුළු ෆැමිලි ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ආදරේ අනේ ඔයාට මෙන්න මගෙන් අද ඔයාට උම්ම එකක් කියලා එකක් එවලා තේනවා. මගෙන් මේක ඔයාට. ඊ ගාට කවුද මේ කොල්ලා? මොකද මේ මට වට්ස්ඇප් එකෙන් කෝල් ගන්නේ? සදේෂ් ප්‍රිය දර්ශන වට්ස්ඇප් එකට කෝල් ගන්නේ. පාම්මා පීසි එකෙන් ලොග් වෙලා ඉන්නේ. මෙයා කෝල් කරන්න 01112553063 හරිද? හයි හයි උම්මා දේවි, ආදරේ මැනිකෝ, ජයන් ජයමු වේවා පැටියෝ කියලා නදියක මැසේජ් එකක් එවලා තිනා. ජය වේවා. කැකන දුරේ ශාන්තයව තෙගතු කරගන්න අපි මෙන්න මේ සින්දු ටික අහන්න.

0: පහෙන් 94.8 ගින්දර හැන්දෑව විද්වාශී.
1: වියංගුඩ සඳුනි, thank you so much. මට කෝල් කළාට ආදරෙන් ආවත් එකතු කරගන්න. ලෑස්ති කරලා තියෙන සින්දු සේරම ටික වහන්න යන්න. ඒ වගේම තමයි අද Facebook post එක. මේ පාර වෙසක් එකට මොන වගේ කූඩුවක්ද හදන්න ඉන්නේ? අපරාධ කියන්න බෑ. අපේ සමහර උදවිය නම් කූඩුවටත් මාවම ගාවගෙන මට රැලි අලවන්න ලෑස්ති වෙනවා. ඇත්තමයි, හිතට රැලි අලවන් Facebook live එකක් එනවා. අරේ, අපි ගොඩ වෙලාවකින් Facebook එකේ ඉන්න කට්ටියව මතක් කරපු නැති නිසා ඒ පැත්තට යමු. අද අපේ පෝස්ට් එකට මෙන්න මෙහෙම කමෙන්ට්ස් අවිල්ල තියෙනවා. අපේ කෝඩිත්තා කියනවා අටපට්ටමක් තමයිලු ආමන් එයාගික කියවා. ශ්‍රියානි අක්ක කියනවා චර්ච් එකේ කෝඩු හදනවා, ඒකට හෙල්ප් කරන්න ඉන්නේ කියලා. නිගමයි නියමයි, එහෙම කරන්න එහෙම කරන්න. කුමාරි අක්ක thank you sticker comments වලට. ඊගාවට චම්පා වීරසිංහ යන නෙළුම් මල් හදනවලෝ. මට මාරාසයි නෙළුම් මල් කෝඩු හදන්න, හැබැයි මං ජීවිතේට හදලා නැහැ. අටපට්ටමක් හදාගන්න තමාරු යර බීම වටවලින් නම් මොකක් හරි ගොඩ දාගන්න පුළුවන්. ඊගාවට චාරුකා නිතුමිනේ, අපි දැන් නිවාඩු දාලා කූඩු හදන්න ඉන්නේ කියලා කියනවා ෂා. මම තිල්ලල බලන්න ඕනි වෙසක් කූඩු හදන්න නිවාඩුවක් දෙන්න පුළුවන්ද කියලා. ඔබ සැහැක් වේවිද? ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවා, thank you so much. ආටත් පුළුවන් කමෙන්ට් එකක් දාන්න අපි ලගේ කිඳර හඳව Facebook post එකට. ඉන්න netfm Facebook fan page එක පැත්තෙන් අහරබ. හරි, මෙන්න මේ කටියව එකතු කරගමු. ආදරණීය භාෂිනංගී කොහොමද? ඊයේ මම ගොඩාක් කාට කෝල් ගත්තා, busy busy busy busy. ඉතින් සද්ද නැතුව හන් හිටියාලා. නාරම්මල කඩහපරේ KR Taylor's එකේ රුවිනි අක්කා. අනේ ආදරේ, අනේ මං ආට husband කුමාරයි ඔයාවයි ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඊගාවට අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න. පිටබැද්දට සුජිත්ගේ මැසේජ් එක තෙලිනි නංගී සුරු අයියා එකතු කරගන්න කියලා කියන මගෙන් ඔයාට උම්මලෝ. මගෙන් තාට උම්මා. හයි ගින්දරි, මේක අපේ ලගේ ගින්දර හන්දෑවනේ. සද්දෙට මහනෝ වෙනදටත් වඩා වැඩි කරලා. බුත්තල NSRS ටෙක්ස්ටයිල් එකෙන් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. චමින්ද ඊගාවට එයාලගේ NSRS එකේ අධිපතිතුමියා තිනවලු, නියමයි, වැඩ කරන යාළු ඔක්කොමත් ඉනවලු. කන්තලේ අපේ නෑනටත් කිව්වලු netfm ගින්දර හඳාව අහන්න කියලා. ඕ කිව්වලු රහ කල්ලම දෙනවා ආස හිතේ කියලා. ආයි ගැලවිල්ලක් නෑ ඉතින්. ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. උම්ම කැටේ දෙවෙනි උම්ම එකලු අපිට ඕනි. හරි, ඔන්න පළවෙනි එක එහෙනම් අහක දාන්න. හරිද? අල්ල කෝලං අනේ මේවා. ඊගාවට අපිට ලස්සන සින්දුව ටිකක් දෙන්න. මගේ හස්බන්ඩ්යි මමයි හැමදාම ඔයාව අහනවා කියලා මැසේජ් එකක් එවලා තිනවා. නාතණ්ඩිය ගල්ලමුනේ රමණි වසන්තා අනුර කුමාර මංගය දෙන්නටම ආදරෙයි. නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනි දෙන්නටම. උතුරම් හරි යන්න ඕනි. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව 2:47. මෙන්න බොලේ මේ පැය ඉවර වෙන්න යන්න හදන්නේ. කවන්නේ කවන්නේ ගෙඩි පිටින් පැයක්ම තියනෝනේ. අහගෙන ඉන්න හඳද? ඒ අතරේ මම උගලන්ට කියනවා දැන් අහන අහන අයට අනේ මට සීනි සීනි සීනි සීනි. මෙහෙමයි ඉතින්. පැණි රහ දැක්කාම පොඩි නලියන ගතියක් මට වගේ ඔයාටත් එනවා නේද? පොඩ්ඩක් පරිස්සම් වෙන ගමන් කමු. හරිද? දැන් ඉස්සරනම් අපේ අම්මා ඉස්සරනම් නෙමෙයි තමත් එහෙමයි. සමනේ සතියට දෙපාරක් විතර මේ අමරණීය වෙන්න නෙවෙයි හොඳේ. එයාගේ පිළිගැනීම එයා හිතන විදිහ තමයි පොඩි කාලින්දම්ම පාලනයක් තියෙන්න ඕනි කියලා. දැන් තමයි මං හිතන්නේ මං ඔය පොඩ්ඩක් හරි වැඩිපුර සීනි ජාති කන්නේ. එහෙම නැත්නම් මට චොක්ලට් එකක් ලැබුණොත් මම චොක්ලට් එක තියාගෙන කනවා සමනින් හොඳ ලොකු ස්ලැබ් එකක් මාසයක් විතර චුට්ට චුට්ට චුට්ට චුට්ට කන්නේ. හේතුව මේ ඉවර වෙනවට බය නෙවෙයි, ඒක වෙනවා කතාවක්. ගොඩක් කන්න බෑ, මට කට තිත්ත දැරෙනවා. ඒ හින්දා ඔයාගේ චූටි බබාලට උනා අනේ ඒගොල්ලෝ ආස දේවල් ඒ කාලෙදී දෙන්න ඕනි කියලා ඕනෝට වඩා ෂුගර් වලට පුරුදු කරන්න එපා. ඕනෝට වඩා ඕනම දෙයක් ඕනිම නෑ නේද? එයාලට දෙන්න, හැබැයි ඒක හොඳ නෑ කියන එකත් තේරුම් කරලම දෙන්න. ඒ වගේම තමයි සතියකට දෙපාරක්වත් සමනින් ඔය සීනි පාලනය වෙනවා කියලා අපි අය කරන හෝම් රෙමිඩීස් තියෙන යන්නේ ඒව කරන්න පුළුවන්. හරිද? අපේ අම්ම නම් උළු හාල් එහෙම තම්බල දෙනවා බොන්න, කොහොම පොතු පවා තම්බල දෙනවා මහත්තයෝ බොන්න. ඊගාවට කරවිල ජ්‍යුස් එක පොඩ්ඩක් බොන්න, ඔය වගේ දේවල් තියෙනවා. ඒව ඉතින් කරන්න. ඒ කරන අතරේ ඔයාට දැනටමත් සීනි තියෙනවා නම් ෂුගර් තියෙනවා නම් ඒකට වෙදකමක් කරන්න ඕනේ නේ. හෝම් රෙමිඩීස් කර කර ඉඳලා දැන් හරියන්නේ නෑනේ මහත්තයෝ. අන්න ඒ හින්දා හැමෝගෙම විශ්වාසය දිනාගත්තොත් සහ අපිට පත්තියන් කියලා අපිට ෂුවර්, ආයේ අතුරු ආබාධ නැහැ කියලා අපි දන්න, අපේ දේශීය ආයුර්වේද ඖෂධ පාවිච්චි කරලා හදලා තියෙන සෙවනගල මධුමේහ හරණි කැප්සූල්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේවා හදන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ අපි හොඳටම දන්න කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන්. හරිද? ඉතින් ඒ නිසා සීනි පාලනය කරගන්න නෙවෙයි නිට්ටාවටම සුව කරගන්න මධුමේහ හරණි කැප්සියල්ස් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ලිවර් එකේ තෙල්, ෆැටි ලිවර් කියලා අපි කියන්නේ නේද? ඕක තියෙනවනම් වයවේ ඉඳලා හරියන්නේ ඔකට වෙදකම් කරන්න ඕනි. ඒ නිසා තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියල්ස් පාවිච්චි කරන්න කියලා කියන්නේ. තව තියෙනවා ගොඩක් ජාති. සෙවනගල ජීව ශක්ති රසායනීය, සෙවනගල ජීව බල අම්ල පිති සුවය, සෙවනගල හන්දි රාජ තෛලය, එකේ මෙකී නොකිය කොම නිෂ්පාදනෝ අට ඉන්න තැනකට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඔයා කෝල් එකක් ගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට. මෙන්න නොම්බරේ 0747 31 33 540 කතා කරන්න වැඩි විස්තර කොහොම ටිකම ඔගලන්ට දැනගන්න පුළුවන්. හයි භාෂි, මම කලවානි පුෂ්පා, මගේ හස්බන්ඩ් ප්‍රියන්තයි දුවන දෙන්න ඔයාව ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න ජය වේවා. නංගියෝ මා තහගෙන ඉන්නේ, මම දුලිකා නිශානි, පුතා ඉන්නවා අකිඳෝ, හස්බන්ඩ් සංජය, ඔයාගේ නහය හොඳ වෙලානේ. එහෙනම් හුවත් දෙන්නද? දෙකක් දෙකක් ආදරේ දෙකක්.

0: FM 95 94.8, ಗಿಂದರ ಹಂದಾವ ವಿತ್ ಬಾಶಿ.
1: ದೇಖಾಯ್ ಫನಸ್ತುನೆ ಯಪಿ ಮೇ ಫೈ ಇವರ ಕೆರಳೆಯನ್ನ ಹದಾರ್ನೆ මේ කටේ උභාගමුද අපි මේ සින්දු අහන්න. අනේ ගින්දරියෝ, අද අපිට නෙතැහෙන්නේ නෑනේ මොකක් හරි වෙලා පුදුම පාළුවේ. මේ මෙසේජ් එක කොයි පැත්තෙන්ද වෙලා තියෙන්නේ? අනේ තරහ නැතුව ඔගොල්ල ඉන්න පැත්ත මොකද්ද කියලා මට කියන්න පුළුවන්. එතකොට මට පුළුවන් අපේ IT එකේ කොල්ලෝ ටික ඉන්ෆෝ ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරන්න. හරිද? ලස්සන්ට වැඩේ කරනවානේ අපි බොරුන්තුඩේ රොෂාන්, ශාමා, සෙනුකේක, රුක්ෂිකා, ලක්ෂ්මන්. ආදරෙන් කටිය වෙකට කරගන්නවා. Thank you so much. Hi ගින්දර වාශි. අපි චාමර ස්ටෝස් පනාපිටියේ කලතර චාමර අයවයි තනුජ අයවයි දෙන්නම එකතු කරගන්නවා. Thank you. ඉගාවට උදයන්ගේ අකමකෝ මේ ඔලුවට අත ගහගෙන. Hi වාශි අකා, good afternoon. ලස්සන සින්දුවක් දෙන්න දෙයියන්දර නිම්න තාරාගේ මෙසේජ් එක අතරින් ඕවත් එකතු කරගන්නවා. ඉගාවට මේ කියන්නේ ලස්සන මාසයක්. ගින්දර හඳාව කරන වාශිට උතුරන් හරියන්න ඕනේ. HNV ෆැෂන් එකෙන් තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. අනේ thank you. ආදරෙම එකතු කරගන්නවා. ජය වේවා. වාශිමණික, ඊයේ ඔයාගේ උපන්දිනේ නේද? නෑ නෑ, මගේ උපන්දිනේ නෙමෙයි. අපෙලගේ ගින්දර හඳාවට ඊට අවුරුද්දක් වුණා. අවුරුද්ද තිස්සේ ඔයගොල්ලෝ දැම්ම අවහනෝ. ආං එකයි මගේ උපන්දිනයක් නෙවෙයි. හොඳේ අපේ ලොකෝම අනෝමිගේ බාපා රවිඳු, ඉගාවට බාපා රකිතගේ මේ කට්ටියගේ මේ උපන්දිනේ. අද විශ් එකක් දෙන්න දිගම දිග උම්ම එකකුත් දෙන්න කියලා කියන උම්ම එක දෙනවනම් මම තරහ නෑලු. අකුරැස්සේ ඔනිති මලින්සා. ඕකේ, අපි අද විශ් එකක් දෙමු නේද? සැහෙන ලොකෝ කට්ටියක් ඉන්නවා. බර්ත්ඩේස් තිබුණු. Happy birthday to you. Happy birthday to you. Loko amma bappa, Rakita bappa. Ogalo okkotama. Hite thiyena situm patum balapuruthu okkoma ishta wenna niyama birthday ekak wenna kiyala aadarin suba patanawa. Uthuranna hariyanna oni mahatheya. Jaya wewa.

0: එදා ය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝඩස් ගලපා ඇගිදිනන්න දස දහසේ බෝඩස්වාසි ඇවිදින්ගන්න එල්ල්B ජයහා දරනිදහනය ලොතරයි පත්මල දීගෙන ඔබේ සිහින සැබෑකර ගන්න.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ.
2: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නැහැ.
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
4: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: හැලෝ. හැලෝ,
6: මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: நெட்நியூஸ் மீபை ரொட்டதொட ඔබ වෙත ගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක
4: මේ fortune soy
0: netnews me pay rotatota pain pay alutwana alut pay vipassuma
5: බොන් මේ පැය රටතට සමගින් මම සචිනි. කළුතර පළාතට පාරේ ප්‍රධාන පෙළේ අවන්හලක කළුකඟ ඉවුරේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මේකේ පුද්ගලයා කවුරුන්ද යන පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර එම පුද්ගල මළ සිරුරේ ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස දක්නට නොලැබෙන බවයි net news වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණු පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා. net news පසර 4ට
0: News. Me pay what a thought.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ගින්දර හැන්දෑවා
1: Brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
2: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
3: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
5: FM 95 94.8

අවසතුනයි විදාරි පහයි වෙලාව අපිලගේ ගින්දර හඳාවහන අන්තිම පැය තමයි මේ පටන් ගන්න මේ පැයට කල් කලා වට්සප්ගේ චැට් එකට ඇවිල්ලා එහෙම නැත්නම් නෙතෙෆම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තෙන් වාට් ඇවිල්ලා අපිලගේ ගින්දර හඳාව ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා ලයික් කරලා ෂෙයා කරලා ඔය ඕනි විදිහකින් හිතේන ඔක්කොමලටම සින්දුවක් ඩෙඩිකේට් කරන්න chance එක තියෙනවා හරිද දැන් අද ෆේස්බුක් එකේ මම අහලා තියෙන්නේ වෙසක් එකට ඔයා කොයි වගේ කූඩුවක්ද හදන්නේ කියලානේ ඒකත් විහිළුවට අරගෙන රසංක ගුණසේකර කොල්ලා කියනවා බාෂි වගේ වෙසක් කූඩුවක් හදන්න හිතාගෙන ඉන්නවලු ඊට පස්සේ හැඩේ ගන්න කොහොමද කියන එකලු අවුල අනේ අයියනේ මේ ඇයි රසංකයි ඇයි කොලම තරයිම අනිල් කුමාර අපි මේ පාර නෙළුමල් හතක් ගහනවා කියලා කියනවා ෂා ලස්සනට තියෙය ළමයි දර්ශන කියන තව ටිකක් කල්පනා කරලා චාම් ලස්සන කූරුවක් හදනවලු එසක් එකට තව කල් තියෙනවනි කියලා කියනවා ඔහොම තමයි අපේ චන්දිමයියත් කියන්නේ හරිද හැබැයි කියන්නේ නම් කෑ ගල්ලටම ලොකුම කූඩුව ගහනවා කියලා හරිද මයිදී හැමදාම අප්ඩේට්ස් අහනවා එයා වීකෙන්ඩ් එකේ ගෙදර ගිහිල්ලා එනකොට කෝ දැන් කෝ ඔයාගේ කූඩුවේ තත්වි මුකෝ අලවන්න පටන් ගත්තද තාම කොල්ල කූඩුව පාස්සනවා හැබැයි මේ දැවන්ත කූඩු රාජේ ගහන්න ඉන්නේ හොඳේ ඕගොල්ලන්ට පුළුවන් ඉතින් බලන්න ඉන්න කෑගල්ල රොකිල් කහට පිටිය ගමේ තමයි මේ ලොකුම ලොකු වෙසක් කූඩුව හදන්නේ. එතන වෙසක් කූඩු දෙකක් හදනවලු. ඉතින් කොහොම හරි මේ ලස්සන වැඩේ බලන්න ඉතින් කෑගල්ල පැත්තේ කැටියට එන්න පුළුවන්. මගේ Facebook post එහෙම හදලා මට එකෙම්ම support එක දෙන කොල්ලට ඉතින් අපිත් support එකක් දෙන්න ඕනේ ඉන්නේ නේද? ඒ හින්දා අපි චන්දිම කොල්ලගේ කූඩුව බලන්න ඕගොල්ලෝ තෙන්න හොඳද? හරි. අපි ඔමු WhatsApp එක පැත්තට මෙන්න මේ කැටිය එකතු කරගන්න ඕනි. ලාස්තිකල තියෙන සින්දු ටික අහන්න යමු. අද අහන්න වෙන්නේ නෑ. අරමුකෝනේ. කමන්නේ කුමාරි හැමදාම අහන්නේ කී අහන්න වෙන්නේ නැති එකක් කියපු එක ගැන thank you. අද මේ අපිව ගොඩක් තැන් වලට ඇහෙන්නේ නෑ කියලා කියනෝ. තිබ්බටුගොඩ නදී ශක්කලටත් ඇහෙන්නේ නෑලෝ. ඇසත් එක මොන මොන හරි අවුල් ටිකක් ඇති ඉතින්නේ අපි බලමු. ඊගවට ත්‍රිකුණමලේ පහේ කණුවේ පුංචි බණ්ඩ ගුණසීල එරන්දික මදුෂ ශසන්‍ය සුපුන්දිලංක කටිය මාදරින් එකතු කරගන්න දැරණියගල පොද්දෙනි කන්දට net ඇහෙන්නේ සෝසද්දයක් විතරයි තියෙන්නේ කියලා කියන උමු සෑහෙන පැතිවලට ඇහෙන්නේ නෑනේ මාත් මේ ගහ කිව්ලේ අසංක ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා අපි තාගෙන ඉන්නවා කියලා කියන අසංක අය වයොතනි නොකුලයි ආදරින් එකතු කරගන්න නම් ලෑස්ති කළ තියෙන සිංදුවක්කම ටිකව අහන්න වාශි ලස්සන සිංදුවකට අපේ චූටි පුතාලාත් එකතු කරගන්න ඉගල ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ රදින් රයිලි රයෝ මං එයාලගේ ආච්චි අම්ම කියලා කියනවා ආච්චි අම්මගේ නම තමයි නැත්තේ කොමහරි අත්තම්මවයි ඔය පැටව තුන් දෙනාවයි ආදරින් එකතු කරගන්න මේ සිංදුව ඉතිරි සිංදු ඔක්කම ටිකයි අහන්න මේ කපිලගේ ගින්දර හැන්දාවේ අන්තිම පැය කෝල් කරපු මෙන්න මේ කටියවත් ඔබ ආගමෝ මේ සින්දුව මහන්න ගාලි මල්කේ කතා කළා ගාලි ගෝනපුරේ නාව එකතු කරගන්න ඊගවට බොයගොඩ වසන්ත අයියා සමලිකේ ඔක්කොමත් එකම වහගෙන ඉන්නවලු ජය වේවා කුලිය පිටේ ජයන්ත අයියා තිනු ඔයාව තාදරින් එකතු කරගන්න thank you කෝල් කළාට

துணை வினாடி தக துணை விளவு மதக்க இனிமே சிக்குரா தட சிக்குரா த අපලගේ DJ අසයික ඔගලන්ට DJ නයිට් එක අහන්න පුළුවන් හැබැයි වෙන්න ද තිබ්බ DJ නයිට් වලට වඩා ඌගේ සතියත් වෙනස් හැබැයි මේ සතියේ DJ නයිට් එක සුපිරිම වෙනසක් එක තමයි ඔගලන්ට අරගෙන එන්න ලෑස්ති කරන්නේ ඉතින් ඒකයි මේ අය කරන්න කියන්නේ මිස් කරගන්න එපා රැන්නව ඉඳන් 12 වෙනකන් FM 95.8 ඔගලන්ට ඉන්න තැනක ඉඳන් DJ නයිට් එකත් එක්ක සෙට් වෙන්න පුළුවන් ඒ වගේම තමයි කියන්න ඕනි Facebook live එකෙන් වෙන දේවල් ඔකමටිකෝගලන්ට බලා ගන්න පුළුවන් නැත්නම් FM official fan page එක තමයි like කරලා follow කරලා නැත්නම් like එක දාලා follow පාරක් දාලා Facebook live එක පැත්තෙන් උත් සෙට් වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා ඒ වගේම කියන්න ඕනි කොල්ලෙකුයි කෙල්ලෙකුයි දාලා තමයි මේ පාර DJ night එක කරන්න යන්න හදන්නේ නියම සුපිරි DJs ලා දෙන්නෙක් අපි බස්සනවා එදාට DJ රමේෂ් එක DJ Dly මේ දෙන්න තමයි ප්ලේ කරන්නේ මේක real DJ attack show එකක් හරිද ඉතින් ඒ නිසා ලයිව් දාන වැඩි කැලිටික බලන්න අනිවාර්යෙන් එන්න කියලා ඔගලන්ට මතක් කරනවා සිකුරාදට 9 ඉඳන් 12 වෙනකන් හරි අපි යන්න හදන්නේ ලස්සන

කොහොමද ඒවටික ලස්සනටම කරගෙන යන්න පුළුවන්? ඔයාට හොඳ සපෝටිව් පාට්නර් කෙනෙක් හිටියොත්, හොඳ පෑඩ් එකක් තිබුණොත්. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ෆෙම් සෑයම ගන්න කියලා. මේකේ තාම සාධාරණ මිලකට වෙළඳපළට එන නිසා කෙනෙක්ට හිතන්න පුළුවන් ක්වලිටි එකේ මොනහරි අඩුවක් හැදෙද කියලා නේද? SLS ISO තත්ත්ව සාධක ලැබිලා තියෙන්නේ නිකන් නෙවෙයි හොඳයි. ඉතින් ඒ නිසා ඕනම ෆාමසි එකකින්, ඕනම ග්‍රොසරි ෂොප් එකකින්, ඕනම සුපර් මාකට් එකකින් ෆෙම්ස් නම කියලා නම බලලම අරගන්න.

0: මුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන කෙඩිරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. කෙඩිරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. 077 406 43 97.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න. 011 437 1250.
4: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත් වෙනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: විෂන් කියයා නවතම ශාකාව කඩුවෙන නකරේදීම ඉතා හතර වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මකාක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්වේ ඇස්කන්නාඩී අවකන්නාඩී සෙවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න්න. කඩුවෙල කොමර්ෂල් බැංකෝ ඉදිරිපිට නොම්ඹර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 0777-283-585. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: ඒ ඩීපෙන්ඩාට ඇඟිලි පිටිය උන්ගේ අමාරුවක් ආවා. බෙහෙත් ගත්තා. මට වේදනාව අඩු වුණේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෙවන කළ ආයුධ මා බෙහෙත් කරලා ආවේ බෙහෙත් කරනවා කියලා. සංස්කෘතියේ ගියා බිරතරුන් මාත්‍යා මම ගෙහෙන්නේ. මම වාර 4ක් වෙනකල් බෙහෙත් ගත්තා. මාසෙ 3ක වගේ කාලයක් ගත්තා. රෝගී තත්ත්වය සුව වුණා.
6: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
8: Oh my god, this is original.
9: Nabu?
10: Meka apilage gindara handava bro.
11: හවස තුනයි විනාඩි 20 තුනයි වෙලාව. අපිලage gindara handava වහගෙන ඉන්න. ඔයාට තමයි මෙන්න මේ සින්දුවක් දෙන්න යන්නේ. මේක අහන්න එකතු කරගන්නව මම යටියන්තට. ඔව් යටියන්තට දේශාන ස්ටෝරියෝ එකේ කට්ටියව. අද අපේ බුසුබුසු කොල්ල නැද්දානේ. එයාවත් ආදරින් එකතු කරගත්ත කියන්න. ඉගාවට සදේශ ප්‍රිය දර්ශන හයි. ආදරින් ඕවත් එකතු කරගන්නව පැන්චෝ. සුබ දහවලත් නංගේ ඔපිත ඉන්නවා අහගෙන දෙමෝදර දම්මියක් අගේ මෙසේජක. දෙමෝදර ඔක්කොම ළමත් එකතු කරගන්නවා. මේ සින්දුවයි ත්‍රිටික ඔක්කොම යන්න තැන්ක් යූ මෙසේජ් එකක් දැම්මට. හරිද? හරි, දෙමෝදර දම්මියක ගැනත් කියන්න ඕනේ. යාත ගින්දර හැන්දාව පටන් ගත්ත දවස ඉඳලාව. ගින්දර හැන්දාව අහන ගින්දර හැන්දාවේ යාව ජීව සමාජිකයෙක්. ජය වේවා හැමදාම. ඉතින් ඉන්න ඕනේ. හරිද? හරි, ඔක්කොම එකතු කරගෙන මේ සින්දුව අහන්න යන ලෑස්ති වෙන වෙලාව මම උගලන්ට ආයි මෝතාවක් කියනවා. ස්කූටි එකක් ගන්න හීන දැක දැක හිටියනයි ගැල්ලමයින්ට පිරිමිලමයින්ටයි දෙගොල්ලන්ටම හරියන නියම හැන්ඩි ස්කූටරේ තමයි කෙඩි රයිස් ලීඩ 125 කියලා කියන්නේ. දැන් හැමෝම ගන්න මේක ඉන්ධන අඩුම අඩු ප්‍රමාණයකින් වැඩිම දුරක් යන්න බලාගෙන. හරිද? මේක හදලා තියෙන්නේ 125cc අධි බලත එන්ජින් එකක් පාවිච්චි කළා. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවමට පවා දුවනවා. සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 796,500යි. රුපියල් 796,500ක් තමයි මිල. මේකේ ලක්ෂක ඩිස්කවුන්ට් එකක් මේ දවස්වල ලැබෙනවා. රුපියල් 696,500කට බයික් එක මේ දවස්වල දෙනවා. හරිද? ඉතින් ලක්ෂක මිලාඩුවක් එක්කම දීලා ඔයා ලීස් එකක් දාලා බයික් එක ගන්නවා නම් පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනෙනු ඔයාලව නිදහස් කරනවා. ඒ කියන්නේ ඔහේ පදින්න අපි ගෙවන්නම් කියලා ඒගොල්ලෝ කියනවා. තොග සීවිතයි ඉක්මන් කරන්න ඔයාගේ බයික් එක අදම වෙන් කරගන්න. කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට දැම්ම කතා කරන්න. 077 406 43 97. 077 406 43 97. ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:28.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV ධනනිධානයේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරින කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0447 31 33 9540.

0: ඉතිං හවුලේ අහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
3: ගින්දර හැන්දෑවා
1: brought to you by
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
8: ආ පැටියෝ කොහොමද
9: සින්දුවක් අහනවද
10: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
9: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ

துணை வினாடி பகை விளவு மட்ட கதா கரா பொருளாந்தி குசுமாவதி அம்மா அனே ஆதரே அனே வாங்க தைக்கோ தைக்கா ආදරෙන් එකතු කරගන්නවා thank you so much හැමදාම මට කතා කරනවට ඒ වගේම තමයි මගේ හිත හදනවට මට ඇත්තටම අම්මල වගේ අම්මලා තාතලා ගොඩක් ඉන්න නිසා මම බය නැහැ හරි මේ ගොඩ වෙලාවකින් Facebook එක පැත්තට ගියේ නැහැ අපි ලගේ ගින්දර හඳාව Facebook post එකට likes comments ගොඩක් ඇවිල්ලා තිනවා අතරින් මෙන්න මේ කට්ටියව අපි එකතු කරගම අද මං අහලා තියෙන්නේ වෙසක් එකට ඔයා හදන්න හිතාගෙන ඉන්නේ මොන වගේ කෝඩුවක්ද ඔන්න ඕකට තමයි අද කමෙන්ට් එකක් දාන්න කියලා තියෙන්නේ මෙන්න ඇවිල්ලා තියෙන කමෙන්ට්ස් ලසන්ත කුමාරය හදනවලු අටපට්ටමක් ආව ඊගවට ස්වර්ණ හේරාත් තාම අදහසක් නැහැ භාෂ්‍යෝ ඒත් මොකක්ම හරි හදන්න ඕනේ කියලා කියනවා. හොඳයි හොඳයි හොඳයි. ඊගවට චම්පවීර සිංහයා නෙළුම් මල් හදනවා කියලා කියනවා ලලිත් සොයිසා. අපිව ඇහෙන්නේ නැති කතාවක් කියනවා. බලන්නම් මං කියලා තියෙන්නේ ඊගවට ගයානි ලසන්ත අක්කා. නින්නේ වල ෆොටෝ එක මෙතනම තියෙනවා කූඩු මං හිතන්නේ 50ක් 60ක් විතර. ඔය විකුණන්නද නැත්තම් ඉල්ලන්නද? ෂා මොන්නතරම් මහන්සියක් වෙන්න ඇතිද නේ ওই ටික හදන්න? ආදරෙන් එකතු කරගන්නවා. ඒගොල්ලෝ හදන්න හදනවලු විකුණන්න. අනේ ඔය කොහොම ටිකම විකිනෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම. හරිද? අනුෂා දොමයන්ති. මම අම්මා එක්ක එකතු වෙලා හදනවා අටපට්ටම් කූඩු 6ක්. අම්මලගේ ගෙදරටයි මගේ ගෙදරටයි එහෙම කියන්නේ මීගහ තැන්නේ අනු අනේ ආදරේ යන්නේ අම්මත් එක්ක එකතුලා හදන්න ආදරෙන් එකතු කරගන්න දෙන්නවම.

அவசரத்துடன் வினாடி தீஸ் நவையாய் விளம்ப அப்ப இல்லாக கிந்திர அந்த வாகன அந்திம வினாடிக்கு தமிழ்மே அண்ணே இதில் தவல் அசன சிந்துட்டிக்காக்கில் தேனவா இட்டி ஒக்கோ மகன் கலையும் வாங்குகளான் சிவனங்கள்லாம் ஆயுர்வேதே கேன தமிழ் மதாக்கிறாங்க செவனுக்குல ஆயுர்வேதையே கமல் பந்துல வீர பெருமோ அதித்துவாகி பூர்ண தீட்சணையா தைக்க அதனவோ நிஷ்பாதனும் குடா மேவா வெல்லாம் சீட்டசியாக் சுபாவிக்க அப்பே வெதக்காம அப்பே உருமைய ஹத்தலி சுவாசருக்க அபிமானிய தைக்கோ ஆட்டுகேன நிஷ்பாதன அதுத ஒயாத்திரி தேனோ அட கட்டிய குடா கியானி மற்ற கேஸ்ட்ரைட்டிஸ் அனே ஆசை கண்ணோ அதை பிடி ஜாதி கேவோ திவராய் தெல் ஜாதி கேவோ திவராய் மிதிஸ் ஜாதி கேவோ திவராய் கேல நேது ஒன்னு ஓகுல்லான் ஒட்டு ஜீவ பல அம்ல பித்த சுவைய ஹரியா ඒ වගේම තමයි සෙවනගල හන්දි රාජ තෛලය සෙවනගල ජීව ශක්ති රසායනය මේ ඔක්කොම සියතසියක් ස්වභාවිකයි ඒ වගේම තමයි කැමරි කිසිම අපිට අයිටිකක් නැත්නම් බඩ පිපිල වගේ නම් පුරෝ දාලා නම් ඩොන්ඩොන් ගානවා නම් වැඩ කැක්කුමයි නම් සියතසියක් ස්වභාවික සෙවනගල අසුබෝදගම් ගත්ත බිව්ව වැඩේ අහවරයි ඒ වගේම මදුකා කැස්සට පැනිය කැස්ස උන ඇඟපත වේදනාව හෙම්බිරිස්සාව දෝරින් භූත කළ දාන්න පුළුවන් අහනවා ඉතින් ඔය ඔක්කොම නිෂ්පාදනය ගෙන්න ගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කෝල් එකක් දෙන්න මෙන්න නම්බර් එක 047 31 33 540 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් භාෂා කමං ඔයා වහගෙන ඉන්නවා කියලා හොරණ සමාන්ති මෙසේජ් එකක් එවලා තිනවා අනේ ආදරෙන් එකතු කරගන්න හරිද ඔයා මගේ විශ් එක කියෙව්වේ නෑනේ මම ලස්සන පෝස්ට් එකක් හදලා විශ් කළේ ඉතින් මට දුක හිතුණා අනිත් හැමෝගෙම ඒවා හරිම ආදරෙන් කියෙව්වා මම නෙත් FM මහන්නේ හැමදාම තරහ නැහැ සුදු මැණික අනේ දෙයනේ ගිහිල්ලා පොඩ්ඩක් මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා බලන්න ඔයා ඉවල තියෙන මෙසේජස් ඔක්කොම ඔයාම ඩිලීට් කළනේ අකා පෝඩ්ඩක්කුඩට ගිහින් බලන්න පෝඩ්ඩක්කුඩට ගිහින් බලන්න අනිතක තමයි ඊයේ ගොඩාක් මෙසේජස් වැඩි වුණා මට කියව ගන්න බැරි වුණා සමාවෙන්න ඒවට තරහ ගන්න එපා ඉතින් හරිද අයියෝ පුඩිලමයි වගේ නේ උදයන්ගියක ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා ඊගවට අපි බන්දිබුද වාශී වෙසක් එකට කූඩුවා ආ එහෙම කියන්න බය වෙන්න එපා මම ඔයාගෙන් යාළු වෙන්න හන්නෑලෝ සජිත කියන්නේ අන්න එහෙම කියන්න විහිළු වෙනයි ඇත්ත වෙනයි නන්ද සජිතව ආදරෙන් එකතු කරගන්නෝ බන්දිබු වෙසක් කූඩුවක් හරි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 3:52 වෙලාව. ඔන්න අපේ කඩවත රංජනී අම්මා මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. කෝල් එකේ ඉඳෙද්දි අම්මා මම මන් තියනවා කියලා දඩි බිඩිය මම ෆෝන් එක තිබ්බා. තරහ වෙන්න එපා. මොකද මම යන්නයි ලෑස්ති වෙන්නේ. තව කතා කරන්න තිබ්බනම් මට ආසයි. එයාට ඊයේත් කතා කරන්න බැරි වෙන නිසා හරිම දුකින් ගොඩෝ වෙලාවක් කතා කරා. මං ඉති ගාට ආදරේනේ එකට මං ඊයේ තව මතක් කරේ. කොහොම හරි කඩවත රංජනී අම්මගේ අර ලොකු පවුල ඉන්නේ. නිරෝධා පබෝධා තරු සඳු නයන රූපිකා ටෙහන්ස රසුනාදී ගාවට ප්‍රියන්ත සමරනායක සමන් හිමේෂ් ජයනී මංජලා අයිරංගනී අම්මා එයාගේ ලේලි අයිරංගනී ඉගාවට රෝහන් කට්ටියෝම ආදරෙන්ම මම එකතු කරගන්න. අපේ රංජනී අම්ම කියනවා ගිය අවුරුද්දේ තවා සම්මානයක් ගත්තා වගේ මේ අවුරුද්දෙත් ජනප්‍රියම නිවේදිකාවට හිමි සම්මානය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාලු. බැරියනේ හරියනේ ආදරෙන් එකතු කරගන්න. ඉගාවට බිබිලේ නිලන්ති අක්කා කතා කළා. හස්බන් නිමල් ලහිරු ඒ වගේ මෙයාගේ චූටි පුතා ඒෂාන්ගේ බර්ත්ඩේ එක තියෙනවා. එයාට විශ්වකකුත් දෙන්න කියලා කිව්වා. නුගේ ගොඩ කැන්ඩීකේ වැඩ කරන හේෂාන්. Happy birthday to you. Happy birthday to you. Happy birthday අනේ. ඔගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ආදරෙන් මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයාට කැන්ඩීකේ ස්ටාෆ් එකේ ඔක්කොම ලමත් විශ් කරනවා ඇති. ඒ කට්ටියවත් ආදරෙන් එකතු කරගන්නම්. ඔයත් එක්කම ජය වේවා. හරි ඊට පස්සේ WhatsApp එකෙත් කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. මේ කට්ටියවත් අපි උභාගමු. හයි අපි කට්ටිය අහගෙන ඉන්නවා. ඔක්කොම ටික වහින වෙලාවේ NetFM එක තමයි. අශෝක මොහොමඩ් ගාමිණී තුෂාරි ගාවට ශාන්ති මොහොමඩ් ආදරින් කට්ටියෝම දලුව කොටුවේ ශාන්ති එලසකින් නිකුත් කරගන්නවා. ජය වේවා. වාශෝ වැඩි සුපිරි ලස්සනයි. අපි ශාන්ති එලසකින් වැඩ කරන සෙට් එකටම ඇවට බෑන්ඩ්ගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. අයියෝ දැන්නේ දැක්කේ. මම හිතන්නේ මම අර කලින් කියවපු මැසේජ් එකේම කට්ටියක් වෙන්න ඇතිනේ. ගිහන් මොහොමඩ් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගනවා. ජය වේවා. කටානි නිම්මි මාවත ඔයාලගේ සින්දුවලට එකතු කරගන්න කියලා කියනවා. ඕකේ නිම්මෝ ආදරෙන් එකතු කරගන්න. වොරලස් ගම්මේ දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යායික සනත් චන්ද්‍ර හගිනි ආදරෙන් ඔක්කොම ළම එකතු කරගන්න. යන්න කලින් ආයිම වතාවක් ෆේම් සෑගෙන මතක් කරනවා. ඔයාගේ අතේ තියෙන ගානට ඔයාට ගන්න තියෙන සාධාරණම මිලකට ගන්න තියෙන පෑඩ් එක තමයි ෆෙම් සෑය කියලා කියන්නේ. පීරියඩ්ස් දවස් වලට අපහසු වෙන ඉන්නේ නැතුව ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු උපරිමයට දෙන ෆෙම් සෑය නම කියලා නම බලලම ගන්න. ISO SLS තත්ත්ව සහතික දෙකත් එකම තමයි ෆෙම් සෑය ඔයාගේ අතට එන්නේ. හරි එහෙනම් මං ගිහින් එන්නම්. අපි ආයේ හෙට හම්බ වෙනවා දවල් එක වෙනකොට. එතකන් ඔගල පරිස්සමින් ඉන්නේ ගවට 4:00 යහන්න.

0: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 947.
3: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-0767-716-3672.
4: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඇයෝ යන එන හැම තැන ඇනිටම් ෆෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක්. වෙලයින ඒ ගැන දැනුවා. වසකල කිරි ෆන් එක පිරි එලකිරි කිරි.
3: සුබ සන්ධ්‍යාවක් හවස.

0: கொடுத்துட்டு ஒப்பு வித்தகின என்ன
1: எஸ் ஃபோர்ச்சூன் சோய்
2: அலுத் மரசுகுண அபி வைப் எக்கட்டு செட் வெலா
3: கேமதிம வித்தியக்கட்ட ஓ நேம வெலாவக்க
4: மே ஃபோர்ச்சூன் சோய்
0: Let loose me pay ratatata pay and pay alutwana alut pay vipassuma
5: ආයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. මඩකලපු මහනගර සභාවේ මහජන පුස්තකාලේ නව ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද නිල වශයෙන් විවෘත කෙරුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී නව ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා අතින්. යම් කාල සීමාවකින් අතරමඟ නතර වී තිබූ මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු සාර්ථක ලෙස අවසන් වනු දැකීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බව මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙම අවස්ථාවට සමගාමීව මහජන පුස්තකාලයේ නිල වෙබ් අඩවිය දියත් කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙනා. මෙහිදී උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා කියා සිටියේ රට තුළ කියවීමේ සංස්කෘතිය ක්‍රමයෙන් වියකී යමින් තිබෙන අවධියක තවමත් දමිළ ජනතාව පොත්පත් කියවීම සඳහා දක්වන උනන්දුව බෙහෙවින් අගය කළ යුතු බවයි.
0: මීලරත් නිවුස් පස්සරු පහට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අද නම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
2: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: hatera atin, sindu ehena, Net FM hatera wate.
1: Hi, subuh sandiwa kewa house hatrai binadi atai velab. Api hatra wate wede patangga nahadani. Atishya kare bahula badada davas. සමුදංගහරු අද වෙර ටිකක් කළා බදාදා වෙර ටිකක් කළා බ්‍රහස්පති වෙර ටිකක් ඉවර කරන්න ෆුල් ට්‍රයි එකක් දීලා අතිශය කාර්ය බහුල වෙලා ඉන්න බදාදාල අවසේ හවස්වරු වෙර ටික තමයි පටන් ගන්න හදන්නේ විටින් විට බලපැවැත්වෙන අයහපත් වැසිබර කාල ගුණයත් එක්ක පොඩි කම්මැලිකමක් හිතට දැනිලා තියෙනවා නම් මේක තමයි කම්මැලිකම නැති කරගෙන හවස්වරුවේ සින්දු අහන්න තියෙන එලකිරි සුපිරි පැය දෙක හරිද ඉතින් එන්සා හවස හතරේ ඉඳලා හය වෙනකන් ඔය වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන මේ පැතරේ ඉන්න chance එක තියෙනවා අද වැඩේ පටන් ගන්නකොටම පොඩි challenge එකක් එක තමයි වැඩේ පටන් ගන්න හදන්නේ මම බලනවා හවස පහ වෙනකන් හරිද කවුද මට වැඩිපුරම අද WhatsApp එකේ message කරන්න කියලා හරි 0711 95 95 95 number එක තියෙනවා අපිට WhatsApp එකේ message කරන්න පුළුවන් අසා අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා Net FM අහගෙන ඉන්න අපිව සින්දුවකට එකතු කරගන්න මෙන්න මේ සින්දුව දෙන්න මෙන්න මේ කට්ටිය මාත් එක්ක ඉන්නවා කියලා වට ඇත්ති වෙනකම් message කරන්න පුළුවන් right වැඩේ පටන් ගන්න හදන්නේ හවස 4 විනාඩි 10ක් වෙනකොට ඔයාලා හවස 5 වෙනකම් වැඩියම message කරන්න chance එක තියෙනවා right ඊට පස්සේ වාට යන්න තියෙනවා Net FM official Facebook page එක පැත්තට හරිද ටිකක් අමුතු post එකක් අද දාලා තියෙන්නේ දැන් wall post එක ගිහිල්ලා comment කරනකොට ඔයාලට වාගේ නිර්මාණශීලී අදහස් දක්වන්න අවස්ථාව තියෙනවා හරිද ආදරේම ඇරිලත් පැයක් වගේ අමුතු වචන තියෙනවනේ අමුතු වදන් තියෙනවනේ මොනවාද ඔයාලට තව මතක් වෙන්නේ කියලා comment කරන්න තමයි තියෙන්නේ මම බලනවා ලස්සනම වදන දාන්නේ කවුද කියලා හරිද ඔයාලට ගාලා comment එකකුත් තියන්න අමතක කරන්න එපා මේ වගේ වැඩ ගොඩක් එක තමයි අපි දැන්නට හතර වටේ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම ආඩ චූටි මතක් කිරීමක් කරන්න තියෙනවා ඒ තමයි ඔයාගේ සාමාන්‍යයෙන් ගේ හදනකොට මේක සෑහෙන වැදගත් වෙන දෙයක්. මොකද්ද? අපි සාමාන්‍යයෙන් ගේක් හදන්නේ දවසකට දෙහිකට නෙමෙයිනේ. ඔයාගේක් හදන්නේ තව પરම්පරා ගානකට ඉන්න නේද? අනිත් එක විශේෂයෙන්ම දැන් ගේක් හදනකොට අපි බලන දෙයක් තමයි අද කාලේට ගැලපෙන දේවල් පුළුවන් තරම් පාවිච්චි කරලා ගේ හදන්න. මොකද මේක ඔයා සෑහෙන වියදම් කරලා කරන දෙයක්නේ. ඉතින් ඒ නිසා ඔයා ජීවිත කාලෙටම එකපාරක් විතරක් කරන දවැන්තම ආයෝජනේ තමයි තමන්ගෙම කියලා ගේක් හදාගන්න එක. ඉතින් ඒක ඒකට පාවිච්චි කරන ඇනමුරිච්චිය ගැන පවා වා සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනනේ. ඒ වගේම තමයි දැන් ගොඩක් කට්ටියට මිස් වෙන දෙයක් තමයි ගෙදරට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ අනම්මන මේ හැමදේම අද කාලේට ගැලපෙන විදියට ඊට පස්සේ දකින්න කෙනෙක්ට ආසීතන විදියට මේ හැමදේම හරි විදියට කරනවා. හැබැයි උනාට වාට මිස් වෙන තැනක් තමයි අපේ වහලේ රූෆින් ෂීට් එක කියලා කියන්නේ නේද? අපේ බාසුන් නැහැටි කියනවා බාසුන් නැහැ මෙන්න මේ විදියට තමයි වහල ගහන්න ඕනේ. පළ දෙකකට, පළ තුනකට ගහන්න ඕනේ. එතකොට තමයි ලස්සන කියලා ඔක්කොම කරලා ඉවර වෙලා. කිසිම ලස්සනක් නැති ඔහේ ෂීට් එකක් ගෙනල්ලා දැම්මොත් අර මුළු ගෙදරම තියෙන ලස්සන ඇත්තරම නැති වෙලා යනවනේ. සමහර වෙලාවට ඔයා බලන්න අපි නිකන් පාරෙන් ඇවිදගෙන එනකොට අපිට පාරේ ඈත පේනවා ගෙවල් වහල කළුම කළු පාටයි. හරිද? එහෙම නැත්තම් දුර්වර්ණ වෙලා. හරිද? ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා සම්පූර්ණ ගෙදර තියෙන ලුක් එක නැති කරගන්න නැතුව ඔයා බලාපොරොත්තු වෙන විදිහේ නියම ෆිනිෂින් එකක්. හරිද? වහලයට නියම ෆිනිෂින් එකක් ගෙදරට අපූරු ලස්සනක් දිගුකාලීන පැවැත්මක් ආකර්ෂණයක් මේ සියල්ල තියාගන්න නම් අනිවාර්යෙන් ඔයා වහලට දාන්න ඕන color of roofing sheet එකම තමයි. මොකද color of roofing sheet එක කියලා කියන්නේ නිකම්ම නිකන් roofing sheet එකක් වගේ නෙමෙයි. මතු පිට ආලේපණයට වසර 5ක වගකීමක් එක්ක, ඊට පස්සේ sheet එකට වසර 25ක වගකීමක් එක්ක දිගු කාලීන පැවැත්ම තහවුරු කරලා ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරන roofing sheet එකක් තමයි color of roofing sheet එක කියලා කියන්නේ. ඔය සමහර අය පුරුදු වෙලා ඉන්නවා නිකන් roofing sheet එකක් දාලා පස්සේ paint එකක් ගන්න. හැබැයි උනාට එහෙම කරාට පස්සේ ඔයා බලන්න මං කියනකොට මාස දෙකෙන් තුනෙන් ආයේ paint කරන්න වෙනවා. මොකද අවුවට වැස්ස පාට යනවා, ඊට පස්සේ පතුරු ගැලවෙනවා. ওই ප්‍රශ්න ගොඩයිනේ. හැමතර වියදම් වැඩි. හැබැයි color of roofing sheet එකේ තියෙන මඩු පිටර තින්තාලේපණය අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන නිසා, ලංකාවේ කාලගුණයට ඔරොත්තු දෙන විදිහට නිෂ්පාදනය කරලා තියෙන නිසා ආයේ ඉතින් අවුරුදු ගාණක් යනකම් අතවත් තියන්න ඕනේ නැහැ. හරිද? අනේ නිසා තමයි මම ඔයාලට විශ්වාසයෙන් කියන්නේ, gedara hadanawa nan, gedarata wahalata roofing sheet danawa nan, oyata thiyena hondama therima tamai color of roofing sheet kiyala kiyanne. Jeevitha kaaletama ekaparai oyata monama hari kalayeke damage ekak unoth egolonta kiyala repaint ekekata yanna puluwan. Ida passe aayeth oyata wage kima hamba wenawa. Thin e nisa baya nathuwa wage wahalata danawa nan thiyena hondama therima tamai color of roofing sheet kiyala kiyanne. 0115 748 738 kata karala වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි ලස්සන සින්දු ටිකක් එක්ක හවසරු වගේ මගේ බොරින්න තීවෙනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. හවස 6 වෙනකන් මේ පැත්තටම වෙලා මාත් එකම ඉන්න ඕනේ. හරිද? ඇතිතරම් මැසේජ් කරන්න, කෝල් කරන්න හවස 6 වෙනකන් මං ගාව ආවට chance එක තියෙනවා. දැන් ඉතින් දන්නවනේ මම DJ Azar.

0: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත plantations limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
2: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya Meltol paracetamol visheshayaki
3: BYD wahanaya den rajya sevaka obatath masayakata rupiyal 68587 ka warikeyakata rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna 0112 125 125 matanna BYD garusaru kondesi sahithai
4: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම set connection එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම set SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම set.
6: මාස මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: BYD Seelion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Seelion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න.
9: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
11: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
12: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
13: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
16: Brought to you by
17: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
18: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
19: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
20: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
4: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
21: FM

0: hatera aten sindu ahena net fm hatera wate
1: සුබසන්ධ්‍යාවක් අසා අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ මම තංගල්ලෙන් අප්සරා ලස්සන ගැල්ලමෙක් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ හාහා පුරා කියලා උදේ පාන්දරම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඔයාවයි net team එකේ හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා ඔකේ ආදරේ මෙරිලත් පැයක් හරිද දැන් තමයි FM අහන්න ගත්තේ අසා ලස්සන සින්දු සෙට් එකක් දෙන්න කියලා තියෙනවා බට වාගෙන අමේවල නැහැනේ බලන්න ඉක්මනට මට එවන්න හරිද මම හිතන්නේ මූණ දැක්කම මට කියන්න පුළුවන් සඳලි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ හරිද ලස්සන ගැල්ලමෙක් නම් සඳලි තමයි හරිද රයිට් හරියටම හරි සඳලි ආව ගොඩක් ආදරෙන් එකතු කරගන්න ප්ලේලිස්ට් එක නියමයි අසා මට මොකද්ද මේ තරඟෙට ටයිප් කරන්න නම් ටිකක් අමාරු වෙයි මේ කීබෝඩ් එක තාම හුරු නෑ කියලා දිනවා අනේ රයිට් රයිට් ඕකේ ඕකේ මට තේරුණා මං කිව්වනේ ඔයාට වැඩිපුරම මැසේජ් කරන්න කියලා නේද කමන්නෑනේ ඔයා මැසේජ් එකක් දැම්මම මං ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ අසා අපිවත් සින්දුවකට එකතු කරගන්න අපි අතනගල්ලෙන් දර්ශනී ලස්සන සින්දුවක් දෙන්න කියලා දිනවා හේෂාන්වත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ අනිවාර්යෙන් එකතු කරගන්නම් thank you ජය වේවා ලක්කක චාර්ජ් කරගන්න කැමති කට්ටියට තියෙන හොඳම අවස්ථාව ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගත්තාම දැන් ඔයාගේ ලක්කක නිකම්ම චාර්ජ් වෙනවා හරිද දැන් ඔය පරණ ටීවී එක පැත්තකට දාලා අලුත් ටීවී එකකට යන්නත් කාලේ හරිනේ නේද ඉතින් ඒ නිසා ඔන්න අඟල් 55 LED ස්මාර්ට් ටීවී එකක් වාය කරගන්න නම් ඔයාට දැන් ලොකු දේවල් කරන්න නෑ එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගන්න විතරයි තියෙන්නේ කාලයක් තිස්සේ ඔයාගේ වාහනේ බැටරි එක රීප්ලේස් කරනවා කියන අයිඩියා එක ඔයාලට තිබ්බන හරිද හොඳ බැටරියක් ගන්න ඕනේ කියලා හිතාගෙන හිටියානම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි එක්සයිඩ් බැටරිය කියලා කියන්නේ එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් ගත්තාම දැන් ඔන්න මේ පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකම් ඔයාලට අවස්ථාව තියෙනවා සති 24ක් පුරාවට වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න ඒ කියන්නේ සතියකට එක් ජයග්‍රාහකයා බැගින් සති 24ක් පුරාවට ජයග්‍රාහකයන් 24 දෙනෙක් තෝරගෙන අඟල් 55 LED ස්මාර්ට් ටීවී එකක් ඔයාලට ලබා දෙන්න එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් ගත්තාම දැන් ඔන්න chance එක තියෙනවා හරිද ඔයාලට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි බලලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙම නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගෙන බ්‍රවුන් සීකියා පද්ධතිය හරහා ඔයාලට e-warranty එක ඇක්ටිවේට් කරගත්තාම නිකම්ම දිනුම් මැදීමේ අවස්ථාවක් හම්බ වෙනවා. හරිද? ඉතින් එතකොට ඔයා වාසනාවන්ත දිනුම් මැදීමෙන් ජයග්‍රාහකයක් වුණොත් අඟල් 55 LED smart TV එකක් වාය කරගන්න ඔයාලට chance එක තියෙනවා. ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට ඔයා කල්පනා කරන්න පුළුවන්. අසා ඇයි අපි අපේ වාහනේට එක්සයිඩ් බැටරි එකක්ම ගන්න ඕනේ කියලා නේද? එක්සයිඩ් කියලා කියන්නේ දන්න දවසේ ඉඳලා හරිද ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම ලංකාවේ අංක 1 බැටරි සන්නාමය ආයි එකේ කතා දෙකක් නැහෙනි වසර 100කට අධික විශ්වාසයකට එක්ක බ්‍රවුන්ස් සන්නාමය යටතේ ඉන්න එක්සයිඩ් බැටරිය කියලා කියන්නේ විශ්වාසයේ උපරිමයි දිගු කාලින පැවැත්ම 100% තහවුරු කරන්න පුළුවන් ඒ වගේම තමයි දා ඉඳලා අද වෙනකම් ලංකාවේ අංක 1 බැටරි සන්නාමය තමයි එක්සයිඩ් කියලා කියන්නේ ලංකාව විතරක් නෙමෙයි සංවර්ධිත රටවල් 140කට වැඩි සංඛ්‍යාවක ප්‍රචලිත සන්නාමයක් තමයි එක්සයිඩ් කියලා කියන්නේ ඉතින් අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාගේ වාහනේට බැටරි එකක් ගන්නව නම් අනිවාර්යෙන් තියෙන හොඳම තේරීම තමයි එක්සයිඩ් බැටරිය කියලා කියන්නේ එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගෙන ඔයත් ඔයාගේ ලක්කක චාර්ජ් කරගන්න මතක් කරන්න එපා රයිට් ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ජේෂ්ඨ පුරවැසි ඔබට සෑහෙන්න වැදගත් දෙයක් හරිද තරුණ කාලේ මහන්සි වෙලා තමන්ගේ වගකීම් ටික දශමෙට මිශ්‍ර කරලා හරිද තමන්ගේ දරුවන්ට ඊට පස්සේ මොනුපුරන්ට හැමදේම කරලා දීලා ගෙවල් දොරවල් හදලා හැමදේම කරලා දැන් ඔයා ඉන්නේ ජීවිතේ සැඳෑ සමය නේද ඔයා තාම කැමති නැහැ කාටවත් බරක් වෙලා ජීවත් වෙන්න ඔයාගේ ජීවිතේ සැඳෑ සමයත් සතුටින් නිදහසේ කාටවත් බරක් නොවී ගත කරන්න තමයි ඔයා තාම කැමති නේද අනේන් සතමයි මම ඔයාලට කියන්නේ ඔයා CBC ෆයිනන්ස් ස්ථාවර තැන්පතුවකට අදම යන්න හරිද ඔයා හම්බ කරගත්ත සල්ලි ටික විශ්වාසයෙන් ස්ථාවර තැන්පතුවක දැම්මහම ඔයාට ලංකා ඔයාගේ හම්බ වෙන දවැන්තම පොලි අනුපාතය ඔයාගේ ස්ථාවර තැන්පතුවට හම්බ වෙනවා 13% කාති දවැන්ත පොලි අනුපාතයක් හිමි කර ගන්න නම් ජේෂ්ඨ පුරවැසි ඔබට තියෙන හොඳම තේරීම තමයි CBC ෆයිනන්ස් ස්ථාවර තැන්පතුව කියලා කියන්නේ කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක් නිසා CBC ෆයිනන්ස් ගැන අපිට සෑහෙන ලොකු විශ්වාසයක් තියෙනවානේ අනිත් එක තමයි ජේෂ්ඨ පුරවැසි ඔබ වෙනුවෙන්ම දැන් බැංකු ගාණි ගිහිල්ලා රස්තියාදු වෙන්න ඕනේ නැහැ 076-8700 076-8700 නම්බරයකට කතා කරාම ඒගොල්ලෝ ඇවිල්ලා CBC ෆයිනන්ස් නියෝජිතයන් ඔය ගෙදරටම ඇවිල්ලා ඔයාලට ස්ථාවර තැන්පතුව ආරම්භ කරලා දෙනවා. හරිම ලේසි. තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ සතුටින් ගත කරන්න ගන්න තියෙන හොඳම තීරණය තමයි CBC ෆයිනන්ස්.

0: Raatel, Sindhu Ahila, Net FM, Hatarawate.
1: Right, Velao House, Hatarai Vinadi this high WhatsApp pick up at the Rolu, the Mahama, Mo message Kerlatino, Sahin Katiak. Hi, Gomada Sahib, it may be like our Hagrin, Nobit at Lassan Sindhu, then Kiramata, Hangwell in Tamasha message Kerlatino. Thank you, Tamasha, Hadari, Merilat Pack. Harida, it was say, Supers and Never Kuvasa, Yabit at Lassan Sindhu, then Kiramata, Sumitra message Kerlatino, Do I Surivai, it was say, Nilantavai. කටි ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා thank you අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ කවුද මේ ඉන්නේ වාත් එක්ක කොහොමද අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා රුවන් වැලෙන් කොමුදු මැසේජ් කරලා තිනවා thank you කොමුදු ඔවත් එකතු කරගන්නම් තාම ඔයා 0711 95 95 95 ට මැසේජ් කරේ නැත්නම් ටග් ගාලා මැසේජ් එකක් දාන්න ඩාලින් අද ඔව සෑහෙන්න මතක් කරන්න බලාගෙන ඉන්නවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුබසන්නවක් හවස 4:39 දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
7: සිහින් හැඩතින නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
6: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
7: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජේ ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
6: නොවිනස් වන රසවත්ම රසය.
7: විජේ ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
6: විජේ ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
8: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදාහරිත ප්ලාන්ටේෂන්. ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව. එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදාහරිත ප්ලාන්ටේෂන් වෙත. සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ. ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ.
3: වට්ස්ඇප් කරන්න 0674 641 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
9: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
10: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර වෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවි.
14: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
15: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
16: Excite ගන්න, ලක්කක charge කරගන්න. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
17: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අදම තන්න 0768 800 700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
16: ඔයත් පහලට වශී වෙන්න. finishing වහලක් නම් කලරක් තමයි.
2: රයිට්, වෙලාව හවස 4:42. මම මේවාට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් අපි කරන කියන වැඩ ටික හරි විදියට කරගන්න නම් අපි සෑහෙන්න නිරෝගීව ඉන්න ඕනනේ නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ලෙඩක් දුකක් හැදුනට පස්සේ අපේ ජීවිතේ සෑහෙන්න පිටිපස්සට යනවා නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ නිතරම අපි නිරෝගීව ඉන්න ඕනේ. අපි විතරක් නෙමෙයි, අපේ ගෙදර උදවිය, ඊට පස්සේ පවුලේ හිතවතුන්, මේ හැමෝම නිරෝගීව ඉන්න ඕනේ. අපි මොන දේ කරන්නත් නැත්තම් ඉතින් ඇත්තටම සේරම අනිත් ටාගට්ස් පැත්තකින් තියලා අපිට වෙන්නේ ලෙඩ රෝග පස්සෙන් දුව දුව ඉන්න තමයි. අතේ තියෙන සල්ලිත් ඉවරයි, ඊට පස්සේ අපි බලාපොරොත්තු ඉවරයි, හැමදේම නැති වෙලා යනවනේ. ගොඩක් වෙලාවට ඔය දේ වෙන්න හේතුවක් තමයි අපි කල්තියා සූදානම් නොවෙන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම අපි අවුරුද්දකට සැරයක්වත් අපිට ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න පුළුවන් නම්, අපිට හොඳ අක්ෂි පරීක්ෂාවක් කරගන්න පුළුවන් නම් නේද, ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ඔය අත්‍යවශ්‍ය චෙකප්ස් ටික කරගන්න පුළුවන් නම් අපිට කලින්ම අඳුරගන්න පුළුවන් අපේ ඇඟේ රෝගී තත්ත්වයක් තියෙනවද, එහෙම වුණහ රෝගී තත්ත්වයක් තියෙනවනම් ඒක උත්සන්න වෙන්න කලින් අපි මොනවද කරන්න ඕනේ. මේ හැමදේම අපිට විසඳගන්න පුළුවන් නේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ වා ඇඹිලිපිටියවට ඉන්න කෙනෙක් නම් ඔන්න දැන් විෂන් කියා ඇඹිලිපිටිය ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මැයි මාසේ 21 වෙනිදා හරිද ඒ කියන්නේ හෙට දවස පුරාම විෂන් කියා ඇඹිලිපිටිය ශාඛාවේදී පැවැත්වෙනවා ඉතින් ඒ නිසා මේ දවස මිස් කරගන්න එපා හෙට අනිවාර්යෙන් ඔයා වෙලාවක් වෙන් කරගෙන විෂන් කියා ඇඹිලිපිටිය ශාඛාව පැත්තට යන්න මොකද මූලික අක්ෂි පරීක්ෂාව ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව ඊට පස්සේ වර්ණාන්තා පරීක්ෂාව ඊට පස්සේ රුධිර සීනි පරීක්ෂාව ඊට පස්සේ රුධිර පීඩන පරීක්ෂාව දේහ ස්කන්ධ දාර්ශක නිර්ණය වගේ විශේෂ දේවල් පරීක්ෂණ රාශියක් වාට හෙට දවසේදී නොමිලේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇස් කණ්ණාඩි දෙක ගන්න හිතාගෙන ඉන්නවනම් තීන ඇස් කණ්ණාඩි දෙක මාරු කරන්න හිතාගෙන ඉන්නවනම් හෙට දවස පුරාවටම වාට විෂන් කෑ ඇඹිලිපිටිය ශාඛාවෙන් විශේෂ දීමනා ඇස් කණ්ණාඩි සඳහා හිමි වෙනවා. හරිද? දැන් සාමාන්‍යයෙන් ඔයා ડોක්ටර් කෙනෙක් channel කරලා ඊට පස්සේ ඔයා බෙහෙත් ගන්න ගියොත් එහෙම වෙන තැනකට ගියොත් එහෙම ඔයාට සෑහෙන්න වියදමක් යනවනේ නේ. ඒ නිසා හෙට දවසේදී විෂන් කෑ ශාඛාවට ඒ කියන්නේ ඇඹිලිපිටිය ශාඛාවට එන ඔයාට විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් channel කිරීමේ සේවාවත් ලබා ගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් කරගන්නවට වඩා සෑහෙන අඩු ගානකට මේක කරගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ හෙට අනිවාර්යයෙන් මැයි මාසේ 21 වෙනිදා ඇඹිලිපිටිය අවට ඉන්න කට්ටිය ඇඹිලිපිටිය විෂන් කියා ශාඛා පරිශ්‍රයට යන්න නොම්බර 56 හයේෂා ගොඩනැගිල්ල නෝනාගම පාර ඇඹිලිපිටිය වැඩි විස්තර දැනගන්න 077-661-5648 එහෙම නැත්නම් 077-22-3290 එකට ඔයත් තග්ගල කෝල් එකක් දෙන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: සුබසන්ධ්‍යාව කවස 4 විනාඩි 53යි දැන්.
4: අලුතැන කටුම මිලා කසා කළ ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලකම් පොල. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසා කළ ප්ලාන්ටේෂන් 0712 892 1767 කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
8: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777777610.
9: විසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසක් උදානය
10: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
9: නේත්‍රාලෝක විසක්. නේත්‍රාලෝක විසක්
10: විසක් පොහෝදා ස්වීත පූජා පින්කම් මාලාව
9: උත්තම ධාතු වන්දනාව
10: විසක් තොරණ
9: පහන් කෝඩෝ
10: සැදැහැගී
9: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
10: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
9: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
10: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
11: බැති බරදායකත්වය
4: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: ಹತರ ಅತೆನ್ ಸಿಂಧು ಅಹೆನ ನೆಟ್ ಎಫ್ ಎಂ ಹತರ ವಾಟೆ
2: රයිට් වෙලාව හවස 4යි විනාඩි 57යි අපි අලුත් පැයකට යන්න ඕන අලුත් පැය පටන් ගන්නකොට මම ඔයාලට මතක් කරන්නේ WhatsApp එකේ ඉන්න කට්ටිය වෙන නිසා ඇතිතරම් මෙසේජ් කරලා තියන්න අලුත් පැයට යන්න කලින් මම ඔයාලට මතක් කරන්න හදන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය රටටම දැනෙන්න තෑගි දුන්න දවසක් තමයි මේ දවස කියලා කියන්නේ මහජන සම්පත ලොතරැයියේ 157 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන රුපියල් 2,71,00,000 අධික සුපිරි මුදලක් හිමි කරගත් වාසනාවන්තයා සහ මෙගා පව 2,438 වන දිනුම් වාරයේ සුපිරි මෝටර රථ ජයග්‍රහණය හිමි කරගත් වාසනාවන්ත ජයග්‍රහකයා ඇතුළු ප්‍රථම ත්‍යාගලාභීන් 39 දෙනෙකු සඳහා මූල්‍යමය චෙක්පත් පිරිනැමීම ඊයේ දවසේදී සිද්ධ වුණා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට මතක් කරන්නේ දිනෙන් දින තනින් තන රට පුරාම වාසනාව බෙදෙන ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 19 දෙනෙකු බිහි කරලා තිනවා. ඉතින් එන්සයි අතරින් ඊයේ දිනේ පමණක් නවීන පන්නේ සුපිරි මෝටර රථය සහ මුදලින් රුපියල් 9,86,63,400 අධික මුදලක් වාසනාවන්ත ජයග්‍රහකින් අතර බෙදා දීලා තිනවා. ඉතින් එන්සා ඔයා මතක තියාගන්න NLV කියලා කියන්නේ වාසනාවට කියන එකම නම. ඒකනත් මතක් කරලා වැඩි වැඩියෙන් ඔය NLV ලොතරැයි මිලදී ගන්න වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න. මේ මතක් කිරීමත් එක්ක අපි අලුත් පැයකට යන්න හදන්නේ ඒවා 0711 95 95 95 මැසේජ් එකක් දාලා තියන්න. මම ඊළඟ පැය පටන් ගන්නකොටම ඔයා මතක් කරන්නම්.

කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime set when a flavor delakiri padamak. Well I know gonna danwa. Wasa kalakiri fun එක පිරි එලකිරි කිරි.
1: හතරවටිය අහගෙන ඉන්න වෙලාව හවස 5:01 දැන්. සුබ සන්ධ්‍යාවක්.

0: රට තුට ඔබ වෙත ගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let loose me pay රට තුට pain pay අලුත් වෙන අලුත් pay විපස්සම
3: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතයර්ථයේ රඳවාගෙන සිටින සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුකරය යළි ජුලි මාස පළමුවනදා කැඳවර ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. ඒ තෙක් සැකකාර සුරේෂ් සලේ රඳවුම් භාරයේ තබාගෙන එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නියම කරනු ලැබුවා. නෙත්නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: නෙත්නිවුස් මේ පැය රටතොට

0: Boy Natty, Evening Driver ka. Net FM, Hatarawati. Asanka, now on air.
1: සමසන්නවක් හවස පහයි විනාඩි 4යි අපි හතරවට යහගෙන ඉන්න දෙවනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මම ඔයාලට ප්‍රොමිස් වුණානේ දෙවනි පැය පටන් ගන්නකොටම ඔයාව මතක් කරලම ලස්සන සින්දු ටිකකට යනවා කියලානේ. අන්න ඒ නිසාම තමයි good evening අසයි අපි ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්න වා මට දෙන ලස්සන සින්දුවක් කියලා. මට මැසේජ් කරපු යාළුවෝ සෙට් එක මතක් කරන්න හදන්නේ. මුලින්ම ඉන්නේ උඩින්ම ඉන්නේ අකුරැස්සෙන් යශෝ. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. Thank you darling. ඊළඟට සින්දුවට ආවත් එකතු කරගන්නම්. අයියා අද කෝල් එකක් ගන්න try කරා. හැබැයි තාම බැරි වුණා. මම සලාවෙන් චතු චූටි පුතාවයි ඊට පස්සේ හස්බන්ඩ් තරිඳුවයි ඔක්කොම net අහන කට්ටියව ලාස්ටි කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ චතු මම අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නම්. කෝල් කරන කට්ටියට මම අනිවාර්යෙන් chance එක දෙන්නම්. හරිද? try කරන්න මම අනිවාර්යෙන් ඔයාලට chance එක දෙන්නම් මේ පැයේදී. අද දවසම අපිට වැස්සයි. හැබැයි වැස්සා කියලා නෑ. වැහි 10ක් වැස්සත් ඔයාව අහනවා කියලා. මට ප්‍රියා මැසේජ් එකක් දාලා තිනවා. Thank you Priya. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ශාමිනී රණසිංහ වල්ලවැද්ද ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. අපිත් ඔයාව අහගෙන තමයි අය ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඕකේ මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිටත් සින්දුවක් අපි මේ වෙලාවේ පවුල කට්ටියත් එක්ක ඔයාව අහගෙන ඉන්නවා කියලා අනු ගාල්ලින් මැසේජ් කරලා තිනවා. Thank you අනු. ඔයාවත් එකතු කරගන්නම් මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. Okay. අපිට අලුත් පැය පටන් ගන්නකොට 0711 95 95 95 සෑහෙන කට්ටියක් මැසේජ් කරලා තියෙනවා. ඔයාට නිකන් හරි බැරි වුණා නම් මේ වෙලාවේ මැසේජ් එකක් දාන්න. ඔයා තාම වැඩ කරන ගමන් නම් ඉන්නේ. ඊට පස්සේ චුට්ටක් බිසි වගේ නම් කෝල් කරන්න අමාරුයිනේ. ඔයාට අක්ගල මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මතක් කළාම මේ වල් පෝස්ට් එකට ආගමෙන්ට් එකක් තියන්න තමතක් කරන්න එපා. ඒ වගේම තමයි රිකිල්ල ගස්කඩ සැලොන් දිනස්ත්‍රියෙකෙත් මේ වෙලාවේ සද්දරම්ම ආවහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. අපේ ශාමවයි ඊට පස්සේ සංදීපනීවයි නුවන්තිකාවයි ඔක්කොම කට්ටියව එකතු කරගන්නම්. Thank you. ජය වේවා. ඊට පස්සේ මම යන්න හදන්නේ මේ වෙලාවේ ලෑස්ති කරගෙන තියෙන සින්දු ආට දෙන්න කලින් ආට සෑහෙන වැදගත් දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ගයක් හදනවා නම් වහලට දාන රූෆින් ෂීට් එක ගැන එකපාරක් නෙමෙයි 10 පාරක් හිතන්න කියලා මං වාට නිතරම කියනවනේ නේද? මොකද සාමාන්‍යයෙන් මම කියන්නේ ගයක් හදනකොට ආයි දෙපාරක් සල්ලි වියදම් කරන්න තියන්න ඕනේ නැහැ. හරිද? අපි ඕනම දෙයක් ගයක් හදුවට පස්සේ උදාහරණයක් විදිහට ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ, ඊට පස්සේ අනම් මනම් හැමදේම දෙපාරක් සල්ලි දීලා ගන්න උනොත් ඒක සැහෙන අපරාධයක් නෙනේ. ගයක් හදන්නේ ජීවිත කාලයටම එකපාරයි. ඒකත් දිගුකාලීන පැවැත්ම ස්ථීර කරලානේ අපි හදන්නේ. අන්න ඒ නිසා තමයි මං ඔයාලට කියන්නේ මේස, පුටු, අල්මාරි, ඇඳන්, අනම් මනම් හැමදේම දිගුකාලීන පැවැත්ම, ඊට පස්සේ නිමාව, මේ සියල්ලම බලලා ගන්නවා වගේ වහලට දාන රූෆින් ෂීට් එක ගැන තොයි විදිහට පොඩ්ඩක් හිතන්නකෝනේ. හරිද? ඔය ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නේ නැති දන්නේ නැති දෙයක් තමයි ගෙදර කොච්චර ලස්සනට හැදුවත් ගෙදර වහලට නියම ෆිනිෂින් එකක් නැත්තම්, හරිද, ලස්සන රූෆින් ෂීට් එකක් නැත්තම් ඔයාගේ ගෙදර ලස්සන කොහෙත්ම පේන්නේ නැහැ. හරිද? සාමාන්‍යයෙන් පාරෙන් ඇවිදගෙන යනකොට ඈත ඉඳලා බලනකොට ඕනම ගෙදරක මුලින්ම අපිට පේන්නේ වහලයනේ නේද? වහලය ලස්සනට තිබ්බේ නැත්තම් කොහොමද ගේ පේන්නේ කැතට? ඔය සමහරලාට දැකලා නැද්ද ඔයා? කළු පාට වෙච්ච රූපින් ෂීට් තියෙනවා, ඊට පස්සේ අවර්ණ වෙච්ච ඒවා, දුර්වර්ණ වෙච්ච ඒවා නේද? පාට ගැලවිච්ච ඒවා ඕන තරම් අපි දැකලා තියෙනවනේ. දැන් ඔය ගොඩක් වෙලාවට ඕකට හේතුව තමයි දැන් සමහර කට්ටිය සාමාන්‍ය රූපින් ෂීට් එකක් දාලා ඊට පස්සේ පේන්ට් කරනවා. හරිද? ලංකාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිරන්තරයෙන් දේශගුණයේ වෙනස් වෙන රටක් නෙනේද? වහිනවා, පායනවා, ඊට පස්සේ ඔය වගේ දේවල් එක්ක සාමාන්‍ය පේන්ට් එකක් කරපු රූපින් ෂීට් එකක් දැම්මොත් එහෙම ටික කාලයක් ගියාම අනිවාර්යෙන් කලර් එක ෆේඩ් වෙලා යනවා. හරිද? එහෙම නැත්නම් කලයේ පොතු ගැලවෙනවා. හරිද? ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. හරිද? ඊට පස්සේ කළු පාට වෙන්න ගන්නවා, පාසි බැඳෙනවා. ඔය ප්‍රශ්න ගොඩයි. හරිද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ කාලෙන් කාලයට සල්ලි වියදම් කරලා රූපින් ෂීට් මාරු කරන්න නැතුව, පේන්ට් කරන්න නැතුව එකපාරම ඔයාට සල්ලිත් ඉතුරු කරගෙන ගෙදරටත් ලස්සන පෙනුමක් එක්ක වහලෙට හොඳ නිමාවක් අරගෙන එන්න නම් ඔයා දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. හරිද? නම කියලා ඉල්ලන්න කලර් ඔෆ් රූෆින් ෂීට් එක දෙන්න කියලා. මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක්, හරිද, ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක්, ඒ වගේම තමයි ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහ ටොප් කෝටින් එකක් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් ඔයාගේ අතට ලැබෙන්නේ. හරිද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ දිගුකාලීන පැවැත්ම ස්ථීරවම කියන්න පුළුවන් හොඳම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා. දැන් විශේෂයෙන්ම මේ ඔය කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට ආලේපනේ තියෙනවනේ, ඒකට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි රූපින් ෂීට් එකට වසර 25ක වගකීමකුත් හම්බ වෙනවා. ඒ නිසා ඉතින් දෙපාරක් සල්ලි වියදම් කරන්න ඕන වෙන්නේ නැහැ. එකපාරින්ම හරිම විදිහට තීරණයක් අරගෙන කලර් ඔෆ් රූපින් ෂීට් එකක් දැම්මොත් ජීවිත කාලෙට මේකයි. හවස 5යි විනාඩි 9යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න දෙවනි පැයේ ලස්සන සින්දුවක් එක්ක වැඩපටන් ගන්න හදන්නේ. විදුවේ 711 95 95 95 නම්බර එක පැයක් පුරාවට ඔයාලට ඇති තරම් මැසේජ් කරන්න chance එක තියෙනවා. ටග් ගාලා මේ පැත්තට එන්න. මං ඉන්නේ ඔයා එනකන්.

0: atin, sindu ehena. Net FM, hatara wate.
1: Live mix up එකක් අහන්න තමයි පුතාල ඇස්සි වෙන්නේ. ඩග්ගාල මේ පැත්තේ නිසා වාට ඇවිල්ලා live mix up එකේ කට්ටියක් එකතු කරගන්න පුළුවන්. අසායි කොහමද? අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා චමින්ද මෝටර්ස් එකේ සෙට් එක message කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ ඒත් එක්කම මට message කරලා තියෙනවා. ඉංගිරියාවත්ත චමින්ද හොටෙල් එකේ සෙට් එක අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. අසායි කොහමද? පැය 24 මනේ තමයි දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගන්න කියලා සිනෙලි තිනොලි එක රදීල් රයිලි රයෝන් කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ ඔක්කොම එකතු කරගන්නම්. ජය වේවා. ඊට පස්සේ මව යාච්චිවා එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. ඕකේ ඔයාව යාච්චිවා එකතු කරගන්නම්. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අවුල තියෙන්නේ ඔයාගේ නමත් නෑ ආච්චිගෙනවත් නෑ ටග්ගාලෙන්සා ඔයාගේ ආච්චි අම්මගේ නම දෙන්නගේ මේවන්න ඕනේ. හරිද? Thank you message කරාට. ආ තාම message එකක් දැම්මේ නැත්තම් 0711 95 95 95ට message එකක් දාන්න. ෂෙනාය message එකක් දාලා තිනවා අයියා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ කියලා. Thank you darling. ඔයාවත් එකතු කරගන්නා.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: ප්‍රයිම් කලුරා අභිමානවත් කළුතරින් ස්විමින් පූල්, ජිම්, ඉන්ඩෝ ක්‍රිකට්, කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරින් නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලුරා අලුත්වන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලුරා අදම කතා කරන්න 13:22ට ප්‍රයිම් ලෑන්ස්.
4: එක එක දේවල්වලට සිට වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
5: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
6: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 077-76-76-10.
7: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත Plantations Limited අපි සදාපිමානනීය 23 වසර මෙසේ සමරමු.
10: Yes, Fortune Soy.
11: අලුත්ම රසගුණ අපි vibe එකට set වෙලා.
12: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: හතර වටේ
3: හතර වටේ
2: ඔබ වෙත ගෙනෙන්නේ
4: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite battery ability gena warranty ka activate kara sama satyekama agal 55 LED TV ekak dina ganna
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch ace ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
5: ඔයත් පහලට වකි වෙන්න finishing වහලක් නම් color up තමයි
1: දැනුමෙත්

0: දිව ඉනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හයි කොහොමදසා අපි මේ වෙලාව වහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේ හා ගෙදර කට්ටිය ඔක්කොම එකතු කරගන්න මිනුවන් ගොඩින් නිලු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සංගීතයගේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තියෙනවා ඕකේ මන් දෙනාද මන් සංගීත්ගේ සින්දුවක් දුන්නේ නැහැ නේ තාමනේ මම අනිවාර්යෙන් දෙන්නම් ඊට පස්සේ කවුද මේ මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා එක්ක තේජ ඊට පස්සේ අවෝර් පුංචි පුතාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා ඒ වගේම අපේ හිමාලියන් ටිව කාලෙක පස්සේ මේ පැත්තට ඇවිල්ලා තියෙන මම ඔයාවත් එකතු කරගන්නම් thank you himalayan tea ඒ වගේම ගම්පොළ යටිපියන් ගලින් ඉන්දික සංජීව thank you ජය වේවා ඉන්දික මම ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ hi ගෝමදාසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා උදයන්ගේ නෙතුමි මැසේජ් කරලා තිනවා thank you උදයන්ගි ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම් right ඊට පස්සේ තමයි මම මේ හොඳම ටොපික් එකට එන්න හදන්නේ අද. හරිද? මේක පොඩ්ඩක් හවස් වෙනකන් ඉඳලම මම කියන්න හැදුවේ පෑදිලි කරලා රහගල්ලා වාට නියමටම කියන්න ඕනේ හන්දා. හරිද? මේ සිකුරාදා රෑ 9. ආ දන්නවනේ අපි එනවා කියලා net fm dj night එක අරගෙන. ඉතින් එතකොට දැන් මෙච්චර දවස් net fm dj night එකට එක එක විදිහ කට්ටිය ආවනේ. අන්න ඒ නිසා තමයි අපි මේ සිකුරාදා වෙලා ඇස්ති වෙලා ඉන්නේ. මේක ඇවිල්ලා DJ Night ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන වැඩක්. අපි එක එක විදියට බැටල් රවුන්ඩ් අරගෙන ආවා. ඊට පස්සේ එක එක වැඩ කෑලි අරගෙන ආවා. එතකොට මේ සිකුරාදා වේ අලුත්ම ඩබලක් අරගෙන එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉන්ඩස්ට්‍රි එකේ නම් මේගොල්ලෝ අලුත් අය නෙමෙයි. මේගොල්ලෝ සෑහෙන පරණ කට්ටිය. හැබැයි වුණාට අපි DJ Night එකට මේගොල්ලොන් අරගෙන ඉන්නේ පළවෙනි වතාවට. සා හරිද? තේන්සා ලංකාවේ පළවෙනි වතාවට අපි ඔන්න DJ Night එකක මේල් ආටිස්ට් කෙනෙක් එක ෆීමේල් ආටිස්ට් කෙනෙක් දාලා මේ සිකුරාදාවේ දවැන්ත වැඩක් අරගෙන ඉන්න තමයි ලෑස්ති වෙන්නේ. හරිද? තේන්සා DJ රමේෂ් කියලා කිව්වහම නොදන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ DJ ඩිලි කියලා කිව්වහම නොදන්න කෙනෙක් නැහැ. ඉතින් එන්සා මේ දෙන්නවත් එක්ක රෑ 9ට වෙනස්ම අත්දැකීමක් අරගෙන ඉන්න තමයි ලෑස්ති වෙන්නේ. එන්සා අනිවාර්යෙන් ඔයා සිකුරාදා රෑ 9ට කොහෙවත් යන්න එපා. වැඩ මුකුත් දාගන්න එපා. එහෙ මෙහෙ බලන තැන හැමෝම බලන net fm DJ night එකට අනිවාර්යෙන් ඔයා එකතු වෙන්නම ඕනේ. ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ දැන් අපි සාමාන්‍යයෙන් වැඩිපුරම කතා කරන දෙයක් තමයි වාසනාව කියලා කියන්නේ. හරිද? ජීවිතේ වාසනාව උදා කරගන්න අපි සෑහෙන ට්‍රයි කරනවනේ නොකරන දෙයක් නැහැ. ඉතින් එතකොට ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න නම් හරිද ඊට පස්සේ ඔයාට තියෙන හොඳම chance එක අරගන්න විදිහ ගැන තමයි මම මේ කියන්න හදන්නේ. Exide Automotive battery එකක් අරගත්තාම දැන් ඔයාගේ ලක් එක charge කරගන්න එක මහලු දෙයක් නෙමෙයි ඩාලි. හරිද? Exide Automotive battery එකක් අරගෙන දැන් ඔන්න අඟල් 55 LED smart TV එකක් ඔය කරගන්න ඔයාලට chance එක ඇවිල්ලා තියෙනවා. දැන් වැඩේ පටන් ගත්තේ පෙබරවාරි මාසේ ඉඳලා. හරිද? මේ දිනු මැදින් මේ අවස්ථාව ආට දෙන්න වැඩ පටන් ගත්තේ පෙබරවාරි මාසේ ඉඳලා. එතකොට අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකන් හැම සතියකම අඟල් 55 LED smart TV එකක් ඔයාලට ලබා දෙන්න Exide සූදානම් වෙලා ඉන්නවා. මේ කාල සීමාව ඇතුලේ Exide automotive battery එකක් අරගත්තාම ඔයාට ඒගොල්ලෝ මේ e-warranty එක activate කරලා දෙනවනේ. එතකොට e-warranty එක activate කරපු ගමන් ඔයාට දිනුමැදීමේ අවස්ථාවක් හම්බ වෙනවා. බලලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි ඔයා Exide automotive battery එක මිලදී ගන්න ඕනේ. ඉතින් එතකොට දිනුමැදීමෙන් ඔයාට ජයග්‍රාහකයෙක් වෙන්න හැකියාව තියෙනවා. අඟල් 55 LED smart TV එකක් හම්බ වෙන්නේ. ලක් එක charge කරගන්නවා නම් ඔයාට තියෙන හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ Exide automotive battery එක. තේන්සා මේක මිස් කරගන්න එපා. හරි? Right. 0795 95 95 95 නම්බර් එක තියෙනවා බබා. ඕමල්ට අක්ගාලා මැසේජ් එකක් දාන්න. මම ආව මතක් කරන්නම් හවස 5:30යි.

0: Net FM Hatravate.
1: හයි කොහොමද සායී අපිත් මේ වෙලාවෙ ඔයාගේ හතර වටේ අහගෙන ඉන්නවා හවසරුවේ ලස්සනම සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා ධම්මිකා ඊට පස්සේ තිලකරත්න මල්ලි කලන්වත් එකතු කරගන්න කියලා ගලතුරෙන් ගගනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ලස්සන ගෑන ළමෙක් මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ හයි කොහොමද සායී අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මම මීගහ කියුලෙන් නමනම් ඒවල රසංකනේ මම ඔයාවත් එකතු කරගන්නම් තැන්කියු ඒ වගේ මාස අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපි හැලියෙකුට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක ඊළඟ සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ කවුද මේ ඉන්නේ තැන්කියු වාසා අපිව මතක් කරාට කියලා මට සසුන් මැසේජ් කරලා තියෙනවා ඕකේ සසුන් ඔයාවත් අනිවාර්යෙන් එකතු කරගන්නම් ජය වේවා

0: Hatara Wate. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 5යි විනාඩි 36යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් වෙනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
8: තය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
9: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
11: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
12: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මතුකා කැස්සට පැනිය. සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0447-21-33-540.
13: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලි ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251ට.
3: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
14: නේත්‍රාලෝක වෙසක්
3: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
14: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
3: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
14: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
3: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
14: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
3: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
14: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76-76 අංකය අමතන්න.
3: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.
4: අපි ආයෙත් කූරගෙන යමු.
15: බැතිබර දායකත්වය
14: දැනුමෙන් නතර නොවී අවබෝධයෙන් එතෙරවන්න.
15: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයි ප්‍රකාශකයෝ වෙතින්.
16: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

0: Hatara Aten Sindu Ahena Net FM Hatara Wate.
1: Right, Velava Havasa Pahai Vinadi Hatalis Ekai. Hi Gohomodasa, Yapita Lassan Sindua Koni, Api Mevelavi, Awasari Hatravate Hagin in Ba, Matalassan Sindua, the Nikilamata message Kalatina, Kaudumi. මට මැසේජ් එක දාලා තියෙන්නේ ඍතු මම ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම සුපසන්දාවක් වේවාසා බොරලස්කමු ඉඳලා මමත් ඔයාව අහගෙන ඉන්නවා දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර එක්ක යාළු සෙට් එකම එකතු කරගන්න කියලා මට මැසේජ් කරලා තියෙන සෙට් එකම එකතු කරගන්නම් ඒ වගේම අපිටත් සින්දුවක් දෙන්න කලුතර චාමර එක්ක තනූජා මාව අහගෙන ඉන්නවා thank you ජය වේවා මේ කටි ඔක්කොම එකතු කරගෙන ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න ඕනේ හැබැයි ඒත් එක්ක මට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා තව ඒ තමයි සාමාන්‍යයෙන් දැන් ජීවිතේ වාසනාව උදා කරගන්න හරිද ඊට පස්සේ අපි ආසයි ජීවිතේට සතුට ළඟා කරගන්න ඒකට අපිට සල්ලි ඕන නේද සල්ලි ඕන වුණාම අපි අපේ ජීවිතේ මහන්සිලා වැඩ කරන්න පටන් ගන්නවා ඊට පස්සේ අපිට වාසනාව කියන දේ උවමනා වෙන්න ගන්නවා අපි වාසනාව හොයාගෙන යන්න ගන්නවා නේද රයිට් ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ තමයි NLB ලොතරැයි කියලා කියන්නේ ඉතින් එතකොට ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ රැගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය රටටම දැනෙන්න තැගි දීපු දවසක් තමයි ඊයේ දවස කියලා කියන්නේ මහජන සම්පත ලොතරැයියේ 6157 වන දිනුම් වාරේ සුපිරි ත්‍යාගයේ වන රුපියල් 2,61,00,000 අධික සුපිරි මුදල් ත්‍යාගයේ හිමිකරගත් වාසනාවන්තයාට වගේම මෙගා පව ලොතරැයියේ 2,438 වන දිනුම් වාරේ සුපිරි මෝටර රථයේ ජයග්‍රහණය ලබාගත් වාසනාවන්ත ජයග්‍රාහක ඇතුළු ප්‍රථම ත්‍යාගලාභීන් 39 දෙනෙකුට මුදල් චෙක්පත් පිරිනැමීම ඊයේ දවසේදී සිදු කෙරුණා. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ මේ 2026 අවුරුද්ද මේ වෙද්දිත් මේ අවුරුද්ද ත්‍යාගලාභීන් 19 දෙනෙක් බිහි කරලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඒ නිසා ඊයේ දිනේ පමණක් නවීන පන්නේ සුපිරි මෝටර රථයක් සහ මුදලින් රුපියල් 9,86,63,400 අධික මුදලක් වාසනාවන්ත ජයග්‍රහකින් අතරේ බෙදා දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඔයාගේ වාසනාවට කියන එකම නම තමයි NLB කියලා කියන්නේ. ඉතින් ඒ නිසා NLB ලොතරැයි වැඩියෙන් මිලදී අරගෙන ඔයාගේ ජීවිතෙත් වාසනාව උදා කරගන්න ඕනේ. හරිද? හවස 5යි විනාඩි 44යි. 6 වෙනකම් වෙලාව තියෙනවනේ. තගාල මේ පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න අසාපි හතර වටේ අහගෙන ඉන්නේ කියලා. 0711 95 95 95. ඔයාට තියෙනවා.

හවස පහයි විනාඩි 48යි අපිට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න යාළුවෝ සෙට් එකක් ඉන්නවා. තබුත් ඒකම රජනා හන්දි ඉඳලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ජයමාවතේ ස්ටෝර් එකේ සෙට් එක. හරිද? ස්ටෝර් එකේ සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඕකේ, අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ ප්ලේලිස්ට් එක උදාරයි අසා ලස්සන සින්දුවක් දෙන්න අපිටත් කියලා මට මැසේජ් කරලා තියෙනවා. බට ඔයාගේ නමේ වල නැහැ. බලන්නකෝ ඉතින් උදාර විදියට මැසේජ් එක දාලා තිනවා. හැබැයි නමේ වල නැහැ. ඕකේ. ඔයාගේ නම හෙට එවන්න මම මතක් කරන්න. හරි. සුබ සන්ධ්‍යාවක් වේවා මාතාව. යන්න කලින් මම මතක් කරන්න කියලා සුජිය මැසේජ් කරලා තිනවා. අසල් කොහමද? හදත් සද්දෙරම හතර වටේ අහගෙන ඉන්නවා. කවුද මේ ඉන්නේ? වත්තේගම මඩවල ප්‍රියන්ත සැලෝන් එකේ සෙට් එකම එකතු කරගන්නම් අනිවාර්යෙන්. Thank you. ජය වේවා මැසේජ් කරාට. හරි, එහෙනම් මම අදට යන්නම්. හරි, තව මැසේජ් එකක් මට එන ගමන් තියෙන. අද කියන්න ටයිම් එකක් නැහැ නේ. හෙට කියන්නම්. හරිද? Thank you message කරපු කෝල් කරපු හැමෝටම. හදට මම ගිහිල්ලා එන්නම්. ඊට පස්සේ අපිට හෙට නෙමෙයි අනිද්දා නෙත FM DJ night එක වෙනස් මැදකීමක් අරගෙන ඔයාලඟට එන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒන් සලාස්ති වෙලා ඉන්න ප්‍රාණවේ වෙද්දි අපි live එකකින් එනවා. ඒ වගේ මහන්න chance එක තියෙනවා. වැඩ ගොඩක් වෙන දවසක් ඒ නිසා miss කරගන්න එපා. දැම්ම කිව්වේ ඔයාලට සිකුරාදාරය free කරලා තියාගන්න. හරිද? ගිහිල්ලා නැනම් අදට. ජයවේවා. message කරපු කෝල් කරපු හැමෝටම thank you. දන්නවනේ මම DJ Asa. good night.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 5 විනාඩි 58යි දැන්.
2: ඇසීම අඩුද? channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777 77 76 10.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ්. පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-7672.
8: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ਤਾਰਮ ਰੇ ਹਤਟਾ ਨੋਸਟਲਜੀਆ ਨੂੰ ਰੋਮਾਂਟਿਕ ਮਤਕ ਸਮਰਨਾਇਆ
1: ਹਤਰਵਾਟੇ ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අද නම තන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
3: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
6: Kiehl's within that nobita wedi itiriyak prima kottume noodles gram 85 pack ekak sandaha 125 ka wattamak komba saban 5 pack ekak sandaha 130 ka wattamak obath adama Kiehl's Nexus app ekak download kara pratilabha rasak dinaganna kondesi sahithai
7: brand new 3 wheeler sandaha rupiyal 883 ka dinaka warikiyata leasing pasukam then LB finance within amathanna 0112200
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
10: එහෙයි
9: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද?
13: මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
14: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection.
15: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක්කු දානය
16: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
15: නේත්‍රාලෝක වෙසක්
16: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
15: උත්තම ධාතු වන්දනාව
16: වෙසක් තොරණ
15: පහන් කෝඩෝ
16: සදහැගි
15: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
16: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
15: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
16: කලදී පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න.
17: බැති බරදායකත්වය
18: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
19: සවස 6 විනාඩි 30.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
4: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම නෙත් නිවුස් සවස 6:30 සමගින් ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන්ති ඇසේ කර ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙත් නිවුස් සිරස්තල.
4: රුපියල කඩාවැටීම තවත් කෙටි කාලයක් ජනපතිගෙන් ප්‍රකාශයක්. ඩොලරයේ වැඩි වී කිරිපිට මිලත් ඉහළයයි. ජූලි පළමුවනදා තෙක් සුරේස් සැලේට ඩියෝ. කපිල චන්දසේනට ඇපතැබූ 4 දිනාට ඇප.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. Net News.
4: රුපියලේ කඩාවැටීමේ තත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ මැද පෙරදිගේ යුදමේ තත්වය මෙරට තුල ඩොලර් අර්බුදයක් ඇතිවීමට හේතු වී ඇති බවයි. එම තත්වය පාලනය කර ගැනීමට ගත යුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මුල් අරමුදල සමග සාකච්ඡා කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රටම එකට ජාතික මෙහෙයුම යටතේ අද පැවති මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින්. ජනාධිපතිවරයා එහිදී පැවසුවේ රුපියලේ කඩාවැටීමේ තත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවයි. ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණ දෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා. කෙසේ නමුත් මෙම අරමුදෙන් විනාශකාරී ආර්ථික තත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොමැති බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික වුණා. එමෙන්ම මෙම අවස්ථාවේ මෙරට ආර්ථිකයේ කළමනාකරණය, ජාත්‍යන්තර මුල් අරමුදල සහ බැඳුණු විස්තීරණ ණය වැඩසටහන හා බැඳී පවතින බැවින් ඔවුන්ගේ නිර්දේශවලට යටත්ව කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා. ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. යනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදයේ පවසා තිබෙනවා. ඒ අනුව අද දිනේ සිට ඇසුරුම් කරන ලද කිරිපිටි පැකට්ටුවල මිල මෙලෙස ඉහළ යාමට නියමිතයි. කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ අදාළ මිල ගණන් යටතේ වෙළඳපොළට ආනයනික කිරිපිටි නිකුත් කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය ප්‍රකාශ කර ඇති. කෙසේ වෙතත් මේ වන විට වෙළඳපොළේ පවතින කිසිදු ආනයනික කිරිපිටි වර්ගයක මිල ඉහළ නොවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි සඳහන්. ඩොලරේ විකුණු මිල අද ශ්‍රී ලංකා රුපියල් 342 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මහබැංකුව විසින් දෛනික විනිමය අනුපාතිකයේ නිවේදනයට අනුව ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.8 ලෙස සටහන් වී තිබූ අතර විකුණු මිල ලෙස රුපියල් 342.70 ලෙස සටහන් වී තිබුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධ්‍යංශයේ හිටපු ප්‍රධානි සුරේෂ් ශලේ මහතා සම්බන්ධ නඩුකරය යළි ජූලි මාස පළමුවනදා කැඳවල ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. එතෙක් ඔහුව රැඳවුම් භාරයේ තබාගෙන එදින අධිකරණ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නියෝග කර ඇතේ. දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සුරේෂ් සලේ මහතාව අද අධිකරණයට රැගෙන වී තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගත්තේ පාස්කිරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ඉකුත් පෙබරවාරි මාසයේදී. ඉන් අනතුරුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතිනවා. අභිරහස් ලෙස මිය ගිය කපිල චන්දසේන මහතාට ඇපතැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ අපකරුවන් බව කියන සැකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුභව ලබා දුන් බව කියන තවත් සැකරුවන් දෙදෙනෙකු ඇපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාජ අපකරුවන් බව කියන මොහමඩ් රිස්වාන්, මොහමඩ් ඉර්ෂාත් සහ ඔවුන්ට ආධාර අනුබල දුන් බව කියමින් අතරංගුවටගත් අරිය තිස්සද සිල්වා සහ අරවින්ද සිල්වා මහතාගේ කාර්යාලයේ සේවය කරන පෙරුමාල් ගණේෂන සැකරුවන් මෙලෙස අපමත මුදාහරින් ලෙස නියම කෙරුණා. ඒ අනුව එක් එක් සැකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීරප දෙකක් මත මුදාහල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අපකරුවන්ගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාමීයදාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළා. ඊට අමතරව අපකරුවන් විසින් අදාළ අපමුදල ගෙවියේ හැකි බව තහවුරු කරන වත්කම් පිළිබඳ වාර්තා දිවුරුම් ප්‍රකාශ මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරුන් ලැබුවා. මෙම නඩුකරේ කැඳ ව්‍යවස්ථාවේදී කෙසල්වත්ත පොලිසිය නිලධාරියා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සැකරුවන් මේ ආකාරයට අපතැබීම සඳහා ප්‍රදේශීය ග්‍රාම නිලධාරීවරයාගෙන් මේ වසර ආරම්භයේ සිට මේ දක්වා ග්‍රාම නිලධාරී සහතික 17ක් ලබාගෙන තිබෙන බව සඳහන් කළා. මේට අදාළව ග්‍රාම නිලධාරීවරයාගෙන්ද ප්‍රකාශයට අහන් කරගෙන ඇති බව කී පොලිසිය අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පැවසුවා. මෙම සැකරුවන් මේ ආකාරයට වෙනත් නඩු සඳහාද අපතපා තිබේද, අධිකරණයේ මගහැර තිබේද, වරන්තු වී තිබේද යන කාරණා පිළිබඳ අදාළ වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. මියගිය කපිල චන්දසේන නැමැති සැකරුට අපතැබීම සඳහා මෙම සැකරුවන් උත්සාහ කර ඇති බව මෙන්ම ඊට දාළ ආධාර අනුබල දීමක්ද සිදු කර ඇති බවට ඍජු සාක්ෂි අනාවරණ වී ඇති බවත් විමර්ශන කටයුතුද අවසන් වී නොමැති හේයින් මොවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී ව්‍යාජ අපකරුවන් බව පැවසෙන පුද්ගලින් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකින් කිසිදු අවස්ථාවක බැඳුම්කරයක් සඳහා අත්සන් කර නොමැති බව සඳහන් කළා. අපකරුවෙකු වීමට නම් බැඳුම්කරයකට අත්සන් තැබීම අනිවාර්ය බව පෙන්වා දුන් නීතිඥවරයා තම සේවාදායකින් එවැනි බැඳුම්කරයකට අත්සන් තබා නැති නිසා ඔවුන් අපරාධකරුවන් වශයෙන් ඔවුන් අපකරුවන් වශයෙන් සැලකිය නොහැකි බවත් පැවසුවා. තම සේවාදායකින් අපරාධයක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් මේ දක්වා ඉදිරිපත් කර නැති හේයින් ඔවුන් අපමත මුදාහරණ ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම නඩුකරයේ සැකරුවෙකු වන පෙරුමාල් ගණේෂ් නැමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා ක්‍රිකට් කීරක අරවින්ද සිල්වා මහතා ළඟ වසර 22ක් පමණ සේවය කරන බවයි. ඔහු කපිල චන්දසේන නැමැත්තාව හඳුනන බවත් ඔහුට මුදල් ලැබේ තැන්පත් කිරීම සඳහා අධිකරණයට පැමිණි බවත් පැවසුවා. ඔහු විසින් නීති විරෝධී ක්‍රියාවක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් අධිකරණ ඉදිරිපත් කර නැති නිසා ඔහු අපමත මුදාහරින් ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම අප නියෝගය ප්‍රකාශයට පත් කළා. පරීක්ෂණ කඩනමින් අවසන් කරන ලෙස පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජූනි මාස 25 වනදා කැඳවන ලෙසත් නියම කළා. net news timaba milaga net news eta udayasana 6:45 ta etek navatam torutru sadaha net news total ke apage web adaviyata pivisenna subaratriyak
5: net news oba venuen divihimien net news oba weta genave
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872.
7: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරූද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
11: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite බැටරිය පිළිදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
12: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදාම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමදාම සෙට්.
13: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
14: ෂනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුවේනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා.
13: ලව්ලි. ඊට පස්සේ සහිලි
14: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්සප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියක් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
15: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්සප් කරන්න.
16: විජය නූඩ්ල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
17: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
18: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට.
19: නේත්‍රාලෝක වෙසක්.
18: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
19: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
18: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
19: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
18: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
19: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
18: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
19: කෝරගලදී පුතු පුතට එක්වන්න 0-77-66-76 අංකය අමතන්න.
18: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
20: බැති බරදායකත්වය
19: දැනුමෙන් නතර නොවී අවබෝධයෙන් එතෙරවන්න.
18: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
21: FM 95.8 Net FM දිවයින පුරා

අමතක කරන්නම බැරි ඒ හිනාව මතකයට නගාගෙන මන් දන්නවා මේ මන්දාරම් රාත්‍රියේ ප්‍රේමණීය හුළඟට ඔබ සුසුමක් මුහු කරනවා කියලා. හැබැයි එක දෙයක් පරිස්සමෙන් හුස්ම ගන්න, ඔබේ හුස්ම සුවඳ එයා ළඟ නවතීවි.

అది కదా గ్రన్నే ඔයාට උත්තර තියෙන ඒත් ඔයා උත්තර දෙන්න දෙතුන් පාරක් හිතන ප්‍රශ්නයක් මං හිතන්න ආදරේ නිසා ඔයා අඬලා තියෙනවද හරි මලේසියෙන් ඔහු කිව්වට හේතු කියන්න ලේසි නෑ කියලා මං දන්නවා අපි කතා කරමු අපිව නිදහස් කරගමු ආදරේ නිසා ඔයා අඬලා තියෙනවද ඉන්දොයි හත්සිය එකලහයි අනුපහයි අනුපහයි අනුපහෙන්.

ආදරණීය මගේ සහෝදරී සුභමත් දරම් රැක්. අද ඔයා අහන ආදර වෙනුවෙන් අඬලා තියනවාද කියන ප්‍රශ්නෙට මට කියන්න තියන්නේ කෙටියෙන්ම ඔව් කියන එක. ආදරේ නිසා අපි එදත් හඬුවා, අදත් හඬනවා, හෙටත් හඬාවි ඕනේ තරම් කියලා. අපි පුංචි ලෙඩකට පැරසිටමෝල් පෙති දෙකක් දුන්නම ලෙඩේ සනීප වෙනවා. හැබැයි වැඩිපුර ගත්තොත් විස වෙනවා. නියගලාමල සුවඳ විහිදුවල ලස්සනට පිපුණට අලේ රහ බැලුවොත් වහ වෙනවා. ආදරේ උනත් එමයයි. කානකට දෙන්න ඕනේ. ඕනට වඩා වැඩියෙන් දුන්නොත් හරි ගත්තොත් හරි අගයක් නැතුව යනවා. මේ ලෝකේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕනෙවට වඩා ඕනම නැහැ කියනවනේ. ආදර වැඩි වුණාමත් කඳුළු හරි ළඟයි. ඕනම දෙයක් ඕනෙවට වඩා වැඩි වුණාම දන්නේම නැතුව හොඳට හිටියයි පිස්සු වෙයි. අතීතේ හිටි කුවේනි ගංගාවක් තරම් කඳුළු හැලමින් සාප කළානේ විජයගේ ආදරේ වෙනුවෙන්. රාධා පේ වෙලා හිටියා ක්‍රිෂ්ණගේ වෙන්න. හැබැයි ක්‍රිෂ්ණ ලක්ෂ්මිට අයිති වෙද්දි රාධා තඩන්න ඇතේ. මාධවී දවසක කෝවලන්ගේ දරුවට අම්මා වෙන්න පෙරම්පුර අධි කෝවලන් නැවතුනාම කන්නගේ ළඟ එයා අඬන්නේ නැතු ඉන්න ඇතිද? පාරෝ ඉපදුනේම දේව් ළඟ ඉන්නලු. ඒ දේව් චන්ද්‍රමුඛී ළඟට යද්දි පාරෝට මැරෙන්න හිතුනේ නැතුව ඇතිද? කාලි පැලෙන් ආදරය කළාලු ශිවට. ඒත් අන්තිමට ශිව දෙන්න උනාලු පාර්වතීට. එහෙමනම් ආදරණීය සහෝදරිය ඔයාට හිතනවාද ආදරේ ළඟ කඳුළු අමුතු දෙයක් කියලා? ආදරේ කළා නම් කෙනෙක් එහෙමෝගෙම ඇස් වලින් කඳුලක් වැටලා තියෙනවා තරංගා අඩු වැඩි වශයෙන්. රමණි සුමේධා.

ಸುಭ ಮಂದಾರಂ ರ್ಯಾಕ್ ಮಮ್ಮ ಹಮ್ಮ ತನಕಿಟ್ಮ ಪ್ರತಿಕ್ಷೇಪವನು ಏತ್ ಈಯ ಇಂದಲ ಕಥಾಕರಾನ ಕೆನೆಕ್ ಹಮ್ಮುನು ಕೆನೆಕ್ ದನ್ನಾದೇ ಕೌದೆ ಕೇಳ ಒಯಾಗೆಂಗೆ ಹುವೆ ಅರ ಮುಹುದಾಯಿನೆ ಉಸ ಬಿಲ್ಡಿಮೆ ಸೀತ ಕಾಮರೇಗ ತನಿಯಮ ರೇ ಹತ್ತಿರ ಕಥಾಕರಾನೆ ತರಂಗ ಎಕ್ಕ ආදරයක් නැති මට ආදරයක් හොයන මම ආදරයට හිස්තැන් තබා ඇති මම ආදරේ එනතුරු බලා සිටින මම සඳ ලංකාවෙන් ඉන්දික සතුටේ ඉන්දික ජීවිතේ හිස්තැන් පිරවෙන්න අපි ටිකක් ඉවසගෙන බලාගෙන ඉන්න වෙනවා ඒ එනතුරු කල්යාණ මිත්‍රයක් වෙන්න හැකියාව ලැබෙනවා නම් මෙත්ති ෆිල්ම් හරහා ඒක මහා සතුටක්

0: rấm rẻ,
1: anh ta rấm rẻ.
2: ඒවා අපිට වැඩක් නෑ. මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
3: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අලුත් තැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
7: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
6: නේත්‍රාලෝක වෙසක්.
8: නේත්‍රාලෝක වෙසක්.
7: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව.
6: උත්තම ධාතු වන්දනාව.
7: වෙසක් තොරණ.
6: පහන් කෝඩෝ.
7: සැදැහැගි.
6: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල්දම් වඩන්නට.
7: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
6: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
7: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 76 76 අංකය අමතන්න.
3: බැති බරදායකත්වය
5: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: අනගහන හැම තත්පරයකම මගේම විතරයි කියලා හිතාගෙන මුළු ආත්මයෙන්ම වන්දනා කරපු ඒ ආදරය එක්කම එක නිමේෂයකින් මාව මේ මහා පොළවටත් වඩා තනි කරලා දාලා යත්තේ පපුව මැදින් දරාගන්න බැරි මහා ගින්දරක් ඇවිලිලා උගුරෙන් ලේ රහවෙන්න කෑගහලා අඬන්න හැදුවත් වචන පිට වෙන්නේ නැතෝ හුස්ම හිරවෙවි මුළු හදවතම කැබිලි වලටම කුඩු පට්ටම් වෙලා යනවා. ඒත් ඒ හැම බිඳුණු කැබැල්ලකම තාමත් ඉතිරි වෙලා තියෙන්නේ එයා දීපු ඒ අතීත මතකය.

ඔබේ හුස්ම මගේ හුස්ම සමග ගැටුණු තැන මන් දැනගත්ත මං ජීවත් වෙනවා කියලා. මන් දන්නා කොහෙද මෙච්චර කල් මගේ හුස්ම වැටුනේ කියලා. මට හදවතක් තිබුණාද කියලා. ඒත් මන් දන්නවා දැන් මං ජීවත් වෙනවා කියලා.

ආදරණීය තරංගාට ආදරෙත් මලගමක් සුන්වෙච්ච හද ගැස්මක් සංසාර ආදරේ විරහවකට කුලියට දීලා නලල් බරහාදු පපු අස්ස විලාපති ඇතේ රියලිටිය කවිකාර හැඟීම් බින්දුවත් පහු කරන් ගිහින් බලද්දී හැඟීම් රිනාගයක් වෙලා සින්නක් කරයි කියලා හිතුවට ගෙවල තියෙන බදු කුලියක් කේශනාලිකාවල් ලින් පවා ආදරේ කරපු හිතක් දිහා හැරිලා බලද්දී කේශනාලිකාවලින් පවා ආදරේ කරපු හිතක් දිහා හැරිලා බලද්දී කිසිම දෙයක් දැනුනේ නැති වුණාම ඇස්වලින් කඳුළු පනින්නේ තත්පරයට ඉතින් අහන්නත් දෙයක්ද ආදරෙත් මලගමක් මේ වලාකුළු ආදරවන්ති කවුද කියලා අහන්න කොහොම හිතක් දැයට තියෙන්නේ කියලා හිතන්න ඔයාට නිකමට හරි හිතුණත් මතක ඇතුව හෙට රෑ 7ට මන්දාරම් රාත්‍රියට එන්න හෙට අපිත් එක්ක කතා කරන්න එන්නේ බලාකුළු

ආදරණීය බබෝ. ඔව් අපි ඉස්සරහටත් හරිම ලස්සනට කවි ලියන කවිහිත් තියෙන අය. හිතා ගන්න බැරි තරම් සුන්දර නිර්මාණ කරන අය කැන්දනවා. අපි ඇයත් එක්ක කතා කරමු. 1995 95 95 95

කවදාවත් ආදරය නිසා ජීවිතේ නැති කරගන්නේ නැහැ මං. ඒත් එයා දැන් මගේ ළඟ නැතත් එයාට දීපු ආදරේ මං කවදාවත් වෙන කෙනෙක්ට දෙන්නෙත් නැහැ. ඒ මත කියන්න එකම මගේ අවසාන හුස්ම ටික යනකල් මං ජීවත් වෙනවා. එහෙම කියන්නේ දික්පිටියෙන් නිලන්ත අමිත්. සමහර ආදර කතා හරි පුදුමයි. ඒ ආදර කතා එහෙම පුදුම සහගත වෙන්න

0: මුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
3: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
4: ආදරේ කියන්නේ අක්කේ දුකක්ම විතරයි. ඇත්ත ආදරේ කවදාවත් ඉල්ලලා පස්සෙන් යන්නේ නැහැ. ඇත්තමයි. ආදරේ කියන්නේ අතහැරීමයි. ඒකයි ඇත්ත ආදරේ කියලා කියනවා. කවුද දන්න ප්‍රොෆයිල් පික්චර් එක ඇතුළේ ඉන්නේ සහෝදරේ. ඔව් ආදරේ කියන්නේ එකම තමයි. අතහැරලා බලන්න. කවදා හරි දවසක ඔයා ළඟට එනවා නම් ඒ ඔයාට අයිති දේ. හැබැයි එහෙම නෙවෙයි නම් ඒ මේ විශ්වය ඔයාට දුන ප්‍රේමණී අයිතිවාසිකම නෙවේ. ඔබටත් මටත් අපි හැමෝටම පොදු කාරණාව ඒකයි. ආදරේ නම් අතාර.

මම ඇමතුමට හරි ආසයි. ආදරණීය ලස්සන මෙහෙරාවියේ කොහොමද ඔයාට? කොහොම කියන්නද? දුක සැප සමසිතින් දරාගෙන යන ජීවිතයක්නේ අපි හැමෝටම අයිති. ආදරේ කියලා අපි පටන් ගන්න මුල් වචනේදීම අපි අඬනවා තරංගා. ඒ තමයි සැබෑ ආදරේ. අපි මව කුසින් මේ ලෝකෙ එළිය දැකපු දවස ඉඳලම අපිට ආදරය ලැබෙනවා. අපිට ඒක අඩු වෙනකොට අපි අඬනවා. මම මගේ ආදරේ දිහා ගොඩාක් කඩලා තියෙනවා. ඒත් ඊට පසුව ලැබෙන තත්පරේ හරිම සුන්දරයි. මම හිතනවා ඔයාටත් මේ අත්දැකීම ඇති කියලා. ආදරණීය ලලා, ආදරේ කියන අත්දැකීමට ඔබෙන් කනෙක්ට් වෙන සුවිශේෂී ලස්සන අත්දැකීමක් තියෙන්න පුළුවන් ද හිතවතී. 0705 95 95 ඔයත් ආදරේ නිසා අඬලා තියනවාද?

මං ජීවිත කාලෙම ආදරය ගැන හෙව්වා. ආදරය කියල කියන්නේ මොකක්ද කියලා හෙව්වා. මට හම්බුණ ආදරය කියා දෙන ගුරුවරයා. ඇයි මගේ ජීවිතය වෙනස් කළේ?

මාත් අඬලා තියනවා. පිරිමින්ට ආදරය වෙනුවෙන් අඬන්න බැරි දැයි. එක මැලේසියානු ජාතික ෆැෂන් ඩිසයිනර් කෙනෙක් මාත් එක්ක කතා කරන්න කැමතියි කියලා ඇය මගෙන් ඇහුවා WhatsApp තියනවාද කියලා. මම ඔව් කිව්වා. නම්බර් එක එවන්න කිව්වා මාත් ඇහුවා. එයාගේ නම්බර් එකත් මට ඇහුවා. ඉතින් ටික දවසක් අපි දෙන්නගෙම ඇත්ත වීඩියෝ ඡායාරූප හොමාරු වෙන්න පටන් ගත්තා. මම ඇයට ලංකාවට එන්න කියලාත් කිව්වා. ඒකත් පිළිගත්තා. ඒත් හදිසියෙම ඇයි මේ කතාවට තිත තිව්වා. අදටත් මන් දන්නේ නැහැ එහෙම කළේ කියලා. මන් තාමත් හිතනවා ඇයි අපිට එහෙම වුණේ කියලා. ආදරේට වග කියන්න ඕන එක් සහ මගේ අන්තර්ජාල පහසුකම්. හැබැයි ඒ හැබැයිම ප්‍රේමය කියලා දැනුණු අවස්ථා ගොඩක් පහු වුණා. මොනා කරන්නද? අත්තකින් මත අතල්ලන්නේ නැතුව හිත්වලින් බැඳිච්ච අදහස් හුවමාරු වුණු ආදරේ නැවතීමේ තිතක් තියලා ඉවරයි දැන්.

සුබ මන්දාරම් රැයක් වේවා. ආදරේ නිසා අඬලා තියනවාද? ඔව්. හිනාවෙන් වහගත්ත රැයවල් තියනවා. හොඳින් ඉන්නවා කියලා බොරුවට කිව්ව දවස් තියනවා. ආදරේ ගැන ලස්සනම වේදනාවක්. හිතේ ඉඳගෙනම හිත කඩන එකක්. ඒත් අදටත් ඒ මතකයන් අමතක කරන්න බැරි තරම්. මම ඇත්තටමයි ආදරය කළේ ඒ නිසා වෙන්න ඇති මේ තරම් වේදනාවක්. එහෙම කිව්වේ ලරංගන. හැබැයි ලරංගන ඇත්තටම ආදරය කරපු මිනිස්සුන්ට කවදා හරි දවසක සබා දහම ජීවිතය අරන් යනවා. බන්දේසියක තියලා ජීවිතය අරන් එනතුරු සබා දහම ඉවසීමෙන් ගලාගෙන යන්න. මිලාන් මාලක කියා ගන්න බැරි මහා තනිකම් දරාගෙන මහා සුසානමෙන් මහපාලුවෙන් ජීවිතය විඳවන අත්හැරීම වියෝවීම හැරයාම අහිමිවීම අභියස දරා ගැනීම මේ සියලු සිත් සුවපත් කරන මේ මන්දාරම් රාත්‍රි වෑයමට ගොඩක් පින් ස්තුතියි. ස්තුතියි වැඩසටහන ගැන කිප හැම දෙයකටම. මිලන් මාලක අද පණිවිඩය වැන් කරලා තියන්නේ අපි නමට, නෙත් නමට, මං නමට. ස්තුතියි. පොඩි කාලේ ආදරය ඉල්ලලා අඬන්න නැති, විවාහයෙන් පස්සේ පොඩි දෙයකට අඬන්න නැති තරංගා දැන් දරුවා අපෙන් ඈත් වෙනකොට ඒ ආදරය හැම වෙලකට ආයෙත් අඬනවා. අපි ඒ තනිකම දරා ගන්න බැරි තැන මේ තමයි අරුම පුදුම ආදරේ. අපි අඬනවා, ආදරය කරනවා. ටෙක්ලා කුමාරි, වල්පිට මුල්ල වෑයම් ගඩින්.

0: மந்தாரம் வித் தரங்கா.
1: எஸ்வீம் பரிக்ஷா கர ஈவி பைக் එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
0: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
3: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.

0: හද හද ඔන්න දහය වෙලා
1: පවුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
0: ජනියත් වැඩි වෙලා

0: with Taranga. Mandaram re, mandaram re.
1: ආදරණීය තරංගා, අත්තරින් නැහැත දාහක් තිබුණත් රැඳෙන්න එක හේතුවක් ඇති මට. මොකද එයා හැමවිම දරා ගන්න මට කියලා දුන්නා එයා. එයා මොන කරදර ආවත් මාව දාලා යන්න නෙවෙයි මාව තුරුළු කරගන්න. මේ ජීවිතය ගෙන යන්න පුදුම උත්සාහයක් ගන්නවා. ඉතින් අපි ආව මේ ගමන හරි මහන්සි තමයි. ඒත් අද ජීවත් වෙනවා කියලා දැනෙනවා. සත්තයි එයාගේ මහා ගොඩාක් දැනෙන ආදරය නිසා මට මහන්සියක් දැනුනේ නැහැ. බණ්ඩාරවෙල සාගරී ඔබ කිව්වේ මහා පුදුම කතාවක්. එයාගේ මහා ගොඩක් දැනෙන ආදරය නිසා මට ජීවිතේ මහන්සිය දැනුනේ නැහැ කියලා. හිතවති, ඔව් ඇත්තම ආදරයක් දැනෙනවා නම් ඒ විශ්වාසය දෙපාර්ශ්වයෙන්ම රැකෙනවා නම් කොයිද ආදරය ළඟ මහන්සියක් නේද?

ඉතින් පෙම්වත දෛවය ඔබට කලින් මට ජීවන චාරිකාව නිමා කරන්න කිව්වොත් මට සමාවෙන්න ජීවිතේ විඩාබර හෝරා මැද ඔබේ තනිය රකින්නට මා නොමැති අඩුව නිහඬ විවස ගන්න පුළුවනිද? අනිමි සෙනෙහසත් අරගෙනම ඊළඟ භවයේ මම එන්නම් ඔබ අසලින් ඉඳ පොරොන්දුන ණය පියවන්න. ඩුබායි වලින්.

ආදරණීය තරංග ආදරේ නිසා අපි අඬලා තියනවාද? ඇඬුවා ඇති වෙන්න. මේ මුළු ආත්මෙටම ඇති වෙන්න ඇඬුවා 1997 දී. මගේ අම්මා අන්තරාවනේ අසනීපව සිටි ඇගේ අවසන් මොහොතේ මට ළඟ ඉන්න ඉඩ නැතුව මම අම්මා ළඟ හිටියේ. හැබැයි තාත්තයි මමයි දන්නවා අම්මා අන්තරා වෙනවා කියලා. ඒත් මගේ සහෝදරිය කිව්වා වෛද්‍යවරයා හොයාගෙන එන්න යන්න කියලා. ඒ ඇසිල්ලේ මගේ අම්මා අන්තරා වුණා. ඒක මට තාමත් වාවන්න බැරි දුකක්. ආදරණීය හිතවතා චම්පික ලලිත් පෙරේරා, ජීවිතයේ ඇස්වලට ඕනෑ තරම් කඳුළු එනවා. ඒත් අම්මා තාත්තා වෙනුවෙන් උනන කඳුළු හරි භයානකයි. ඒක මන් දන්නවා. ඒත් ඔබ කියේ වෛද්‍යවරයා ගැටුවෙන්න ඊළඟ තත්පරෙත් අම්මා වෙනුවෙන් වැය කරන්න. අය සුරලව ඉඳන් ඔබ කළ ඒ යහා ක්‍රියාවා ගැනව ඇති හිතවතා. ඉතින් කඳුළු වාව ගන්නා

හඳුළු වලින් දියවුණා නම් අද නෑ මම. ඒත් පුදුමයි තාම ජීවත් වෙනවා. හිත වෙඳුරු නොවි ගලක් වෙලා මාව ශක්තිමත් වෙනවා. අද අපව හැරි බැලුවොත් මම කඳුළු මත ඉන්න ගිට්ට. ඔබ නැතිව ඒ මතක සමග තාම ඉන්නවා. මං ජීවා.

0: පැය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
1: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ශුග කියල මූනෙල්ලගල සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
2: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
1: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
4: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
3: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්
4: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම්මාලාව
3: උත්තම ධාතු වන්දනාව
4: වෙසක් තොරණ
3: පහන් කෝඩෝ
4: සැදැහැගී
3: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
4: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
3: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
4: කූරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
5: බැති බරදායකත්වය
1: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

ආදරණීය තරංග ආදරය නිසා මම අඬපු ඇඬුම් මං විතරයි දන්නේ. පිරිමි පපුවකට දරා ගන්න පුළුවන් වුණාට ඔව් එහෙම කළාට එයාගේ අමතව කෙනෙක් ආවා. ඒක හරියට සමු ගැනීම කොහොම අමතක කරන්නද? සරින් සරේ මතකයට එන අතීත මතක හඬන තැවෙන පිරිමි හිත මේකද ආදරය? නුවර එළියෙන් සන්දීපයි එහෙම කියන්නේ. ආදරය ජීවත් කරවන්නේත් ඒ ආදරයමයි, ජීවිතේ විඳවන්නේත් ඒ ආදරය නිසාමයි. මිය යන්න හිතෙන්නේත් ජීවත් වෙන්න හිතෙන්නේත් මේ විරහගින්න නිසාවෙන්මයි. ආදරය නිවෙන්නේ ගීත නිසාමයි, ආදරය නිසා හැඬු කඳුලින්මයි. ආදරය මේ තරම්ම රසවත් වුනෙත් මිනිස්සු ජීවත් වෙන්නෙත්. එහෙම කියන්නේ ජම්පා. ජීවිතය ගැන බොහොම දේ කියා දෙන ඔබට ස්තුතියි හොරෝපතානෙන් චන්දනයි. එහෙම කියන්නේ ඔයා ඉන්න ඕන තැන මගේ පපු ඇතුළ නෙවෙයි, ඔයාගේ හුස්මට නිදහස තියෙන තැනක. මං අත්තරින්නේ ඔයාට යන්න කියලා නෙවෙයි, ඔයාට ඉන්න පුළුවන් වෙන්න. ආදරය ගැන අයිති කර ගැනීමක් නෙවෙයි, අයිති නොවෙන්නත් හදවතට ඉඩ තියෙන හැඟීමක්. ඒ නිසා අත්හරින මොහොතේ වැඩි පුරම ආදරය තියන්නේ හිතේ නෙවෙයි, ආත්මයේ. ඉතින් අතහැර දමා යාම ආදරය නොවේ, ඒත් අතහැරීමට ඉඩ දීම ආදරය. ඩක්ට දිනේ.

සුබමන්දාරම් රාත්‍රියක් අක්කා. තනි වචනයෙන් කිව්වොත් ඕ මං අඬලා තියෙන ආදරේ නිසා ඇති වෙන්න. ඒ තනි වචනේ පිටිපස්සේ තියෙන කියාගන්න බැරි පුදුමාකාර වචන ගොඩක්. ආදරේ ජීවිතේට සතුට සහ දුක අඩු වැඩියක් නැතුව තියෙන දෙයක්. අකි මට තියෙන එක පාර්ශවීය ආදරයක්. මගේ ආදරය තුළ පුදුමාකාර තරම් විඳිනවා. ඒ වගේ සිය දහස් ගුණයක් විඳිනවා. ඇස්රි දෙන තුරු හඬුවාර තියෙනවා. ඒක තමයි ආදරේ හැටි. එහෙම කියන්නේ රසාංගිකා. තරංග ආදරයේදී හැමදේම අමතක වෙනවා. අනන්තයකට බලාපොරොත්තු හැදෙනවා. එයින් මෙහා තැනක නවතින්න කැමති නෑ. නමුත් අමතක වෙන දෙයක් තියෙනවා. සතුට අනෙක් කෙලවර තියෙන දුක. අපිට නොදැනුණාට සිනහවද කඳුලද? මේ දෙකම එකට එකතු වෙච්ච දෙයක්. අටලෝ දහම අපිට කියලා දෙන්නේ එහෙම නේද? ආදරේ එයින් වියුක්තව පවතින දෙයක් නෙවෙයි. ඉතින් නොහඬපු කෙනෙක් සිටී විද ආදරෙන් නාලක.

ආදරණීය තරංග මං හරි මවංක වාදරය කරපු කෙනෙක් ඊළඟ භවයකට නම් එපා කියලා හිත හදාගන්න උනා මට හිතනවාද එතනට එන්න මං ඔන්න තරං කඳුළු හලන්නේ නැතිද හිතන්න එපා ඒ ගැන ඉවසීම නිසාම ජීවත් වුණා මගේ ආදරය නම් කඳුළු කතාවක් මං සුචා

ආදරය නිසා පියවන තරං ඇඬලා තියනවා. ඒත් අන්තිමට ඒ කඳුළුම තමයි ජීවත් වෙන්න හේතුව බවට පත් වෙන්නෙත්. සබදාමට අපි යටයි රාගම රසී.

0: mandaram re atai vinadi 48 ay
1: velava obaveta gena enne
2: Cinderella wage mannan inne mama beela ganna kavuruth tanakam
3: ape daruan apata wada idirien itin age kathawa liyanna ayata idaharinna commercial credit
4: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
5: කාර්ඩියෝජෙනික් කාලේ ඉරාන්රුකෝ මාරෝද යවවා එක පරීක්ෂණ තියෙනවා කො බෑඩ් බ්ලොක් දෙක ආයෙත් පරීක්ෂණ කරලා ඔපරේෂන් එක කරනවා කිව්වා සෙක්ටර්ෙන් තේ මං අහනවා එවන සම්මලවන්ද මාත්කගෙන කිව්වා විස්තර ඉන්න දෙන්නේ පස්සකවන් ගත්ත දැන් හොඳයි මේ මාන්සිය නැත් පොඩිකල් ටිකක් නැත් සම්බුළු ගලේම නැත් ඉන්නකම හොඳයි දැන්
4: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940
6: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
7: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
8: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ඉස්තරම්බ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් නිපදවයි.
7: මුළු තැන් ගෙටම විජය
8: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.
9: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
10: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
11: නේත්‍රාලෝක වෙසක්
10: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
11: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
10: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
11: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
10: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
11: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
10: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
11: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
10: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහොදා අපි ආයෙත් කෝරගල යමු
12: බැති බරදායකත්වය
11: දෙනුමින් නතර නොවි අවබෝධයෙන් එතෙරවන්න
10: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
6: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
0: එයාගෙන් වරදක් වෙලා නැතත් මම අද ගොඩක් දුකින්. මොකද එයා ඩෙංගු රෝගී තත්ත්වයට පත් වෙලා ඉස්පිරිතාලේ. එයා එක්ක දුකේදිත් සැපේදිත් මම ළඟින් ඉන්නා. එනකල් බලාගෙන ඉන්නවා. දෙයියනේ, වාට ඉක්මනින් සනීප වෙන්න ඕනේ. නමක් ගමක් නැති වුණත් ඒකත් ආදර කතාවක්. ආදරේ වෙනුවෙන් අඬල නැති කෙනෙක් මේ අහසයට ඉන්න පුළුව නේද? එනිසා මං ආදරෙන් වැටෙන කඳුළු වලට හරි ආදරෙයි. එහෙම කියන්නේ වැටියෙන් දිල්. යශෝදරාවත් සිහි වෙයි. ඔබ සුවෙන්දයි විමසයි. සතුටින් තබන මනයි යදිමි. සියල්ල පවා පුදා මම. ප්‍රේමයම අනුරක්ෂණය කරමි. නැවතත් ඔබ සුවපත්දයි ඇසෙයි. සුවෙන්නම් එය මට සොම්නසයි. නිදහසේ හුස්ම වැටෙයි. ඔබ මෙසේ සවක ළඟනතත් කෙනෙක් මෙහි ඇවිලේ ඉතින් ප්‍රේමය හෙමයි ළඟනතත් කෙනෙක් මෙහි ඇවිලේ ඉතින් ප්‍රේමය එහෙමයි.
13: වසන් වෙන සඳ වලා කුලකට

කුමන හෝ ආකාරය සසර ගණු දෙනුවක් පියවනු සඳහා දෛවය විසින් මුණගසපු අප හැමෝම සසරීම දකිනාතෙක් රිදී තලෙ පොඩුවුණු සිත් සතන් සනහලමින් හිනහමින් අඬන අය.

මාරුවක් නැති බව දැන දැනම කප්පරක් හින අස්පනා පිටම බොඳ වෙද්දි දිග හුස්ම පොදවල් ඇස් කකියගෙන කොච්චරක් බිමට වැටෙන්නේ ඇතිද කඳුළු වෙලා ඒත් ආදරේ හින්දම ජීවිතය එපා කියද්දි මම මටම වාරුවක් කරන් ආදරේ කළා යක්කල ඉෂානේ

ඇස් දෙකෙන් තෙත්වෙන හැම පාරකම උඹේ නම කියනවා හිතටනො දැනි දුර තියෙන හීනයක් වගේ උඹ ළඟයි වගේ ඒත් නැහැයි වගේ හඳට කියන කතාවල් අහන්නේ අනියමේ ඉඳන් හිනා වෙනවා ආදරය කියන්නේ මෙහෙමද හිත රිදෙනකොටත් හිනා වෙන්නේ එන්න කියලා කතා නොකර යන්න එපා කියලා අඬන්න නැතුව හිතේ කොනක තියාගත්තා උඹ මගේ නැවුණත් මගේම කරලා ඒ තමයි මගේ නැවෙන මගේ ආදරේ නිර්නාමිකා

කොහේ අන්නද හදවත්වල පැලපදියම් වෙලා කූඩාරම් අටෝගෙන අපෙන් අහන්නවත් නැතුව අපි ළඟ නැවතුණු අය ඔහේ හිටපු ආවේ අපේ හිත්වල මන්තරංගා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිත්

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන්, මේ ගෙවෙන්නේ වෙසක් මාසේ. වෙසක් මාසයේදීත් ඔබට උතුම් වූ ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට නෙතෙෆම් රේඩියෝ ඔස්සේ හැකියාව තිබෙනවා. අපි පිළිබඳත් මතක් කරන අතරේ අපි ඔබට විශේෂයෙන් මතක් කරන්නට ඕනේ, නෙතෙෆම් රේඩියෝ ඔස්සේ අද ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් මෙවර නෙතෙෆම් රේඩියෝව වෙසක් කලාපය පවත්වනු ලබන්නේ කෝරගල රාජමහා විහාර පින්බිමේදී වෙසක් පුර පසළොස්වක පොහොදා මේ මාසේ 30 වෙනිදා සහ 31 වෙනිදා ඔබට ඉතාම වටිනා ධර්මානුශාසනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාදී නේකවිද පින්කම් රාශියක් දැක බලා ගනිමින් අනුමෝදන් වෙන්නට පුළුවන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 30 වෙනිදා උදේ 6 වන විට ඔබ තැන්පත්වන්න කෝරගලට ඇවිල්ලා අෂ්ටාංග සීල සමාදානයේ පටන් 31 වෙනිදා රාත්‍රිය දක්වාම දිවයිනේ චිර ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල පිරිසක් කෝරගලට වැඩම කරවීමට නියමිතව තිබෙනවා. ඒ අතරේ ඔබට පුළුවන් කෝරගල උතුම් සුගන්ධ කුටියේ වැඩ සිටින ධාතුන් වහන්සේලා උදෙසා බුද්ධ පූජාවන් පවත්වන්නට ඔබේ ධන පරිත්‍යාගයන් වෙන් කරන්න. ඒ සඳහා ඔබ 0777-76-76-76 අංකයෙන් රංජිත්ට කතා කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ අතරේ අපි ඔබට මතක් කරන්නට ඕනේ නෙතෙෆම් රේඩියෝවේ පොහෝදා පින් කම්මාලාව, ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් 0777-41-51-272 අංකයෙන් දර්ශන්ට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්නටත් හැකියාව තිබෙනවා. එහෙමනම් අපි අද ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. වැඩමවවදාල පින්වත් දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සද්ධර්මය දේශනා කොට වදාළ උතුම් බුදු හිමියනේ අදත් මට අවසරයි. අදත් අපිව අහගෙන ඉන්න පින්වන්ත හාමුදුරුවනේ මෙහෙණින් වහන්ස, කුඩා හාමුදුරුවනේ පුංචි මෙහෙණින් වහන්ස අවසරයි. ලංකාව පුරාම, ලෝකෙ පුරාම අපිව අහගෙන ඉන්න පින්බර ගුණවන්ත පින්වන්ත ධර්මශ්‍රවණාභිලාෂී මව්වරුනි, පියවරුනි, තරුණ දරුවනි, දුවේ පුතේ, අදත් මම දන්නවා ඔබ මේ ඉරහඳ යට කොහේ කොතනක හරි ඉඳගෙන අපිව අහගෙන ඉන්න බව අපි දන්නවා. සමහරලාට විවිධ පින්කම් වලට ලෑස්ති වෙන ගමන් දාන් සැල් දෙන්න, තොරන් ඉදි කරන්න, කූඩු ප්‍රදර්ශනය කරන්න, වෙසක් කලාප කරන්න, ඔය නානා ප්‍රකාර දේවල් වලට සූදානම් වෙන ගමන්, ආධාර එකතු කරන ගමන් සූදානම් වෙන ගමන්, සමහල්ලාට දන්සල් වලට සූදානම් වෙන තැනක, ඒ සාකච්ඡා කරන තැනක, වගේ විවිධාකාර තැන්වල ඉඳගෙන කාර්යාලේ, මගතොටේ, රෝහලේ, ආරක්ෂකාංශේ, පිට රටක, විදේශ රටක ඉඳගෙන අපිව අහගෙන ඇති පින්වතුනි. ඉතින් අපි මේ බදහදා ධර්ම දක්ෂිනාව වර්තමාන යුගයේ වැඩිපුර ජනතා ආදරය ප්‍රසාදය දිනාගත්තු. ලංකාව පුරා වැඩම කරනකොට බොහෝ ඇත්තු අපි හාමුදුරනේ බණ අහනවා කියලා. සමහරට මේ බණට කියපු කාරණාත් කියනවා. හාමුදුරු මේවා කිව්වා, මෙහෙම කිව්වා, අපි අහන් හිටියා, අනේ අපිට දැනුනේ නිකන් අපේ ගෙදර හාමුදුරු වැඩ ඉන්නවා වාගේ කියලා. එහෙම කිව්වා ගොඩක් අය. ඊළඟට නෙතිෆම් YouTube නාලිකාව පැත්තට ගිහිල්ලා ඔයාටත් මේ මොහොතේ පවා ඔයාටත් නෙතිෆම් YouTube නාලිකාවෙන් සජීවීව මේ බණ බලන්න පුළුවන්. මේ දේශනාව බලන්න පුළුවන්. පස්සේ බලන්න පුළුවන්. ඔයාටගේ හිතවතුන්ට ධර්ම දානයක් විදියට මේක යවන්න පුළුවන්. ධර්ම දේශනාව ජංගම දුරකථනයේ හරහා මෙන්න මේ බඳු ධර්ම දේශනාවක් තිබෙනව අහලා ජීවිතය හදාගන්න කියලා. අපි දැකලා තියෙනවා මේ වගේ ගොඩාක් පිරිසක් නෙතිෆම් YouTube නාලිකාවෙන් මේ බණ බලනවා, අහනවා, පස්සේ නැවත නැවත නැවත නැවත අහනවා. ඉතින් ඒ හැමෝටම පින් දෙනවා, ආශිර්වාද කරනවා. අද අපි සාකච්ඡා කරමු තව කාරණාවක්. උඩඟුකම. පසුගිය සතිවල අපි බලාපොරොත්තුවක් දුන්නා අද බණ කියන්නේ උඩඟුකම ගැන කියලා. දැන් එක දිගට මේ ටිකක් පිළිවෙලක් ඇතුව මාතෘකා ටිකක් අපි ගලාගෙන අරගෙන එනවා ඉදිරියට. එතකොට උඩඟුකම, අපි මේවා ජීවිතවල පින්වතින් නිවැරදි කරගත්ත යුතු, අපි අතින් අකුසලයන් වෙන, අඩුපාඩු වෙන, මනුස්සකම් නැසෙන දේවල් නිසා නිවැරදි කරගත යුතු සිතිවිලිදායන්, එමත් නැත්නම් ක්‍රියාකලාපයන්, මේවා යහපත් කරගන්න ඕන. මේ උඩඟුකම වාගේ සිතිවිලි අපේ ජීවිතවලට ආවොත, මාන්නය වගේ ආවොත්, උඩඟුකම ආවොත්, එතනින් නැසෙන්නේ අපි, නැසෙන්නේ මනුස්සකම්, නැසෙන්නේ සමාජය. අපි නැසිලා ගිහිල්ලා සතරපායේ වැටෙනවා. මෙලොව නැසෙනවා විතරක් නෙමෙයි, සතරපායේ ගිහිල්ලා වැටෙනවා. දැන් අද දේශනාවේ මාතෘකාවට තබාගත්තු ගාථාවේ අපි කිව්වේ වස්සිකාවිය පුප්පානි මහණනි දෑ සමන් වැල පින්වත්නි පරවගිය මල් මුදා හරින්නාසේ. වහින කොට වෙන්න පුළුවන්, එහෙම නැත්තං සාමාන්‍යයෙන් මල් වැලක්, මල් ගහක්, මල් පිපිලා තියෙන ලස්සන ගහක් බලන්න, ඔය කහ මල් ගස් එහෙම. ඔයත්තන්ගේ ඔය දැන් වෙසක් කාලෙනේ එන්නේ පින්වත්නි, ඇසළ මාසේ වෙසක් කාලේ එනකොට නේද, වෙසක් කාලෙට එහෙම විවිධ වූ මල් වර්ග පිපෙනවා. හරි ලස්සන මල් බුදු පුදට, වැටවල් දිගට ලස්සන දම්පාට මලක් පිපෙනවා. වැටවල් වල සමහර පළාත්වල ගහක් තියෙන ගිනි කූරු වගේ ලස්සන ගහක් කැලේ හැදෙනවා, පිරෙන්න මල් පිපෙනවා. ඊළඟට සල් ගස්වල මල් පිපෙනවා, කහ මල් ගස්වල හැපි මල් පිපෙනවා, ඇසල කාලෙට ඇහැල මල් පිපෙනවා. ඒ වගේ මල් වර්ග පිපෙනවා පුෂ්පදාමයන්. මේ මල් ගස්වල හැටි තමයි සමන් වැල වේවා, මල් ගස්වල හැටි තමයි පරවුණු මල් ස්වභාවයේ විසින්ම හොලවලා හලනවා, පරවෙච්ච මල් මුදා හරිනවා. අන්න ඒ වගේ රාගය, දේශය මුදා හරින්න පින්වත්නි ජීවිතවලි
ඔය රාගය දේශයක් තියෙනකොට ඒ අකුසල ධර්මයන් තියෙනකොට අකුසල මූලයන් කියලානේ අපි කියන්නේ රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ. ඕවා තියෙනකොට පින්වත්නි හිතවල සංඛාවෙන් පිරෙනවා හිත. බයෙන් පිරෙනවා හිත. තැතිගැන්මෙන් පිරෙනවා හිත. නිතරම බයේ බිරාන්ත වෙලා තමයි තියෙන්නේ හිත. බයේ බිරාන්ත වෙලා කියලා කියන්නේ කුසලයකට ඉඩක් නැහැ, යහපතකට ඉඩක් නැහැ. ඔය උඩගුකම් මාන්නක්කාරකම් ඔය වගේ සිතිවිලි, වෛරී, කෝප, ක්‍රෝධ සිතිවිලි තමයි සිත පුරා සක්මන් කරන්නේ. අර අපි කියන කොටත් කියන්නේ නේද? ඈ පිළිවෙලකට ඇමදපු බෝමලුවක් වාගේ සිතේ අපිළිවෙලකට සක්මන් කරන සිතුවිලි කියලා කියන්නේ. දැන් චූටි පුතාලා දූලා දැන් ඕනේ කමින් සමහර නිවෙස්වල පැදුරු වෙලාගෙන මේ බණ ටික අහන් ඉන්නවා. හරියට ධර්මදේශනා ගෙදරක් වාගේ. ඇඳට වෙලා වැඳගෙන බණ ටික අහගෙන ඉන්නවා. හිතන්න. ඔය ඇඳට වැටුනේ අම්මා ජීවිත කාලෙම උඩඟු කමෙන් ඉඳලාද? අර ගිය සතියේ බණ කිව්වා වාගේ මාන්නෙන් ඉඳලාද? ඇඳට වැටුනේම. අද ඔය උතන ඉන්නේ ඔය ඇත්ත පින්නදි උඩඟු කමෙන්මද ගෙවුනේ ජීවිතේ, මාන්නෙන්මද ගෙවුනේ? අද එහෙනම් නතර වෙලා මොහොතක් කල්පනා කරන්න පින්නදි. සත්පුරුෂ අසත්පුරුෂ ධර්ම මොනවාද? බුදුහාඳුරු වදාලා සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම මොනවාද කියලා. සරල භවයේ ඉඳලා සංකීර්ණමය බුද්ධ දේශනාව දක්වා වදාළ ඒ උතුම් දේශනාව ඇතුලේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාරණා හරි අපූර්වට අපිට පැහැදිලි කළා පුතා. උසස් කුලයක ඉපදිලා යමෙක් පැවිදි වෙලා එයා කල්පනා කරනවා නම් අනිත් පහත්යයි සම්මත කුලවලින් පැවිදි වෙච්ච අය පහත් කියලා ඔය නිවනේ පින්වත්නි කුල ભેදයක් නැහැ. ලේවල ભેදයක් නැහැ. ජාති ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. උසස් කුලයේ කෙනා උපදින්නෙත් එක විදියට, මැරෙන්නෙත් එක විදියට, ජීවත් වෙන්නෙත් එක විදියට. උසස් කුලයේ කෙනාට කර්ම ශක්තියින් ඉන්නෙත් එක විදියට, පහත් කුලයේ කෙනාටත් කර්ම ශක්තියින් ලැබෙන්නේ එක එක විදියට. ඒ විදියට දුෂ්කෘත කර්ම වලට ඒ විදියට, සුකෘත කර්ම වලට ඒ විදියට. කර්මයේ එමමයි, ප්‍රතිඵලයේ එමමයි. එයාගේ ජීවිතේ පවතින්නෙත් ඒ විදියට, ලෝක ධර්මතාවයට යටත්ව, අටලෝ දහමට යටත්ව. දුප්පත් කෙනාගේ ජීවිතේ පවතින්නෙත් ඒ විදියට. වෙනසක් නැහැ. එයත් මැරෙන්න ඕන, මෙයත් මැරෙන්න ඕන. සදාකල් ලෝකේ සුවයක් නැහැ. සදාකල් ලෝකේ පැවතීමක් නැහැ. නැවතීමක් තියෙනවාමයි. නැවතීමක් තියෙනවාමයි. එතකොට කෙනෙක් කල්පනා කරනවා නම් පුතා මම කුලයෙන් උසස්, උසස් කුලයක ඉපදිලා පැවිදි වෙලා තියෙනවා. ඒ නිසා මට නිවන ළඟයි. හරි නැත්තම් විශේෂ වරප්‍රසාදයක් විදියට නිවන ලැබෙනවා වගේ එකක් හිතන් ඉන්නවනම් මට විශේෂ වරප්‍රසාදයක් මගේ උසස් කුලය නිසා, නැත්තම් මගේ උසස් ධනය නිසා එහෙම විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා නම් කියලා හිතනවා නම් එයා අසත්පුරුෂෙක්, සත්පුරුෂෙක් නෙමෙයි. නිවනේ එහෙම ભેදයක් නැහැ. උසස් වෙන්නේ පින්වත්නි නිවන ලබා ගැනීම අනුව, ಗುಣධර්ම අනුව මිසක්ක කුලය නිසා නෙමෙයි. සත්පුරුෂය එහෙම හිතන්නේ ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරගන්න තරමට තමයි උසස් බව කියලා ඔහු කල්පනා කරන්නේ. ඔහු කල්පනා කරන්නේ කුලය නිසාවත්, ධනෙ නිසාවත්, වෙන දෙයක් නිසාවත් උසස් බව හැදෙනවා කියලා සත්පුරුෂයා කල්පනා කරන්නේ. සත්පුරුෂයා කල්පනා කරන්නේ උසස් බව හැදෙන්නේ, නිර්මාණය වෙන්නේ ලෝභය දුරු කරපු පමණට, ද්වේෂය දුරු කරපු පමණට, මෝහය දුරු කරපු පමණට තමයි උසස්කම ලැබෙන්නේ. නිවන ලැබීම මතයි සසරෙන් මිදෙන්න ලැබෙන්නේ, ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ නිසා නිවන ලැබීම මතයි උසස්කම තියෙන්නේ. නිවන් සෝය තුලයි, කුලය නෙමෙයි. ධර්මය මුල් කරගෙන ජීවිතය ගත කරන්නට ඕනේ ලෞකික කරණයෙන් ඈත් වෙන්න ඕන කියලා කල්පනා කරනවා. ලෞකික කරණය මුල් කරගෙන අසත්පුරුෂ වෙන්නේ නැතුව ලෞකික කරණයෙන් ටික ටික දුරු වෙන්න ඕන කියලා. අර කියමනකුත් තියෙනවනේ නේද? සංගරාජ හාඳුරු ගැන කියනකොට කියන්නේ උඩඟු නොව මහාන කියලා.
උළුවස්සේ උඩ ලියලා තිබුණයි කියලා කියනවානේ උඩඟුනෝ මහාන කියලා. තනතුරු ළඟමයි අනතුරු ඇත්තේ කියලා කිව්වා. තනතුරු ළඟමයි විපත් ඇත්තේ කියලා කිව්වා. දැන් අද ගොඩාක් අයට අමතක වෙලා තියෙන දෙයක්. තනතුරු නිසා උඩඟු වෙනාට, තනතුරු නිසා පින්වත්නි ඔළුව උඩ ගියාට, අපිට තනතුරු නිසා පිළිසරණක් නැති වෙලාවක්, කියන්නේ මරණ මංචකේදී අසරණ වුණු වෙලාවට පුතා මේ කය දිරා යනවා. හරියට සතියක් නෙමෙයි, වේල් හතක් ආහාර නොගෙන හිටියනං ඇති, වේලක් දෙකක් ආහාර නොගෙන හිටියනං ඇති, වේලක් දෙකක් ජලය පානය නොකර හිටියනං ඇති, වේලක් දෙකක් ඔය දරුණු ලෙඩක් හැදිලා උණක් හැදිලා මොන හරි හිටියනං ඇති. පින්වාද මේ ශරීරය අපි හිතන තරම් උඩඟුතමක් ඇති කරගන්න තරම් දෙයක් මහා උජාරුවක් ඇති වෙන්නේ පණ නැති වෙලා නිකං අප්‍රාණික දෙයක් බවට පත් වෙනවා. අපිටවත් මෙල්ල කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා. දැන් ඔයතෝ අහලා තියෙනවද, දැකලා තියෙනවද රැහැයියෝ, රැහැයියෝ කෑ ගහනවා අහලා තියෙනවද? පින්වත්නි රැහැයියෝ කෑ ගහනවා, තව රැහැයියෙක් කාය කෑ ගහනවා ඇහෙනකොට. රැහැයියා කෑ ගහලා කෑ ගහලා කෑ ගහලා කෑ ගහලා පුතා පැලිලා මැරෙනවා, පපුව පැලිලා මැරෙනවා රැහැයියා. ඒ මොකද තව කෙනෙක් කෑ ගහනකොට ඒ හඬට වඩා පර යන්න කෑ ගහලා. අපේ රැහැයියන්ට වෙන්නේත් ඔය ටිකමයි අම්මා. ආ තව කෙනෙකුට උඩින් යන්න නේද? අර ගීතේ එකක් තියෙනවා නේද, ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ, ඉගිල්ලෙන්න තටු නෑ කකුල් දෙකයි අපිට තියෙන්නේ කියලා කියනවානේ. ඉතින් ගොඩාක් අයට අමතක වෙනවානේ අපිට බිමින් ඇවිදන් යන්න කකුල් දෙකක් තියෙන්නේ කියන එක අමතක වෙලා ගොඩාක් අය හිතනවා තටු තියෙනවා කියලා, අත් තටු තියෙනවා කියලා කල්පනා කරනවා. ඉතින් පියාඹින්න ගියාම කකුල් දෙකක් තියෙන අය නිකම්ම වැටෙනවා, වැඩිලා ඔඹ බිම ඇනෙනවා, මූණ බිම ඇනෙනවා, පස්ස බිම ඇනෙනවා. ඉතින් ගොඩක් අය ඉගිලින්න ගියා මේක වෙන්නේ. ඉතින් රැහැයියා කෑ ගහලා පුතා ලය පැලිලා මැරෙනවා. ඒ කියන්නේ අනිත් කෙනාට වඩා සද්දේ වැඩි කරන්න ගිහිල්ලා තමයි ලය පැලිලා මැරෙන්නේ, පපුව පුපුරලා මැරෙන්නේ. ගෙම්බත් එහෙමයි, ගෙම්බත් කෑ ගහලා බඩ පැලිලා මැරෙනවා. ඒ කියන්නේ අනිත් කෙනාට වඩා සද්දෙට කෑ ගහන්න ගිහිල්ලා, එයා අභිභවා යන්න ගිහිල්ලා උඩඟු කමේ යථාර්ථය තේරුම් ගන්න. උඩඟු කමේ ඇත්ත ඕක. උද්දච්ච ඔළුව ඉදිමුණු මිනිස්සු පින්වත්නි අහංකාරය හිතනවා මේ ගාම්භීර බව කියලා හිතාගෙන උද්දච්චකම පෝෂණය කරනවා, ඔළුව ඉදුමුණු බව පෝෂණය කරනවා. ඔය ගෙවල් වල ඉන්න ළමයි එහෙම ඉන්නවා නේද, ඉදුමුණු ඔළුව තියෙන්නේ. ගරු කරන්නේ බුදු ආමඳුරන් වඳින්නේ, අම්මා තාත්තට වඳින්නේ, ගරු කරන්නේ. තාත්තා කියන මිනිස්සයා පින්වත්නි තාත්තගෙන් කකා තාත්තට ගරහනවානේ. තාත්තානේ තාම පෝෂණය කරන්නේ. ඔයාලව තාත්තගේ රෙදි ඇඳගෙන, තාත්තා අරන් දෙන රෙදි ඇඳක්, තාත්තා අරන් දෙන බෙහෙත් ටික පාවිච්චි කරලා. සමහර අය කියන්නේ ඔයාලා අපි හැදුවනම් ඉතින් ඔයාලා මේව දෙන්න ඕන, කන්න දෙන්න ඕන. ඔයාලා හැදුවේ මොකද? ඒක හිතන්නේ දැන් සමහර දරුවෝ නිර්වචනය කරන්නේ මේ අම්මලා තාත්තලාට තියෙන මොන හරි අවශ්‍යතාවයකට අපි හැදුවා වගේ එකක්. අපිට මේ ලෝකෙට එන්න චාන්ස් එක දුන්නට, අවස්ථාව දුන්නට, ඒ කැපකිරීම දුන්නට, ඊළඟට මේ අපි මේ ලෝකෙට ඇවිල්ලා ඔය උගත්කම් හදාගෙන, මහාචාර්ය පට්ටම් හදාගෙන, සැප සම්පත් විඳගෙන, අනිත් අතට පින්නදි පින් කරගන්න, මේ ලෝකෙට නාවානම් ඒ උත්පත්තිය සකස් නොකරානම් අපි කොහොමද පින් කරගන්නේ, අකුසල් දුරු කරගන්නේ, කුසල් මේ සුගති භූමියේ වඩා ගන්නෙ? ඒක පුදුම දෙයක් නේ මේ දෙමව්පියෝ දීපු නේද? තාත්තගෙන් කකා තාත්තට නොවඳින්න දරුවෝ ඉන්නවා ගෙවල් ඇතුලේ. අද බණ අහගෙන ඇති, ඈතට ඇහෙනවා ඇති. අම්මා වියලා දෙන බට්ටික කාලා අම්මට ගරු නොකරන අය ඉන්නවා නේද? ගුරුවරයා දැක්කම ගුරුවරයාට ගරු නොකරන. මම මේ ටික කියන්නේ මේ පසුගිය සතියේ අවසානයේ කොටසක් මේ කියන්නේ. ගුරුවරයාට සලකන් නැති ළමයි ඉන්නවා. ඉතින් මොකටද පින්වත්නි අයනු ආයනු කියා දීපු අපේ පෙරපාසලේ ඉඳලා මුල් ගුරුතුමාගේ ඉඳලා අපිට හම්බෙච්ච ගුරුවරු මතක නැත්තම් අපෙන් මොකටද
විශ්‍රාම ගියාම ඒ ගුරුවරයා හොයාගෙන යන්න බැරි නම් අපේ මොකටද වැඩක් තියෙනවද? ඈ කල්පනා කරන්න. හිතන්න මනුස්සකම් කොහෙද තියෙන්නේ? උඩඟුකම් නිකන් අපි කරපු වික්‍රමයක් වගේ යාන වාහනවල ලොකු ලොකු ඒවයි යන්නේ. ඈ අපි කරගත්තු මහා වික්‍රමයක් වගේ අපිට මේවා පහළ වුණා. අපි රට ගියා, අපි ගත්තා, අපි හම්බ කරා. ඔය ඔක්කොටම මොලේ පෑදුවේ ගුරුවරයා. ඔය ඔක්කොටම මොලේ පෑදුවේ දෙමව්පියෝ. දෙන්න පො ඒ දෙන්න බලන්න. දෙමව්පියෝ දෙන්න පෝෂණය කරනවා, රෙදි අරන් දෙනවා, බේත් අරන් දෙනවා, ලෙඩ නොවී තියාගන්නවා, සැප යහනවල් වල නිදි කරවනවා. ඊට පස්සේ ගුරුවරයා ඔළුවට අධ්‍යාපනය දෙනවා. එතකොට ඒක අය කරන්නේ, ගුරුවරු දෙමව්පියෝ කරන්නේ. එක කාල පරිච්ඡේදයක් පින්වත්නි, අපි වෙනුවෙන් දුක්ම කියන කොටසක් අරගන්නවා. අපේ දුකක නැමැති කොටස ඔය තුන්ගොල්ල හතරගොල්ල ගන්නවා. අපිට සැප කියලා දීලා අපිට ජීවිතේ දවසක සැප විඳින්න කියන අපේ ලෝක ගොඩනගන්න කියන පාර හදලා දෙන ඔය කට්ටිය ටික. හදලා දීලා ඒ කට්ටියගේ ජීවිත හේදිලා යනවා එහෙම. අපේ ජීවිත හදලා මේ ජීවිත හේදිලා යනවා. හිතින් ඒ තාත්තණඟ කොන්ද නොනැමෙනවා නම්, ඒ තාත්තගෙන් කාලා ස්තුතිපූර්වක නොවෙනවා නම්, අනුමෝදනා නොවෙනවා නම්, ඒ අම්මාට ස්තුතිපූර්වක නොවෙනවා නම්, ඒ අම්මාට කෘතඥ නොවෙනවා නම්, ඒ දරුව මොකටද? ඈ ඒ මිනිස්සු මොකටද? ඒ මිනිසුන්ගේ ජාතය ජන්මේ ලැබුණේ මොකටද? ඔබ කල්පනා කරන්න ඕන බුද්ධියෙන්. ඔබට අදහසක් මේ ගැන තියෙන්න ඕන. එහෙම හිතන්න එපා පුතා. හරි පව් ජීවිතේ. හරි පව් ජීවිතේ. සත්පුරුෂයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. සත්පුරුෂයා කියලා කියන්නේ උද්දච්ච කෙනෙක් නෙමෙයි, ඔළුව උදුම්ම ගත්ත කෙනෙක් නෙමෙයි. අපේ දරුවෝ ඉන්නවා, සමහර තරුණ දරුවෝ, බෝසත් දරුවෝ අතරේ ගොඩාක් ඉන්න බෝසත් දරුවෝ අතරේ. ඒක රූපේ වාගේ තියෙනකොට, කොණ්ඩේ තියෙනකොට, ආ ශරීරය ප්‍රසන්න වෙනකොට ටිකක් ඒ අයට එනවා පින්වත්නි, මාන්නක්කාරකමකුත් එක, උද්දච්චකමක් එක, උඩඟුකමක්, යථාර්ථය මුලාවෙන් වැසෙන ස්වરૂපයක් එනවා පින්වත්. ඇත්ත වහගෙන ඊළඟට පංචකාමයන් නිසා ඉදිමිච්ච తాවකාලික බොරු වංචනික සිටිවිලි සමුදායක් හිතට එනවා. වංචනික සිටිවිලි සමුදාය තමාව තමන්ම රවට්ට ගන්න. ඈ පංචකාමයන්ත් එක්ක බැඳිලා එන්නේ මේක. ඉතින් ඔන්න ඔය වාගේ පින්වත්නි, එතකොට නොහැකියාව, ඊළඟට පින්වත්නි අසරණකම තවදුරටත් ජීවිතවල වර්ධනය වෙන්න පටන් ගන්නවා. සමහරට වහල්කම, බොරුව, බොරු මමාපෑම, මේ ඔක්කොම ජීවිතය ඇතුලේ තියෙනවා. මේ උඩඟුකමත් එක්ක අරගෙන බැලුවම් පින්වත්නි, සමහරලාට මානසික අඩුවක් තියෙනවා. ඈ ඊළඟට උඩඟුකම කියන එක නිකන් මානසික අඩුවක් වගේ එකක්. සසර උගුලක් උඩඟුකම කියලා කියන්නේ. ඊළඟට ආදර්ශයක් ගන්න ඕන, අනිත් ජීවිතවලින් ආදර්ශයක් ගන්නෙ නැහැ. වචන සැරයි, ක්‍රියාවන් විකෘති, හැසිරීම අසාමාන්‍යයි. මේ අයගෙන් ඈත් වෙන්න ඕන. ඔය ඇත්තෝ මේ වගේ යාළුවෙක් ඉන්නවනම්, මේ වගේ මිත්‍රයෙක් ඉන්නවනම්, ඊළඟට අපි කියන්නේ සංසාරෙත් අපිට කල්යාණ මිත්‍රයෝ ලැබේවා කියලා කියන්නේ ප්‍රාර්ථනා කරා. මේ පින් කරපු බලයෙන් උපදින උපදින ආත්මේ බාල ඇසුරක් නොවේවා. උපදින උපදින ආත්මේ මට බාලයෙක්ගේ ඇසුරක් නොවේවා. කල්යාණ මිත්‍රයෙක් ලැබේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් ඔය විකෘති හැසිරීම් තියෙන අසාමාන්‍ය ගති ලක්ෂණ තියෙන, ආදර්ශමත් කමක් නැති, වචන අසංවර, වචන සැර, සසර උගුලකට අහුවෙච්ච, උඩඟුකම නැමැති උගුලට අහුවෙච්ච, මානසික අඩුවකින් පෙළෙන, මානසික ආරවුලකින් පෙළෙන යාළුවෝ, මිත්‍රයෝ, නෑදෑයෝ අපිට මුණ නොගැහේවා කියනයි ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ මුණ ගැහීම තුළ පෙන්වෙන්නේ විනාශයක්. තමන්ගේ විනාශයක්, ගෙවල් විනාශයි, ආයතන විනාශයි, ඈ තමන්ගේ මතයට, ඒ කියන්නේ තමන් හරි දෙයක් කිව්වත් එතන තැනක් නැහැ. ඒක පිළිගන්නේ නැහැ. ඇත්ත පහදලා දුන්නත් පිළිගන්නේ නැහැ. දැන් සමහර ඇත්තෝ ඉන්නදි කර්මය, කර්ම ශක්තිය පහදලා දුන්නට කොච්චර කියා දුන්නත් පිළිගන්නේ නැති ළමයි ඉන්නවා. කර්මය, කර්ම ශක්තිය කියා දුන්නට පිළිගන්නේ නැහැ. ඒ අය ඒක වටහා ගන්නෙ නැහැ.
අන්න ඒ වගේ චරිත පින්වත්නි. ඒවා ඉතින් හිතන්න ගෙදරක එහෙම චරිත ඉන්නවා නම් කොහොමද ජීවත් වෙන්නේ පින්වත්නි? ආ ඒ වගේ අයත් එක්ක වාසය කරන්නේ කොහොමද? ජීවත් වෙනවා නෙමේ ගෙවල් ඇතුලේ පින්වත්නි, හරියට මෙරි උපදිනවා. මෙරි උපදිනවා. එයාලත් එක්ක සංවාද කරන්න බෑ. එයාලා කියන දේවල් අහන් ඉන්න අමාරුයි. නිතරම අනිත් කෙනාට රිදවන සුළුයි. නะ ඉතින් එතකොට පින්නදි අන්නේ වගේ සසර පවටම බරයි, ජීවිත පවටම බරයි. උඩඟු කමට මුල යෞවනත්වය, යොබ්බනත්වය, ධනය, බලය, භෝගාඩ්‍යතාවය, ඒක නැත්තම් සම්පත් තියෙන බව, පරිවාර සම්පත්, ඥාති සම්පත්, ජාතිය, උගත්කම, මේව හිතට අරන් උඩඟු වෙන අය ඉන්නවා. නේ හිතට අරන් උඩඟු වෙන අය කියලා කියන්නේ. නිකන් පොඩ්ඩක් හිතට අරන් ඉන්න අය. දැන් ඔයත්තන්ට හම්බෙලා ඇති ඔයත්තන්ගේ ගමේ, රටේ, පළාතේ, ආයතනේ ටික හිතට අරගෙන ඉන්නවා. නේද? කා ඇඟේ හයිය වුණත් නිකන් හිතට අරන් ඉන්නවා. යෞවනත්වයේ හිතට අරන් ඉන්නවා. අම්මා තාත්තගේ ධනෙ හිතට අරන් ඉන්න අය. දැයයි හිතන් ඉන්නේ සල්ලි ළඟ ඔක්කොම හරි කියලා. සල්ලි දුන්නම හරි, සල්ලි ටිකක් දෙමු, සල්ලි දුන්නම හරි. ඈ සල්ලි ළඟ ඔක්කොම හරි කියලා. පින්වත්නි මේ පණ නැති සල්ලි ළඟ පණ ඇති මිනිස්සු ධනෙන් වැටෙන හැටි. මිනිස්සු අසරණ කරන හැටි බැරි වෙලා හරි ඔය සල්ලි වලට කතා කරන්න ඇවිදින්න පුළුවන් වුණා නා. නේද? සල්ලි වලට කතා කරන්න ඇවිදින්න පුළුවන් වුණා නා. රන් කහවණු වලට ඇවිදින්න කතා කරන්න පුළුවන් වුණා නා. මිනිහා කොහොම නටවයිද? එහෙම ලෝකයක් ගොඩ නැගිලා තියෙන පිටවත්. ඒ නිසා යෞවනත්වයේ කියන එක පුතා අපිටත් තිබුණා. හැමෝටම තිබුණා යෞවන බව. හැමෝටම දිස්න ගහන කාලයක් තිබුණා. කාල පරිච්ඡේදයක් තිබුණා. අපේ ශරීර දිහා අපිටම බලන් ඉන්න ආසයි. යොබ්බනත්වයේ, යෞවනත්වයේ. ඉතින් ඒක ටික ටික ගෙවිලා ගියානේ. රළු පරළු වුණා, ගොරෝසු වුණා, ගොරහැඬි වුණා. අපිට සමහරලාට ඉදුණු නරකෙස් ගස් දැන් දකින්න ලැබෙනවා. තමන්ගේ ශරීරය, තමන්ගේ පෙනීම, තමන්ගේ කන් දෙක ඇහෙන්නේ නැති බව, පෙනීම දුර්වල වෙන බව, ශ්‍රවණ තත්ත්වය දුර්වල බව, කතා කරන්න අපහසු බව, ශරීරයේ පීඩාකාරී බව දැන් ටික ටික දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ පලා ගිය යෞවනත්වයක් දැන් තියෙන්නේ අපි ළඟ. පැමිණි වෘද බවක්, එහෙම නැත්නම් පැමිණි වයෝ වෘද බවක්, පැමිණි රෝගාතුර බවක් දැන් අපි ළඟ තියෙන්නේ පින්වත්නි. ඔය හැමෝම වැඩිහිටියෝ ළඟත් යෞවනත්වයක් දෙන පැමිණි යෞවනත්වයක් තිබුණා. දැන් තියෙන්නේ පලා ගිය යෞවනත්වය. තමයි මතක් කරන්න තියෙන්නේ. සමහර අය ළඟ පැමිණි ධන ධාන්‍ය සස්ත්‍රීක බව තිබුණා. සමහර අය ළඟ දැන් තියෙන්නේ පලා ගිය ධන ධාන්‍ය. දැන් තියෙන අතීතයට එකතුණු මේ මතකයන් විතරයි. අහිමි වූ ධන ධාන්‍ය සම්පත් පිරිවර ගැන මතකයන්, ඥාති පිරිවර ගැන මතකයන් විතරයි තියෙන්නේ. උගත්කම කියන එකත් පින්වත්නි ශරීරයේ දුර්වල වීමත් එක්ක මතකයන් නැති වෙලා යන්න පුළුවන්. ජාතිය කියන එකත් එහෙමයි. ජාතිය කියන එකත් පින්වත්නි සමහර පෙර පිනට ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. ඒකත් මේ අසත්පුරුෂභාවයෙන් ගොඩනගා ගන්න තරම් දෙයක් නෙමෙයි, මහා උද්දාමයට පත් වෙන්න දෙයක් නෙමෙයි. උද්දාමයට පත් වෙලා පින්වත්නි අසත්පුරුෂෙක් වෙලා අගුණාදහම් පුරවන්න තරම් දෙයක් නෙමෙයි පින්වත්නි. තමන්ගේ කර්මවල ප්‍රමාණ වටහාගෙන තමන් මේ වගේ කර්ම කරලයි සංසාරේ ඇවිල්ලා තියෙන්නේ නොහැකියාව තේරුම් අරගෙන තමන්ට හැකි සීමාව කොතනද තියෙන්නේ, තමන්ට නොහැකි සීමාව තියෙන්නේ කොතනද, තමන්ට දුවන්න පුළුවන් වේගය කොච්චරද, මෙන්න මේ දේවල් පින්වත්නි කල්පනා කරලා ජීවත් වෙන්න ඕන. තමන්ට ඇතුවට වඩා උඩ යන්න එපා, ඇතුවට වඩා පිම්බෙන්න එපා. බැලුමකට උනත් වැඩිය ධාරිතාවයට වඩා හුලං ගැහුවොත්, ටයර් එකකට ධාරිතාවයට වඩා හුලං ගැහුවොත් පින්වත්නි පුපුරලා යනවා. ඈ උඩඟු අයත් එක්ක කතා කරලා දිනන්න බෑනේ. මේ වගේ අය පින්වත්නි ගොඩාක් කාලාට අනිත් අය පාගගෙන ඉන්න තමයි බලන්නේ. අනිත් අයට වඩා උඩින් ඉන්න තමයි බලන්නේ මේ උඩඟු අය. ඒ වගේ අය පින්වත්නි වටිනා මිනිස්සු මගේ අර ගන්නවා තමන්ගේ ජීවිතේ. දැන්
මහත්ය උඩඟුනම් හොඳ බිරිඳක් ලැබිලා නම් ඒ බිරිඳ තමන් මග අරගන්නවා. බිරිඳ උඩඟුනම් මහත්යව හොඳ ගුණවත් මිනිසෙක් නම් එයා මග අර දෙන්නම උඩඟුනා. එතන විශාල අකුසල් කරගන්නවා, පව් කරගන්නවා. ඒ අය ජීවිතේ හොඳ දරු සම්පත් නැති කරගන්නවා. නැති කරගන්නගෙන දරුවෝ දුරස් කරගන්නවා. ඥාති දුරස් කරගන්නවා. අම්මා තාත්තා දුරස් කරගන්නවා. උඩඟුකම නිසා අපිට ජීවිතේ වටින ගොඩාක් අය අපි අතපසු කරගන්නවා පුතා. අම්මේ තාත්තේ. දැන් ඔයා උඩඟුකම තියෙන කෙනෙක්ද කියලා ඔයා දිහා බලන්න ඕන, කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කළා අද මේ බණ ටික අහගෙන ඉන්නකොට ඔයා එකින් එක ගවේෂණය කරගන්න ඕන. ඇත්ත තමයි සායනාස. මල් ළඟත් ඔය කියන උඩඟුකම තියෙනවා. ඉතින් අපි හැමෝම ළඟ ටික ටික හරි තියෙන්න පුළුවන්. අපිට නොදැනෙන්න හරි තියෙන්න පුළුවන්. මේක එක කාරණාවක් තමයි. නිවන් දකිනා තුරා නැති වෙන්නේ නැහැ පින්වත්. අඩු කර ගැනීම කරන්න පුළුවන්. පාලනය කිරීම කරන්න පුළුවන්. මේ වගේ දේශනා අහලා උඩඟුකමක් හිතට එනකොට ඔන්න කල්පනා කරන්න පුළුවන්. මේ අනේ මම මේ උඩඟු සිතවිල්ලක් නේද හිතට ගන්න. මං උඩඟුකමක් හිතට ගන්න ඕනේ. කුණු වෙන ගඳ ගහන පණුවෝ ගහන මේ ජීවිතේ මොන උඩඟු කන්ද දවස් දෙකක් තුනක් නාන්න නැතුව හිටියොත් පණුව හැදෙනවා. ඉබේ මේකේ. සතියක් දින හතක් නොනා හිටියොත් එහෙම පණුව හැදෙනවා. දත් නොමැද හිටියොත් පණුව හැදෙනවා. මූණ හෝදන්න නැතුව හිටියොත් පණුව හැදෙන්න ගන්නවා. මාසයක් විතර නොනා හිටියොත් පණුව බලා ගන්න පුළුවන් පණ තියෙද්දි මේ ශරීරේ. ඉතින් එහෙම එකේ උද්දච්චභාවයක් මොකටද මම කෙනෙකුට ගරු කරන්නේ නැති කටවාචාලකම් ගොඩනගාගෙන නිකන් නරකනාම හදාගත්තු පාලනය කරන්න බැරි හිතකින් වැඩ කරන කෙනෙක් බවට පත් වෙලා මෝඩ වෙලා මොකටද උඩඟු වෙලා කියලා කල්පනා කරන්න. ඒ උඩඟු වීම කොයිතරම් භයානකයිද කියලා කල්පනා කරන්න. එයා කල්පනා කරනවා නම් උඩඟු බව පින්වත්නි කොයිතරම් භයානකයිද කියලා එයාට පුළුවන් නිවැරදි වෙන්න. මෝඩ ධනවත් උඩඟු සිතුවිලි තියෙනව නේද? දැන් මේ බුද්ධ කාලේ හිටපු තරුණයාට තිබුණා උඩඟුකම පින්වත්. එයාට උඩඟුකම තිබුණේ එයා රූපය නිසා. ඒ රූපය නිසා මත් වෙලා හිටියා මේ තරුණයා. එතකොට මෙයාට ඒකට එකතු වෙලා තිබුණා ධනියත්, ජාතියත්, ගෝත්‍රයත් එකතු වෙලා තිබුණා. ඒක නිසා අහංකාරයක් ඇදිලා තිබුණා. දැන් හරිම භයානකයි පින්වත්නි. රූපයත් ඇවිල්ලා ධනියත් එතෙන්ට එකතු වෙලා ගෝත්‍රයත් උසස් වෙලා ওই ටික එකට එකතු වෙච්ච තැන උඩඟුකමක් හැදුනොත් ඒක ඊටාම භයානකයි. Tamanට ඒක සමාජයට ලොකු අහිතකර ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා පින්වත්නි. බුදුහාඳුරෝ දකින්න, බුදුහාඳුරෝ වඳින්න යන්න හිතක්වත් පහළ වෙන්නේ නැහැ. අනිත් අය මේ බුදුහාඳුරෝ වඳින්න යන මේ තරුණයා නෙමේ බුදුහාඳුරෝ දකින්නවත් යන්නේ. ඒ පාරේවත් යන්නේ ඔහොම ඔහොම. ඉතින් ධර්මයෙන් පවා ඈත් වෙනවා ඒ උඩුංකම ආවා. මොකටද පන්සල් යන්නේ ඔය මේ දැන් ඔය සමහර ඇත්තෝ කල්පනා කරගෙන ඉන්නේ රූපය ධනය බලය තියෙනකොට පන්සල් පින් ආමුතු මොනවද අප්පා? ඈ ඔය පන්සල් බඩගාලම හරියන්නේ නැහැ. ඔය පින් කරලම හරියන්නේ නැහැ. ඔය ආගම් කරේ තියන් ඉඳලම හරියන්නේ නැහැ. අපි ජොලියෙන් ඉන්න ඕන, විනෝදෙන් ඉන්න ඕන කියලා කල්පනා කරනවා. ඕම් මොකක් හරි අනතුරක් වෙනවා, මහ විපතක් වෙනවා, දරාගන්න බැරි වේදනාවක් වෙනවා, කන්දක් කඩාගෙන එල යට වෙලා යනවා. අන්න එතකොට කර්මයේ ධර්මයේ තේරෙන්න ගන්නවා. අන්න එතකොට අර කවදාවත් පන්සල් නොයාපු, කවදාවත් ආගමික වැඩ නොකරපු, කවදාවත් ඒ අංශ ගැන කල්පනා නොකරපු කෙනාට මරණ බය දැනෙන්න ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පින්වත්නි එයා ටික ටික ධර්මයට යොමු වෙන්න ගන්නවා. ඒක තමයි වෙන්න ඕන. හැබැයි ඊට කලින් වැටුණා නම් කොච්චර වටිනවද? ඉතින් පින්වත්නි බුදුහාඳුරු පාරේ වඩිනවා දැකලා සංඝරත්නයේ පිරිවරාගෙන උඩඟුකම ටිකක් ඈත් කරලා බුදුහාඳුරු දැකලා පැහැදුනා පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ගිහිල්ලා වැඳලා සරණ ගියා. බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගිහිල්ලා මේ තරුණයා මහරහත් වුණා. සම්මා සම්බුද්ධ ශාසනේ මහරහතන් වහන්සේ නමකට නමක් බවට පත් වුණා. ඔන්න බලන්න උද්දච්චකම පැත්තකින් තිබ්බාම, උඩඟුකම පැත්තකින් තිබ්බාම තමන්ට ලැබෙන වාසි ලාභ. උඩඟු කෙනෙක් වීම නිසා ලෝකේ අහිමි වෙන දේවල් කෙනෙකුට, කෙනෙක් උඩඟු වුණාම එයාට ලෝකේ අහිමි වෙන දේවල් ඔයා කල්පනා කරාද? ලෝකේ යථාර්ථය දකින්න බැරි වෙනවා. පළවෙනි කාරණාව, උඩඟු වුණාම ඇත්ත ඇතිසැටියෙන් දකින්න බෑ. තමන් මුදුන කියලා නිතරම හිතනවා.
තමන් මුදුන කියලා නිතරම හිතාගෙන ඉඳව ගම් වල එහෙම ඉන්නවනේ එහෙම චරිත නේද නිතරම මුදුන තැනකට ගිහිල්ලා මුදුන කම දුන්න නැත්තම් පින්කමකට තොරම් පොලකට දැන් ඔය ගොඩාක් මේ දවස් පොදු වැඩ කරන කාලනේ තොරන් දන්සැල් ඒවා මේවා කරන කාලනේ පින්වත්නි ඉතින් මේ කාලවලදී සමහර තැන් වල මුදුනාගම දුන්න නැත්තම් ඉතින් එයාට මුදුනාගම දෙන්න ඕන මුදුනාගම දුන්න නැත්තම් එයා යනව තරහා වෙලා සමහර අය යන්නේ මෙතන මුදුනාගම ගන්න බලාගෙන ගියා මෙතන මුදුනාගම දෙන්න ඕන මුදුනාගම දුන්න නැත්තම් තරහා වෙලා යන්න යනවා සමහර අය මුදුනාගම ගන්න ගිහිල්ලා මහා පුදුම විදිහට ලැජ්ජා වෙනවා පිරිසක් අතරේ මහා පුදුම විදිහට ලැජ්ජා සහගත වෙනවා අනිත් අය කසුගුසු ගන්න ගන්නවා කණෙන් කොණෙන් මිනිහා මහා මුදුනා මිනිහා මහා උද්දච්චයි ඈ මිනිහට තැනක් මෙතන නොදුන්නොත් මෙතන මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා කල්පනා කරනවා අනිත්

උපකාර තමන්ට නැති වෙලා යනවා. ආ ඉතින් ඔන්න ඔය වගේ පින්වත්නි ඊළඟට මේ තව කාරණාවක් තමයි අම්මා තාත්තා පින්වතුනි මැරිලා ගිහිල්ලා වඳුරන් වෙලා උපදිනවා බල්ලන් වෙලා උපදිනවා. මැරිලා ගිහිල්ලා උද්දච්ච කම නිසා වඳුරොයි බල්ලොයි වෙලා උපදිනවායි කියලා කියනවා ධර්මයේ කියනවා. එතකොට ලෝකේ යථාර්ථය තමන්ට දකින්න බෑ. තමන්ගේ ඇස් අන්ධ වෙලා තියෙන උඩඟු කම නිසා, තමන් මුදුනා කියලා නිතරම හිතාගෙන නිසා සමාජයේ අවඥාවට ලක් වෙනවා. මිනිසුන්ව තේරුම් ගන්න බැරි වෙලා යනවා. මිනිසුන්ට සමීප වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ යථා ස්වરૂපය දකින්න පුළුවන් කමක් නැහැ. ලෝක උපකාර කවුරුවත් තමන්ට උපකාරයට එන්නේ කවුරුවත් උපකාරයට එන්නේ. ඊළඟට මැරිට ගිහිල්ලා නිරයන්වල අපායන්වල උපදින පව් කර ගන්නවා. ප්‍රධාන වශයෙන් වඳුර වෙලා බල්ල වෙලා උපදිනවා. ඈ කෙනෙකුට පුතා උඩඟු කම එන වාරයක් ගානේ ඔයාට හිතෙනවා නම් මම මේ බල්ලෙක් වෙන්න නේද හදන්නේ කියලා. ඈ හිතලා බලන්න. ඔයාට උඩඟු කම එන වාරයක් ගානේ අම්මා ඔයාට හිතෙනවා නම් මම මේ වඳුරෙක් වෙන්න නේද හදන්නේ කියලා. නෑ එහෙම ගණනය කරලා බැලුවොත් ඔයා කීපාරක් බල්ලෙක් බවට පත් වෙලා ඇද්ද? ඔයා කීපාරක් වඳුරෙක් බවට පත් වෙලා ඇද්ද නේ? උඩඟු කමක් එන වාරයක් ගානේ ඔයාට හිතෙන්න ඕන මොකද්ද? මම මේ සුනකෙක් බල්ලෙක් වෙන්න නේද හදන්නේ? මම මේ වඳුරෙක් වෙන්න නේද හදන්නේ කියලා ඔයාට හිතෙනවා නම්, ඔයාට උඩඟු කමක් ගැන වාරයක් ගන්න හිතෙනවා නම් යථාර්ථය උඩඟු කම නැමැති මායාවෙන් වැහෙන්න නේද හදන්නේ මට? ආ මම් මුදුනා කියලා මේ හිතාගෙන වැඩ කරන්න හදලා මං ලැජ්ජ වෙනව නේද? ඊළඟට මට මිනිස්සු තේරුම් ගන්න බැරි වෙනව නේද මේ වැඩෙන්? මට ලෝකෙන් ගන්න තියෙන උපකාර නේද? අපි කියන්නේ පණ්ඩිතයෝ කියලා ඉන්නේ. සමහර ගම්වල පළාත්වල ආයතනවල ඉන්නවානේ පින්නවානේ පඬිතුයෝ කියලා. හැබැයි සමහර පඬිතයන්ගේ හොඳකමකුත් තියෙනවා. එයාලට මුදුනකම දුන්නම එයාම ඔක්කොම බඩු මුට්ටු ගෙනල්ලා වැඩ කරලා එයා මාස් කරලා ඒ මුදුනකම නොදුන්නොත් එතනයි තරහ වෙනවා. අයි පැත්ත පලාත එන්නේ. සමහර අය මුදුනකම දෙන අය ඉන්නවා අපේ බෞභෝග සම්පත් වලින් වැඩ අරගෙන වැඩ කරලා දීලා මුදුන වෙලා එයා කරා වගේ යන අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා මුදුනකම දුන්නම එයා බඩු මුට්ටු කරතියන් ඇවිල්ලා එයා කරලා එයා කර බව පෙන්නලා එයාට ඕන නිකන් අර මුදුනකම දීලා මම එයා තමයි කරේ කියලා කියන්න තමයි ඕන. එහෙම ඥාති ඉන්නේ ඔය. එහෙමයි ඉන්නේ. එතකොට ඉතින් ඔය ඇත්තොත් කරන්නේ අනේ කරපු ආවේ කියලා මුදුනකම දීලා ඉන්නවා. එතකොට එයා මේ මුදුනකමෙන් වැඩ කරනවා. එහෙමත් නෙමෙයි අනිකාට සවන් දෙන්නට ඕනේ. කාරුණිකකම් ගොඩ නැගෙන්නට ඕන. දැන් පන්සලක හාමුදුරණමක් වුණාම දායකයන්ට සමන් දෙන්න ඕන. දායකයෝ හාමුදුරන්ට සමන් දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නේ එහෙම නෙමෙයිනේ. දැන් ඉතින් අමාට හාමුදුරුවොත් උඩඟුයි දායකයොත් උඩඟුයි. දැන් ඉතින් මේ වැඩේ කරන්න බෑනේ. එක්කෙනෙකුට එක්කෙනෙක් යටත් නැහැ. උඩඟුකම්. එතකොට ඒක අරමුණකට ගන්න බෑ. ඒක පින්කමක් කරන්න බෑ. ඒක සිතිවිල්ලකට ගන්න බෑ. ගස්තනයන් හැදෙනවා, ගැටුම් හැදෙනවා. විදුහල්පතිත් උඩඟුයි, ගුරුවරුත් උඩඟුයි, ළමයිත් උඩඟුයි, දෙමව්පියොත් උඩඟුයි. ඉතින් ඒක අරමුණකට ගන්න බෑ. ඔක්කොම උඩඟුයි. දැන් ඔය ඈත පළාත්වලට යන්න බලන්න සමහර ආයතන තියෙනවා, සමහර ගෙවල් තියෙනවා, සමහර පන්සල් තියෙන එකමුතු කම මුතුවාගේ එකතු කලේ උඩඟු කම පැත්තකින් තියලා ගමේ පොදු දේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ පිරිස අතරේ හිටියොත් එහෙම උඩඟු කෙනෙක් එතනිනුත් ඉවරයි. ඈ එතනිනුත් ඒ කණ්ඩායම ඉවරයි. එහෙනම් දැන් ඔයාට හිතෙන්න ඕන පුතා එකපාරක් උඩඟු වෙනකොට ඔයා හිතන්න ඕන මම මේ බල්ලෙක් වෙන්න නේද හදන්නේ. ආයි උඩඟු වෙනකොට ඔයා කල්පනා කරන්නට ඕනේ මං වඳුරෙක් වෙන්න නේද හදන්නේ. අනේ අනේ මට නම් බෑ කවදාවත් බල්ලෙක් වෙන්න, වඳුරෙක් වෙන්න, තිරිසන් සතෙක් වෙන්න. එහෙනම් මං උඩඟුකම දුරු කරන්නට ඕනේ කියලා කල්පනා කරන්න ඕන. ඈ එතකොට බිරිඳ උඩඟුයි, සැමියා උඩඟුයි නං, නැන්දම්මා මාම උඩඟුයි නං, ඊළඟට පවුලේ අනිත් ඥාතීන් උඩඟු නං, දරුවෝ උඩඟු නං. දැන් උන් අපි ටිකක් මේ ගැන කතා කරමු. දැන් බිරිඳ උඩඟුයි කියන එක අපි කතා කරානේ, සැමියා උඩඟුයි කියන එකත් අපි කතා කළා. ඔය නැන්දම්මා මාම වගේ අය උඩඟු අය හම්බෙලා තියෙනවා නං. දෙපාර්ශවේ නැන්දම්මා මාමලා උඩඟු අය. දැන් සමහර නැන්දම්මලාට ලේලිලා හොඳ මදි, හැඩ මදි, හොඳ මදි, ගුණ මදි,
ඉතින් දැන් මොකද කරන්නේ දැන් ලේලි

කැඳගෙන ආවානේ. දරුවොත් ලැබුවානේ. දැන් වයසත් ගෙවුනානේ අම්මා. දැන් ඉතින් ලේලිගේ අඩුපාඩුකම් ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් කතා කරන්න ඕන පොඩ්ඩක් හරි තියෙන ಗುಣධර්ම ගැන, යහපත ගැන කතා කරගෙන පවත්වාගෙන යනවා මිසක අනේ අපේ කොල්ල අමාරුවේ වැටුණා. ඔయిత වඩා හොඳ ගෑණියක් ගන්න තිබ්බා. ඈ අනේ අපේ කෙල්ල අමාරුවේ වැටුණා. ඔయిత වඩා හොඳ පිරිමියෙක් ගන්න තිබ්බා කියලා විවිධ උඩඟු චේතනා. ඔය ගෙදරට අපි එන්නේ නැ, පස් පාගන්නේ නැ, ඔය කුලය සමග අපි ගැටෙන්නේ නැ, ඔහොම කියලා නානක් ප්‍රකාර. සමහර තමන්ගේ දුව කසාද බැඳලා ගිහිල්ලා ගෙදරකට ගියාම දුවගේ දෙමව්පියෝ ඉන්නව, කවදාවත් දුව ගෙදර පස් පාගන්නේ නැ. මොකද කුලෙන් පහත් කෙනෙක් බැඳා කියලා. සමහර පුතා තමන්ට විරුද්ධව කසාද බැඳා කියලා දෙමව්පියෝ කවදාවත් ගෙදරට එන්නේ නැ, වතුර ටිකක් බොන්නේ නැ. සමහරට ඒ බෑනාට දාව ලැබිච්ච දරු මල්ල හුරතල් කරන්නේ ආච්චිලා සීයලා ඉන්න උඩඟු. අම්මෝ පින්වත්නි, නොම්මර එකට උඩඟු ආච්චිලා සීයලා ඉන්න උපාසක ඇත්තු ඉන්නවා නේද? ඈ පන්සල්වල පින්වත්නි සිල් රෙදි ගෙවුනේ පන්සල්වල පැදුරුවලට ඈ සිල් රෙදි ගෙවුනේ. ඒ තරම් බණ ඇහුවා, ඒ තරම් පන්සල් ගියා. ඈ දුව බඳින්න ගියාම, දුවට බබා ලැබෙන්න ගියාම, බෑන ගේන්න ගියාම, ඈ පුතා බඳින්න ගියාම, ඔය නානක් ප්‍රකාර තැන්වල උඩඟුකම් පාන වැඩි හිටියෝ නම් අප්‍රමාණයි පුතා. ඈ උඩඟුකම් පාන වැඩි හිටියෝ නම් මනුස්සකම්, සමාජ සාධාරණකම්, යුතුකම් එව්වා නෙමෙයි, උඩඟුකම් වලින් හිතලා කල්පනා කළා. සමහරලාට රත්තරනින් තැනුවා වාගේ කල්පනා කරලා ඈ හිතන අය, ඒ කියන්නේ තමන් හිතන්න ඕනවට වඩා එහා ගිහිල්ලා අධිකව හිතලා ඒක උඩඟුකමක් බවට පත් කරගන්න. එනිසා නැන්දම්මල මාමල උඩඟු නම් අද මේ බනහගෙන ඉන්න නැන්දම්මල මාමල අම්මල, දැන් අම්මල තාත්තලත් උඩඟු අය ඉන්නවා. අම්මල තාත්තල ඉන්න ළමයින්ට යටත් වෙන්නේ මම අම්මා, මම යටත් නෑ එහෙම හිතනවා. සමහරට හිතන්නකෝ දැන් තමන්ට පුතෙක් ඉන්නවා, අපි හිතමු නිකන් නඩුකාරා ආඳුර කෙනෙක්, නඩු අහන කෙනෙක්. එතකොට දැන් පුතා සමාජයේ යම්කිසි වගකීමක් කරනවා, එයා සමාජයේ දකිනවා, එයා යම්කිසි පද්ධතියක යනවා, එයා අම්මා තාත්තට කීකරු, එක වෙනම කතාවක්. හැබැයි අම්මා තාත්තත් පොඩි රෙස්පෙක්ට් එකක් තියන ඕන තමන්ගේ පුතාගේ තනතුරට. පුතත් සමහර අවවාදයක් දෙන්න පුළුවන් දෙමව්පියන්ට, අම්මේ තාත්තේ මේ ආකාරයට කටයුතු කරන්න, මේ ආකාරයට වෙන්න ඕන මෙහෙමයි කියලා. ඈ එතකොට ඒ අවවාදයට නැඹුරු වීමක් අම්මා තාත්තගේ තියෙන්නට එහෙම බෑ. පුතා නඩුකාරයා වුණාට අපි දෙමව්පියෝ අපි කියන විදිහට පුතා වැඩ කරන්න ඕනේ කියලා පුතාගේ නඩුකාරකම උසාවී තියාගන්න මෙහෙ බෑ කියලා වගේ එහෙම එකක් සමහරට ආකල්ප කරගෙන ඉන්න අම්මලා ඉන්නවා. අපිටම හාමුදුරු නමක් ඉන්නවා කියලා. දැන් ඔය අපි සායනහන්සලා විදිහට ගත්තත් පින්නදි මුළු ලෝකෙටම බණ කියලා හදන්න පුළුවන් සමහරලාට. අපේ ගෙවල් වල මිනිසුන්ට බණ කියලා හදන්න බෑ. ඥාතීන්ට බණ කියලා හදන්න බෑ. ඒ මොකද දන්නවද? ඒ අය කල්පනා කරන්නේ මොකද? අපේ හාමුදුරුවනේ, අපේ ළමයානේ, අපේ පුතානේ, අපේ ගෙවල් වල චක්ගුඩු පැන පැන හිටපු කොල්ලනේ, ඔය මහණුනේ. ඈ දැන් මේ ධර්මය, බුද්ධ දේශනා, බුදුබණ, ඒ ගාථාවේ අර්ථකථන, ඒක බුදුබණ නේද? අපේ දරුවා වුණත් අපේ ඥාතියා වුණත් ඇවිල්ලා අපිට කියන්නේ බුදුබණ නේද කියලා එකක් එහෙම කල්පනා කරන්නේ නැහැ. ඒ අය කල්පනා කරන අපි එක ඉස්කෝලේ ගිය යාළුවා. ආ ඒ යානේ බණ කියන්නේ, අපි එක ඉස්කෝලේ ගිය යාළුවානේ. ඈ ඒ යානේ. එතකොට වෙන කෙනෙක් කියනවා නම් පිළිගන්නවා. එයා කිනුවට පිළිගන්නේ නැහැ. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා පින්වත්නි සමහර දේවල් උඩඟුකම් හිතට ගත්තාට පස්සේ ඒ ඒ පුද්ගලයන්ගේ චරිතවල තියෙන වටිනාකනුත් අපිට අමතක වෙලා යනවා. නැන්දම්මල මාමල පවුලේ ඥාතීන් උඩඟුනම් සමහර පවුල් පසුබිම් තියෙනවා පින්වත්නි. ඒවා නිකන් උඩඟු පැල වාගේ, උඩඟු වනාන්තර වාගේ, මුළු පවුල් පිටින් උඩඟුයි. නැන්දම්මලා මාමලා ඒ දූලා පුතාලා බැඳපු අය, ඒ ඥාති පුංචි අම්මලා ඈන් ලොකු අම්මලා මහප්පල ඔක්කොම උඩඟු. දැන් ඔය ඇත්ත වැඩිලා තියෙන්නේ උඩඟු සත්තු ඉන්න මෘග කැලෑවකට වාගේ, එහෙකට වැඩිලා තියෙන්නේ පින්වත්නි. ඉතින් ඔය ඇත්තෝනේ හැරෙන පැත්ත බලුවම උඩඟු ඔක්කොම උඩඟු ටිකක් ඉන්නේ. ඔය උඩඟු මණ්ඩියක් මැද ඔය ඇත්ත ජීවිතේ ගත කරනවා වගේ එකක්. බිරිඳත් උඩඟුයි, සැමියත් උඩඟුයි, ඈ ඔක්කොම උඩඟු කණ්ඩායම. ඔක්කොම එකට උඩඟු වුණොත් ඔක්කොම එකට අපාගත වෙන. එකට සුනකේ වෙලා උපදින්න, එකට බලු කපුටන් වෙලා උපදින්න, එකට වඳුරන් වෙලා උපදින්න, ඈ
ඉතින් පින්වත් ඒ අතරට ಗುಣධර්ම තියෙන මිනිහ කවුනොත් එහෙම ජීවිතේම ඉවරයි. ඒ මනුස්සයා ජීවිතේම අපායක් කරගෙන මෙරි මෙරි මෙරි මෙරි ඉපදි ඉපදි පින්වත්නි සතුටක් නැහැ. ප්‍රශ්න විසඳ ගන්න බැරුව පීඩා වෙනවා. පින්වත්නි තමන් දන්නවයි කියලා හිතන් ඉන්න එක තරම් මෝඩකමක් වෙන නැහැ. ගොඩක් අයට වැරදුනේ ඕක. තමන් විතරයි දන්නේ, තමන් තමයි දන්නේ. අපි නිතරම හිතන්න ඕන මම දන්න දෙයට වඩා තව දන්න කෙනෙක් ඉන්නවා, මං සර්වඥ නෙමෙයි කියලා හිතන්න ඕන. ඈ මුදුනා නිතරම හිතනවා මම තමයි මුදුනා, මම තමයි වීරවන්තයා, මම තමයි දැනුමුත්තා, මට වඩා දන්න කෙනෙක් නැහැ. කවුද මට කියා දෙන්න කෙනෙක් ඉන්නවද? මට කියා දෙන්න එන්න එපා. ඔය ගෙවල් ඇතුලේ කියන්නේ යමක් කියා දෙන්න ගියා මට කියා දෙන්න එන්න එපා. මම ඔක්කොම දන්නවා. මං විසරද? මං ඔය ඔක්කොම පාස් කරලා තියෙන්නේ. දැන් ඔය වගේ කතා නිසා නෙමෙයිද පින්වත්නි ගෙවල් ඇතුලේ ඇනිලා තියෙන්නේ? ගෙවල් ඇතුලේ විනාශ වෙලා තියෙන්නේ. ඈ එකෙකුට එකෙක් නැති වෙලා තියෙන්නේ ඔන්න ඔය වගේ කතා නිසා නෙමෙයිද? රැකෙන්න බැරි වෙලා තියෙන්නේ, සමගිය රැක ගන්න බැරි වෙලා තියෙන්නේ පින්වත්නි ඕවා නිසා නෙමෙයිද? උගත් ඩොක්ටර්ලා, උගත් මෝඩයෝ, උගත් තනතුරු දරන්නෝ, උගත් විද්‍යාඥයෝ, ඊළඟට උගත්කම් වලින් විවිධ තනතුරු දරන ලෝයර්ස් වෙන්න පුළුවන්, ඉංජිනේරු වෙන්න පුළුවන්, උගත් ධනවත්තු වෙන්න පුළුවන්. ආන් ඒ ගාවට උඩඟුකම ආවොත් ඊටත් වඩා භයානකයි. ඒ අයට උඩඟුකම තියෙන වෛද්‍යවරු ඉන්නවා, උඩඟුකම තියෙන හාමුදුරුවරු ඉන්නවා. දැන් මේ හාමුදුරුවරුත් ඉන්නවා. දැන් අපි ගැනත් අපි කියන්න එපායි. සමහරට අම්මා අපි ළඟත් තියෙන පුළුවන් මේ උඩඟුකම කියන එක අපිට නොදැනි. අපි උපරිම උත්සාහ කරනවා අපි නද උඩඟුකම නැතුව ඉන්න අපිට දැනෙන තරමට. ඉතින් සමහරලාට අපි දන්නෙත් නෑ, අපි නොදැනුවත් අපි ළඟ උඩුංකම තියෙනවත් දන්නේ නෑ පින්නද. ඈ ඒක නැති කරගන්න උපරිම අපි උත්සාහ කළ යුතුයි. ඉතින් හාඳුරුරු ඉන්න උඩුංකම, ඒ කියන්නේ ඒක හොඳටම දැනෙන අය ඉන්නවා සමහරලාට. සමහර හාඳුරු රස්සන සිවුරු පෙරෝල, ඉස්සරැවුල් පාල දිස්න ගහන්න ළඟින් යන්න බෑ. හරි උඩඟුයි, හරි මහාන්තත්තයි, හරි ලොකු කමින්. මොකද ඒ ස්වාමීන් ලැබුණේ රජමහා විහාරයක විහාරාධිපතිකම්. ඒ සායනහසේ වඩින වාහනේ ලොකු වටින එකක්. ඒ හාමුදුරන්ට ගාඩ් එක ඉන්නවා. ඒ නිසා එයා උඩඟුයි. ඈ එයා උඩඟුයි. එයාට තේරෙන්නේ නැහැ පාංශුකල චීවරය දරන්නේ, පිනට ලැබෙන දේ පරිහරණය කරන්නේ, දානෙ ටිකෙන් ගිහියා කුඹුරු කොටලා මහන්සියලා වෙහෙසිලා හම්බ කරන ටිකෙන් තමයි අපේ ශරීරයේ gederin බත් කෑවට වඩා දන් වළඳලා තියෙනවා දැන් දායකයන්ගේ. ඒ දාණයෙන් තමයි අපේ ඇඟ පෝෂණය වෙලා තියෙන්නේ. දැන් මේ gederin කාපු බත් නෑ දැන් ඇඟේ. දැන් තියෙන්නේ දායකව දීපු දාණේ තමයි ඇඟේ තියෙන්නේ. අන්න ඒව මතක තියාගන්න ඕන පිනවා. ඒව තමයි කෙලෙහි ගුණ කියන්නේ. නැත්නම් ගුණ ධර්ම කියලා කියන්නේ. ඒතර උඩඟුකම තියෙන පැවිද්දා, ඒ කියන්නේ උඩඟුනෝ මහාන කියලා. උඩඟුකම තියෙන පැවිද්දා වැඩන්නේ නැහැ තනතුරු නිසා. එක එක ලොකු අය අඳුනනවා උසස් අය කියලා. උඩඟු වෙන්න හොඳ නෑ පැවිද්දා. සියලු දෙනා දායක විදියට දකින්නට. ඊළඟට වෛද්‍යවරයා උඩඟු වෙනවා නම්, ඉංජිනේරු මහත්තයා උඩඟු වෙනවා නම්, ලෝයර් මහත්තයා උඩඟු වෙනවා නම්, ඒ මනුස්සකම් තියෙන්න ඕන. සල්ලි මතම නෙමෙයි, ඈ ආදරණීයකම් තියෙන්නට ඕනේ, ලෙංගතුකම් තියෙන්නට ඕනේ, ලෙඩා මරාගෙන කන්න නැති බව තියෙන්නට ඕනේ. ආරක්ෂකංශයට ගියාම එතනත් නීතිය වාගේම තමයි, ආදරණීය බවක් තියෙන්නට ඕනේ, මිත්‍රශීලී බවක් තියෙන්නට ඕනේ. එනිසා මුදුනා වීරයා කියලා දැනගෙන, දැනමුත්තා කියලා හිතාගෙන උඩ ගිහිල්ලා හිටියොත් පුපුරලා මැරෙනවා පින්වත්නි. එහෙනම් උගත් මිනිහා ළඟට, උගත් කෙනා ළඟට තනතුරුත් එක්ක උඩඟුකමත් ආවොත් එතනත් මහා විනාශයක්. එතන හිතාගන්නත් බෑ. මොකද ඒ අයට උපදෙස් දෙන්න බෑ, ඒ අයට දෙයක් කියලා දෙන්න බෑ. ඔයත දැකලා තියෙනවද බොල් වීකරල් පින්වත්නි? බොල් වීකරල් හැදුනට පින්වත්නි ඒ බොල් වීකරල් කවදාවත් හිස නමන්නේ නැහැ. බොල් වීකරල් හිස නමන්නේ නැහැ. දැන් ගස්වල ගෙඩි හැදුනාම, අඹ ගහක ගෙඩි හැදුනාම අතුආග පින්වත්නි ඉති බිමට නැමෙනවා. ඉති බිමට නැමෙනවා. බොල් වීකරල් ඈ පැහුණු වීකරල පින්වත්නි නිසියයුරින් කිරිවැඩි පැහුණු වීකරල බිමට නැමෙනවා. පුළුවන් තරම් බිමටයි බර වෙන්නේ. බොල් වීකරල් වාගේ මිනිස්සු උඩට බර වෙලා තියෙනවා. ලස්සනට පේනවා තියෙනවා. නමුත් බොල් හිස් උඩට තමයි පීදිලා තියෙන විනාශයට මුල උඩඟුකම කියයි. ඔයත් අංගෙ මෙලෝ විනාශය, පරලෝ විනාශය,
ඊළඟට උඩඟුකම නිසා යුද්ධ කෝලාහල මිනිමැරුම් ඔය වගේවත් ඇති වෙනවා. දැන් ලෝකෙ ගත්තත් පින්නවත් දැන් අර මේ කාලේ යුද්ධ තියෙනවා නේද? යුද්ධ ටිකක් අපිට අමතක වේගනත් යනවා. ඉතින් ඔය සමහර මහල්ලෝනේ ඉන්නේ ලෝකෙ, මහල්ලෝ ඉන්නවා. ඒ මහල්ලෝ තමයි තීරණ ගන්නෙ ජාති වශයෙන් උනත්. දැන් සමහර ජාති වල අයට යුද්ධ කරන්න අවශ්‍ය නැහැ. ඒ අය පාඩුවේ ජීවත් වෙනවා. මේ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ඔළුවට දානවා අපි අපේ ජාතිය ගේන්න ඕන උඩට. ඒක ගේන්න නම් අනිත් ජාති පා ගන්න ඕන. එතකොට අපේ ජාතිය උඩට ගේන්න අපි අනිත් ජාතියින්ට වෛර කරන්න ඕන, අනිත් ජාතියින්ට ක්‍රෝධ කරන්න ඕන. එහෙම නැත්නම් උගන්නනවා අපි අපේ ආගම. දැන් මේ ආගම් තියෙන්නේ පින්වත්නි උඩට තියලා උස්සලා තියලා තියන්න නෙමෙයි ආගම් තියෙන්නේ. අපේ එක උඩ තියෙනවා කියලා පෙන්වන්න නෙමෙයි. අපේ එක කොච්චරම් උඩ තිබ්බත් වැඩක් නැහැ පින්වත්නි. අපි නිවනට යන්නේ නැත්තම්, අපි ස්වර්ගයට යන්නේ නැත්තම්, දිව්‍ය ලෝකේ යන්නේ නැත්තම්, උඩඟුකම නැති කරලා නැත්තම්, මානය නැති කරලා නැත්තම්, ක්‍රෝධය නැති කරලා නැත්තම්, දේශය නැති කරලා නැත්තම්, අපේ එක කොයිතරම් උඩ තිබුණත් වැඩක් නැහැ. අපේ ආගම උඩ තියන්නට ඕනේ අපි උඩඟුකම දුරු කිරීමේ. නැතුව මේක ගෙනල්ලා භාණ්ඩයක් වගේ ගෙනල්ලා උසල උඩල්ලගෙන ඉන්න එකක් නෙමෙයි පින්වත්. අපේ ආගම උඩයි කියලා වචනෙන් ගෙනල්ලා උඩ තියන් ඉන්න එකක් නෙමෙයි. අපි මේක උඩට තියන්නට ඕනේ අපි ඒ ගුණධර්ම වැඩිපුර ප්‍රගුණ කිරීමේ. අන්න එතකොට අපිට වෙන අන්න බලන්න ජන කොටසක් ඉන උඩඟුකම නැති. ඒ කවුද? බෞද්ධ. ඒ බෞද්ධද? ආයතන බෞද්ධ ආගමේ අයද උඩඟුකම නැති? සමහරලාට හිතෙන්න පුළුවන් උඩඟුකම අපෝ නොම්බර් එකට තියෙන බඩු කෑලි ටික තමයි බෞද්ධ ආගමේ අය කියලා හිතයි. ඈ එහෙම කියයි. සිංහලයෝ අප්පා සිංහලයෝද? කම්මැලිකම එහෙම නැත්තම් සිංහලයෝ කියලා ගත්තාට පස්සේ කෙලෙහි ගුණ අමතක වීම නොම්බර් එකට සැම්පලේට තියෙන කණ්ඩායම තමයි හාමුදුරනේ සිංහල කියන්නේ. කවුරු කටහැරියා සිංහලයා ගැන කියන්නේ? සිංහලයාට සිංහලයා ගැනම ලැජ්ජ වෙන්න එපා. සිංහලයා කවුරු ගැන කටහැරුවක් කියන්නේ? සිංහලයාට මතක දවස් 7යි දවස් 7යි කියනවානේ. අපිම කියනවානේ අනේ හාමුදුරනේ අපිට මතක දවස් 7යි ඕවා මතකයි කියලා කියනවානේ. දැන් ඔය පහුගිය කාලේ පින්වත්නි ඔය රටේ තොටේ යම් යම් ප්‍රශ්න සාසනය ගැනත් ආවනේ. ස්වාමින් වහන්සේලා විවිධ මේ ඔය වැරදි දේවල් වලට යොමු වෙලා ඒ වගේ ප්‍රශ්න ආවා. ඒවා හා හූ ගාලා පැතිරිලා ගියා. මම කල්පනා කරනවා අර ජල ගැලීන් නාය ගියපු වෙලාවල පින්වත්නි හාමුදුරුවරු පන්සලේ බුදිය ගන්න තිබුණු කොට්ට ටික, පෙරවන්න තිබුණු රෙදි ටික, ඊළඟට පැදුරු ටික, කන්න දාන තිබුණු දානේ ටික දායකයන්ගෙන් එකතු කරන් ගිහලා සමහර හාමුදුරු ලිං ඉස්සා ගෙවල් හේදුවා, වහලවල් වල උළු හැදුවා. මේ හාමුදුරු කරන් හොන වැඩ නෙමෙයි. මේ හාමුදුරු ඉන්නේ ලිං ඉහින්න. දැන් ඔය මම දැක්ක එක හාමුදුරු කෙනෙක් ඉන්නවා සමදාන හාමුදුරුව කියලා. ඒ හාමුදුරුව සමදාන හාමුදුරුව. ඉතින් ඒ හාමුදුරුව අදටත් කරන්නේ සමදාන වැඩ. ගම්බින් වලට ගිහිල්ලා තරුණ කණ්ඩායම් හාමුදුරුවරු අරන් ගිහිල්ලා සමදාන. ඒක සමදාන හාමුදුරුව. ඕන බලන්නකො. දැන් වැඩිය සමදාන හාමුදුරුව ගැන ඔයත්තු දන්නේ නැහැ නේද? ඈ ඔයත්තු එහෙම එකක් දන්නේ නැහනේ. වැඩිය ගෙවල් හදන හාමුදුරුව කියලා එකක් දන්නේ නැහැ ඔයත්තු. සමදාන හාමුදුරුව කියලා එකක් දන්නේ නැහැ ඔයත්තු. ඈ ඔයත්තු දන්නවානේ වෙන වෙන අර හාමුදුරුවරු කිව්වා නම්. ඒ හාමුදුරුවරු ගැන ඕන තරම් අය දන්නවා. හැබැයි මේක ගැන දන්නේ නැහැ ඔයත්තු. දැනගෙන හිටියද ඒ ගම් වතුර වෙලාවේ මෙපමණ හාමුදුරුවරු ප්‍රමාණය කොපමණද පින්වාදී? ඒ වගේ යුද්ධ කාලේම හාමුදුරුවරු සිංහල අලුත් අවුරුද්දට ගිහිල්ලා යාපනයේ කිලිනොච්චි ගිහිල්ලා මෙහෙන් තෙල් පොල් අරගෙන ගිහිල්ලා හාල් පිටි අරගෙන ගිහිල්ලා එහෙ කැවුම් කොකිස් කියලා කඳවුරවල යුද හමුදා කඳවුරවල බෙදනවා අවුරුදු අරන් යනවා කියලා තල් අරඹට යනවා කියලා යුද්ධ කාලේ ගියේ එහෙම. දැන් මේවා දන්න අයත් නැහැ ඉතින් ගොඩක් අය. අපිම විතරයි මේවා දන්නේ. ගොඩක් ඉන්න මේ අදාය මේවා දන්නෙත් නැහැ එහෙම ඒවා මේ රටේ තිබ්බා කියලා. ඈ ඉතින් ඉස්සර අපි ඒ කාලේ පින්වත්නි අවුරුදු මෙහෙ කන්නේ නැහැ. ගමේම එකතු වෙලා කැවුම් කෙහෙල් ගෙඩි එකතු කරලා ඔක්කොම අරගෙන යාපනේ යනවා, ගිලිනොච්චි යනවා, පලාලි යනවා. ඒ යුදාමුදා කඳවුරු වල තමයි යන්නේ. ඇයි මේ අවුරුද්දට සොල්දාදුව ගමේ ඇවිල්ලා නැහැ කියලා. ඒ ගිල්ල ඒව සමරලෙන. ඌව මතක නැහැ. ඌව දැන් අමතකයි. ඌව කියලා නැහැ. රණවිරුව ගැන කියද්දි මම මෙතන වචනයක් කියන්න ඕනේ. ඒක කාලයක් තිබුණානේ පින්වන්දි රණවිරු ගීත නේද? රණවිරු ගීත, රණවිරු කැසට් පට, රණවිරු සින්දු ඈ සෙබලානනේ ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා පිපුණා හදේ කිව්වාම නිකන් ජාතික ගීය වගේ, ජාතික ගීය වගේ. ඊළඟට එක කාලයක් තිබුණා පින්වන්දි තරුණ තරුණියෝ
තරුණියෝ එහෙම කසාද බඳින්න කැමති රණවිරුවේ. ඒක රණවිරුවා මේ රටට කරන සේවය වෙනුවෙන්. ඈ පත්තරේක රණවිරු පිටුවක් තිබුණා. රණවිරුවන්ගේ කවි පළවෙන, රණවිරුවන්ගේ විස්තර පළවෙන පත්තර පිටු තිබුණා. වැඩසටහන් තිබුණා. ගුවන් විදුලි වැඩසටහන් උදේ ආරම්භ කරන්නේ රණවිරු ගීත දාලා. හැම ගීත සමුච්චයකම තියෙන රණවිරු ගීයක් දෙකක් ඔය ගුවන් විදුලි වැඩසටහන්වල ඒ ගීත වැඩසටහන් අතරට රණවිරු ගී දෙක තුනකුත් තෝරනවා. දැන් ඒ රණවිරු ගීත නැහැ. ඉතින් අපිට අමතක වෙනවා ජාතියක් විදියට. අපි ජාතිය උස්සන්න හදනේ වෛරෙන් නම්, කෝපෙන් නම්, ක්‍රෝපෙන් නම්. ආගම උස්සන්න හදනේ නිකන් මේ මොන හරි බැලුම් බෝල ගැඩොල් කට උස්සගෙන ඉන්නවා වගේ ආගම උස්සන එහෙම නෙමෙයි. අපි මනුස්සකමෙන් කෙලෙහි ගුණ මතක තබා ගැනීමෙන් උඩඟුකම දුරු කිරීමෙන් තමයි ජාතිය උඩ උස්සන්න ඕන, ආගම උඩ උස්සන්න ඕන. ඒ ආගමේ උගන්නන හොඳ ගුණධර්ම ප්‍රගුණ කිරීමෙන් තමයි ආගම උස්සන්න ඕන උඩ. නැතුව මේ බ්ලොග් ගල් උස්සගෙන ඉන්නවා වගේ, ගැඩොල් කට උස්සගෙන ඉන්නවා වගේ, බැලුම් බෝල උඩ උස්සගෙන අල්ලගෙන ඉන්නවා වගේ ආගම උස්සන්න ගියොත් තමයි ওই ප්‍රශ්න තියෙන්නේ පින්නවත්. ජාතිය උස්සන්න ඕන. සිංහල ජාතිය කියන එක හෝ මුස්ලිම් ජාතිය, ද්‍රවිඩ ජාතිය උඩ උස්සන්න ඕන. අම්මේ තාත්තේ ඒ ද්‍රවිඩ ජාතියේ තියෙන හොඳ ගුණ, මානව ගුණ උඩ උස්සන්න. මුස්ලිම් ජාතියේ තියෙන මේ මානව ගුණ උඩ උස්සන්න. එහෙම නැතුව දැන් මේක මේ වෙන මොන හරි බරක් උස්සගෙන ඉන්නවා වගේ උඩ උස්සන් ඉන්න ගියාම තමයි අනිත් කෙනා ගැන වෛරය ඇති වෙනවා, අනිත් කෙනා ගැන ක්‍රෝධය ඇති වෙනවා, අනිත් කෙනා ගැන කෝපය ඇති වෙනවා. එතකොට හිතෙනවා අපේ දේ අපි උඩට උස්සගෙන අල්ලන් ඉන්නවා නම් අනිත් එක බිමට දාලා පා ගන්න ඕන කියලා. අන්න ඒක ඔන්න ඕවා තමයි අපි මිනිස්සු වශයෙන් කල්පනා කරන්නට ඕනේ. ඉතින් ඕවා කොතනද තියෙන්නේ? මේවා නොහිතනවා නම් පින්වත්නි උඩඟුකම නම් තියෙන යුද්ධ කලකෝලාල සමහර මහලු දේශපාලඥයෝ නේද, මහලු දේශපාලඥයෝ වෛරය ඇති කරනවා. සමහරට ඔය ඒ සර්වජන බල ඡන්ද අරව මේවා කියන ඔය සාමාන්‍ය සමාජයේ තියෙන ඒ ක්‍රම වලින් ඒ රාජ්‍යත්වයට පත් වෙනවා සමහර මහල්ලු. ඒ අය කියනවා අපි යුද්ධ කරන්න ඕන, අපි මරා ගන්න ඕන, අපි මේ ජන වර්ගයට විරුද්ධ වෙන්න ඕන, අර ජන වර්ගයට විරුද්ධ වෙන්න ඕන. ඒවා රෝපණය කරනවා අර පොඩි මිනිස්සු අතර. එතකොට උඩඟුකම්, වෛරීකම්, ක්‍රෝධකම්, කෝපකම්. එතකොට ඒ උඩඟුකම තිබුණු මහලු දේශපාලඥයා, මහලු රජතුමා, එයා නිසා උඩඟුකම ඇති වෙන ඒ ජන වර්ගයේ කොටසේ. එතකොට නිකාම් මරා ගන්නවා. ඔය උඩඟුකම් නිසා සමහර මේ මතිමතාන්තර ඇවිල්ලා තියෙන ඔය කුලමල ප්‍රශ්න, ජාති ප්‍රශ්න, ජාතිවාදී ප්‍රශ්න, එක ජාතියකින් එක ජාතියක් කසාද බඳින්නේ නැහැ, ඔය වගේ යම් යම් ප්‍රශ්න ලෝකේ ඇති වෙනවා. මේ උඩඟුකම අම්මා අන්නේ දේවල් වලට මුල. අනිකාට ගෞරව කරන්නේ, අනිකාගේ ගෞරවය ගැන කල්පනා, තමන්ට ගෞරවයක් වගේම අනිත් කෙනාටත් ගෞරවයක් ඕනේ කියලා උඩඟුකම තියෙන කෙනා කල්පනා කරන්නේ, අනිත් කෙනාටත් පිළිගැනීමක් තියෙන්න ඕනේ කියලා කල්පනා කරන්නේ, අනිත් කෙනාගේත් මානසික මට්ටම, මානසික සෞඛ්‍යතාවය හොඳට තියෙන්නට ඕනේ කියලා කල්පනා කරන්නේ නැහැ පින්වත්නි. දැන් ඔය බණ පොතේත් කතාවක් තියෙනවා. ඉතින් එක වෙලාවක පින්වත්නි උපාසිකාවක් බැමිණියක් දානීය පූජා කරන්න බමුණට කිව්වා ගිහිල්ලා තමන්ට වඩා වැඩි මල් බමුණු හතර දෙනෙක් ගේන්න කියලා. පන්සලට ගිහිල්ලා මේ උපාසක මහත්මයා ආරාධනා කරාම පණ්ඩිත සාමණේරයෝ, රේවත සාමණේරයෝ, සෝපාක සාමණේරයෝ, සංගිච්ඡ සාමණේරයෝ අවුරුදු 7යි වයස. හැබැයි මහරහත් තත්ත්වයට පත් වෙලා ලබා දුන්නා. ගෙදරට එක්ක ගියාට පස්සේ බැමිණිය බමුණට බයිනවා, මේ පොඩි දරුව මුණුබුරන්ගේ, ඔබේ මුණුබුරන්ගේ වයසේනේ, මේ අය මොකටද ගෙනාවේ? දැන් උඩඟුකම ඉතේ ගිහිලා ලොකු බමුණෙක්ව ගේන්න කියලා. ඒ ගියාම සරියුත් හාඳුරු හම්බුණා. සරියුත් හාඳුරු පාත්‍ර අරගෙන එක වැඩම කරගෙන ආවා. සරියුත් හාඳුරු උන්වහන්සේලා ඉන්නවා දැකලා තාම දානි ලැබුණද කියලා ඇහුවා. නෑ කිව්වා. එහෙනම් ඔබ වහන්සේලා දානි වළඳලා එන්න කියලා සරියුත් හාඳුරු ආයි වැඩියා. ආපහු ගිය කිව්වා වෙන කෙනෙක් එක්කන් ඉන්න මුගලන් හාඳුරු. මුගලන් හාඳුරුත් ඇවිල්ලා බලලා දානි වැළඳුවේ නෑ, උන්වහන්සේ තායි වැඩියා. එතකොට කල්පනා කරා මේ සායන් වහන්සේලා දානි එපා වෙලාද කියලා. ඊට පස්සේ කිව්වා යාග කරන බමුණෙක් ගේන්න. සක්දේවියෝ මේක දැක්කා. සක්‍ර දේවේන්ද්‍රයෝ පින්වත්නි මහලු වෙසක් මවාගෙනල යාග භූමියට වෙලා හිටියා. මේ යාග කරන බමුණාවම එක්කගෙන ආවා. ඇවිල්ලා අපිනන්ද සක්දේවියෝ වන්දනාමාන කළා අර පුංචි සාමණේර හාමුදුරුවරුන්ට, ඒ මහරහතන් වහන්සේලාට. එතකොට තමයි තේරුනේ කොයිතරම් උතුම් අයද කියලා. දන් වළඳලා ඉවර වෙලා පින්වත්නි අර හතර නම සිදුරු හතරක් හදාගෙන වහලේ කැණි මණ්ඩල බිඳගෙන වහලේ ඉස්සරහා පැත්ත බිඳගෙන පස්ස පැත්තෙන් සිදුරක් අයින අහසට පැන නැගිලා යන්න ගියා. පොළොවට පැන නැගිලා පොළොවෙන් කිමිදිලා යන්න ගියා. සක්දෙවියෝ තහසෙන් යන්න ගියා. අන්න එතකොට තමයි අර මනුස්සයාගේ
අර බැමිණියගේ මාන්නය බිඳුන. ඉතින් ඒ වගේ සමහරලාට මාන්නක් පොඩි දරුවෝ කියලා පොඩි දරුවෝ කියන දේ පිළිගන්න සමහරට වයසෙන් බාල වුණත් පින්වත්නි හොඳ දෙයක් කියන්න පුළුවන්. උඩඟුකම තියෙනකොට ඒ උඩඟු කෙනාට පේන්නේ නැහැ. මාන්නය වගේ උඩඟුකම තියෙනකොට මේ දෙක එක ළඟ ළඟ යන දෙකක්. උඩඟුකම තියෙනකොට අර සාමණේර වහන්සේලාගේ ගුණය පෙනුන්නේ නැහැ. උඩඟුකම උඩඟු වෙලා හිටියේ, ඇස්සන්ද වෙලා හිටියේ. ඉතින් එතකොට ඒ වගේ දැන් ඒ බැමිණිය විශාල පවක් සිද්ධ කරගන්න ගියා අර උන්වහන්සේලාට දෝෂාරෝපණය නැගලා. ඉතින් ඒ නිසා අකුසලයක් කරගන්නට ගියා. දීපු දානෙත් වැඩක් නැති කරගන්නට ගියා. ඉතින් ඒ නිසා සමහර පව් සමහර පව් ඔය ඇත්තන්ගේ අතින් සිද්ධ වෙනවා. සමහර අකුසල් සිද්ධ වෙනවා. එහෙනම් අදත් ප්‍රාර්ථනා කරනවා ඔය ඇත්තන්ට නිදුක් නිරෝගී භාවය, චිරජීවනයේ ලැබේවා, උඩඟුකම දුරු කරගන්න ශක්තිය ලැබේවා, වාසනාව වේවා, හැම දිනාටම යහපතක් වේවා, උතුම් නිවන් සුව සාක්ෂාත් කරගන්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනා උදා වේවා, උඩඟුකමින් තොර ලස්සන ලෝකයක් ගොඩනැගේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි ආරාධනා කරන අපේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වලට දායක වෙන්න, ඒ වගේම මේ වසරේ කටින මහා පින්කමට දායකත්වය ලබා ගන්නට හැකි කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනුවෙන් අපිට කතා කරන්න කියන පින්බර ආරාධනාව කරනවා. අපේ විහාරස්ථානයේ කටින පින්කම සිද්ධ කරන්න යම් කිසි කෙනෙකුට අදහසක් තිබෙනවා නම් අපිට කතා කරන්න මේ වසරේ කටින පින්කම වෙනුවෙන් කියන ආරාධනාව කරනවා. ඒ සංවර්ධන කටයුතු වලට දායක වෙන්න කියන පින්වත් ආරාධනාව කරනවා. 071 2 5 03 මට කතා කරන්න. 071 2 5 03 මට කතා කරන්න. ඒ කටින පින්කම සිද්ධ කිරීම සඳහා දායකත්වය ලබා ගැනීමටත්, ඒ වගේම විහාරස්ථානයේ ඒ කටයුතු වෙනුවෙන් දායක වෙන්නත් පින්සිතින් ආරාධනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා, ධර්ම අවබෝධය වේවායි පින් අනුමෝදන් කරනවා. මේ විදියට ප්‍රාර්ථනා කරනවා.

0: ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන් තුමන් පරන්ති. මෙපින් බලෙන් හැම දිනාටම නිවන් සම්පත් ලැබේවා.
1: සාදු සාදු සාදු. නිතෙෆෙම් ධර්ම දක්ෂිනාව පැවැත්වූ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ දන්නවා නිතෙෆෙම් රේඩියෝ මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා පින්කම් මාලාව කූරගල නේත්‍රාලෝක වෙසක් නමිනුයි පවත්වන්නේ. ඉතින් කූරගල රාජමහා විහාරය නිතෙෆෙම් ශ්‍රාවකත්වයට නුහුරු නුපුරුදු තැනක් නෙවේ. පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ, පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ, එවැගේම පූජනීය කුට්ටකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ, පූජනීය මහපුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේ ආදී දිවිනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එදිනට වැඩම කරවීමට නියමිතයි. එවැගේම වෙසක් පොහෝදා රාත්‍රී 10:00 සිට පූජනීය මාපලගම සුසිලවංශ ස්වාමින් වහන්සේ පවත්වනු ලබන ලෞතර වර්ණ සනරාමර රාත්‍රිය තුන්යම් රැයක් පුරා ඔබට ශ්‍රවණය කරන්නටත් හැකියාව තිබෙනවා. කූරගල රාජමහා විහාරස්ථානයේට කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපයට පැමිණියොත්, ඒ වගේම උතුම් වූ ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට, වෙසක් පහන් කුඩු දැක බලා ගන්නට සැදැහැකි ආදී ආමිස කලාපයක අසිරේ විඳ ගන්නටත් ඔබට හැකියාව තිබෙන බව අපි මතක් කරන අතරේ ඔබටත් පුළුවන් නිතෙෆෙම් රේඩියෝ බොස්සේ ප්‍රචාරය කරන උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්න. ඔබේ ආදරණීය මව්පියන්ගේ අනුස්මරණයක් වෙනුවෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ඔබේ උපන්දිනය වෙනුවෙන් වෙන්නට පුළුවන්. 0777 275 217 අංකයට කතා කරලා ඔබට ඒ සඳහා ඊට ප්‍රස්තාවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ බොහෝම බැතිමතුන්ගේ කීර්තියක් ලබා ගත් ආයතනයක් තමයි දඹදිව වන්දනාව සඳහා ට්‍රැවල් නෙට් ආයතනය කියලා කියන්නේ. ඉතින් ඉතාම විශ්වසනීයව දඹදිව වන්දනාවේ දෙන්නට ඒ ස්ථානවලදී නිසි පුද පූජාවන් පවත්වමින් වන්දනාවේ දෙන්නට ඔබ කැමති නම් ඔබ ට්‍රැවල් නෙට් ආයතනය තෝරා ගන්න. ඒ සඳහා විමසීම් කරන්න 0112-863-376-716-3872 කියන අංකවලට රැඳී ඉන්න. දිගින් දිගටම නිතෙෆෙම් රේඩියෝව සමග ඔබේ දහම් පවස නිවාලන්නට නේකවිද පින්කම් ඔබට සමීප කරන්න. නිතෙෆෙම් රේඩියෝව නිරන්තරයෙන් සෝදානම්. තෙරුවන් සරණයි.
2: අද නිතෙෆෙම් ධර්ම දක්ෂිණාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.
3: නිතෙෆෙම් පිරිත් මණ්ඩපය. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන්

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM, Spirit Mandebeeld. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Net FM Spirit Mandapil. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් විඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට. තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.